එකම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

වාසනාවන්තේ දවසක් සුන්දරු දේශනක් අද අගෝස්තු මාසයේ 8 වෙනිදා සෙනසුරාදා දවසේ ප්‍රධාන පුවත්පත ලෙස ලංකාදීප සිරස්තල කියන්න සූදානම් වෙන්නේ. ඡායාරූපයක් සහිතව ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන මැගසින් කුරුවිට පල්ලන්සේන පැය 24ට හිරගෙවල් 3ක කැරලි මරණ 3යි 55ක් රෝහලේ. මැගසින් මරණ 1යි 11කට තුවාල මියගියේ කුස්මල්ලිගේ ගෝලේ ගැටුමට මුල කුඩු බෝලයක්. කුරුවිට මරණ 2යි 16කට තුවාල අපරාධ කල්ලි 2ක ගැටුමක්. විසියටකට තුවාල පහසුකම් වැඩි කරන්නයි ඉල්ලා පල්ලන්සේන රැඳවියෝ වහලයට නැගලා. බන්දනාගාර ගැටුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඡායාරූපයක් සහිතවයි ලංකාදීප මුල්පිටුව වාර්තා කරන්නේ.

හිරගෙදර සිද්ධියට කුමන්ත්‍රණයක් පේනවා. ඒ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ. මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශය ඡායාරූපයක් සහිතව මුල්පිටුව අරගෙන එන්නේ. සුපිරි කාර්යයකින් නැවිත් අගවිනිසුරුගේ සහ පොලිස්පතිගේ නිල නිවාස වීඩියෝ කරලා. විනිසුරු විශ්‍රාම ගැසට්ටුව පිටවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වයස 67යි. අභියාචනාධිකරණ විනිසුරු වයස 65යි. කිටුම්පත දින 7කින් මැති සබේට. පේරාදෙණිය සරසවියේ වැඩ එන සඳුදා අරඹයි. ගුරුරුන්ට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා වරම් අයදුපත් කැඳවයි. මහදුරු විමල් දිසානායක දිවිසැරිය නිමා කරයි. තායිලන්ත පාසල් සිසුවකුගේ වෙඩි ප්‍රහාරකින් ගුරුවරියක් මරුට සිසු 4ක් රෝහලේ. හෙට ශිෂ්‍යත්වයට සිසුහු 294,089ක් උසස් පෙළට 372,310ක්. සංචාරක වීසාවලින් නැවිත් රස්සා කරලා චීනු 94කට 170ක් දඩ. වෙලාව උදැසන 6:07යි. ඔබ ලක්කන්න සමගයි.

0: එන්න මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙලාව උදෑසන 6යි විනාඩි 12යි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

ලංකාදීපේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයට අනුව සවිස්තරාත්මක වාර්තාවක් අරගෙන එනවා. කොළඹ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරය, කුරුවිට බන්ධනාගාරය සහ මීගවුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ඊයේ සහ පෙරේදා ඇතිවුණු දැඩි නොසන්සුන්කාරී සහ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් රැඳවියන් 3 දෙනෙකු මියගොස් ඇති අතර 55 දෙනෙක් තුවාල ලැබුවා කියලා තමයි වාර්තා කරන්නේ. මේ බන්ධනාගාර ගැටුම් රැල්ල පෙරේදා රාත්‍රියේ සිට පැය 24ක් ඇතුළත ව්‍යාප්තව ගිහිලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම පාලනය කළා. ඊයේ පස්වරු වන විට ඒවායි ආරක්ෂාව තහවුරු කළ බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තියෙන්නේ.

0: දැඩි නොසන්සුන්කාරී සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු ඒ වයසිරි සියලු රැඳවියන් ඔවුන් නැවත සිරකඳවුරු වෙත යොමු කරන ලැබු අතර පල්ලංසේන රැඳවියන් විශෝධන මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කිරීමට පොලිසියට සිදු වුණා කියලා තොරතුරු වාර්තා කරනවා. දැන් මේ පිළිබඳව තොරතුරු ලක්කනත් සොයා බැලුවා. බන්දනාගාර රැඳවුවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ඒකවද්ද යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කළා තියෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මේ තීරණයට එළඹුණා. මෙරට බන්දනාගාර 33ටම අදාළ නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත මේ යාන්ත්‍රණය ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත බව සාකච්ඡාවට එක්වුණු අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහත්තයා මෙන්න මේ විදියට සඳහන් කළා.
1: රජතුමාගේ මූලිකත්වයෙන් රැස්වීමක් පැවැත්වුවා. මෙතනදී අපි සාකච්ඡා කෙරුණේ මේ හිරගෙවල් 33ම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධ කටයුතු. මේ වන විට යම් තත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේට වඩාත් සාර්ථකව මුහුණ දෙන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රමයක් පිළිබඳව ඒ අනුව අපි තීන්දු කරනු ලැබුවා. සෑම හිරකයක්ම අලලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. ඒකාබද්ධ යාන්ත්‍රණය වෙන්නේ බන්ධනාගාර සේවය, පොලිසිය, STF එක, අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහයද සහිතව ඒකාබද්ධ රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක්. ඒ කියන්නේ ඒකෙන් මූලික බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවලදී ආරක්ෂාව, රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම. ඊට අමතරව රැඳවියන්ගේ සුබසාධනය, රස පරීක්ෂා වාර්තා පමාවීම, ඒ අවශ්‍ය සියලුම දේ, ආරක්ෂාව පමණක් නෙමෙයි රැඳවියන්ගේ අනිත් සියලුම දේ බලන්න. මොකද අපි දන්නවා යම් කුමන්ත්‍රණකාරී පිරිස් ඇතුළේ මේක මෙහෙව්වට මේවට සම්බන්ධ නැති පුද්ගලයොත් ඉන්නවා. මේ වෙනුවට අපි දන්නවා මීගමුව බන්ධනාගාරයේදී ඒ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු 61කට දැන් අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා මිනිමැරීම සම්බන්ධයෙන්. අපි කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ, චාන්ස් එකක් දෙන්නේ නැහැ මේක ඇතුළේ ඉඳන් ඒ ආකාරයේ කුමන්ත්‍රණකාරී අපරාධ කරනවට. නමුත් ඕක ඉන්නවා තව ඔවට සම්බන්ධ නොවන සාමාන්‍ය ජනතාව. අපි ඊළඟ සතියේදී මේ සාකච්ඡා කරලද යාන්ත්‍රණ, එහෙමත් නැත්නම් කමිටු ඒ ප්‍රසන්ස් 33ට වදාළව ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.

0: බන්ධනාගාර සිදුවීම් යම් සැලැස්මකට අනුව කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී අයුරින් සිදුවන බවට නිරීක්ෂණය වන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බව තමයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
1: මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් බොහොම කාරුණිකව බන්ධනාගාර ඇමතිතුමා මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා විශේෂ දැනුවත් කිරීමක් කිරීම යුතුකමක්. මොකද මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානෙත් ලොකු කලබලයක් තිබෙනවායි කියලා.
2: මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ දක්වා කරන ලද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒවා මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය, පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. කුරුවිට බන්ධනාගාරයේ ඇති වෙච්ච කලාකාරී තත්ත්වය තුල දෙදෙනෙක් මිය ගියා, 13 දෙනෙක් තුවාල ලැබුවා රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.
1: මේක බරපතල තත්ත්වයක්. කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන.
2: මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා.
0: වෙලාව දැසන 6:19.

0: ධර්මතිලක අධ්‍යක්ෂණයක්.
1: මේක පොඩ්ඩක් අහනවා. දැන් තමුස කියන දේ කවුරු හරි මේ 3-4 දෙනෙක් අහයි. ඒ වගේ දෝයි මං මොන හරි කිව්වහම මං කියන දේ අහන්න මිනිස්සු කොච්චර ඉන්නවද? තමුස ඔයි මේ සෙකන්ඩ් ඉයර් එකේ ළමයෙක් විතරයි. මම මේ විශ්වවිද්‍යාලේ ප්‍රොෆෙසර් කෙනෙක්.
0: මගේ ඉපැරණි පෙම්පති.
2: බලපන් මං උඹට කරන දේ. උඹගේ රස්සාවයි ජීවිතේ දෙකම නැති වෙන තැනට වැඩ කරලා මම පස්ස බලන්නේ.
1: වැරදි වැටහීමක් ඔයාට තියෙන්නේ.
2: වැරදි වැටහීමක්? මෙච්චර මේ කෙල්ලෙක් ගියතුළු දාගෙන අඬනකම් බලන් ඉන්නකොට පිස්සුද බල්ලා?
0: මගේ ඉපැරණි පෙම්පති. සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට අදාළව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළා. මේ පනත් කෙටුම්පත අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 67ක් දක්වාත් ඉහළ යනවා. අභ්‍යාචනාධිකරණයේ විනිශ්චයකාරවරයෙකුගේ විශ්‍රාම ගත යුතු වයස අවුරුදු 65ක් දක්වා ඉහළ යනවා. මෙතෙක් මේ වයස තිබුණේ වයස අවුරුදු 65 සහ 63

වශයෙන් අග්‍රමිනිශ්‍ය කාර්යවරයා විශ්‍රාමගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67කට එළඹෙන දිනය හෝ ඔහු අග්‍රමිනිශ්‍යකාර ධූරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකින් කලින් එළඹෙන දිනය බව එම සංශෝධනයේම සඳහන් කරලා තියෙනවා. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකර් මහතාගේ නියමයේ පරිදි මේ ගැසට් නිවේදනය නිකුත් කළා. ජන සම්නිවේදන විෂය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියෙකු, නිර්මාණශීලී ලේඛකයෙකු, ප්‍රවීණ කවියෙකු, සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම ආසියානු සිනමාව හා ආසියානු සම්නිවේදන න්‍යාය පිළිබඳව ප්‍රමුඛ විද්වතෙකු වුණු මහාචාර්ය විමල් දිසානායක මහතා ඇමරිකාවේදී ඊයේ අභාව ප්‍රාප්ත වුණා. පහසුවෙනි ශිෂ්‍යත්ව විභාගයේ හෙට කියන්නේ 9 වෙනිදා පැවැත්වෙනවා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයේ අනිද්දා ආරම්භ කෙරෙනවා. පහසුවෙනි ශිෂ්‍යත්ව විභාගයේට මෙවර සිංහල මාධ්‍ය සිසුන් 220,367 දෙනෙක් සහභාගි වෙනවා. දෙමළ මාධ්‍ය සිසුන් 73,723 දෙනෙකු පෙනී සිටින බව තමයි විභාග දෙපාර්තමේන්තුව කියන්නේ. ශිෂ්‍යත්ව විභාගයේ රටපුරා මධ්‍යස්ථාන 2723කදී තමයි පැවැත්වෙන්නේ. ඒ විභාගයේ හෙට පෙරවරු 9:30ට ආරම්භ කරනවා. දවල් 12:15ට තමයි අවසන් වෙන්නේ. උසස් පෙළ 2026 විභාගයේ අනිද්දා රටපුරා මධ්‍යස්ථාන 2532කදී පැවැත්වෙනවා. පාසල් ඇවිදුම්කරුවන් 264,496යි. පෞද්ගලික ඇවිදුම්කරුවන් 107,814ක් වශයෙන් ඇවිදුම්කරුවන් 372,310 දෙනෙක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිනවා. උසස් පෙළ විභාගයේ සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා තමයි අවසන් වෙන්නේ. වෙලාව උදෑසන 6යි විනාඩි 27යි. දැන් ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු ලොතරැයි ටික අතර ගන්න මේ ගීතෙන් පසුව ප්‍රතිඵල කියලා මේ ලක්කන්නේ.

0: වෙලාව උදෑසන 6යි විනාඩි 30යි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

ඊයේ රාත්‍රියේ දිනුම් මදිල්ලද මහජන සම්පත ගොවිසෙත මෙගහපව ධන නිධානය හඳහන අද සම්පත ජයලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි අතට ගන්න. දැන් මේ වෙලාවේ වාසනාව උදා වෙලාද කියලා බලන්න හොඳම වෙලාව. මොකද ඊයේ රාත්‍රියේ බලන්න නොහැකි වුණු අය වාසනාවන්තයන් වෙලා ඉන්න පුළුවන්. මහජන සම්පත 6272 වාරයේදී ජේ අක්ෂරය ජයග්‍රහයි අක්ෂරය බඩපත් වුණේ අඟ 4.277. මහජන සම්පත 6272 වාරයේදී ජේ අක්ෂරය අඟ 4.277 ජයග්‍රහයි අංක සටහනේ සටහන් වුණේ. ගොවිසෙත 6514 වාරයේදී සී අක්ෂරය ජයග්‍රහණය කළේ අංක 8 අංක 17 අංක 21 සහ අංක 75යි ඔබට වාසනාව උදා කළේ. ගොවිසෙත 6514 වාරයේදී සී අක්ෂරය අංක 8 අංක 17 21 සහ අංක 75. මෙග පවල් උතුරයිය 2620 වාරයේදී ජී අක්ෂරය ජයග්‍රහණය කළා අංක 5 සුපිරි අංකය බවට පත් වුණේ අංක 29 අංක 35 අංක 54 සහ අංක 67යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2620 වාරයේ මෙග පවල් උතුරයිය ජී අක්ෂරය අංක 5 සුපිරි අංකය අංක 29 අංක 35 අංක 54 සහ අංක 67 ඔබට වාසනාව උදා කළේ. දන නිධානය අතට ගන්න 2302 වාරයේද කියලා බලන්න සෙඩ් අක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරය බවට පත් වුණා අංක 13 අංක 31 සහ 65 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 2302 වාරයේදී දන නිධානයේ සෙඩ් අක්ෂරයේ ජයග්‍රහයි අක්ෂරය වුණා අංක 13 අංක 30 අංක 31 සහ අංක 65 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. හඳහන 1581 වාරයේදී සිංහල අක්ණයයි ජයග්‍රහයි ලක්ණේ බවට පත්වන්නේ අංක 8 අංක 39 අංක 41 සහ අංක 50 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 1581 වාරයේ හඳහන සිංහල අක්ණයේ ජයග්‍රහයි ලක්ණේ බවට පත් වුණා අංක 8 අංක 39 අංක 41 සහ අංක 50යි වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. මේ කියන්න සූදානම් වෙන්නේ අද සම්පත පිළිබඳව 847 වාරයේදී 7727.277 ජේ අක්ෂරයේ රටාව බවට පත් වුණේ. 847 වාරයේ අද සම්පත 7727.277 ජේ අක්ෂරය ජයග්‍රහයි ලෙස සටහන් වුණේ. ජයලොතරැයි 540 වාරයේදී එච් අක්ෂරය අංක 3 අංක 4 අංක 0 සහ අංක 6යි ඔබට වාසනාව උදා කළේ. 540 වාරයේ ජයලොතරැයි එච් අක්ෂරය අංක 3 අංක 4 අංක 0 සහ අංක 6 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තා. සුබ දවසක් ලොතරැයි 388 වාරයේදී මීන ලග්නයයි ජයග්‍රහයි ලග්නේ බවට පත්වන්නේ අංක 18 24 67 අංක සටහනේ සටහන් වුණා. ප්‍රවර්ධන අංකයේ විදිහට 36යි 86 හඳුනාගත්තේ. 388 වාරයේ මීන ලග්නයේ සුබ දවසක් ලොතරැයි ලග්නේ බවට පත් වුණා අංක 18 අංක 24 අංක 67 වාසනාවන්ත අංක වෙද්දී 36යි 86 ප්‍රවර්ධන අංකය වුණා. සුබ දවසක් ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගාපව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ ඒ කියන්නේ 7 වෙනිද රාත්‍රියේදී දිනුම් බදිල්ලද ලොතරැයි ප්‍රතිඵල ඔන්න ඔය විදිහට අරගෙන ආපු වෙලාව 6:35.

0: වෙලා උදෑසන 6:36.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: සත්‍යයක ලක්හඬ

0: විශේෂත් විභාගය හිට ආරම්භ වෙනවා. දැන් බොහෝ දෙමව්පියන්ගේ බලාපොරොත්තු සහගත දවසක්, දරුවන්ගේ මහා මානසික පීඩාව නිමාවට පත්වෙන දවසක්. ඒ විතරක් නෙමෙයි, බලාපොරොත්තු ගොන්නක් එක්ක අද දවසේ සෑම දෙමව්පියන්ම විවිධ කටයුතු වල නිරත වෙනවා. ආධ්‍යාත්මික කටයුතු සහ දරුවන්ට උපදෙස් ලබා දෙමින් මේ කඩේම ජයග්‍රහණය කිරීම වෙනුවෙන් දැන් හිට පැවැත්වෙන පාසලේ සිසුන් විභාගයේ සහ ලබන සම්දුවා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසම් සභාව සඳහන් කළා. ඒ සඳහා විශේෂ බස් රථ යොදවන බව තමයි ජාතික ගමනාගමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ මෙන්න මේ විදිහට.
1: ශීලක මාර්ගස් මගී ප්‍රවාහන අධිකාරී වලටත් ශ්‍රී ලංකාවටත් දැනුම් දීලා තියෙන්නේ ඕන් යටතේ ලියාපදිංචිලා තිබෙන ශීලක බස් රථ මේ සඳහා ධාවනයට එක් කරන්න කියලා. මෙහිදී ඔවුන්ට අපි සහනාධාර මුදලක් ගෙවනවා. එක දරුවෙක් මේ බස් රථයක රැගෙන ගියත් අපි සම්පූර්ණ සහනාධාර මුදල් ගෙවනවා. ඒ නිසා අපි සියලුම බස් හිමියන්ට මෙමගින් දැනුම් දීලා තියෙනවා. මේ විභාග කාල සීමාව තුළ ඔබගේ බස් රථ ධාවනයට එක් කරලා මේ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඒ සේවාව ලබා දෙන්න කියලා ඔවුන්ට හිමි ගෙවීම් අපි සුපුරුදු පරිදි සියලුම ගමන් ගන්න දිනවලට අදාළව අපි ගෙවීම් සිදු කරනවා. ඒත් එක්කම අපි මේ බස් රථ යොදවන කාල සීමාව ගත්තොත් වෙනදා අපි මේ සිසු සැරිය යොදවන්නේ පාසල් පටන් ගන්න වෙලාවත් අවසන් වෙලාවත්. නමුත් මේ විභාග කාලසටහන් යම් කිසි මට්ටමින් වෙනස් මේ කාලයේදී. ඒ අනුව තමයි අපි මේ බස් රථ යොදවන්නේ විශේෂයෙන් විභාග ආරම්භ කරන මොහොතට පෙරත් විභාග අවසානයේ වෙලත් ඒ පාසලෙන් ගමන් කරන්නත් තමයි අපි මේ බස් රථ යොදවලා තියෙන්නේ.
0: මේ පැවැත්වෙන විභාගවලදී ආපදා තත්ත්වයක් මතුවුණොත් මොකද වෙන්නේ? ඒ ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණද යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහත්තයා සඳහන් කළේ මෙහෙම.
2: විශේෂම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරේ විශේෂ අංක පහක් අපි ලබා දීමේ නිමිතිය තිබෙනවා. ඒ දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීරම නිලධාරීන්ටත් අඛණ්ඩවම සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමේ නිමිතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීරම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු වැඩපිළිවෙළ සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීරුම ආකාරයේ සොයා බැලීම් සිදු කළා තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළා තිනවා. පවතින වර්ෂා සෛත්‍යයේ තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළා තිනවා.

0: Radio ITN.
1: මෙලාව උදෑසන 6:45.

0: වසරක් තුළ ඊ පාස්පෝට් මෙරටට ලබා දෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහත්තයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ සඳහා ගුවන්තොටුපළේ ඊ ගේට්ටු 12ක සවිකිරීමටද කටයුතු කරන බව තමයි අමාත්‍යවරයා සඳහන් කළේ.
1: යෝජනා කරපු යෝජිත විද්‍යුත් ගමන් පළපත්‍ර එහෙම නැත්නම් ඊ පාස්පෝර්ට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන තත්ත්වය ගැනත් ඒ වගේම දැන් විද්‍යුත් ගමන් පළපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය සහ ඊට අදාළ පබ්ලික් කී ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පද්ධතිය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයත් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද?
2: ඊ පාස්පෝර්ට් එක සඳහා KPI සොෆ්ට්වෙයාර් එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ටෙන්ඩරයක් යමින් තිබුණා. මේ ටෙන්ඩරය අවසාන අදියර වෙන විට මේ පිළිබඳව පැමිණිලි කීපයක් ලැබුණා විශේෂයෙන් අභියාචන කමිටුවට. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරා. ප්‍රසම්පාදන කොමිසමේදී පැහැදිලි වුණා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. එහින්දා නැවත අපි තීන්දුව කරා මේක අලුත් ප්‍රසම්පාදනයකට යන්න. එහින්දා ඉදිරියේදී මං හිතන්නේ PKI අලුත් ප්‍රසම්පාදනය වැඩපිළිවෙලකට යනවා. දැනට ඊගේට් 4ක් එයාපෝර්ට් එකේ සවි කරලා තියෙනවා. ඉදිරි වර්ෂ තුල ඊගේට් 12ක් සවි කරන්න සැලසුම් කරලා තියෙනවා. වසරක් වැඩි කාලයක් ඇතුළත ඊගේට් වගේම ඊ පාස්පෝර්ට් එක මේ රටට ලබා දෙන්න කටයුතු කරනවා.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: Satyaga Lakhanda.

බස්නාහිර සබරගමුව ඒවගේම වයඹට අද වැසි කියල තමයි තොරතුරු වාර්තා වෙන්නේ. දෙවෙනි බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දවස පුරා විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ විතරක් නෙමේ උතුරු මැද සබරගමුව දකුණ මධ්‍යම සහ වයඹ පළාත්වලට විටින් විට හමන මේ පැයට කිලෝමීටර 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවත් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ වර්ෂා කාලයේදී අවට වටපිටාව පිරිසිදු තබා ගන්න කියලා කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඩෙංගු මරණ සංඛ්‍යාව 63ට ගිහිල්ලා රෝගීන් සංඛ්‍යාව 88,522ක්. රස්සාවක් හොයා දෙන්නම් කියා ගේකට ගෙන ගිහින් කතක බලෙන් දූෂණය කරලා කෘෂි නිලධාරී අත්අඩංගුවට. ගුරුලුන්ට විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා වරම් ඇඳුම්පත් කැඳවයි. රජයේ සහ අනුමත පාසල්වල සේවය කරන ගුරුවරුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා ඇඳුම්පත් කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. එම ගුරුවරුන්ට ඉංග්‍රීසි විෂය සහිතව කලා උපාධි පාඨමාලාව සහ විද්‍යාවේදී ජෛව විද්‍යා, භෞතික විද්‍යා, ව්‍යවහාරික විද්‍යා උපාධි පාඨමාලා හදාරන්න පුළුවන්. ඔවුන් 2021 වර්ෂයේ හෝ ඊට පසු වසරකදී ඉහත පාඨමාලා සඳහා, ඒ කියන්නේ මේ සඳහන් කරපු පාඨමාලා සඳහා විශ්වවිද්‍යාලයක බාහිරව ලියාපදිංචි වී උපාධි පාඨමාලාවේ පළමු වසර පරීක්ෂණය සමත්ව තිබිය යුතුයි. මුදල් ගෙවීමකින් තොරව රජයේ විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාවක් විදිහට තමයි මේ අවස්ථාව සඳහන් කරන්න ලැබෙන්නේ. වෙලාව උදැසන 6:52.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සතියක් ලක්හඬ.

0: වී සඳහා උපරිම මිලක් ලබා දී ගොවි ජනතාව රැකබලා ගනිමින් සාධාරණ මිලකට සහල් අලෙවි කර පාරිභෝගික ජනතාවද සාධාරණයක් ඉටු කිරීමට වත්මන් රජයේ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්තය සඳහන් කරනවා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ වත්මන් රජය යටතේ බව තමයි වසන්ත සමරසිංහ මහත්තයා සඳහන් කළේ.
1: ගොවිය බලා ගන්න ආණ්ඩුවක් හදලා තිනවා. අපි මේ වැඩේ ගොවිය මාත්‍රත්වයට එක්ක කරනවා. ඉතින් ගොවියගේ වී මිලදී ගන්න වැඩිම මුදල් වෙන් කරලා තියෙන මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ. මහ කන්නේට විතරක් මෙට්‍රික් ටොන් 79000ක් මිලදී ගත්තා. අපි යල් කන්නේත් මෙට්‍රික් ටොන් 50000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒ වගේම අපි දැන් සැලසුමක් සකස් කරලා තියෙනවා. වියළෙ මණ්ඩලයේ සතු වීටෝග සහල් කරලා සතොස ලංකා සතොස සමුපකාර හරහා වෙළඳපොළට නිදහස් කරන්න. මොකද සහල් හිගයක් තිබුණ රටක සහල් අතිරික්තයක් දක්වා ගන්නත් තියෙනවා. මාස 4ක සහල් අතිරික්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ තුල සහල් හිගයක් නැතුව ඉස්සරහට යන්න ගොවියටත් 120ක මිලක් දීලා තියෙනවා. පාරිභෝගිකයටත් රුපියල් 200ට අඩුවෙන් හාල් කන්න පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ ගොයන් කපලා දැන් ගොයන් කපන එක වේගෙන් ගොයන් කපනවා. අනුරාධපුරය තමයි වැඩිම දැන් තියෙන්නේ. මොකද හම්පාරිවරයි හම්බන්තොටේවරයි කිල්නොච්ච නගර පළාතේ වියස්සන ඉවරයි. සා පොළොන්නරුව තව ටිකක් ප්‍රමාද වේ. හැබැයි ප්‍රමාණවත් වතුර තියෙනවා. ජලාශ තියෙන ප්‍රදේශවලට වැස්ස වැහලා තියෙනවා. ඒ නිසා නියග තත්වය වෙනුවට අපිට ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. යල් කන්නට ප්‍රමාණවත් වතුර තියෙන වගේම මහ කන්න පටන් ගන්නත් අපි සූදානම් කරපු විදිහට ප්‍රමාණවත් වතුර තියෙනවා. ඉතින් අපි තත්ත්වයන් වලට මුහුණ දීමට සූදානමින් වැඩ කරමින් යනවා.
2: සතියක් ලක්හදේ

වන්දනා ගාර ගැටුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. වන්දනා ගාරවල මතුව ඇති ගැටුම් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළා. ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලංකාදීප වාර්තා කරලා තිනෝ. සුපිරි කාර්යකින් ඇවිත් අගවිනිසුරුගේ පොලිස්පතිගේ නිල නිවාස වීඩියෝ කළා. කොළඹ හත කුරුදුවත්ත විජේරාම මාවතේ පිහිටි අගවිනිසුරුවරයාගේ නිල නිවස සහ පොලිස්පතිවරයාගේ නිල නිවස අතර මාර්ගය වීඩියෝගත කළ පුද්ගලයෙකු පෙරේදා රාත්‍රිය අත්අඩංගුවටගත් බව කුරුදුවත්ත පොලිසිය සඳහන් කරනවා. සැකකරු වීඩියෝගත කිරීමට යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට අරගෙන තියෙනවා. 47 සැකකරු අලුබෝබුල්ල අරුක්ගොඩ නිවුඩාව පාර පදිංචිකරුවෙක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. කුරුදුවත්ත පොලිසියයි පරීක්ෂණ පවත්වන්නේ. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට නැවත ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහත්තයා සඳහන් කළා. සංචාරක වීසාවලි ලංකාවට පැමිණ මෙහි රැඳී සිටීමෙන් රැකියා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් චීන ජාතිකයන් 94 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ₹70,000 දඩ ඊයේ නියම කළා තියෙනවා. එක් චීන ජාතිකයෙකුට ₹75,000 බැගින් චීන ජාතිකයන් 94 දෙනාට ₹70,50,000 මෙලෙස නියම කරලා තියෙනවා. වෙලාව උදෑසන 6යි විනාඩි 57යි. ලෝක ප්‍රවෘත්ති පිළිබඳව අවධානය යොමු කරද්දී තායිලන්ත පාසල් සිසුවෙකුගේ වෙඩි ප්‍රහාරකින් ගුරුවරියක් මරුට තායිලන්තයේ පාසලක ඊයේ සිදුවුණු වෙඩි තැබීමකින් ගුරුවරියක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. සිසුන් සිව් දෙනෙකු තුවාල ලැබූ බව තමයි වාර්තා වෙන්නේ. වෙඩි තැබීම සිදුවුණේ බැංකොක් නගරයට ආසන්න නොතබූරි ප්‍රදේශයේ ඩෙබ්සිරින් නොත්තබූරි පාසලේදී තුවල් ලැබූ සිසුන් කඩිනමින් රෝහල් ගත කරලා තියෙනවා. ඉතින් කොහොම වුණත් ගුරුවරිය මිය ගිහිල්ලා තියෙනවා. ඩෙන්මාර්කේ ඉසබෙලා කුමරියට හමුදා පුහුණුව. ඩෙන්මාර්කේ 19 හැවිරිදී ඉසබෙලා කුමරිය මාස 11ක පූර්ණ හමුදා සේවය සඳහා එක්කුණු බව එරට මාධ්‍ය වාර්තා කරනවා. ඩෙන්මාර්ක රජපෞලුවෙන් පූර්ණ හමුදා පුහුණුවකට එක් වූ පළමු කාන්තාව ඉසබෙලා කුමරිය කියලා තමයි සඳහන් වෙන්නේ. බංගලාදේශයට සරම්ප දේශපාලන අභියෝග හමුවේ ආර්ථික අර්බුද රැසකින් බැටකන බංගලාදේශයේ සරම්ප වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් එරට මාධ්‍ය ඊයේ වාර්තා කළා. රට පුරා පැතිරෙන මෙම සරම්ප වසංගතය හේතුවෙන් පීඩාවට පත් පවුල්වලට එල්ල වෙලා තියෙන ආර්ථික බලපෑම ඉතා දැඩි බවත් පවුල් 10කින් 9කට ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට ණය ගැනීමට සිදු වෙලා තියෙන බවත් වාර්තා කළා. ක්‍රීඩාවට අවධානය යොමු කරද්දී ඡායාරූප සහිතව වාර්තා කරන වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා පැතුම්, වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව චමරි. වසර 2025 සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදාන උත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් පැතුම් නිස්සංක සම්මාන දිනාගත්තා. වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපතු සම්මාන දිනාගත්තේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කළ අමිල මෙහෙවර අගයමින් හිටපු ශ්‍රී ලංකා නායකයන් දෙදෙනෙකු වන මයිකල් තිසේරා, ඒ කියන්නේ 1964 ඉඳන් 1975 කාලය තුල, ඒ වගේම අනුර තෙන්ඩුකෝන් 1975 සිට 1979 දක්වා උත්තම සේවා සම්මාන ප්‍රදානය කරලා තියෙනවා. කාටූන්ස් සතියක පත්තරවල විස්තර නිමා කරන්න තෝරාගන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටූනේ. ගැමුණු මෙට්‍රෝ බස් වලට වැඩිය කැමති නෑ වගේ. එහෙනම් කැමති නිල් පාට බස් වලටද? පංකජ රුවින්දගේ සරදම් කාටූනේ සමගින් සතියක පත්තරවල විස්තර නිමා කරන මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර සතියන්තයක්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: Satyag Lakhanda.
2: වාසනාවන්ත සතියන්තයක් උදේ 7යි විනාඩි 5යි වෙලාව. Good morning Ranil.
3: Good morning. හැමෝටම සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. ලකන සතියග පටන් ගන්න හදන්නේ. අද ලස්සන දේවල් ටිකක් අපි අරගෙන අවිල්ල තියෙනවා. මේ අද දවස මුදුසංක මේ සෙනසුරාදා දවසක් නේ. අගෝස්තු මාසේ
2: 8 වෙනිදා.
3: එතකොට මේ අද අපි විදේශ විත්ති එහෙම නැත්නම් විදේශ වල මොනවද උනේ කියලා දෙකෙන් තමයි අපි හොයාගෙන යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ චුට්ට කල්පනා කරලා බලන්න මේ දැන් රටේ පැත්තකට
2: වහිනවනේ
3: සමහර පැතිවල හොඳටම භායනවා නේ මොහොත ඉතින් එක එක අදහස් තියෙනවා මේ ගැන. හැබැයි දැන් අපි වහිනකොට හිතනවා අනේ පෑවුවා නම් හොඳයි නේද කියලා නේ. තදින් පායනකොට හිතනවා අනේ වැස්සනම් හොඳයි නේද කියලා. හැබැයි වහිනකොට හිතනවා එමත් පෑවුවා නම් හොඳයි නේද කියලා. අපි හැමදාම අපිට අහිමි දේ එහෙම නැත්තම් හිමි නොවන දේ ගැන හිතලා හැමතිස්සෙම දුක් වෙලා මිසක් හිමි දේ ගැන අපි ගඟ තියෙන දේ ගැන අපි සතුටු වෙලා නැහැ කවදාවත්.
2: වහින වෙලාවට ඒකනේ අපි කුඩයක් අරගෙන ඉදිරිය බහින් නේද. ඉතින් වහිනකම් බලන් ඉන්නවා එක්තරා කාලයකදී. තව කාලයකදී කියන්නේ වහින්න පටන් ගත්තම පායනකම් බලන් ඉන්න. මේක තමයි ජීවිතේ හැටි. අපි මොන කතන්දරේ ඉවත් ඕක වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු එහෙම තමයි. උදේ 7යි විනාඩි 7යි.

0: Beyond the borders, beyond the headlines. අයිබෝන් සුබදාසන ත්‍යාග්‍රහී වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අගෝස්තු මාසයේ 8 වෙනිදා සෙනසුරාදා දවස විවේකී දවසේදී අපි උදෑසනින් ආවේ ගෙවිගේ සතියේ ලෝකෙ උණුසුම් කරපු තොරතුරු ගණනාවක් තියෙන ඔබත් එක්ක බෙදා හදා ගන්න. විශේෂයෙන්ම දැන් මේ දිනවල බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙච්ච මාතෘකාවක් තමයි රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්. ඒ වගේම මැද පෙරදිග පවතින මොන වගේ තත්ත්වයක්ද, ඒ වගේ ලෝකයේ යුද්ධමය පැත්තෙන් වාර්තා වෙන තොරතුරු මොනවද, ඒ වගේම අපිට කතා බහ කරන්න තියෙනවා තවත් ගොඩක් දේවල්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කඩ Beyond the Borders Beyond the Headline වැඩසටහනත් එක්කතු වෙන. අදවසේදීත් අපිත් එක්කතු වෙලා ඉන්නවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක, ඒ වගේම ලක්කඩ ප්‍රවෘත්ති අංශයේ සහකාරී කළමනාකරු චන්දන මාර්සිං. අයිබෝන් සුබදාසනක්.
1: අයිබෝන් සුබදාසනක් ගියා.
0: අපි හද කතා කරමු මුලින්ම රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්. දැන් මෑතකදී මේ මැද පෙරදිග පැවතිච්ච යුදමය වාතාවරණයත් එක්ක රුසියානු යුක්‍රේන යුද්ධය පොඩ්ඩක් යට ගිහිලි තිබුණ. දැන් ඔන්න නැවතත් මේ රුසියානු යුක්‍රේන යුද්ධය කරලියට ඇවිල්ලා තියෙන්නේ. අපි පොඩ්ඩක් මුලින් මේ පිළිබඳව කතා කරමු.
1: ඕගෙන්ද ඔබ කියපු විදිහට ඇත්තටම යම් ආකාරයක යටපත් වීමක් සිද්ධ වෙලා තිබ්බා. මේ යටපත් වීම යන යුද්ධේ නතර වීම නොවේ. යුද්ධේ වරින් වර පැවතුණා. නමුත් දැන් ආපහු මේ පවතින තත්ත්වය ටිකක් වර්ධනය වෙලා තියෙනවා. යුද්ධය ඒ කියන්නේ යුද්ධය වැඩි වෙලා තියෙනවා. දැන් අපි එහෙම කතා කරන්නේ මොකක් නිසාද කියලා කිව්වොත් එහෙම බෑ. රුසියාව යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කෙරුවා. ඇත්තටම ඔවුන් ඩ්‍රෝන 115ක් වගේම බැලස්ටික් මිසයිල 24ක් මේ ප්‍රහාරවලට එක් දිනක් තුල මේ ප්‍රහාරට යොදා ගත්තා. ඒකෙන් 21 දිනකට වැඩි පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. 50කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඒ වගේම යුක්‍රේනයේ ප්‍රදේශ ගණනාවක්ම ගබඩා පහසුකම් සහ යටතල පහසුකම් ගණනාවක්ම විනාශ වුණා. දැන් එතන ඊළඟ ප්‍රශ්නේ තමයි ගිහන්න යුක්‍රේනය ගුවන් ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක කළා පහුගිය කාලය තුල. රුසියාව නිල වෙච්ච සමහර ප්‍රහාර ව්‍යර්ථ කළා. හැබැයි මෙතනදී ඔවුන් මේ ඩ්‍රෝන ප්‍රහාර ව්‍යර්ථ කළාට එක මිසයිලයක්වත් ව්‍යර්ථ කරන්න හිතුනේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ ඔවුන්ගේ ගුවන් ආරක්ෂණ පද්ධතිය දැන් යම් ආකාරයක අසාර්ථක මට්ටමකට පත්වලා කියලා. ඒ නිසා මම පහුගිය කාලෙත් යුක්‍රේන ජනාධිපතිවරයා ඇමරිකාවේදී පවා ඉල්ලීමක් කළා උන්ට පේට්‍රියට් මිසයිල් පද්ධතියක් අවශ්‍ය වෙනවා කියලා. හේතුව මේ පේට්‍රියට් මිසයිල් යොදාගන්නේ රුසියාවේ බැලස්ටික් මිසයිල් ව්‍යර්ථ කරන්න. සාමාන්‍යයෙන් මිසයිල් දෙකක්වත් මේ සඳහා යොදවන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි. ඇත්තටම මේ මිසයිල් ටික ගණන් වැඩි. මිලියන 2 3 සහ 5 වගේ ගණන් වලට යනවා. සහයි වගේම මේ වගේ දෙකක් විතර යොදවන්න ගියාම ටික ගැටලුවක් මතුවෙනවා. ඒ නිසාම මේ යුක්‍රේනයේ එක්තරා ආකාරයක ඉල්ලීමක් කළා මිසයිල් ලබා දීම නොහැකි නම් ඒ පිළිබඳ තාක්ෂණය ලබා දෙන්න කියලා. හැබැයි ඇමරිකාව ඒ තාක්ෂණය ලබා දීම ප්‍රතික්ෂේප කළා තියෙන කොහොම වෙතත් තවමත් යුක්‍රේන ජනාධිපතිවරයා කියන්නේ කෙසේ හෝ තමන්ට ආරක්ෂාව ලබා ගත යුතුයි. ඒ නිසා යුරෝපා සමාජිකයන් හෝ මේ ආරක්ෂක විධිවිධාන ලබා දිය යුතුයි කියලා. නමුත් තවවත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ අතරතුර යුක්‍රේනය රුසියාවට ප්‍රහාරයක් එල්ල කළා තියෙනවා. විශේෂයෙන් මේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට බරපතල හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඔවුනොත් යම් යම් ආකාරයක ප්‍රහාර එල්ල කරනවා. දැන් අපි යුක්‍රේනයේ ගොන් ආරක්ෂක පද්ධතිය අසාර්ථකයි කියලා කියනා වගේම මේ වගේ ප්‍රහාර හේතුවෙන් රුසියාව පිළිබඳවත් යම් ආකාරයක ප්‍රශ්නයක් මතුවෙනවා. ඔවුන්ගේ ආරක්ෂක පද්ධතිය වලට මොකද වෙලා තියෙන්නේ කියලා පොද පහුගිය කාලෙම යුක්‍රේනයේ රුසියාවේ පිරිපහදු මධ්‍යස්ථාන ගණනාවක් ප්‍රහාර එල්ල කළා. මේ කියන කාරණා පදනම් කරගෙන තමයි අර දැනට මැද පෙරදිග තියෙන තත්ත්වය යටපත් කරගෙන රුසියා යුක්‍රේන යුද්ධය ඉස්මතු වෙලා තියෙන්නේ.
0: කණිතල් ගැන කතා කරාට පස්සේ පිරිපහදු මධ්‍යස්ථානයකට තමයි මේ විදිහට ප්‍රහාර එල්ල කරලා තිබුණේ. දැන් මේ ප්‍රහාර එල්ලවීමත් එක්ක නැවතත් ලෝකයේ බොරතෙල් මිල ඉහළ යාමේ හැකියාවක් අවදානමක් තියෙනවා.
1: රුසියා යුක්‍රේන යුද්ධය ලෝකයේ මිල ගණනට ලොකු බලපෑමක් කළේ නැහැ. ඉරාන ඇමරිකා යුද්ධයේදී මේ මැද පෙරදිග කලාපයේ තමයි අතරම බරපතල ඉන්ධන සම්බන්ධයෙන් බලපෑමක් මතු කරලා තියෙන්නේ. නමුත් මේ දවස්වල යම් ආකාරයක සමතෙන්පත් වීමක් තියෙන නිසා ඒ පිළිබඳ ගැටලුවක් තවත් මතුවලා නැහැ.
0: හොඳ, ඒත් එකම තමයි මේ අපි දැක්ක මේ සමාජ මාධ්‍ය ජාලවල එක්තරා ආකාරයක වීඩියෝවක් ෂෙයා වෙනවා. අපි දැක්ක මේ වීඩියෝ එක ඇතුළේදී මේ යුක්‍රේන වෙළෙන්දෙකුට ප්‍රහාරයක් එල්ලවන ආකාරය අපි ඒ සම්බන්ධව පොඩ්ඩක් කතා බහ කරන්න සූදානම්.
1: ඔව්, එතන මේ වීඩියෝ එක රිකෝඩ් කරලා තියෙන යුක්‍රේන ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මේ වීඩියෝ එකට අනුව යුක්‍රේන වෙළෙන්දෙක් තමන්ගේ වාහනය අසල වෙළඳාම් කටයුතු වලට සූදානම් වෙලා ඉන්න අතරතුර ඩ්‍රෝන් යානයක් ඔහු පසුපස ගමන් කරනවා. ඔහු දුවනවා මේ ඩ්‍රෝනින් බේරෙන්න. නමුත් ඔහු පස්සේම මේ යානේ එනවා. එක්තරා අවස්ථාවකදී ඔහු දුවගෙන යන අතරතුර එක අසාර්ථකලා ඔහු මතට ඩ්‍රෝනේ වැටෙනවා. ඩ්‍රෝනේ පුපුරා යනවා. ඒ පිපිරීමෙන් මේ වෙළඳ කටයුතු නිරතලා හිටපොත් ගියා තුවාල ලැබුණා. තුවාල බරපතල තත්ත්වයේ පසු
0: නැහැ.
1: නෑ බරපතල තත්ත්වයේ පසු වෙන්නේ නැහැ. ඔහුගේ පිට තුවාල සිදු වෙලා තියෙන්නේ. රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලැබනවා. යම් ආකාරයක සාමාන්‍ය මට්ටමක තුවාල සිදු වෙලා තියෙද්දී ඔහු කතා බහ කරමින් ඉන්නවා. ඒක ගැටලුවක්. ලොකු තත්ත්වයක බරපතල තත්ත්වයක් නැහැ. දැන් ඒ ප්‍රහාරයත් එක්කම යුක්‍රේන ජනාධිපතිවරයා චෝදනා කළා රුසියාව මානුෂිකත්වයට එරෙහිව ප්‍රහාර එල්ල කරනවා කියලා. ඔව්. කෙලෙම චෝදනා කරන මේ රුසියාවේ ප්‍රහාරයක් කියලා අපට දකින්න පුළුවන් කොපමණ මේ වීඩියෝ දර්ශනය පවණයි. ඔව්. කෙලෙම චෝදනාවක් එල්ල කළා මේ රුසියාවේ ප්‍රහාරයක්. ඔවුන් දැන් මේ සිදු කරන ප්‍රහාර මිනිසුන් ඉලක්ක කරගෙන ජනතාව පුද්ගල ඉලක්ක කරගෙන එල්ල කරන ප්‍රහාර වර්ධනය වෙලා කියන එකට ඒ ප්‍රහාර එල්ල කරනවා කියන එක තහවුරු කරන්න තමයි මේ අතර මේ වීඩියෝ පටය නිකුත් කරලා තියෙන්නේ.
0: හොඳයි. දැන් රුසියානු යුක්‍රේනීය යුද්ධය ගැන කතා කරනකොට තවත් මාතෘකාවක් තමයි අපිට අහුණා. මේ දැන් යුක්‍රේනයේ ඉල්ලීමක් කරලා තියෙනවා ඇමරිකානු ජනාධිපතිවරයාගෙන් ඔවුන්ගේ රටට අර ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන මිසයිල් ලබා දෙන්න කියලා. කොහොම නමුත් දැන් තොරතුරු වාර්තා වෙලා තිබෙනවා ඉරානය සහ ඇමරිකාව අතර ඇතිවුණු මේ යුදමේ වාතාවරණය ඇතුළතදී මේ ඇමරිකාව පැත්තෙන් ගත්තට පස්සේ යුදමේ අතින් ඔවුන් පොඩ්ඩක් දුර්වල වීමක් වගේ පොඩි සමාජයේ කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරුද තියෙන්නේ?
1: ඔගෙන් ඇත්තටම මේක ජාතන්තර මාධ්‍ය වාර්තා කරලා තිබ්බ ප්‍රවෘත්තියක්. එක් මාධ්‍යයක් පමණක් නෙමෙයි මාධ්‍ය කීපයක්ම වාර්තා කරලා තිබ්බ සහ ඔවුන් ඒකට යම් ආකාරයේ යම් යම් කරුණු එකට ඈඳගෙන තියෙනවා. ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ මාධ්‍ය වාර්තා කරන්නේ ඇමරිකාව සතු ආයුධ තොග දැන් හීන වෙලා කියන කාරණේ උන් ප්‍රකාශ කරන්නේ විශේෂයෙන් මිසයිල් පද්ධතිය. අපි ගත්තොත් එහෙම දිගුදුර මිසයිල් පද්ධතිය ක්ෂය වෙලා අඩු වෙලා කියලා තමයි උන් කියන්නේ. සහ ඒකට සාධාරණීකරණය කරනවා කියනවා. දැන් ඇමරිකා ජනාධිපතිවරයා හැම වෙලාවෙම උත්සාහ කරනවා සාමක්‍රියාවලට අවතරණය වෙන්න. ඔවුන් සඳහන් කරන මේ සාමක්‍රියාවලට අවතරණය උත්සාහ කරන්නේ මේ අභියෝග පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙන නිසා වෙන්න ඕනේ. කියන තමයි ඒ තර්කය තමයි ඉදිරිපත් කරන්නේ. මාධ්‍ය කීපයක්ම මේ කතාව වාර්තා කළා. හැබැයි මේ කතාව එළියට ආපු ගමන්ම පෙන්ටගනය ඒක ප්‍රතික්ෂේප කළා. එහෙම දෙයක් නෑ. අපි සතුව අවියවිද ඕනතරම් තියෙනවා ජනාධිපතිවරයාට අවශ්‍ය වෙච්ච ඕනෑම මොහොතක ක්‍රියාත්මක වෙන්න ආයුධ පද්ධතියක් අප සතුව තියෙනවා කියලා ඔවුන් කියනවා. මීට පෙර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිබ්බා යම් ආකාරයකින් ඉරානය මාව ඝාතනය කරන්න උත්සාහ කළොත් ඔවුන් ඉලක්ක කිරීමට මිසයිල් දහසක් සූදානම් කරලා තියෙනවා කියලා තමයි මීට කලින් ජනාධිපතිරයා කිව්වේ. කොහොම වෙතත් මේ අභියෝග ප්‍රශ්නයේ දැන් අර ඔබ කිව්වා වගේ දැන් යුක්‍රේනය ඇමරිකාවෙන් ආයුධ ඉල්ලනවා. නමුත් තවමත් ඒක සාර්ථක වෙලා නැහැ ආයුධ. ඔය කියන සියලු කාරණා පදනම් කරගෙන තමයි ඔවුන්ගේ මිසයිල් පද්ධතියට ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා කියන්නේ. මොකද දැන් ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙම ආරම්භ කළා ඇමරිකාව. ඊට පස්සේ ටිට් ෆෝර් ටැට් මෙහෙම ආරම්භ කළා. මේ මෙහෙම වලට මිසයිල් යොදාගත්තා. දිගුදුර මිසයිල් යොදාගත්තා ඉරානයට ප්‍රහාර එල්ල කරන්න. ඒ කියන කාරණා පදනම් කරගෙන දැන් මේ මිසයිල් පද්ධතිය යම් ආකාරයක අඩුවීමක් තියෙනවා කියලා වුන් කියනවා. හැබැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසන්නයේදීම ඔහු කිව්වා අපි සතුව අවශ්‍ය තරම් ආයුධ තියෙනවා. පතුරම් තියෙනවා. ප්‍රහාර එල්ල කරන්න අවශ්‍ය වුණොත් ඒ සඳහා කිසිදු පසුබෑමක් නැහැ. අව්‍යාජ තියෙනවා මේ සියලු මතවාද බොරුවට අසත්‍යයි කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. දැන් ඇමරිකාවේ තත්ත්වය ඔහොම වෙද්දී ඉරානය අර සටන් විරාම කාලය යොදාගෙන තිබෙනවා තමන්ගේ අවියාවිද මිසයිල් නිෂ්පාදනය වැඩි කරන්න. සාදයිතර දෙපැත්තට යන කතාවක්. ඇමරිකාව පැත්තෙන් විවිධ පාර්ශව කියන ඇමරිකාවේ අවියාවිද අඩුවිමින් යනවා කියලා ඉරානය පැත්තෙන් වාර්තා වෙනවා මේ සටන් විරාමයේ පදනම් කරගෙන ඉරානයේ අවියාවිද නිෂ්පාදනය වැඩි කරලා කියලා. මොකද ඉරානයේ ඉරානයේ බොහෝ වෙලාවට හැම වෙලාවෙම කියන අපිට පහර දුනොත් අපි පහර දෙනවා. ඔවුන්ගේ ප්‍රකාශය ඒ විදිහට තියෙන. ඒ කියන්නේ
0: අපි මේ දැක්ක කලින් අර ඇසට ඇසක්.
1: ඒ කියන්නේ ඔවුන්ගේ කියලා තියෙනවා අපේ ප්‍රතිපත්තිය දැන් ප්‍රහාරයට ප්‍රහාරය.
0: ඒ
1: තමයි ප්‍රතිපත්තිය කියලා. ඒ කියන්නේ ඇත්තටම දැන් පහුගිය කාලේ අපි දැක්ක ඇත්තටම ඉරානයට ප්‍රහාරය එල්ල වෙච්ච හැම මොහොතකම ඉරානයේ විසින් ඇමරිකා කඳුරුවල ඉලක්ක කරගෙන බෙදපෙළෙදි ඇමරිකා කඳුරුවලට දැවැන්ත ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා මේ ඔවුන්ගේ අවියවිද අඩුවුවත් ඒ සම්බන්ධයෙන් ප්‍රදර්ශනය කිරීමක් සිද්ධවන්නේ නැහැ. ඒ විදිහට ප්‍රකාශ කිරීමක් සිද්ධවන්නේ නැහැ. ඔවුන් කියන්නේ අපි සතුව අවියවිද තිබෙනවා සහ ඒවා වර්ධනය කරගන්න වැඩි දියුණු කරගන්නවා කියලා. ඇමරිකාව පැත්තෙන් ප්‍රකාශ වෙන අර කතා වුණාට ඇමරිකා ජනාධිපතිවරයාගේ පවා ඊට පස්සේ පෙන්ටගනේ පවා ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. ඔවුන් කියන්නේ අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ පතුරම් අවියවිද මිසයිල් කිසිදු හිඟයක් නැහැ. අවශ්‍ය පමණට ආයුධ තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ.
0: දැන් ඇමරිකානු ජනාධිපතිවරයා අපි දන්නවා ලෝකේ සිටින ආරක්ෂකයන් අතින් ගත්තට පස්සේ ඇමරිකානු ජනාධිපතිවරයා තමයි බලවත්ම රාජ්‍යනායකයා විදිහට ආරක්ෂා සහිතව ඉන්නම රාජ්‍යනායකයා. කොහොම නමුත් ඔහු ඉලක්ක කරගෙන පසුගිය දවසක ගොල්ෆ් පිටියකදී යම් වෙඩිතැබීමක් සඳහා පුද්ගලයෙකු සූදානම් වුණා කියලා මේ තොරතුරු වාර්තාවල අපි දැක්ක දැන් ඇමරිකානු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුණා. ඉන් අනතුරු ඔහු රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගී වීමේදී ඔහු ඝාතනය කිරීම සඳහා තුවක්කු කරුවන් යොදවා සිටියා කියලා විවිධ කතාබහට ලක් වුණු මාතෘකා තිබුණා. දැන් මේ මෑතකදී වාර්තා වෙනවා මේ ගොල්ෆ් පිටියකදී එක් පුද්ගලයෙකු ඇමරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය

0: දැන් අරමුදල් රැස් කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කළා තිබුණා මේ ගොල්ෆිට ආශ්‍රිතව ජනාධිපතිවරයා යන්න කලින්. ඔබ කියපු විදිහට සැකකටයුතු පුද්ගලයෙක්ව මේ ආරක්ෂකංශ නිරීක්ෂණය කළා තියෙනවා. මොකද ජනාධිපතිරගේ ආරක්ෂාව පිළිබඳ තම දැඩි අවධානයක් යොමු කළා තියෙන නිසා ආරක්ෂකංශ නිරීක්ෂක ලක්විච් මේ පුද්ගලයාව අත්අඩංගුවටපත් වුණා. මතුරන් පස්සේ ඔහු ළඟ තිබී ගිනි අවියක් සහ පතුරම් හොයාගන්න ලැබුණා. එතකොට දැන් ඇත්තටම ඔහු අත්අඩංගුවටපත් වුණේ ඔහුගේ සැකකටයුතු හැසිරීම නිසා. යම් යම් ස්ථාන ඔහු ඡායාරූපගත කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු අවට නිරීක්ෂණය කරලා තියෙනවා. මේ සියල්ල ආරක්ෂකංශ නිරීක්ෂණය කරලා තියෙනවා. මේ නිරීක්ෂණ කිරීම පස්සේ තමයි මේ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. සහ ඒ වෙද්දී කරපු පරීක්ෂණවලදී හෙළි වෙලා තියෙනවා මේ පුද්ගලයාට නඩු තියෙන පුද්ගලෙක් කියලා. ඒ කියන්නේ යම් යම් වැරදි සිදු කරලා තියෙන පුද්ගලෙක් තමයි මේ විදිහට මෙතන රැඳී සිටියේ. ඇත්තටම ඔහුගේ රැඳී සිටීමේ පරමාර්ථය කුමක්ද කියන එක තවම නිශ්චිතව හෙළි වෙලා නැහැ. නමුත් දැන් ගැටලුව තියෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිරා එන්න ආසන්න මොහොතක තමයි ඔහු යම් ස්ථාන ඡායාරූපගත කළේ. ඒ වගේම යම් යම් තැන් නිරීක්ෂණය කරලා තියෙන්නේ. සහ ඔහු සතු ආයුධ තිබලා තියෙන්නේ. මේ ආයුධ තබාගෙන ඔහු කුමන අරමුණකින් පැමිණියාද කියන කාරණය පිළිබඳව විමර්ශන සිදු වෙනවා. ලොකුම ප්‍රශ්න තමයි ඔහු යම් ආකාරයක අපරාධවලට සම්බන්ධ පුද්ගලෙක් වීම.
1: දැන් මේ පුද්ගලයා ඇමරිකානු පුද්ගලෙක්ද එහෙම නැත්නම් වෙනත් විදේශීය පුද්ගලෙක්ද?
0: දැනට ඇමරිකා පුද්ගලෙක් බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඔහු විදේශීය පුද්ගලෙක්ද කියන එක කාරණේ නිශ්චිතවම මාධ්‍ය වාර්තා කරලා නැහැ. නිසා අපිට විමර්ශනවලදී තහවුරු කරගන්න පුළුවන් වෙයි ඔහු මොන පුද්ගලෙක්ද, මොන ජාතිකයෙක්ද, මොන වගේ කාර්යයකට පැමිණලා තියෙන්නේ. නමුත් ඔහුට නඩු පවරීමක් සිදු කර දෙන්නේ ඇමරිකාවේ තමයි. සහ ඔහුට ඇමරිකා ජාතික පුද්ගලෙක්
1: හොඳයි, අපි තවත් තොරතුරු බොහොමයක් තියෙනවා කතා බහ කරන්න. ඉතින් විවේකී දවසේ අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ ලෝකයේ සිදුවන තොරතුරු මොනවද ඔබට අධ්‍යාපනයට අවශ්‍ය නම්, මේ වගේම ඔබ විදේශ තොරතුරු වලට, ඒ වගේම මේ ලෝකයේ සිදුවන තොරතුරු පිළිබඳව ඔබ තොරතුරු සොයන්නෙක් නම් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. FM 93.5 ලක්කන බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනත් එක්ක එකතු වුණොත්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක ඔය විදිහටම එකතු වෙලින් අපි ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු.
2: Beyond the borders, beyond the headlines. NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
2: ක්‍රිමිරාජ සුවසනෑව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
0: සතියක ලක්හඬ.
4: හදයි විනාඩි 31යි අපි ඉදිනු මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි වල ජයග්‍රහයන් ඔබට කියන්න හදන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සුබ දවසක් ලොතරැයි අපි පටන් ගමු සුබ දවසක් ලොතරැයි ලග්නයේ මීන වාසනාවන්ත අංක 18 24 සහ 67 මීන ලග්නයේ 18 24 67 විශේෂ අංකය 36යි 86 36 86 තමයි සුබ දවසක් ලොතරැයි විශේෂ අංකය NLB ජය ලොතරැයියේ H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 3 4 0 සහ 6 H 3 4 0 6 අද සම්පත ලොතරැයි අංක රටාව 77277.277J 77277.277J හඳහනේ සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 839.41 සහ 50 සිංහ ලග්නයේ 839.41 50 ධන නිදාන ලොතරැයි Z ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13.30.31 සහ 65 ධන නිදාන ලොතරැයි Z ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13.30.31.65 මෙගාපව ලොතරැයි G ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයන්ක 5 වාසනාවන්ත අංක 29.35.54 සහ 67 G ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංකයන්ක 5 වාසනාවන්ත අංක 29.35.54 සහ 67 ගොවිසෙත ලොතරැයි C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 8.17.21.75 C 8.17.21.75 මහජන සම්පතේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක පිළිවෙලින් 47.277 J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 47.277 මේ තමයි මහජන සම්පත ලොතරැයි ජයග්‍රහය අංක අදත් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ඔබ මිලට ගන්න
5: Beyond the borders beyond the headlines
6: හොඳයි ඔබ විරාමයෙන් අනතුරුව නැවතත් ලක්හඬ Beyond the Borders Beyond the Headline වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි දැන් විරාමයට කලින් කතා කරා මේ ඇමරිකාව සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබුණා. මේ යුද්ධය සම්බන්ධයෙන් රුසියානු යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් අපි කතා බහ කරා. ඉතින් දැන් අපි සූදානම් තවත් ලෝකයේ එක්තරා රටක් තුල යම් ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ඒ රටේ රජයට රජයේ හමුදාවන් වලට විවිධ පීඩාවන් එල්ල කරන ත්‍රස්තවාදී කණ්ඩායමක්. විශේෂයෙන්ම බහලත් ඇති බොකෝ හරම් ත්‍රස්තවාදීන් කිව්වට පස්සේ මුළු ලෝකයක්ම දන්නවා. ඒ රට තමයි නයිජීරියාව. පසුගිය දවසක මේ නයිජීරියානු ජාතිකයන් කිහිප දෙනෙක්ව පැහැරගත්තා. මේ සම්බන්ධයෙන් තොරතුරු බොහෝ මාධ්‍යවල ප්‍රචාරය වුණා. මොන වගේ තොරතුරුද මේකේ නවතම තොරතුරු විදිහට වාර්තා වෙලා තියෙන්නේ?
7: ඔගෙන් අතරම මේ නයිජීරියාවට බරපතල තර්ජනයක් මත වෙලා තියෙන මේ ත්‍රස්තවාදී කණ්ඩායම් හින්දා. අතරින් ඔබ කියපු විදිහට බොකෝ හරම් ත්‍රස්තවාදීන් තමයි වඩාත්ම ඉදිරියෙන් ඉන්න මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විදිහට. ඒ වගේම IS ත්‍රස්තවාදීන් පවා ක්‍රියාත්මක වෙනවා. දැන් මේ තියෙන මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා නයිජීරියාවට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ සිවිල් වැසියන්ව පැහැරගෙන යාම. වරින් වර වාර්තා වෙනවා ගම්මාන පිටින් ජනතාව පැහැරගෑමේ සිදුවීම්. විශේෂයෙන් පාසල් වලට ඇවිල්ලා පාසල් සිසු සිසුවන් පැහැරගෑම පිළිබඳව විවිධ අවස්ථාල වාර්තා වුණා. දැන් එහෙම පැහැරගෙන යාමේ සිදුවීම් වාර්තා වෙන අතරතුරේ තමයි විරල වශයෙන් වාර්තා වුණා පැහැරගෙන ගිය සිවිල් වැසියන් 308 දෙනෙක් නිදහස් කරගෙන තියෙනවා කියලා. විශේෂයෙන්ම නයිජර් සහ ක්වාරා ප්‍රාන්තවල තමයි මේ බලපෑම් වැඩිපුරම එල්ලා තියෙන ප්‍රදේශයට සලකන්නේ. මෙන්න මේ ප්‍රදේශයට තමයි පැහැරගෙන ගිහිල්ලා තියෙන සිවිල් වැසියන්. ඔවුන්ව නිදහස් කරගන්න නයිජීරියා ඒකාබද්ධ ආරක්ෂක අංශවලට හැකි වුණා. මේක විශේෂත්වය වෙන්නේ ඒක දවසක් ඇතුළත කරපු සුවිශාල මෙහෙයුමක් වීම. ඒක දවසක් ඇතුළත තමයි මේ මෙහෙයුම කළා ත්‍රස්තවාදීන් පළවා හැරලා ජම්මාකාරයේ ගැටුමක් ඇතිවෙලා ගිහිල්ලා මේ සිවිල් වැසියන් මුදා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ. දැන් අපි කලින්කවාගේ අර ගොඩක් වෙලාවට සමහර අවස්ථාවල පාසල් සිසුවියන්ව පැහැරගෙන යෑමේ සිදුවීම් පිළිබඳ වාර්තා වෙනවා. එතනම සිසුවියන් පැහැරගෙන යාම හරහා තවත් මානුෂික අර්බුද ගණනාවක් නිර්මාණය වෙනවා. මොකද උන් අපයෝජන ලක් කිරීමේ සිදුවීම් වාර්තා වෙනවා. ඒ වගේම සිසුන්ගේ අධ්‍යාපනය කඩා කපල් වීම සහ දැන්ට කියන්නේ නයිජීරියාවේ සමහර දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සමහර අවස්ථාවල රාත්‍රී කාලයේදී වෙනත් ප්‍රදේශවලට යාවේ සිදු බව වාර්තා වෙනවා. මොකද මේ ත්‍රස්තවාදී කණ්ඩායම් වරින් වර ගම්මාන වලට ඇවිල්ලා ගම්මාන පිටින් මිනිසුන්ව පැහැරගෙන යාවේ සිදුවීම් නිසා කොහොම වෙතත් මේ තත්ත්වය වළක්වන්න අවස්ථා ගණනාවකදීම නයිජීරියා ආරක්ෂක අංශ මෙහෙයුම් සිද්ධ කළා. ඒ විදිහට කරපු මෙහෙයුම් වලින් පහුගිය අවුරුද්ද විතර ත්‍රස්තවාදීන් 13,000ක් විතර මිය ගිහිල්ලා තියෙනවා. එහෙම මෙහෙයුම් සිදු කළත් තවමත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වල අඩුවක් වෙලා නැහැ. ඒ නිසාම යම් ආකාරයක මේ හමුදාවල දිරිමත් භාවය නැත්නම් ශක්තිය වැඩි දියුණු කරන්නත් නයිජීරියාව පියවර ගන්න තියෙනවා.
6: ඒ සම්බන්ධයෙන් කියනකොටම තවත් පුංචි මේ කතාවක් තියෙනවා. දැන් නයිජීරියානු ජනාධිපතිවරයා මේ කණ්ඩායම මුදවා ගැනීමත් එක්ක ඒ රටේ සිටින හමුදාවන් වලට යම් පොඩි තෑග්ගක් දෙන්න උත්සාහ කරලා තියෙනවා කියලා, ඒ වගේම උන්ට ඒ තෑග්ග ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා.
7: තෑග්ග පොඩි නෑ. අපි ගත්තොත් ජනාධිපති බෝලා ටිනිබු ඔහු තීරණයක් අරන් තියෙන නයිජීරියා හමුදාව අගය කිරීමට ලක් කරන්න. හමුදාවේ මෙහෙවර අගය කරන නිසා ඔහු සෙබළුන්ට 80%ක වැටුප පැඩවීමක් තාම හොඳ නම තෘප්තිමත් විය හැකි මට්ටමේ තෑග්ගක්. ඒකට මේ තම ගැඹුරු අගය කිරීමක් මේ ඇත්තම ගත්තොත් එහෙම දැන් පහුගිය කාලේ වාර්තා වුණා මේ හමුදාවේ මාසික වැටුප $36. ඊට පස්සේ $36 $73 දක්වා වැඩි වුණා. මේ ජනාධිපතිරුවගේ අලුත් තීරණත් එක්ක මේ මාසික වැටුප $132 දක්වා වැඩි වෙලා තියෙනවා. මේ යම් ස්තර තියෙනවා, ස්තර අනුව වැඩි වෙලා වැඩි වීම සිද්ධ වෙන්නේ. කොහොමද මේ සාමාන්‍ය සෙබළුන්ට මේ විදිහේ 80%ක වැටුප පැඩවීමකට වෙලා තියෙනවා. සෙබළුන් අතරින් එක් එක් මට්ටමේ ඉන්න අයට එක එක ආකාරයෙන් තමයි වැඩි වෙන්නේ. යතර සෙබළුන් පවා ප්‍රකාශ කරලා තියෙනවා අපි දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කරපු දෙයක් තාම කෘත්‍රිමවත් දායක සිදුවීමක් ජනාධිපතිරැගේ තීරණය කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ජනාධිපතිරැ කියන්නේ රටේ ආරක්ෂා වෙනුවෙන් කැපවෙලා ක්‍රියා කරන, ඒ වගේම ජනතා වෙනුවෙන් පෙනී සිටින සෙබළුන් දිරිමත් කිරීම ඔවුන් අගය කිරීම සඳහා තීරණය ගත්ත කියලා තමයි ජනාධිපතිරැ කියලා තියෙන්නේ.
6: අපි දැන් රුසියාවට ගියා, යුක්‍රේනයට ගියා, ඉරානයට ගියා, දැන් නයිජීරියාවටත් ගියා. ඊළඟට යන්න හදන්නේ ආසියාතික රටකට, ඒ පාකිස්තානයට. පාකිස්තානයේ මේ මාධ්‍ය වාරණයක් පිළිබඳව කතාබහට ලක් වුණා පහුගිය දවස්වල.
7: ඔගේ නතරම මේක දැනට මේ කතාබහ මතුනේ ජාත්‍යන්තර මාධ්‍ය වලට. පාකිස්තාන
6: දේශීය මාධ්‍ය වලට
7: නෙවෙයි. ඒ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වලට තමයි මේ වාරණය දැනට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේ ඔවුන් පාකිස්තාන ජාතිකයන් වේවා, එහෙම නැත්නම් විදේශිකයන් වේවා, ඔවුන් කටයුතු කරන්නේ විදේශීය මාධ්‍ය ආයතන වෙනුවෙන් නම් ඒ හැමෝටම මේ කියන සීමා කිරීම පොදු වෙනවා. වෙන පාකිස්තාන ජාතිකුණත් කරන්න දෙයක් නැහැ. ඔවුන්ට මේ සීමාව පනවලා තියෙනවා. ඒකතර ඉස්ලාමාබාද්, කරච්චි සහ ලාහෝර් කියන නගර හැර වෙනත් ඕනෑම නගරයක තොරතුරු වාර්තා කරන්න නම් ඊට පෙර අවසර ගන්න ඕනේ. ඒ තමයි නීතිය. එතකොට දැනට ලෝක මාධ්‍ය නිදහස දර්ශකයේ රටවල 180ක් අතරින් පාකිස්තාන 153 තැන තමයි ඉන්නේ. මාධ්‍ය වාර්තා කරනවා මේ තීරණයත් එක්ක මේ තවත් පහළට යන්න ඉඩ තියෙනවා කියලා. දැන් රජය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරලා තියෙනවා. දැන් රජය කියන්නම් මේක මාධ්‍ය සීමා කිරීමක් නෙවෙයි, මේ වාර්තා කරන අවශ්‍යතා සත්‍යාපනය කිරීම, සත්‍ය තොරතුරු ලබා දීම කියන කාරණා පදනම් කරගෙන මාධ්‍යට යම් මාර්ගෝපදේශයක් තමයි ලබා දීලා තියෙන්නේ. සීමා කිරීමක් නෙමෙයි කියලා තමයි පරිස්සම් බලධාරීන් කියන්නේ. හැබැයි සමහර මාධ්‍ය ආයතන කියන්නේ මේක ඉතාම බරපතල තත්ත්වයක් කියලා තමයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් කියන්නේ. දැන් මේ කියන අලුත් තීරණයත් එක්ක එකෝ නීති මගින් කටයුතු කරද්දී එක විරෝධතා සහතිකයක්, සහතික දෙකක් නිකුත් කරනවා, එකක් විරෝධතා සහතිකයක්. මේව සහතික ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් NOC කියලා හඳුන්වන අවසර පත්‍රය ලබා ගන්න ඕනේ. මේකෙන කාරණා දෙකම ලබා ගන්න ඕන. ප්‍රශ්න තියෙන්නේ මේ අවසර පත්‍ර දෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා.
6: සාමාන්‍ය කොපමණ
7: දක්වා තියෙන දේ එක මාස ගාණක් විය හැකි කියලා තමයි කියවෙන්නේ. දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙනම් million 240කට වැඩි ජනගහනයක් ඉන්න පාකිස්තානයේ හදිසි තත්ත්වයක් නිර්මාණය වුණා. යම් ආකාරයක ප්‍රශ්නයක් මතු වුණොත් එතකොට ජාත්‍යන්තර මාධ්‍ය වේදීන්ට ආවරණය කිරීමට හැකියාවක් නැහැ. මොකද මේ අවසර ලබා ගැනීමට සෑහෙන කාලයක් බලා ඉන්න සිදු වෙන සෙන්සා තොරතුරු වාර්තා කිරීමේදී යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. හැබැයි ඒ මොන ප්‍රශ්න තිබ්බත් පාකිස්තානයේ කියන්නේ පාකිස්තානයේ යම් දෘෂ්ටිවාදයක් තියෙනවා. ඒ වගේ උන්ගේ ස්වාරී භාවය ආරක්ෂාව, මහජන සාමය, මේ කියන කාරණා පදනම් කරගෙන මේ විදිහේ සීමාපැනෙම් නිකුත් කරා කියලා තමයි උන් කියන්නේ. දැන් ඊතරම් හිමිතා වැදගත් වෙනවා පකිස්තාන දෘෂ්ටිවාදයේ කියන එක. මොකද දැන් අතර අපි දන්නවා පකිස්තානය සහ ඉන්දියාව කියන්නේ යම් ආකාරයක මතභේදාත්මක රටවල් දෙකක්. සමහර අවස්ථාවල මේ ගැටුම් පවා ඇති වුණා. මේ දෘෂ්ටිවාදයේ කියන එක හරහා ඕන් ඇත්තටම තහවුරු කරන්න හදන්නේ පකිස්තානයේ කියන අනන්‍යතාව, ඔවුන්ගේ රටේ තියෙන භෞමික අඛණ්ඩතාව, ආරක්ෂාව සහ කිසිවෙකුටත් අර අනෙක් කාරණාවලදී පසුබැස නොවන තත්ත්වයක් මත තමන්ගේ ආරක්ෂාව තමන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන කාරණේ පදනම් කරගෙන තමයි මේ විදිහට වගේසන රජය කියන විදිහට සීමා පැනීම් කරලා තියෙන්නේ. ඔවුන් කියන්නේ අපි කිසිවිටකත් මේ මාධ්‍යට තහන් දැමීමක් නොවේ. නමුත් මාධ්‍ය කටයුතු කරද්දී ඔවුන් ප්‍රධාන වශයෙන් යළි යළිත් කියලා තුන මේ සත්‍යාපනය කළ යුතු කරුණු. ඉවරදි තහවුරු කළ යුතු දේවල් ඉදිරිපත් කළ යුතුයි. ඒ කියන කාරණේ පදනම් කරගෙන තමයි සීමා පැනවුවේ කියලා. හැබැයි මාධ්‍ය ආයතන ඒ කතාවට විතරම් යහපත් ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ, විශේෂයෙන් ජාත්‍යන්තර මාධ්‍යයි.
6: දැන් මේ වගේ වෙලාවකදී යම් තරගයක් පිළිබඳව දැන් අපි ක්‍රීඩා පිටේ පැත්තෙන් ගත්තොත් එහෙම ක්‍රීඩා තොරතුරු වාර්තා කිරීම වාරණය කළා තියෙනවා.
7: ඔව්, ඇත්තටම ක්‍රීඩා තොරතුරු සාමාන්‍ය අපි ගත්තොත් එහෙම දැන් ක්‍රීඩා තරගයක් ගත්තොත් එහෙම කාලයක් තියෙනවා. තරග සංවිධානය කරලා හදිසියේ තිබුණ තත්ත්වයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ හදිසි තත්ත්වයක්. ඒ කියන්නේ ඇත්තටම ගැටුම්කාරී තත්ත්වයක්, යුද්ධයක්, ඒ වගේ හදිසියේ මතුවන තත්ත්වයකට තමයි ඔවුන් මේ සීමා පැනවීම කියන එක හැම දෙයකටම පොදුයි. ඔව්. ඒ වගේ අර අවසර පත්‍ර දෙක ලබා ගැනීම කාලය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් ක්‍රීඩා තරග වගේ දෙයක් එහෙම කාලයක් තිස්සේ සැලසුම් කරන දේවල් නිසා මේ අවසර පත්‍ර ලබා දීම කියන ප්‍රශ්නයක් මතුවලා නැහැ. ඔවුන් ඇත්තටම අර දෘෂ්ටිවාදය සහ ආරක්ෂාව කියන කාරණා ප්‍රමුඛතාව ලබා දෙලා තියෙන නිසා මේ ක්‍රීඩා වගේ පැත්තෙන් හෝ වෙන සංස්කෘතික කටයුතු පැත්තෙන් එම තියෙන ගැටලුවකට වඩා මෙතන ඉස්මතු වෙන්නේ යම් ආකාරයක ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා කරන්නේ කිදීවේදී ඒකට කොයිතරම් දුරට සහනයක් අවස්ථාවක් ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ.
6: හොඳයි, අපි තවත් පුංචි විරාමයක් ලබා ගන්න තමයි සූදානම් වන්නේ. විරාමෙන් අනතුරුව අපි කතා බහ කරන තවත් තොරතුරු බොහොමයක් තියෙනවා. ඉතින් ඔය විදිහටම අපිත් එක්කතු වෙන්නේ FM 93.5 ලක්හඬ Beyond the Borders Beyond the Headline වැඩසටහනත් එක්ක. අපි මේ විරාමෙන් අනතුරුව නැවත හමු වෙනවා.
5: Beyond the Borders Beyond the Headlines.

0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතැම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01177479 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: Beyond the borders, beyond the headlines.
2: විරාමයෙන් අනතුරුව විවේකී සෙනසුරාදා උදෑසනම ඔබ ලක්කන බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. අපි දැන් යුද්ධය පැත්තෙන් ගොඩක් තොරතුරු කතා බහ කරා. ඉන් අනතුරුව අපි තවත් තොරතුරු ගණනාවක් කතා බහ කරා. පාකිස්තානයේ මේ ජාත්‍යන්තර මාධ්‍යවලට එළවුණු මේ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් කතා බහ කරා. දැන් අපි කාලගුණයේ පැත්තට අවධානය යොමු කරන්න සූදානම්. දැන් ඔබ දන්නවා ආසියාව ගත්තට පස්සේ අපේ අසල්වාසීන් ඉන්දියාවට මේ දිනවල ගං වතුර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්වලා කියලා පුවත්පත්වල තොරතුරු සඳහන් වෙලා තිබුණා. දැන් අපි ඉන්දියාවෙන් යන්න හදන්නේ වෙනත් රටකට. සාමාන්‍යයෙන් මිනිසුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් මේ පරිසරයේ ජීවත් වෙන අහිංසක සත්තුන්ටත් උෂ්ණත්වය කියන දේ දරා ගන්න හරි අමාරුයි. අපි යන්න හදන්නේ ජපානයට. ජපාන පැත්තෙන් මේ වගේ තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
3: ඕකේ නැත්නම් මේ උෂ්ණත්වය කියන කාරණේ ගත්තොත් එහෙම දැන් ලෝකයේ කලාපයකට උෂ්ණත්වය හින්දා ඉතා බරපතල ප්‍රශ්න වෙලා තියෙනවා. ඒ වගේම ඔබ කියපු විදිහට ඉන්දියාව වගේ රටවල, චීන වගේ රටවල ජල ගැලීම් නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් අපි මේ මෑත කාලේ වර්ධනය වුණා
2: ලංකාව ගත්තත් ලංකාවේ
3: තියෙන තත්ත්වය මත වෙලා තියෙනවා. ඒක එක පැත්තකට වර්ෂාව, අනිත් පැත්ත
2: උෂ්ණත්වය,
3: වතුර සිදියාම මේ වගේ ප්‍රශ්න. ඒතරම ලෝක මට්ටමේ ගත්තොත් එහෙම එලිනෝ කියන කාලගුණ තත්ත්වය නිර්මාණය වෙලා තියෙනවා. විද්‍යාඥයන් පවසල තියෙනවා ලෝකයේ එක කලාපයකට ගම්පතර තියෙද්දී තවත් කලාපයකට මේ විදිහ උෂ්ණත්වය නියගිය වගේ දවල් එන්න පුළුවන් කියලා. සමහරට මේ ඔබ කිය විදිහට මේ ඉන්දියාව වගේ රටවල සහ අනිකුත් කලාපවලට බලපාන මේ තත්ත්වය විය හැකි. දැන් අපි අවසන් වශයෙන් ඔබ සඳහන් කළා මේ ජපානයේ. ඇත්තටම ජපානයටත් උෂ්ණත්වය ඉතා බරපතල විදිහට බලපාලා තියෙනවා. නගර ගණනාවකට උෂ්ණත්වය දැටිය නොහැකි මට්ටමකට වැඩි වෙලා තියෙනවා. ඒක මිනිසුන්ට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සහ ඔබ කිව්වා වගේම ජපානයේ ටෝකියෝ සත්වෝද්‍යානයක හිටපු සිංහන් 3 දෙනෙක් මේ ගිහිල්ලා තියෙනවා.
2: උෂ්ණත්වය
3: නිසා හොයා බලද්දී තමයි පරීක්ෂණ කරද්දි මේ තාපය ආශ්‍රිත රෝග නිසා තමයි විජලනය කියන කාරණය මත, ඒ වගේම බහු අවයව අක්‍රීයත්වය කියන කාරණය මත මේ සතුන් මේ ගිහිලා තියෙනවා. දැන් මිනිසුන්ට වගේම සතුන්ටත් ප්‍රශ්න මතු වෙලා තියෙනවා මේ අධික උෂ්ණත්වය දරාගත නොහැකි වීම නිසා. සිදු කළ පරීක්ෂණවල තමයි හෙළලා තියෙන්නේ මේ සතුන් දිනන මිය යාමට හේතුව මේ විදිහේ උෂ්ණත්වයක් ඇතිවීම කියලා. දැන් ඒත් එකම දැන් අපි ගත්තොත් එහෙම ජපානය වගේ රටකින් අපි වෙනම යුරෝපයට ගියොත් එහෙම ජර්මනි වගේ රටක් ගත්තොත් එහෙම උෂ්ණත්වය පදනම් කරගෙන 12,000ක් පමණ මිය ගිහිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම ප්‍රංශය වගේ රටවලට, යුරෝපයේ බොහෝ රටවලට මේ කියන කාරණේ පදනම් කරගෙන බරපතල හානි වෙලා තියෙනවා. දැන් උෂ්ණත්වය ඉහළ යාමත් එක්කම මතුවෙන ඊළඟ කාරණේ තමයි ලැව්ගිනි ව්‍යාප්ත වීම. රටවල් ගණනාවක ලැව්ගිනි හටගෙන තියෙනවා. අක්කර දහස් ගණනක් විනාශ වෙලා තියෙනවා. ඒත් එක්කම මේ බරපතල හානි මේ කලාපයේ බොහෝ රටවල සිද්ධ වෙලා තියෙනවා.
2: දැන් ප්‍රංශය විතරක් නෙමෙයි ජර්මනියත් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා කියලා තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ජර්මනියත් දැන් විශේෂයෙන්ම මේ කැලෑ අක්කර ගානක් විනාශ වෙලා තියෙනවා මේ ලැව්ගිනි සම්බන්ධයෙන්. ජර්මනිය පැත්තෙන් මොන වගේ තොරතුරු වාර්තා වෙලා
3: තියෙනවද? ඔව්, කලින් කියෝ වගේම ජර්මනියේ ලැව්ගිනි සහ ඊට අමතරව පුද්ගල මරණ 12,000ක් පමණ වාර්තා වෙලා තියෙනවා. මේ උෂ්ණත්වය පදනම් කරගෙන ඇති වෙච්ච විවිධ රෝගාබාධ නිසා මොකද ජර්මනිය වගේ රටවල් ඇත්තටම අනුතුරන් ගෙන කරලා තියෙනවා ළමුන් සගබෙන මවරුන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා. ඒ කියන්නේ තත්ත්වය
2: දැනෙන
3: උෂ්ණත්වය වැඩි වීම නිසා එහිඳා මේ ජනතාවට නිතරමින්ම අනතුරු ඇඟවීම් නිකුත් කළා තියෙනවා. මේ පහුගිය කාල දවස්වල වාර්තා වුණා මේ ලෝකයේ ඒ වගේ උෂ්ණත්වයේ බරපතල දෙයට ඇතිවන රටවල ශීතකරණ ලබා ගැනීම, ඊට පස්සේ වායු සමීකරණ ලබා ගැනීම, මේ කියන්නේ සිසිල් වීම සඳහා අවශ්‍ය කරන
2: උපකරණ
3: අමතර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ඉතා විශාල පොරකෑමක් පවා සිද්ධ වෙනවා කියලා මාධ්‍ය වාර්තා කළද බෙතරම්ම යුරෝපයේට මේ උෂ්ණත්වය දැඩි විදිහට බලපාලා තියෙනවා.
2: ජර්මනි පැත්තෙන් අපි නැවතත් අවධානය යොමු කරන්න සූදානම් මේ ප්‍රංශය පැත්තට. මේ ප්‍රංශයේත් ලැව්ගිනි සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තියෙනවා.
3: ඔව්, එතනම ප්‍රංශය ගත්තොත් එහෙම ප්‍රංශය, ස්පාඤ්ඤය කියන මේ බොහෝ රටවල ලැව්ගිනි තා බරපතල විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා.
2: යුරෝපීය රටවල.
3: දැන් ලැව්ගිනි කිව්වහම ඇත්තටම බරපතලයිනේ.
2: ඔව්.
3: මේ නිසාම සමහර තව තව දේවල් හෙළිවෙන අවස්ථා තියෙනවා. සමහර දේවල් කාලයක් ගියාම එළි වෙනවා. සමහර දේවල් අවුරුදු ගාණක් ගියාම එළි වෙනවා. සමහර දේවල් ඉතා ඉක්මනින්ම එළි වෙනවා. ඒ විදිහේ හෙළිදරව්වෙන් පවා මේ ලැබුගින් නිසා වෙලා තියෙනවා.
2: ඔය එන්නේ වෙනම මාතෘකාවකට.
3: ඔව් එතන වෙන මාතෘකාවකට කිව්වේ දැන් මේ ගින්න හින්දා ආයුධ ගබඩාවක් පිළිබඳ තොරතුරු හම් වෙලා තිබුණා. කියන්නේ ප්‍රංශයේ
2: අයත් ආයුධ ගබඩාවක්ද?
3: ප්‍රංශයට අයත් ආයුධ ගබඩාවක්. කොහොලට මේක කියන්නේ ප්‍රංශය හෝ ජර්මනිය මේකට සම්බන්ධ විය හැකි කියලා. දැනට ප්‍රංශයට අයත් භූමිය තමයි තියෙන්නේ. බොහෝ ප්‍රංශය වෙන්නේ නැති. ඇත්තටම මේ කැලෑබද ප්‍රදේශයක මේ ලැබුගින්නත් එක්ක මහ පිපිරීම් වගේක් සිද්ධ වෙලා තියෙනවා.
2: හා ඒ කියන්නේ යම් බෝම්බ අතුරලා හරි එහෙම ප්‍රශ්නයක්ද?
3: ඒ වගේ පිපිරීම් වගේක්. එයා අහල පහල ජනතාව කියනවා උන්ට පිපිරීම් ශබ්ද 100ක් විතර ඇහුණා කියලා.
2: ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්.
3: විශාල ප්‍රමාණයක්. එතකොට ඒ වගේම උන් කියලා තිනවා මේ ගෑස් පිපිරීමක් විය හැකි. ගෑස් නල පිපිරීමක් විය හැකි කියලා ඔවුන් උපකල්පනය කරා කියලා තියෙනවා. හැබැයි ඒක නෙමෙයි වෙලා තියෙන්නේ.
2: මේ කියන විදිහට මේ විශාල ආයුධ ගබඩාවක් විය හැකි මේ පිපිරලා තියෙන්නේ. එතකොට මේකෙන් ජීවිත හානි සිදු වෙලා නැද්ද?
3: නෑ, අතරම මේක කැලේ පිහිල්ලා තියෙන්නේ, ලැබුගින්නත් එක්කම තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඒ නිසා ජීවිත හානි ප්‍රශ්නයක් එහෙම නැහැ. දැන් වෙලා තියෙන්නේ මේ දෙවැනි ලෝක යුද්ධ සමයට අයත් වෙච්ච අවි ආයුධ ගබඩාවක්. අත ෂෙල්වෙඩි ගබඩා කරලා තිබ්බ ගබඩාවක් ස්ථානයක් මේ ගින්නත් එක්කම හෙළිදරව් වුණා. නිරාවරණේ වුණා. අතරම ජාත්‍යන්තර මාධ්‍ය කියනවා මේ ගින්න ඇති වෙලා මේ පිපිරීම වෙනකන් දෙවල් ලෝක යුද්ධයේ ඉඳලා මේ දක්වා මේ ගබඩාව තිබ්බා කියලාවත් දන්නේ නැහැ.
2: ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේ ඇති වෙච්ච ආයුධ ගබඩාවක් තමයි මේ විදිහට කැලේ ඇතුළේ සැඟවිලා තිබිලා තියෙන්නේ.
3: දෙවල් ලෝක යුද්ධ සමයේදී ස්ථානගත කරපු තැනක්. ඒකට ඒ තැන පිළිබඳව ඒ යුගයේ සමහරට දැනගෙන ඉන්නට ඇති. නමුත් ඊට පස්සේ ඒ පිළිබඳ කිසිම තොරතුරක් වාර්තාවක් ලැබිලා නැහැ.
2: මම පුංචි බාධා කිරීමක් කරනවා. සමහර විට මේක ආරක්ෂිත ක්‍රමවේදයක් විදිහට ඔවුන් මේ සංගවල තැබුවද කියලා යම් උපකල්පනයක් කළ හැකි නේද?
3: ඇතරම් දැන් එහෙම සංගවල තබන්න ඇති යුද සමය. එතනින් එහාට ඒ ආයුධ පිළිබඳව එච්චර කාලයක් දීර්ඝ කාලයක් රඳා තිබෙද්දී පස්සේ ආයුධවල අවශ්‍යතාව හෝ සක්‍රියත්වය පිළිබඳ ප්‍රශ්න මතුවෙනවනේ.
2: ඒ
3: නිසා සංගවා තබන්නට ඇති. ඒ සංගවා තැබුව එක සංගවිලාම ගිහිලා තියෙනවා.
2: වර්තමානයේ වෙද්දී මේ ඉන්න ආරක්ෂිකංශත් මේ පිළිබඳව තොරතුරු දැනගෙන ඉඳලා නැහැ.
3: නෑ ඒක තමයි. ඔව් දැන් මේ වාර්තා වෙන විදිහට මේ පිපිරීමෙන් පස්සේ තමයි දැනගෙන තියෙන්නේ එතන ආයුධ ගබඩාවක් තිබුණා කියලා. ඒක ෂෙල් බෙඩි වගේ දේවල් තිබිලා තියෙනවා. දැන් කලින් කිව්වා වගේ ජනතා හිතන ගෑස් සිලින්ඩර් පුපුරලා ගල පොත කවුරුත් දන්නේ නැහැ හැමදයක් සිද්ධ වුණා කියලා. හැබැයි පුපුරලා ගිහලා තියෙනවා. එතකොට දැන් බලධාරීන් හිතන්නේ මේ මෙතන වල දාලා තියෙන්නේ නැති, ඒ කියන්නේ ගබඩාවක් ඉදිරියට තියන්න ඇති.
2: ඔව්.
3: ඔයිට ප්‍රංශය වෙන්නේ නැති මේ තියන්න ඇත්තේ. බොහොම වෙතත් ඒ පිපිරීම් සෙල්වැඩි 400ක වැඩි ප්‍රමාණයක් හම්බෙලා තියෙනවා. ඒ අතරින් ඔය කියන දේට 100ක හෝ ඊට වැඩි ප්‍රමාණයක් තමයි පිපිරලා තියෙන්නේ.
2: දැන්
3: බොහොම මේ අවස්ථා ගන්න ලෝකේ රටවල් බොහෝ රටවල් වලින් දෙවල් ලෝක යුද සමයටත් පුපුරා නොගිය බෝම්බ එහෙම හම්බෙලා තියෙනවා. ඒ වගේ එක්තරා සිද්ධියක් තමයි මෙතන මේ තියෙන්නේ. දැන් මෙතන විශේෂත්වය වෙන්නේ ඒ විදිහේ අතහැර දැමපු නැත්නම් එල්ල කරපු පුපුරා නොගිය එකක් නෙවෙයි. මේ සැලසුම් සහගතව තිබ්බ සංගවා තිබ්බ නැත්නම් ගබඩා කරලා තිබ්බ ස්ථානයක් මේ විදිහට පුපුරා ගිහිල්ලා තියෙන්නේ. එතරම් තරාකාරයක වසනාවක් යහල පහල කිසියෙක නොසිටීම.
2: කැලය
3: නිසා තමයි එහෙම උනේ, ලැබුගින් නිසා තමයි එහෙම දෙයක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ.
2: හැබැයි අවාසනාවකට කාරණේ දෙවන ලෝක යුද්ධයේ සමයේ ඇතිවෙච්ච මේ කෞතුක භාණ්ඩ විදිහට හෝ අපිට ආරක්ෂා කර ගැනීමට තිබුණු දෙයක් තමයි මේ විදිහට මේ ස්වාභාවික හොදුරක් හින්දා විනාශ වෙලා ගිහින් තියෙන්නේ. අපි තවත් තොරතුරු කතා බහ කරන්න සූදානම්. පුංචි විරාමයක් ලබාගෙන නැවත හමුවෙමු ලක්කන්ඩ බියොන්ඩ් ද බෝඩර්ස් බියොන්ඩ් ද හෙඩ්ලයින් වැඩසටහනක් සමගින්.
1: Beyond the Borders, Beyond the Headlines.

0: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: Beyond the borders, beyond the headlines.
3: පාපන්දු තරඟ සම්බන්ධයෙන් පාපන්දු තරඟ පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් කතාබහට ලක් වුණා. මේ සම්බන්ධයෙන් දැන් අද දවස වන විට තොරතුරු වෙනස් විදිහට වාර්තා වෙලා
4: තියෙන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ තීරණයක් පිළිබඳව මේ තරඟ පෞද්ගලීකරණය කරන්න සූදානම් වෙච්ච කතාවක් පිළිබඳව පාපන්දු සංගමවල නියුත්‍යන් ඒකට දැඩි විරෝධය පළ කරා කියලා අපි කිව්වා. දැන් ඇත්තටම අද අපිට කියන්න තියෙන්නේ මේ පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා සමාව ඉල්ලලා තියෙනවා.
3: තීරණය සම්පූර්ණ කන පිට
4: ගියා කරන්න ගියේ වැරදි වැඩක්. ඒකට සමාව ඉල්ලනවා. ඒ නිසා නැවත එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔහු කියලා තියෙනවා. ඒ වගේම ඔහුගේ සභාපතිවරයා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ආවා. මේ කියන තීරණයත් එක්ක හැබැයි පස්සේ මේක මතභේදාත්මක යෝජනාවක්. දැන් මේ යෝජනාව නිසාම ඔහුට ගැටලු සෑහෙන මතුවලා තියෙනවා. කොහොම වුණත් සභාපතිවරයා සමාව ඉල්ලලා සියලු ක්‍රීඩා සංගම් වලට ලිපියක් යොමු කරලා තියෙනවා. ඔහුගේ අස්සනින් මේක ඇත්තටම වැරදි වැඩක් නිසා එවැනි දේවල් යලි සිදුවන්නේ නැහැ කියලා සාමාජිකරණවල 111කට ඔහු ලිපියක් යවලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ පාපන්දු සම්මේලනයේ කළමනාකරණ මණ්ඩලය තීරණය කරලා තියෙනවා සභාපතිවරයාත් එක්ක දිගටම වැඩ කරනවා කියලා. ඉතින් ඔහුගේ සභාපති දුරේට මතුවලා තිබ තර්ජනය දැන් අයින් වෙලා තියෙනවා. ඒත් එක්කම ඔහු විසින් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබ්බ, යෝජනා කරලා තිබ්බ ඒ තීරණය අතීත වුණා කියලා ඔහු සමාවත් ඉල්ලලා තියෙනවා.
3: දැන් පාපන්දු තරඟ ගැන කතාබහට ලක් කරනකොට තවත් සුවිශේෂී සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි මේ ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන්. ඇෆ්ගනිස්තානයේ ගත්තට පස්සේ කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට නොහැකි. ඒ වගේම තමයි නීති රීති රාමුවක් යොමු කළ තිබුණා කාන්තාවන් සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ. දැන් තලයිබාන් පාලකවරු තමයි ඇෆ්ගනිස්තානයේ පාලනය කරන්නේ. දැන් මේ ලෝකේ විසිරිලා තමයි ඇෆ්ගනිස්තානයේ අය හිටියේ සරණාගතයින් විදිහට. තොරතුරු වාර්තා වෙලා තියෙනවා ඉදිරියේදී පාපන්දු තරඟයකට ඇෆ්ගනිස්තානු කාන්තා කණ්ඩායමක් එකතු වෙනවා කියලා. මේක ඇත්තක්ද?
4: ඔයතරම් කියන ඔබ කියපු විදිහට මේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් ගත්තොත් ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පසුවන. ඔවුන්ට ඉගෙන ගැනීමට හැකියාවක් නැහැ. ඒ විදිහ ඔබ කියපු තරඟවලට සහභාගී වෙන්න හැකියාවක් නැහැ. තවත් බොහෝ කාරණාවලදී මේ කාන්තාවන් නිතාමත්ම අසාධාරණ ලක්ෂණ තත්ත්වයක. එහෙම තත්ත්වයක ඉන්න මේ කාන්තාවට කියන අපි ඔබ කතා කරපු විදිහට දැන් පාපන්දු ක්‍රීඩා කරන්න කිසිම අවස්ථාවක් හම්බුනේ නැහැ. කියන්නේ තලෙබන් පාලක නවට පස්සේ කාන්තාවන්ට තහනම් වුණා පාපන්දු තරගවල සහභාගී වන්න. ඒ නිසා මේ පාපන්දු වල ඇත්තටම ආදරය කරන ක්‍රීඩිකාන් විදිහට හිටපු ක්‍රීඩිකාන් වෙන්න බලාපොරොත්තු වෙච්ච බොහෝ අය වෙන රටවලට ගියා. රටවල ගිහිල්ලා එක එක රටවල යුරෝපයේ සහ අනිකුත් රටවල පදිංචි වුණා. එහෙම ඉන්න පිරිසක් 23 දෙනෙක් විදිහට එකතු වෙලා කණ්ඩායමක් හදාගත්තා.
3: පාපන්දු කණ්ඩායමක්.
4: පාපන්දු කණ්ඩායමක්. දැන් ඔබ කියන විදිහට ඇෆ්ගනිස්තානයේ ඉඳලා සැතපුම් 8000 දුරින් තියෙන නව ශ්‍රීලන්තයේ ප්‍රදර්ශන තරඟ දෙකකට සහභාගී වෙන්න ඔන්න මේ ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට පාපන්දු ක්‍රීඩිකාවන්ට අවස්ථාව හම්බ වෙලා තියෙනවා.
3: ඇෆ්ගනිස්තානය කැමැත්ත පළ කරයිද මේ කාන්තාවන්ට මේ තරඟ වැදීම සඳහා අනුමැතිය ලබා දෙයිද?
4: ඔව්, ඇත්තටම මුල්ම අදහසක් තිබුණේ ඇෆ්ගනිස්තාන පාපන්දු සම්මේලනයේ අනුමැතිය මේ සඳහා ලැබිය යුතුයි කියලා. නමුත් ඒක වෙන්නේ නැහනේ. ඒ කියන්නේ ඔවුන්ට කිසි දෙයක් අනුමැතිය ලැබෙන්නේ නැහැ. මොකද තලිබන් පාලකයන් සිංහ තාක්කල් දැනට තියෙන ඔවුන්ගේ ප්‍රතිපත්ති මේ තීරණ අනුව ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මේක මානුෂ්‍ය වශයෙන් වෙන්න පුළුවන් නැත්නම් ඉතාමත්ම යහපත් තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණය තමයි මේකට ඇෆ්ගනිස්තාන පාපන්දු සම්මේලනයේ අනුමැතියක් අවශ්‍ය නැහැ. මේක මේ ජාත්‍යන්තර මට්ටමේ තරඟ නොවේ. දැන් තියෙන්නේ ප්‍රදර්ශන තරඟ තියෙන්නේ නිසා ඇෆ්ගනිස්ථාන රජයේ හෝ ඒ බලධාරීන්ගේ අනුමැතියක් අවශ්‍ය නැහැ. නමුත් ඇෆ්ගනිස්ථාන ධජය යටතේ මේ ක්‍රීඩිකාවන්ට ප්‍රදර්ශන තරඟවල සහභාගී වෙන්න පුළුවන් කියලා. එතන මේක පාපන්දු සම්මේලන විසින් ගත්ත ඉතාම විශිෂ්ට ගණයේ තීරණයක්. මොකද මේ සරණාගතයන් විදිහට වෙන රටවලට ගිය අය සරණාගතයන් විදිහට තමයි මුලින්ම මේ පාපන්දු කණ්ඩායම පිහිටවාගෙන තිබෙන්නේ. 23 දෙනෙක් එකතු වෙලා දැන් මේ සරණාගතයන් හිරුපු අයට අවසරය ලබා දීලා තියෙනවා මේ විදිහට තරඟවල සහභාගී වෙන්න. ඒක ඇත්තටම ඔවුන් ලබපු ජයග්‍රහණක ක්‍රීඩිකාවන් ඇත්තටම සඳහන් කරනවා ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් ලබපු විශාලම ජයග්‍රහණයක් සහ ඉතාම ප්‍රීතිපත්ම අවස්ථාවක්. මේ ප්‍රදර්ශන තරඟ දෙකකට හෝ නවසීලන්තයට ගිහිල්ලා තරඟ කණ්ඩායම් අවස්ථාව ලැබීම තමන්ගේ රටේදී අවසරය නොලැබෙන තත්ත්වයක් තුළ ඉන් පිටත ගිහිල්ලා හෝ අවස්ථාව ලැබෙන කිතාම සතුරුදායක දෙයක් කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. මොකද ඇෆ්ගනිස්ථානයේ තුල සිටින් මේ කාන්තාවන් ඉතාමත්ම දැඩි නීතිවලට යටතේ සිද්ධ වුණා. විශේෂයෙන් ඔහුගේ ඇඳුම් පවා සම්පූර්ණ ආවරණ ඇඳුම් පවා. මෙතන මේ ක්‍රීඩිකාවන් ඉතාම අපූර්වට අනෙකුත් ක්‍රීඩික වෙනත් රටවල ක්‍රීඩිකාන් වගේම සැරසිලා තමයි මේ ක්‍රීඩාංගණවලට ඇවිල්ලා තමන්ගේ පුහුණු වීම කටයුතු කරන්නේ. නිසා ඒ සම්පූර්ණ නිදහස උත්තේජ දෙන ගමන් ඔවුන් තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරන්න මේ දවස්වල සූදානම් වෙනවා.
3: මෙහෙම ස්තුතියි චන්ද්‍ර මාර්සිංහ මහතා. දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට විදේශ පුවත් විශ්ලේෂණය කරාට. ඉතින් අදට අපිට නියමිත කාල වේලාවකම අගස් අවසන්. අපි නැවත හමුවන්නේ ලබන සතියේ සෙනසුරාදා උදෑසන 7ට. අපි කතා බහ කරන සූදානම් ලෝකයේ රසවත් කළ, ඒ වගේ ලෝකයේ උණුසුම් කළ තොරතුරු රසක් තිබෙනවා අපිට කතා බහ කරන්න. අපි ලබන සතියේ හරියටම උදේ 7 වෙද්දී ඔබගේ ගෙදරට එනවා මේ ලෝකයේ තොරතුරු පිළිබඳව කතා කරන්න. ලකඩ Beyond the Borders, Beyond the Headlines වැඩසටහනත් එක්ක. ඉතින් ආරාධනා කරන ඔබට දවස පුරාම FM 93.5 ලකඩත් එක්ක එකතු වෙන්න. අපි සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක්. මම ගිහන් ගීති ෂේරෝ.
2: Beyond the Borders, Beyond the Headlines.

0: අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
2: දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි. සෙනසුරාදා උදේ අටට.

0: ගුවන් වාසනාන්ද ජයග්‍රහය උදෑසන කුදේ 8:04 වෙලාව රනිල් අපි දිගින් දිගටම සයිබජෙන් ඇතුලේ කතා කරන්නේ ලංකාවේ ඩිජිටල් පරිවර්තන යුගය සම්බන්ධයෙන්. ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් එක්ක ලංකාවේ සිදුවෙන මේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳව අලුත්ම අප්ඩේට්ස් හැමදාමත් ජනතාව අතරට අරගෙන යන රේඩියෝ මාධ්‍යකරුවාගේ කාර්යභාරය අපි වසර දෙකක් විතර ආසන්න කාලයක් තිස්සේ කරමින් ඉන්නවා. මේ වැඩේ ඇතුලේ අපි රටට පණිවිඩයක් එකතු කරන්න උත්සාහ කළා. රටේ ජනතාව මේ සිදුවෙන පරිවර්තනයන් පිළිබඳව දැනගෙන සිටිය යුතුයි සහ ඔවුන් ඒ සමග අප්ඩේට් විය යුතුයි අපි විශ්වාස කරන නිසා තමයි සයිබජින් මේ කතාබහ අපි සෑම සතියන්තයකම සෙනසුරාදා උදෑසනටට ඔබට අරගෙන එන්නේ. අදත් අපිට සුපුරුදු විදිහටම මාතෘකා කීපයක් ඔස්සේ කතා කරන්න තියෙනවා. එක පැත්තකින් මේ වරලත් ආයතනයක අවශ්‍යතාවය පිළිබඳව දිගින් දිගටම සමාජය තුළ කතිකාවක් නිර්මාණය වෙලා තිබ්බා. ඇයි පරිගණක විෂයපති එහෙම නැත්නම් පරිගණක වෘත්තිවේදීන්ට පිළිගැනීමක් සහිත වරලත් ආයතනයක් නිර්මාණය නොවෙන්නේ කියලා සමාජයේ කතිකාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ අතරතුරේ තමයි නලින්ද ජයසිස එමතුමා කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම සමාජය තුළ යලි මේ කතිකාව නිර්මාණය වෙමින් තියෙන වෙලාවක. ඒ නිසා මෙහි සැබෑ තත්ත්වය මොකක්ද, කොහොමද මේ වරලත් ආයතනය ගොඩනැගෙන්නේ, එතකොට ලංකාවේ ඉන්න පරිගණක වෘත්තිවේදීන්ගේ සංයුතිය මේ සියල්ල පිළිබඳව අද සාකච්ඡා කළ යුතුයි අපි විශ්වාස කළා.
1: ඉනිසා තමයි අපි අද දවසේ මේ කතාබහට ආරාධනා කරේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුමුදු රත්නායක මහත්මයා, ප්‍රවීණ පරිගණක ඉංජිනේරුවරයෙක් විදිහට සහ වර්තමාන රජයේ ඩිජිටල් කරන වැඩපිළිවෙලේ බොහොම ඉදිරියෙන් ඉන්න පෙරගමන්කරුවෙකු විදිහට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ පෙර දැක්ම, එහෙම නැත්නම් මේ දැක්ම ඉදිරියට ගෙන යන කෙනෙක් විදිහට බොහෝ කැපවීමෙන් හිතුවගේ විදිහට දැන් රාජ්‍යයතන ගණනාවක මේ සිස්ටම් හදන වැඩේට ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අත ගහන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසාම අපි අති ගානකට පස්සේ බොහොම අමාරුවෙන් ඔන්න කෙන්න ගත්තා. පරිගණක වෘත්තිවේදීන්ට වරලත් අනාගතයක්. දැන් මේක හැමදාම කතා වෙනවා. පහුගිය දවස් අති කීපෙම සූදු මහත්තයා ඔබතුමාගේ අනුදැනුමෙන් ආපු සම්පත්දායකයෝ මේ රටේ ICT නැත්නම් වෘත්ති අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණය ගැන කතා කරනකොට පොඩි නෙගටිව් කැලලක් අපිට අහුවෙනවා. ඒක තමයි මේ වෙලාවේ ඔවුන්ට හරි පිළිගැනීමක් නැහැ. ඔවුන්ට හරි රැකියාවක් නැහැ. රැකිය අවස්ථාවක් නැහැ. අපිට පෞද්ගලික අධ්‍යයනෙම තියෙන්නේ. ඉන්ටර්න්ෂිප් එකකටවත් මිනිස්සෙක් දාගන්න අපිට හරියටම වෙලාවක් නැහැ. එතකොට මේක ඉගෙනගෙන වැඩක් තියෙනවද? මේ රට ඇතුලේ මේ වෘත්තිවේදීන්ට අනාගතයක් තියෙනවද? මොකද්ද මේ රජයේ වැඩ පිළිවෙල? පැහැදිලි කරගමු.
2: සුබදාසන මන්සර්ට සුබදාසනකරණින ඔව් මම හිතන්නේ මන්සර් සඳහන් කරා වගේ ඇත්තටම ලක්හඬ රේඩියෝ එහෙම නැත්නම් ITN මාධ්‍ය ජාලය සභාපතිතුමා ඇතුළු පිරිසට විශේෂ ස්තුතිය පිරිනමන්න ඕන. මොකද අපි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ අර උඩුගම් බලා පීනීමක් වගේ කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව මේ රටේ ඉන්න පුරවැසියන්ට අපේ රටේ ඩිජිටල් කරන එහෙම නැත්නම් මේ යන ඩිජිටල් වැඩපිළිවෙල, ඒ කියන්නේ මේ ජනාධිපතිතුමත් එකතු කරගෙන, මොකද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්ම අරගෙන යන ඩිජිටල් වැඩපිළිවෙල පිළිබඳව රටේ පුරවැසියන්ට දැනුවත් කිරීම සහ ඒ වගේම ඔවුන්ට සිදුවන මේ අක්‍රමිකතා ඩිජිටල් එම්තම සයිබර් අවකාශයේ සිදුවන සයිබර් ප්‍රහාර සහ ඒ වගේම පිළිබඳව ඔවුන් අපි කොහොමද මුදා ගන්න ඒ පිළිබඳව දැනුවත් කිරීමට ලොකු රුකුලක් දෙන මේ වැඩසටහන. අපි පොඩ්ඩක් අද මාතෘකාවට කතා කරන්න ගත්තොත් මම හිතන්නේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් කම්පියුටර් ශ්‍රී ලංකා, මේක ටිකක් පරිගණක වේදීන්ට එහෙම නැත්නම් පරිගණක ඉංජිනේරුවරුන්ට හොඳ සුබ පණිවිඩයක්. මොකද මේ වෙනකන් වෘත්තීය පිළිගැනීමක් තිබුණ රැකියා තිබුණා. නමුත් පරිගණක එහෙම නැත්නම් පරිගණක ඉංජිනේරුවරුන්ට සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරුන්ට මේ පිළිගැනීම තිබුණේ නැහැ සමාජයේ. ඉතින් රජයේ ඇතුළෙත් එහෙම එකක් හදලා තිබුණේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් වරලත් ගණකාධිකරණවරයෙක් එහෙම නැත්නම් අපි කියන චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ගත්තොත් ඔහුට පිළිගැනීම, ඔහුට වරලත් ආයතනයක් තියෙනවා. ඉතින් ඒ වගේම රජයේ ඇතුළත ඔහුට සීට්යක් හදලා දීලා තියෙනවා. කියන්නේ වරලත් ගණකාධිකාරිවරයෙක් රජයේ ඇතුළේ આવොත් ඔහුට වාඩි වෙන්න සීට්යක් හදලා
0: තියෙනවා.
2: එතකොට ඒ සාමාන්‍ය රජයේ අමාත්‍යංශයක් ගත්තත් දෙපාර්තමේන්තුවක් ගත්තත් ඒකේ ඉන්නවා අපි කියන දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් වැඩිපුර කතා කරන චීෆ් ෆයිනෑන්ෂියල් ඔෆිසර්.
0: ඔව්.
2: එහෙම නැත්නම් කියනවා ප්‍රධාන මූල්‍ය
1: නිලධාරී.
2: අදට අපි අනිත් පැත්තෙන් ගත්තොත් නීතිවේදී.
1: ඔව්. ලීගල් ඔෆිසර් කෙනෙක් කියන්නේ.
2: ලීගල් ඔෆිසර් කෙනෙක්. එතකොට එතන ඉන්නවා චීෆ් ලීගල් ඔෆිසර්. ඒ කියන්නේ නීතිවේදීන්ට මේක වරලත් මේකක් තියෙනවා. ඉංජිනේරුවරයක් ගත්තත් වරලත් ආයතන තියෙනවා ඉංජිනේරුවරුන්ට ISL කියලා තියෙනවා. ඉතින් ඒක හරහා ඔවුන් වරලත් ආයතනයක් විදිහට තියෙනවා. එතකොට ඒ ආයතන අනිත් එක වග කියනවා. ඒ සම්පූර්ණ ඉංජිනේරුවරුන්ගේ සිදුවන ප්‍රශ්න වලට වග කියනවා.
1: වෘත්ති අයිතිවාසිකම් වලින් පෙළේ ඉන්නවා.
2: වෘත්ති අයිතිවාසිකම් ඊළඟට ඔවුන්ගේ ඒ වගේම ඔවුන්ගේ මේ අපි අර කියන සාමාන්‍ය අර කියන ආදායම් ආදායම් කියන්නේ ඔවුන්ගේ සේවයට ලබා දෙන මුදල පිළිබඳව ඒ ස්ටෑන්ඩඩ්ස් හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ තියෙන ඉංජිනේරුවරයෙක් ගත්තොත් මෙන්න මේ වගේ පඩි තමයි තියෙන්නේ. ඉංජිනේරුවරුගේ තියෙන H1, H2, H3 එහෙම තියෙනවා. ඉතින් ඒවට උන්ට අපි මොන ආයතනයට ගියත් අර ලොකු වෙනසක් නැහැ. සමහරට ලැබෙන මේ අපි අර කියන්නේ මේ අද බෙනිෆිට්ස් කියලා ඒ ටිකත් එක්ක අපිට සමහර විට අර මේ ලැබෙන තමන්ට ලැබෙන ඒ තමන් ලබා දෙන සේවයට ලැබෙන මුදලේ යගේ වෙනස් වුණාට අර අර අපි කියන බේසික් සැලරි ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. අපි ඒක මොන ආයතනේ වැඩ කරත් අපි හිතමු රජයේ ආයතන ගත්තත් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩ කරත් එහෙම නැත්නම් වෝටර් බෝඩ් එකේ වැඩ කරත් එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ වැඩ කරත් මේ ඉංජිනේරු සේවාව ලබා ගන්න මොන ආයතනේ දුම්රියද ඒ මොන ආයතනේ වැඩ කරත් ඕන්ට අර ලොකු වෙනසක් තියෙන මේකක් නැහැ. නමුත් මේ අපි ගත්තොත් මේ පරිගණක ඉංජිනේරුවරුන්ට එහෙම තනන්නේ නැහැ. මොකද පැහැදිලිවම කියන්න ඕන පරිගණක ඉංජිනේරුන්ට රජයේ දීලා තියෙන්නේ සාමාන්‍යයෙන් අර අර වෙනෙන් අපි දැන් සාමාන්‍යයෙන් දැන් අපි හොඳ උදාහරණ තමයි මේ අපි දැන් ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයේ නවලේකම්වරේ පත් වුණා. ඉතින් එතුමා ඉංජිනේරුවරයෙක්. ඊට පස්සේ එතුමා ඩොක්ටරේට් එකක් තියෙනවා. නමුත් එතුමා එතනින් එහාට ඩිරෙක්ටර් ජෙනරල් පෝස්ට් එකේ ඉඳලා අමාත්‍යාංශ ලේකම් තනතුර දක්වා ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි පරිගණක ඉංජිනේරුවරුන්ට රජයේ තියෙන්නේ අර අපි කියන අධ්‍යක්ෂක තනතුරෙන් එහාට යන්න බෑ. ඒ කියන්නේ ඔවුන් එකතැනකින් සීමා කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට වරලත්භාවය නැතිකම සහය සියල්ලත් එක්ක ඕනම රජ ආයතනයක අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක තනතුරෙන් එහාට නැහැ. හැබැයි තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකවරයා කියන්නේ ලොකු තීරණ තීන්දුව ගන්න පුළුවන් මූල්‍ය බලයක් තියෙන නිලධාරියෙක් නෙමෙයි. දැන් ඒ කියන්නේ මම කියන්නේ අනිත් පැතිවල ප්‍රධාන නීති නිලධාරියෙක් කියලා ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරියෙක් කියලා කෙනෙක් නැහැ. මොහු සාමාන්‍යයෙන් අපි දැන් රජයේ සෑම ආයතනයක අපි දකින්නේ අධ්‍යක්ෂක තනතුරෙන් එහාට ඔහු ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරිය කියන තැනට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණයේ ඉගෙන ගත්තත් රජයේ රැකියාවකට ගියොත් එකතැනකට ගිහිල්ලා අපි නතර වෙනවා. ඉතින් ඒක තමයි දැන් රජයට මේ දැන් මේ මේ මේ ටික ඔක්කොම ගලපලා ගත්තම අපිට හරි ලස්සන කතාවක් පේනවා. ඇයි මේ රට ඩිජිටල් කරන්නේ නැවුනේ? ඇයි මේ රාජ්‍ය සේවය ඩිජිටල් කරන්නේ නැවුනේ? ඉතින් ඒක තමයි මුතුසංග දැන් හොඳටම අපිට තේරෙන දේ තමයි කිසිම දක්ෂ පරිගණක ඉංජිනේරුවෙක් රජයේ රැකියාවකට යන්නේ
1: නැහැ.
2: නොයන්න හේතුව තමයි ඔහු දන්න ඔහුගේ අධ්‍යක්ෂක තනතුරෙන් එහාට යන්නේ. ඊට පස්සේ ඔහු අධ්‍යක්ෂක තනතුරෙන් ඉඳන් ඔහුට ඔහුගේ වැඩ පිළිබඳව නැවත වාර්තා කරන්න වෙන්නේ තොරතුරු තාක්ෂණය නොදන්න අපි අර කියන SLA රාජ්‍ය සේවා රාජ්‍ය පරිපාලන සේවයට සම්බන්ධ නිලධාරියෙක් එක්ක තමයි ඔහුගේ ප්‍රශ්න ටික විසඳ ගන්න තියෙන්නේ.
0: සමහර වෙලාවට ඒ ප්‍රශ්න කියවා ගන්න ඔහුට හැකියාවක් තියෙද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා.
2: තියෙනවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ මොහුටත් මොහුගේ රැකියාව සහ එතකොට මේ රජයේ ඉන්න තොරතුරු තාක්ෂණ නිලධාරීන් ටිකත් මේ රාජ්‍ය ඩිජිටල් කරන්නේ නැත්තම් මේ තමන්ගේ ආයතනය ඩිජිටල් කරන්න ඕන. අපි උදාහරණ කිදලෝ තමන්ගේ ආයතනයක් තියෙනවා. මම වැඩ කරන ආයතනය ගොඩක් වෙලාවට ජනතාවට සේවය ලබා දෙන එක නෙමෙයි නැත්තම් අපි කියන අර පොදු ජනතාව යන්නේ නැතන. ඉතින් එහෙම වුණොත් මට පුළුවන් නම් මේ අර ඒ යන එතන ඉන්න තොරතුරු තාක්ෂණයට සම්බන්ධව අධ්‍යක්ෂවරයා නිලධාරියට හිතෙන්නේ මට මෙතනට එන මේ නිලධාරීන් මෙතනට එන මේ මහජනතාවේ නේක අඩු කරගන්නේ කොහොමද? මොවුන්ට මීට වැඩිය ඩිජිටල් කරන්නේ හරහා ගුණාත්මක සේවයක් ලබා දෙන්නේ කොහොමද? මොකද ඒ වගේ දෙයක් කරනවා නම් ඔහුට පුළුවන් ඔහුට තියෙන්න ඕන එතනින් උඩ අර තමන්ට ඒ තීරණ තීන්ද ගැනීමේ නීතිමය බලය මූල්‍ය බලය තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔහු ගිහිල්ලා මේ පිළිබඳව ඔහුගේ අවශ්‍යතාවය පැහැදිලි කරන්න වෙලා තියෙන්නේ තොරතුරු තාක්ෂණය නොදන්න කෙනෙක්.
0: දැන් ඔක කරන්න ඕන ගැද්ද සමුදු මහත්තයා කියලා ඊට පස්සේ අනිත් පැත්තෙන්
2: අහනවා. ඉතින් මොකට ඔහුට ඒක තේරෙන්නේ නැහැ. මේ අවශ්‍යතා සමහරට ඔහුට අවශ්‍යතාවයේ එහෙම නැතුව නෙමෙයි සමහර නිලධාරීන් ඉන්නවා ඒක තේරුම් අරගෙන වෙනම හරි බලලා එහෙම සමහර නිලධාරීන් ඉන්නවා. දැන් ඒ කියන්නේ සියල්ලම නෙමෙයි. මොකද සමහර රාජ්‍ය වේ පරිපාලන සේවයේ ඉන්න නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරීන් සමහරට තමන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකවරයා දම්මලා වැඩ කරව ගන්නවා. එහෙම නැතුව නෙමෙයි. සමහර උදාහරණ තියෙන හොඳම උදාහරණ තමයි වනජීවී දෙපාර්තමේන්තුවේ දැන් ඉන්න අධ්‍යක්ෂක ජනරාල්වරේ. ඔහුම හදනවා. ඒ කියන්නේ ඔහු තොරතුරු තාක්ෂණ සම්බන්ධ කෙනෙක් නෙමෙයි, පරිපාලන සේවයට සම්බන්ධ කෙනෙක්. නමුත් ඔහු දැන් උත්සාහ කරනවා වයිල්ඩ් ලයිෆ් වලට යද්දි ටිකට් එකක් හදලා දෙන්න. ඉතින් ඒ කැම්පින් කරනවා ඒවට ඔන්ලයින් ටිකට් ගන්න, ඊළඟට වයිල්ඩ් ලයිෆ් එකේ දැන් ওই තියෙනවා බංගලෝස් ටික, ඒ ටික බුක් කරන්න ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් හදන්න. එහෙම උත්සාහ කරන නැති නිලධාරීන් නතුව නෙමෙයි. ඉතින් ඒ වුණාට හරි අඩු පිරිසක් තමයි මේ මේකට එන්නේ. ඉතින් එතකොට අපිටම තේරෙනවා මේ වරලත්භාවයේ නැතිකම, පරිගාණක ඉංජිනේරුන්ගේ වරලත්භාවයේ නැතිකම සහ ඔවුන්ට රාජ්‍ය සේවයේ තුල යම් කිසි තැනකින් එහාට ඉදිරියට යාමක් නැති හින්දා මේ රාජ්‍ය ඩිජිටල් කරන්නේ නතර වෙලා. ඒතොර අනිත් පැත්තෙන් අපි ගත්තොත් එම ඇයි මේක මීට වැඩිය මේක අවශ්‍ය වෙන්නේ කියන එක දැන් රනිල් කතා කරා වගේ ඉන්ටර්න්ෂිප් එකක්. දැන් එතකොට මේකට අපේ සමහර විට මේ පරිගණක තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරුන් එකතු වෙච්ච සංගම් හතරක් පහක් හැදලා තියෙනවා. ඉතින් සමහර සංගම් හැදලා තියෙන ව්‍යාපාරික අරමුණු. ඒ කියන්නේ තමන්ගේ අර එකතු කරන එක જાති. අපි හිතමු සොෆ්ට්වෙයාර් හදන කට්ටිය කියලා. එතකොට සොෆ්ට්වෙයාර් හදන කට්ටිය ටික එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. තව තියෙනවා සේවා ලබා දෙන. තොරතුරු තාක්ෂණ සේවා ලබා දෙන. ඉතින් ඕන්ම අර ඕන්ගේ ව්‍යාපාරික අරමුණ සාමාන්‍යයෙන් අපි දන්නවනේ. පාර ගත්තොත් පුජ්ජිලික බස් ටික ගත්තොත් බස් ටික ඔක්කොම එකතු වෙලා ආරා තමන්ගේ අවශ්‍යතාවය ගන්න ඕනින්ද සංගමයක් හදා ගන්නවා. අන්න ඒ වගේ මේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුන්ගේ හදාගත්ත සංගම් තුන හතරක් තියෙනවා. නමුත් මේ එකක්වත් තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවය සහ ඕන්ගේ අර තියෙන ස්ටෑන්ඩඩ් එක හදාගත්ත දෙයක් මිසක් එහෙම නැතුව මේක වෙනම වරලත් භාවයක් ගෙනලා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉදිරි අනාගතය සහ මේකට තම කොහොමද තොරතුරු තාක්ෂණ ඉංජිනේරුන් වැඩි කරන කියන අරමුණ කියන මේ ඒක අරමුණක් කරගත්ත හැදිච්ච සංගම් හරි අඩුයි. ඉතින් උදාහරණ විදිහට ගත්තොත් ඔවුන් එහෙම නැතුව ඔවුන් තොරතුරු තාක්ෂණ ශේෂ වෙනුම ලොකු කැපකිරීමක් කරනවා ඒ සංගම් විදියට. නමුත් අර මූලික අරමුණ මේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ගොඩ දැමීම, ඉංජිනේරුවරුන්ට පිළිගැනීමක් ඇති කිරීම කියන තැන නෑ. ඉතින් මේක දැන් ගත්තොත් ආයතන තුන හතරක් තියෙනවා. අපිට නම් වශයෙන් කියන්න පුළුවන් එකක් තියෙනවා CSSL කියලා, Computer Society of Sri Lanka. ඒක මම ඒක තමයි ලංකාවේ තියෙන පරණම ආයතන 1976 ඉඳලා ආරම්භ වෙච්ච එකක්. ඉතින් එතනින් එහාට ගියොත්ම FITIS කියලා තියෙනවා, Federation of Information in Information Technology. ඊළඟට SLASCOM කියලා තියෙන ශ්‍රී ලංකා software foundation එකක්. ඊළඟට ඒ වගේම බ්‍රිතාන්‍ය පරිගණක සංගමය, එහෙම නැත්නම් අපි කියන බ්‍රිටිෂ් කම්පියුටර් සොසයිටි එක හරහා ඇදිච්ච සංගමයක් තියෙනවා. ඉතින් මේකේ මේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරුන් එක එක විදිවලට මේ එක එක සංගම් එක සම්බන්ධ වෙලා ඉන්නවා, ආයතන සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් වසරකට වතාවක් ඔවුන්ගේ එක එක මේ රට ඇතුලේ සමුළු පවත්වනවා. ඉතින් ඒක සමහර වෙලාවට තොරතුරු තාක්ෂණ ඔය අලුත් නව නිපේම් වලට ඇගීම් තියෙනවා. ඒ සෑම දෙයක්ම මේ රට ඇතුලේ වෙනවා. හැබැයි මේකේ මේ වරලත්භාවය කියන එක තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒකින්ද ඒක මූලික වශයෙන්ම මේ යෝජනාවට අපි යෝජනාව ගේන්නත් තෝරගත්තේ ශ්‍රී ලංකා පරිගණක සංගමය. ඒ කියන්නේ ඒක ඇවිල්ලා Computer Society of Sri Lanka CSSL කියලා තියෙනවා. මේක අනිත් එක මහින්ද මනුසංක දන්නවනම් OPA කියලා තියෙන Organization Professional Association. ඒ කියන්නේ මේක ඇතුලේ ගොඩාක් සංගම් ටික ඔක්කොම එකතු වෙලා හදාගත් ආයතනයක් තියෙනවා. ඒ කියන්නේ වෘත්තීය වේදීන්ගේ එකතු වෙන ආයතනයක්. ඒක ඇතුලේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ඉංජිනේරු සංගමය සියල්ල එකතු වෙච්ච ආයතන වල මතක විදිහට 40-50ක් විතර එකතු වෙච්ච OPA කියලා එකක් තියෙනවා. ඒක යටතේම 1976 ඉඳලා මේ ක්‍රියාත්මක කරනවා ශ්‍රී ලංකා පරිගණක සංගමය. ඒක මම හිතන්නේ ඔවුන් මම හිතන්නේ පසුගිය තිබුණු පාලනය ඇත්තේ රජයන ඇත්තේ විවිධ උත්සාහයන් ගත්ත මේක වරලත් භාවයට ගේන්න. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. නමුත් මෙවර වුන් නැවත මම හිතන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍ය අපිත් එක්ක ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයත් එක්ක කතා කරා. ඒ කතා කළ ඔවුන්ගේ මීට කලින් ඔවුන් උත්සාහ කරපු ඒ උත්සාහයන් සහ සියල්ල තොරතුරු දිනවා. ඉතින් ඒක පිළිබඳව අපිට තිබුණ එකම දෙයක් කරන්න පුළුවන්කම තිබුණේ මොකද අපේ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ බාර වෙන ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගෙන්ම මේ පිළිබඳව විමසීමක් කරන්න අපිට මෙහෙම එකක් තිබුණොත් අපිට මේක වටිනවා කියන එක. ඉතින් ඒක හින්දා ඒක ජනාධිපත්තුමාට අපි යෝජනාව ඉදිරිපත් කරාමක ජනාධිපත්තුමා කිසි ප්‍රශ්න එන්න ඒකට කැමති කියන එක. ඉතින් ඒක හින්ද දැන් මගේ ශ්‍රී ලංකා අපි කිව්වා මේකට මේ වෙලාවේ සුදුසුම ආයතනය තමයි ශ්‍රී ලංකා පරිගණක සංගමය, එහෙම නැත්නම් CSSL කියන ආයතනය. මොකද මූණට දැන් වසර 50ක් තිස්සේ මේ පරිගණක ඉංජිනේරුන් ඔක්කොම එකතු කරගෙන ඕන් යම්කිසි ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඇතුලේ මං හිතන්නේ විශාල සමාජික පිරිසක් එක්කත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. වසරකට වතාවක් විවිධ වැඩසටහන් මේ රට ඇතුලේ හැම සෑම වසර පුරාම විවිධ වැඩසටහන් කරගෙන යනවා. ඉතින් ඒක ඇතුලේ හොඳ තොරතුරු තාක්ෂණ නායකයෝ හදනවා. ඉතින් ඒ වගේම මේ ඔවුන් විවිධ නව නිපැයුම් හොයා ගන්නවා. ඉතින් ඒකෙන් හින්දා මේ ඉතින් මේක අර යම්කිසි මේ වෙලාවේ තියෙන මේකට ඒ කියන්නේ මේ වසර 50ක් තිස්සේ මේ ශ්‍රී ලංකාවේ පරිගණක මේක ගේන්න උත්සාහ කරපේ. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීයභාවය වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරපු ආයතනයක්. ඉතින් ඒකෙන් හින්දා ඔවුන් හරහා තමයි මේ යෝජනාව එන්නේ. ඉතින් ඒකට ජනාධිපතිතුමා කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරලා ඊට පස්සේ ජනාධිපතිතුමාගෙන් ආපු කැබිනට් යෝජනාව කැබිනට් මණ්ඩලෙම අනුමත කරා. ඒක තමයි සති 3කට විතර කලින් කැබිනට් මාධ්‍ය හමුවේදී නලින් දමතුමා මේ පිළිබඳව ප්‍රකාශ

0: හදද්දි අපිට සමහර තැන්වල තිබුණා මේ පාර්ලිමේන්තුවේදි මේ වැඩ ටික කරගන්න අපිට දැන් අපේ ප්‍රතිපත්ති අනුව පාර්ලිමේන්තුවේ අපිට තියෙන බලපෑම මොකද්ද? ඉතින් ඔය පිළිබඳව අපිට කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒකේ මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවේ ඇතුළේ තිබුණ ප්‍රශ්න ටික මොකද, පාර්ලිමේන්තුවේ තියෙන ක්‍රමවේද, පාර්ලිමේන්තුව අනපනත් ගැන ලොකු දැනුමක් තිබුණා නලින්ද ජයතිසමතුමාට. ඉතින් අපි එතුමා හම්බුණා මේ තොරතුරු තාක්ෂණ අපි ඉංජිනේරුවරු කීප දෙනෙක් එකතු වෙලා අපි එතුමත් හම්බෙන්න ගියා. අපිට මේ නීතිමය බාධා, පාර්ලිමේන්තු බලය, කොහොමද මේ අපි හදන රට ඩිජිටල් කරන්න හද ප්‍රතිපත්ති මාලාව ඇතුලේ විසඳගන්නේ? මොකද මේ අපි මේ ඒක ප්‍රතිපත්ති මාලාව හදන දවස්වල, ඒ කියන්නේ අපි එකෙන් එකට මේ සියල්ල, ඒ කියන්නේ මේ නිකන් අර අපි කියන එක රැයකින් හද ප්‍රතිපත්ති මාලාව නෙමෙයි. ඉතින් විවිධ පර්යේෂණ, විවිධ අදහස්, විවිධ තොරතුරු එකතු කරලා මේ රටට ගැළපෙන විදිහට හදපු එකක්. ඉතින් ඒකෙදි මම නලින් දෙමතුමත් එක්ක කතා කරපු එකක් තමයි, අපි නලින් දෙමතුමත් එක්ක කතා කරපු එකක් තමයි ඒ දවස්වල එතුමා මම හිතන්නේ පාර්ලිමේන්තුවෙත් නැහැ. ඒ දවස්වල අපි කතා කරපු එකක් තමයි මේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු වරුන්ට කියන්නේ ඇත්තටම සමාජයේ කොච්චර පිළිගැනීමක් නැද්ද කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හෙට පත්තරය අර ගත්තොත් ඒකේ තියෙනවා සංගර මංගලකින් කිනි කියලා. දැන් තියෙනවනේ තීරුව මනමාලිය, මනමාලිය හොය ඔය කොහෙවත් එකතනකවත් ඔයා පුළුවන් නම් හොයලා කියන පරිගණක ඉංජිනේරුවරයෙක් ඕන කියලා, පරිගණක තොරතුරු තාක්ෂණයට සම්බන්ධ කෙනෙක් හොයනවද කියලා නැහැම කෙනෙක් හොයන්නේ. මොකද ඒ රැකියාව අස්තිරයි. අස්තිරයි කියන සමාජයේ ස්ථිරභාවයක් නැහැ. ඒ කියන්නේ නීතිඥයෙක් ගත්තොත් එයාට වැඩ කරන්න ආයතනයක් තියෙනවා, ගුරුවරයෙක් ගත්තොත් ඒ ගුරුවරයාට වැඩ කරන්න ආයතනයක් තියෙනවා, ඊළඟට වෛද්‍යවරයෙක් ගත්තොත් එයාට වැඩ කරන්න රජයේ ආයතනයක් තියෙනවා, ඉංජිනේරුවරයෙක් ගත්තොත් එයාට වැඩ කරන්න ආයතනයක් තියෙනවා. හැබැයි පරිගණක ඉංජිනේරුවරයෙකුට ওই තියෙන එළිය ආයතනයකට වැඩ කරා කිව්වට අර අපිට තාම මේ රට ඇතුලේ පොඩි මේකක් තියෙනවනේ, ආකල්ප හදාගත්ත දේවල් තියෙනවනේ. ඒ කියන්නේ පරිගණක ඉංජිනේරුව කෙනෙකු කියන උන්ට රජයේ රැකියාවක් කියන එකක් නැහැ.
1: අනේ වන්දන්නේ මේ මේ අර මනුස්සයාගේ පුතා මේ මොනවාද කොම්පියුටර් කරනවලු එහෙම නේ ගමිට
0: කියන්නේ. සල්ලි නම් තියෙනවා, කාර් තරම් ෆෝන් අරගෙන
1: ඔය කිව්වට මොනවද කරනවද දන්නේ
0: නැහැ.
1: එහෙම
0: අන්නයි එද අන්න ඕක හින්දද මං කිව්වේ සාමාන්‍යයෙන් අර නිකන් අර නිකන් මං නිකන් සරලව සිංහලෙන් එතුමත් එක්ක නිකන් සාමාන්‍යයෙන් ගෙදරකින් කෙල්ලෙක්වත් දෙන්නේ නැති ප්‍රමාණයට මේ ඉතින් මට දැන් මට තියෙන සතුට තමයි එතුමම ඇවිල්ලා මේක එතුමා ඊට පස්සේ රජයේ කැබිනට් ප්‍රකාශකවරයා වෙලා එතුමා මේ ප්‍රකාශය නැවත වරලත් ආයතන පිහිටවනවා කියලා එතුමාගේ මේ ප්‍රකාශ වෙච්ච එක මට මේ තියෙන කතාව. ඉතින් ඒක හරි සතුටට කරුණ. මොකද එතුමත් එක්ක අපි වසර දෙකහමාරකට තුනකට කලින් කතා කරපු කතාවක්. එතුමා තින්ම හැබැයි එතුමා මේකට සම්බන්ධ වුණේ නැහැ. මෙතුමාට සම්බන්ධ වුණාට මෙතුමා ඒ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවර විදිහට අපි එතුමත් එක්කම කතා කරපු කතාවක් ඇවිල්ලා එළියේ ප්‍රකාශ කරපු එක. දෙකින්ද මං හිතන්නේ අපිට මෙතන ඉදිරියට අපි ඉස්සරහට කතා කරගමු. මේ ලංකාවේ ඉන්න පරිගණක ඉංජිනේරුවරුන් ප්‍රමාණය ඒ ටික අපි ඉස්සරහට කතා කරගෙන යමු. ඉතින් මට හිතෙන්නේ මේක ලංකාවේ අර අපි කරගෙන යන රජයේ කරගෙන යන මේ 2030 වෙනකොට මේ රට ඇතුලේ ඩොලර් බිලියන 5ක මේ එක්ස්පෝර්ට් රෙවෙනු එහෙම නැත්නම් මේ අපනයන ආදායමක් හදන්න යන වැඩපිළිවෙලේ. ඉතින් එතකොට ඒකත් එක්ක වැඩි වෙන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරුන්ට මේක වෙනම රුකුලක් සමාජය තුළ පිළිගැනීම.
1: වෘත්තීය වේදීන් සඳහා සමාජය තුළ පිළිගැනීමක් නිර්මාණය කිරීමේ ඇතුළේ පරිගණක ඉංජිනේරුවරුන්ට එහෙම නැත්නම් පරිගණක ශාස්ත්‍රයේ රැකී රක්ෂා කරන උදවියට ගෞරවනීය භාවයක් උදා කර දීම මේ වැඩපිළිවෙලේ අරමුණක් බව අපිට පැහැදිලි. එනිසා පරිගණක ශාස්ත්‍රයට සම්බන්ධව මේ වෙනකොටත් අධ්‍යාපනය ලැබමින් ඉන්න දරු පරම්පරාවට, ඒ වගේම මේ වෙනකොට ශාස්ත්‍රීන ප්‍රවීණීන්ට දැවෙන්තීන්ට අපි ආරාධනා කරන ඔබට ප්‍රශ්න ඇති, ඔබට මේ සම්බන්ධයෙන් යම් දැනගැනීම් ටිකක් දැනගන්න අවශ්‍ය ඇති 0.7 0.3 9.3 5 9.3 7 කියන නම්බර එක ඔස්සේ ඔබට පුළුවන් WhatsApp පණිවිඩයක් දෙන්න. අපිට හැමොත් සුමුදු මහත්තයට රජුම ඒ ප්‍රශ්න යොමු කිරීමේ හැකියාව තියෙනවා. අපි විරාමයක් අරගෙන යලි කතා කරමු. 8:25
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ

0: අන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පතෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයිට් සමාජ ගවේෂණය
4: අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපින් පැන්නා
5: සර් මම පොඩ්ඩක් ඉන්න කිව්වා
6: ආයේ කොහොඳයි
7: යා ලස්සන ගර්ල් කෙනෙක් සර් දැලට වන් නිලියක් වගේ
5: සර් අපි ආව කොහොමද ගන්නවන්නේ
6: පොඩක් යට ඉන්න කියන්නු
5: හරි මං කියන්නම්
6: හරි යට ඉන්න කියන්න
7: සර් සර් ඇත්තටම අර කිව්
1: තාපින් පැන්නා
8: මං නටාලියා ඔයාලගේ අද ඉඳන් අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සමාජිකාව මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න
9: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: සයිබර් 10
10: අදයි විනාඩි 34 වෙලා අපි සයිබජෙන් අහගෙන ඉන්නේ අතරතුරේ විශේෂ පණිවිඩයක් තියෙනවා රනේල අපිට මතක් කරන්න.
11: ඔව් අපි මතක් කරන්නේ අපි අනුග්‍රහකත්වය දක්වන ජාතික ලොතරැයි මණ්ඩලයේ පණිවිඩය කඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයි රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදල ඍජුවම දායකත්වයේ දෙන ගමන් 2025 වෘද්ධ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර රථ හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 200කට අධික පිරිසක් වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතින් 6000කට අධික පිරිසක් යතුරුපැදි රන්කාසි වවුචර් පත්හිමි වාසනාවන්තයින්ද රටපුරා බෙහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා ඉතින් මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට අපට හැකියාව ලැබී තිබෙනවා රුපියල් 3,04,00,000 ඉක්ම වූ සුපිරි ත්‍යාගයේ වාසනාවන්තය අනුරාධපුර ප්‍රදේශයේ කි චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නටත් හැකියාව ලැබුණා ඉතින් සුපුරුදු පරිදි නැවතත් කෝටි 2ක සුපිරි ත්‍යාගය රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගය ඒ වගේම ලක්ෂයේ ත්‍යාගය සමගින් අනිකුත් සිසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන් මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය
10: මේක මේ අර වරලත්තා එතන ඒ කතන්දරේ චුට්ටක් පැත්තකින් තියලා කතා කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා රනිල් සුන්දරත්නාගේ මහත්තයා සති දෙකකට ඉතුරු පස්සේ අපි සම්බන්ධ කරගත්තේ ඒ නිසා එතුමගෙන් දැනගන්න පැහැදිලි කරගන්න අවශ්‍ය කාරණා කීපයක් තියෙනවා පහුගිය දවස් ටිකේ සමාජය තුළ කතිගාවක් නිර්මාණය වුණා අපිත් ඇත්තටම බොහොම සතුටින් හිටියා මේ දැනට පාවිච්චි කරන ටෙලිෆෝන් නම්බර් එක කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදිහටම තියාගෙන හැබැයි ලංකාවේ තියෙන ඕනම කනෙක්ෂන් එකක් ඇතුලේ මේ නම්බර් එක එහෙම නැත්නම් අපිට ආවේණික අංකේ පාවිච්චි කරන්න පුළුවන් ඒක සැප්තැම්බර් මාසේ ආරම්භ වෙනවා කියලා තමයි මාධ්‍ය ඇතුලේ කතා වුණේ. එතකොට දැන් අපි ඇඟිලි ගනිමින් ඉන්නවා අගෝස්තු මාසේ ඉවරලා සැප්තැම්බර් වෙනකොට වැඩේ හරි. අපිට ඕනම දුරකථන ජාලයකින් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපේ ජංගම දුරකථනංගේ වෙනස් වෙන්නේ නැතුව. මොකද්ද මේ කතන්දරේ මේක මේ ඔය අපි අවබෝධ කරගත්ත එක හරිද සොඳු මහත්තයා එහෙම නැත්නම් ඊට වඩා වෙනස් කතාවක්ද මෙතන තියෙන්නේ?
12: මහිතන්නේ එක පොඩ්ඩක් ජනතාව ලැබුණු අර මාධ්‍ය නිවේදනත් එක්ක පොඩි අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මේක මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් අපි මේ වෙරින් වැඩසටහන කරන්න ආපු හින්දා අපි ඒක අවශ්‍ය විදිහට අපි ඊමට මතක විදිහට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේත් මේ සමාජ දාලා තුලත් මේක පිළිබඳ දැනුවත් කිරීමක් කරා. ඒක මේ රජයටත් මං හිතන්නේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවුණු සාකච්ඡාවට ගත්ත ව්‍යාපතියක්. ඒ කියන්නේ මේ නම්බර් පෝටබිලිටි කියලා කියන්නේ, නම්බර් පෝටබිලිටි කියන්නේ අපිට පොසංක සඳහන් කරා වගේම අපිට තමන්ගේ දුරකථන අංකය වෙනස් නොවි තමන් කැමති දුරකථන ජාලයකට මාරු වීම. ඕක තමයි තියෙන්නේ. ඉතින් නමුත් සැප්තැම්බර් වල එනවා කියන එක නෙමෙයි පැහැදිලිවම අපේ නියෝජ්‍ය ඇමතිතුමා සඳහන් කරේ. ගරු රංගවීර මැතිතුමා පාර්ලිමේන්තුවේ අසපු ප්‍රශ්නයකට දීපු උත්තරයක් තමයි මාධ්‍ය මේක ටිකක් පොඩි විකෘති භාවයකින් අරංගීල තින ජනතාව අතරට. ඒකේ සඳහා ඔහු සඳහන් කරේ මේකට අවශ්‍ය සාකච්ඡා. මොකද මේ නම්බර් පෝටබිලිටි එනවා නම් ලංකාවේ මං හිතන්නේ දුරකථන සමාගම්, පුද්ගලික දුරකථන සමාගම් තුනක් තියෙනවා. ඉතින් ඒ දුරකථන සමාගම් තුනම මේ වැඩේට එකතු වෙන්න ඕන. ඒ කියන්නේ අපි එක දුරකථන සමාගමක් කැමති වෙන්න ඕන තමන් ගාව ඉන්න, ඒ කියන්නේ පාරිභෝගිකයෙක් වෙනත් සමාගමකට තමන්ට කියන්න නැතුවම අයින් වෙලා යනවට. ඒ වගේම ඒ ඒ ඒ සමාගම් ඇතුලේ හැමෙම තියෙනවා. ඉතින් එතකොට මේ තරඟයන්නේ තියෙන්නේ. එතකොට ඕන් ලබා දෙන මේ තරඟයක් එනවා. ඉතින් එතකොට ඒකත් එක්කම තරඟයත් එක්ක තව ප්‍රශ්නයක් වෙනවා, මේ ලබා දෙන සේවාව සහ නව තාක්ෂණය කියන එක. මොකද මේ වෙලාවේ සමහර දුරකථන සමාගම් තාක්ෂණයෙන් ගොඩාක් ඉදිරියට ගිහින්. ඒ කියන්නේ මුළු ලංකාවම 5G වලින් ආවරණය කළා අවසන් කියනවා. ඉතින් එතකොට සමහර අය තාම ඒකේ මූලික පියවරවල ඉන්නේ. ඉතින් එතකොට මේක සමාගම් සියල්ල එකතු කරගෙන මේ සාකච්ඡා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් එක්ක අරන් යන්න ඕන. නමුත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මම හිතන්නේ මේක වට කිහිපයකදීම වුණ කිව්වා මේක අවසන් කරලා දෙන්න, ඔවුන් සමාගම් වල එකඟතාවය අරන් දෙන්න කියන එක. එතකොට සැප්තැම්බර් වලට දුන්නේ මේක රටේ ජනතාවට හඳුන්වා දීම නෙමෙයි. සැප්තැම්බර් වෙද්දි මේකට එකගතාවයකට එන්න බැරි වුණොත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට තියෙනවා, ඔවුන්ට තියෙනවා මේක ඇතුලේ මේක ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ ඔවුන් එතනින් එහාට ගන්න පුළුවන් පියවර ඔවුන් සතුව තියෙනවා. මොකද ඔවුන් සම්පූර්ණ නියාමනය කරන ආයතනය ශ්‍රී ලංකාවේ දැනට මේ දුරකථන නියාමනය කරන ආයතනයක් තියෙන හින්දා, ඉතින් ඔවුන් සැප්තැම්බර් වලින් පස්සේ මේ සමාගම් ටික එකඟතාවයකට, ඒ කියන්නේ මේ ව්‍යාපෘති අවශ්‍යතාවය සපුරන්න ජනතාවට මේ සේවය දෙන්න එකඟතාවයකට එන්න බැරි වුණොත් ඔවුන් සතු බලය පාවිච්චි කරයි කියන එක තමයි ස්නාන කරේ. එහෙම නැතුව සැප්තැම්බර් වෙද්දි සමාගම් ටික එකතු වෙලා සැප්තැම්බර් ඉඳලා මට එහෙනම් පුළුවන් මං කැමති නෙට්වර්ක් එකට යන්න පුළුවන් කියන එක නෙමෙයි. ඉතින් ඒක මං හිතන්නේ මාධ්‍ය පොඩ්ඩක් වෙනස් විදිහකට අරන් ගිහිල්ලා රටේ ජනතාව අතරත් පොලිකල මේකක් ගියා, මතයක් ගියා, සැප්තැම්බර් ඉඳලා අපිට මේකට මාරු වෙන්න පුළුවන් කියන එක. නමුත් ඒක බැරිකම වෙලා තියෙන්නේ දැනට මේ දුරකථන සමාගම් වල එකඟතාවයකට ගෙනීමේ අපහසුකම. හැබැයි සැප්තැම්බර් වෙනකම් විතරයි ඔවුන්ට කල් දීලා තියෙන්නේ. ඉතින් ඔවුන් සැප්තැම්බර් වෙද්දිත් එකම තැන හිටියොත් නෑ, අපි කැමති නෑ ඒක එහෙම කරන්න කැමති නෑ කියන තැන. එතකොට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තමන් සතු බලය පාවිච්චි කරයි, තමන් සතු අර නියාමනය කිරීමේ බලය පාවිච්චි කරයි මේක මේ ව්‍යාපෘති ඉදිරියට ගිනියලා ඉක්මනින්ම ජනතාවට ලබා දෙන්න. ඉතින් ඒකෙන්ද සැප්තැම්බර් වෙද්දි මේක ජනතාවට හම්බ වෙනව නෙමෙයි. හැබැයි සැප්තැම්බර් වෙද්දි අපිත් රජයක් විදිහට, මොකද මේවා මං හිතන්නේ මේ දැන් මේ වසරක දෙකක නෙවෙයි, මං හිතන්නේ වසර 4-5ක් තිස්සේ කතා වෙන මාතෘකාවක් මේක. ඉතින් නමුත් මේක සාමාන්‍ය සමහර රටවල තියෙන සේවයක්. ඉතින් අනිත් එක මේ නම්බර් පෝටබිලිටි එක එනවා කියන්නේ අපිට හොඳ ගුණාත්මක සේවයක් ලැබෙන්නත් තියෙනවනේ. දැන් සමහර වෙලාවට මදු සංකටත් වෙලා ඇති, මටත් වෙලා තියෙන මේ අත්දැකීම. සමහර වෙලාවට අපිට දැන් අපේ ගාව තියෙන්නේ අපි සතු වෙන තමන්ගේ නමට තියෙන ජංගම දුරකථන අංකයන්නේ මේ තමන් වැඩ කරන ආයතනයේ දීප එකක් නේ. හැබැයි ආයතනයෙන් මොකක් හරි හේතුවක් මත ඔවුන් ලබා දෙන ආයතනයට ලබා දෙන විශේෂ පැකේජ් එකක් හේතුවෙන් ලබාගෙන තියෙනවා. හැබැයි ෆෝන් එක අරන් යන කිසි දෙනක සිග්නල් නැත්තම්, කෝල් එකක් ගද්දි ඩ්‍රොප් වෙනවා, අඩුම තරමේ තමන් වැඩ කරන කාර්යාලය ඇතුලෙත් මේකට ඇති තරම් සිග්නල් නැත්තම්, හදිස්සියකට වට්ස්ඇප් පණිවිඩයක්වත් යවා ගන්නවත් බැරි නම් එතකොට ඒ ජාලයත් එක්ක ඉඳලා වැඩන්නේ. ඉතින් එතකොට දැන් ඒ වෙලා තියෙන්නේ ඔවුන්ට වෙලා තියෙන්නේ ඔවුන් අර සේවාව උසස් කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එතකොට මේ මොකද සමහර වෙලාවට දැන් ගොඩක් කට්ටියට දැන් ඉදිරියට මනුසංග මං හිතන්නේ තමන්ගේ නම්බර් එක මාරු කරනවා කියන එක හරි අමාරු වැඩක්. මොකද අපි මේ අපේ මේ ඩිජිටල් කරන ඇත් එක්ක අපේ නම්බර්ස් ටික හැමතැනම අපි
10: පාවිච්චි
12: කරලා. මොකද දැන් මනුසංග හොඳටම දන්න දෙයක් අපි දැන් මං හිතන්නේ මේ ටිකක් කරාට තමන් ඩිජිටල් කරනේට නොවිච්ච කට්ටිය ගාව සැරෙන් සැරේට තරහ වුණාම නම්බර්ස් මාරු කර කර නැත්නම් කට්ටියකින් සල්ලි ණයට අරගෙන ෆෝන් නම්බර් එක මාරු කරන කට්ටියක් හිටියට මේ ඩිජිටල් කරනේත් එක්ක සාමාන්‍ය උදාහරණයක් විදියට ගත්තොත් ඩිජිටල් බැංකු කරනේට ගිහිල්ලා නම් මතුලංකට පුළුවන් ද ෆෝන් නම්බර් එක මාරු කරන්න?
10: බෑනේ. අඩුමතරේ අර පෙට්‍රල් කෝටයකටත් අපි QR එක හදාගෙන තියෙන අපේ ජංගමඳුර කතාව.
12: ඔව් ඒ කියන්නේ ඉතින් එතකොට නම්බර් එක මාරු කරගන්න බෑ. මොකද දැන් මේ ඉන්න මං හිතන්නේ මේ රටේ ජංගම දුරකථන සේවා ලබා ගන්න පිරිසකින් රටේ ජනතාවගෙන් 60% විතර මේ ඩිජිටල් කරණයත් එක්ක සම්බන්ධ වෙච්ච පිරිස. එතකොට මේ ඩිජිටල් කරණයත් එක්ක ආපු කට්ටියට මේ ඩිජිටල් සේවා ලබා ගන්න දැන්ට මේ ඩිජිටල් බැංකු කරණය ගත්ත කට්ටිය එහෙම නැත්නම් තවත් වෙනත් සේවා ඉතින් ගත්ත කට්ටියට තමන්ගේ නම්බර් එක වෙනස් කරගන්න බෑ. සමහර විට ව්‍යාපාරික අවශ්‍යතාව. එතකොට දැන් අපි දන්නවා දැන් මේ දැන් දැන් මනුසංකම හිතන්නකෝ දැන් මනුසංක ටිකක් මේ තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙක් මනුසංක YouTube account එකක් හදාගෙන තියෙනවා, Facebook account එකක් තියෙනවා, ඊළඟට ඊමේල් එකක් තියෙනවා. ඉතින් තමන්ගේ ඊමේල් එක හරහා වෙනත් අයත් එක්ක ගනුදෙනු කරනවා. ඊළඟට WhatsApp අංකයක් තියෙන WhatsApp අංකය ඇතුලේ අර අර විවිධ WhatsApp groups ටිකක් හදාගෙන ඉන්නවා. සමහරට එකක් එකක් පාසලේ යාළුවන්ගේ එකක් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තමන් වැඩ කරන ආයතනයේ. ඉතින් ඔය ඔක්කොම නැති වෙනවානේ. නම්බර් එක මාරු කරනවා කියන්නේ මේ සියල්ල නැති වෙනවා.
10: දැන් මම මේ වෙනකොට භාවිත කරන ජංගම දුරකථන අංකය අවුරුදු මං හිතන්නේ 25ක් විතර පරණයි. හරි, අවුරුදු අඩුමතරම 20ක් විතරවත් ඉතිහාසයක් තියෙනවා. මේක මම තවදුරටත් පාවිච්චි කරන්න සොඳුමත් ඇර ඔබ කිව්ව වගේ හොඳම සර්විස් එක දෙන නිසා නෙවෙයි. මාව දන්න හොඟක් මිනිස්සු මට වැඩක් දෙන මිනිස්සු ළඟ තියෙන්නේ මෙන්න මේ දුරකථන අංකය. ඒක වෙනස් කළොත් ඒක ඇත්තටම අපේ ආර්ථික කාරණාවලට, අපේ සමාජීය සම්බන්ධතාවලට බලපෑමක් වෙනවා. හොඳම සර්විස් එකක් නේ. සමහරලාට ගමේ ගියපම සිග්නල් නෑ. හදිසියට හරි අර වත්ත පල්ල හැඩම ගිහිලා තමයි 4G සිග්නල් ටිකක් හොයාගන්න වෙන්නේ. එහෙම ඔවුන්නේ සර්විස් එක අපිට හරියට ලබා දෙන්නෙත් නැහැ. එහෙමයි කියලා මිනිසුන්ට කරන දේ
12: මාරු කරන්නත් බෑ. ඔව්. අන්න ඕකයි. දැන් අපි එතනට ගිහිල්ලා හිතුවොත් අර මනුස්සංග කිව්වා වගේ අපිට දැන් මේ නම්බර් එක මාරු කරොත් එම කී දෙනෙකුට කියන්න වේද? අපිට බැංකුව වලට යන්න වෙනවා නම්බර් එක මාරු කරන්න. දැන් සාමාන්‍යයෙන් අපි හුරු වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් බැංකුවේ ගනුදෙනුවක් කරා ටක් ගාලා SMS පණිවිඩයක් එනවනේ. ඔව්. එතකොට වාහනයක් තිබුණොත් වාහනේ ඉන්ෂුරන්ස් එක SMS පණිවිඩින්නේ මේ නම්බර් එකට. අපිට එහෙම ඒ පුළුල් පරාසයකට හිතුවොත් මේ අපේ නම්බර් එක, ඒ කියන්නේ සාමාන්‍ය ණයක් කරන් තිබුණොත් බැංකුව වාරික ඇරියස් නම් ගෙවන්න බැරි වුණා කියලා එන්නේ SMS පණිවිඩයන්නේ.
10: ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ බිල් එක එන්නේ
12: ඒකට.
10: මෝටර් බෝඩ් එකේ බිල් එක දැන්
12: එන්නේ
10: ෆෝන් එකට.
12: ඉතින් එතකොට අපි දැන් මේ නම්බර් එක කියන එක තැනකදී ලොක් කරගෙන තියෙන්නේ. ඒකින්ද අපිට මේක නැවත මාරු කරනවා කියන්නේ. ඒ කියන්නේ මේ දුරකථන තමන්ගේ දුරකථන සමාගමෙන් දෙන සේවාවේ තියෙන මේ අඩුපාඩු හින්දා මාරු කරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේකට වැඩිය අපි කෙනෙක් කියනවා දැන් මනුසංකට සමාන රනෙල් කියනවා නෑ නෑ ඒකට වැඩිය මේක හොඳයි වා පොඩ්ඩක් ගිහින් බලන්න ගානත් අඩුයි ඕන තරම් දෙනවා කියනවනේ. හැබැයි ඒකෙත් අවදානමක් තියෙනවා. අර ඒක ටික කාලයකට අර තව පිරිසක් වැඩි කරගන්න දීප එකද දන්නේ නේ වාසිය. ගිහිල් ඉවර වෙලා තිබුණ එක තරම්වත් හොඳ නැති වුණා. ඉතින් ඒ අවදානමක් තියෙනවා. ඉතින් එතකොට මේ දුරකථන සමාගම් වල සේවාව උසස් තත්ත්වයකට ගේනව නම් අනිවාර්යෙන් අපි මේ නම්බර් පෝටබිලිටි එහෙම නැත්නම් නම්බර් එතකොට තමයි වෙන්නේ තමන් ගාව මොහු තියාගන්න ඕන නම් තමන් දෙන සේවාව උසස් කරන්න වෙනවා. සිග්නල් කවුරු හරි කෙනෙක් සාමාන්‍යයෙන් දැන් කතා කරලා මදුසංකර ගමේ ගියාම 4G වන්ද වත්තපල්ලෙහාට ගියාට දුරකථන සමාගමකට කතා කරලා ගෙදර තියෙන දෙන මට මෙතන සිග්නල් නැහැ කියවට ගණන් ගන්නෑ.
10: ගණන් ගන්නේ නැහැ. අත්තනෝ ගණන් ගන්නේ නැහැ. හරි, මේ ප්‍රශ්නෙට අපි දිගින් දිගටම මුහුණ දීලා දිනවා. මොකද AI කියන්නේ අපේ දැන් මුලින් හොඳට තිබිච්ච සිග්නල් එකනේ.
12: ඔව්.
10: ගිය ඇතුලේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් මට්ටමේ තිබුණු සිග්නල් කාලෙකදී නැති වෙන. ඊට පස්සේ උන් කියන්නේ මේ ටවර් එකෙන් දෙන්න පුළුවන් ධාරිතාව ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. භාවිත කරන පිරිස වැඩි. දැන් භාවිත කරන පිරිස වැඩි වෙනකොට ආයතනයක සාමාන්‍ය ක්‍රම වේදෙන නම් තව ඒකට අවශ්‍ය මේ එහෙමනේ කරන්න ඕනේ. ඉතින් ඔවුන් දැන් ඒ අදාළ මාසිකව අපෙන් අය කරන අය කිරීම සියල්ල ලබා ගන්නවා. හැබැයි ඔවුන්ගේ කාර්යභාරය ඉටු නොකර ඇත්තරම් බැලුවොත් මේක පාරිභෝගික අධිවාසිකම් කඩවීමකුත් තියෙනවා. ඇතර මං මේ අංක ලබාදීම ක්‍රියාවලිය එක්කම ඔබතුමා අහන්නකමද ඇතරම ඩිජිටල් ආර්ථික කටයුතු මතින් ඩිජිටල් ආර්ථිකයක් හදන්න ඩිජිටල් ලංකාවක් හදන්න හදනකොට දරුවන්ට සමහරලාට අපි දැකලා තියෙන ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙන්න බැරුව ඔය කොරෝනා කාලෙම අපි දැක්ක සමහර දරුවෝ වෙලට ගිහිල්ලා තාත්තගේ අම්මගේ අර ඉන්න පැලේ ඉඳගෙන තමයි තමන්ගේ පාඩම් ටික ආවරණය කරගත්තේ ඒකට හේතුව ගමේම සිග්නල් තියෙන එතන විතරයි මේ වගේ පහසුකම් අවම වශයෙන් දීලා සම්පූර්ණ මුදල ජනතාවගෙන් ගන්නකොට මේකේ යම්කිසි වරදකුත් තියෙනවා මේකට මැදිහත් වීමක් කරන්න පුළුවන්කම තියෙන ධාර්මික කටයුතු මැදිහත් වෙත මොකද ඩිජිටල් ලංකාවක් හදනොත් නම් අඩුම තරමේ ඔය තියෙන දේවල් ටික හැදෙන්න ඕනේ සිග්නල් ටික මිනිස්සු ගාව තියෙනුනේ ඒගොල්ලන්ට අන්තර්ජාලයේ පරිශීලනය කරන්න බැංකින් ඇප් එකක් යූස් කරනවා නම් ඒක පාවිච්චි කරන්න ඒ අවශ්‍ය කරන මේ අවම පහසුකම් ටිකවත් සලසා දීම මේ ආයතනවල වගකීමක් නේ
12: අනිවාර්යයෙන්ම සර් මම හිතන්නේ ඒක ඔය ඇත්තටම ඕනම රටේ ඉන්න ඕනම පුරුෂයෙකුට එහෙම ප්‍රශ්නයක් තමන් ලබා දෙනවා කියපු එක තමන් කිවිසගත්ත මුදලට වැඩිය වැඩිපුර අය කළ තියෙනවා. කිවිසගත්ත මුදලට කිවිසගත්ත ප්‍රම විදිහට තමන්ට ඒ සේවාව ලබා දීලා නැත්නම් ඔව් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා මම හිතන්නේ ඔය සිග්නල් ප්‍රශ්නේ වුණත් ඒක කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට නමුත් ඒක අර එතනින් එහාට ගිහිල්ලා ලොකු තැනකට එන්නේ නැහැ. හැබැයි විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව අනිවාර්යයෙන්ම තමන්ට යම්කිසි අසාධාරණයක් තමන්ගේ දුරකථන සමාගමෙන් කරොත් එහෙම නැත්නම් වැඩිපුර මුදල් ආය කර ගැනීමක් ඒ පිළිබඳව පැමිණිලි කරන්න පුළුවන්. ඒ පිළිබඳව අවශ්‍ය සියලුම මේ ඒ ඇක්ෂන් ටික ගන්නවා. ඔවුන් විසින් ගන්නවා. ඉතින් නමුත් ඒක තව අනවශ්‍ය දෙයක්. ඉතින් විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවට කතා කරලා ඒ තොරතුරු ටික දීලා ඉතින් නමුත් එහෙම දෙයක් වුණොත් අනිවාර්යයෙන්ම ඒ වගේ ප්‍රශ්නයක් තමන්ට මොකක් හරි අගතියක් වුණොත් ඒකට සාධාරණ විසඳුමක් ලබා දෙන්න ඕන බැඳී ඉන්නවා. එතකොට මේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විදිහට කරනවා නම් මොකද මදුසංග පැහැදිලිවම කියනවා රටේ ඩිජිටල් කරන මේ අපි හදාගත්ත අර කතා කරලා තියෙනවා මේ රටේ රට ඩිජිටල් කරන බ්ලූ ප්‍රින්ට් එකක් කියනවා. ඉතින් ඒකේ යටතල පහසුකම් වල එක අංගයක් තමයි අපි මේ කතා කරලා තියෙන හයි ස්පීඩ් ඉන්ටර්නෙට් මුළු රට පුරාම. ඒ කියන්නේ 5G තාක්ෂණය රට පුරාම. ඉතින් ඒ වගේම ෆයිබර් හරහා ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම මුළු රට පුරාම. ඒ කියන්නේ අපි කොළඹ නම් ඕනතන කතා කරොත් ෆයිබර් ඉල්ලුවොත් තියෙනවා. හැබැයි ගමට ගියොත් ෆයිබර් කියන්නේ නිකන් ඒක වෙනම කතාවක්. නමුත් මේක ව්‍යාප්ත වෙන්න ඕන. අඩුම තරමේ දැන් අපි මම හිතන ෆයිබර් ලබා දෙන ආයතන වලට කියලා තිනවා අඩුම තරමේ පාසල් වලට හරි ගම සෑම ගමකම තියෙන පාසලට හරි මේ ෆයිබර් තාක්ෂණය දෙන්න ඕන. ඒ කියන්නේ අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම්. ඉතින් ඒ වගේම සැටලයිට් ඉන්ටර්නෙට් ඒකෙහිඳ මේ රට ඩිජිටල් කරලා ඩිජිටල් කරණයට යද්දී ඒකේ එක කොටසක් විදිහට මේ 5 මේ අධිවේගී අන්තර්ජාල පහසුකම් අපි ලබා දෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතනින් එහාට ගියාම මේක ඩිජිටල් ආර්ථික මාත්‍යංශයේ මැදිහත් වීම කියන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තියෙන්නේ මේ රටේ ඩිජිටල් කරණය බාර අරගෙන තියෙන ඩිජිටල් ආර්ථික මාත්‍යංශයේ යටතේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සභාපතිවරයා වෙන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්තුමා. විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඒක පනතෙන් තියෙනවා. එතකොට 100ට 100ක් විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ යටතේ පාලනය වෙනවා. එතකොට මේ රට ඩිජිටල් කරන යද්දී ඒ ආයතන. ඉතින් ඊට අමතරව තියෙන අනිත් එක තමයි එක දුරකථන සපයන සමාගම. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ යටතේ පාලනය වෙනවා. ඉතින් ඒකෙහිඳ මම හිතන්නේ මේකට පූර්ණ මැදිහත් වීමක් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ විදිහට කරන්න පුළුවන්. ඒක කිසිම සැකයක් නැහැ. ඉතින් ඒකෙහිඳ තමයි අපි මේ ඩිජිටල් දැන් මම හිතන්නේ ඕක කලින් වරවල් වල මම හිතන්නේ කලින් උත්සාහ කරපු අවස්ථාවල මේ ප්‍රශ්නේ හරියට විසඳෙන්නේ නැති වෙන්නත් තිබුණේ. මොකද මේ ජනතාවට හොඳ මේ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දී යුතුයි කියන මතයේ ඉන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය. එහෙම නැත්නම් ඩිජිටල් කරණය සම්බන්ධව ඉන්න අමාත්‍යාංශය. හැබැයි දැන් මේ වසර මේ රජයේ බිහි වෙනකන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තිබුණේ ආරක්ෂක අමාත්‍යාංශය. එතකොට දුරකථන සමාගම්වල ඩිජිටල් කරන සේවා සම්බන්ධව කතා කරන්න ඕන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ. හැබැයි උන් නියාමනය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. ඉතින් ඔය නොගැලපීම තමයි මේ සියලු දේවල් වලට තිබුණ ප්‍රශ්නේ. ඉතින් ඒකයි මම හිතන්නේ ජනාධිපතිතුමා හොඳ තීන්දුවක් අරගෙන තියෙනවා මේ ඔක්කොම ටික එකට ගෙනත් දාලා දැන් ප්‍රශ්නේ විසඳගන්න කියලා. දැන් එතකොට අපිට ඒකින්ද මේ අර රට ඩිජිටල් කරණය කරගෙන යන්න තියෙන අර ආයතන මට්ටමේ තියෙන බාධා සියල්ල නැති කරලා තියෙනවා. ඉතින් මම හිතන ජනාධිපති උතුමාගේ දැක්ම හරි පැහැදිලි. ඉතින් එහාට ගියත් ඊට වැඩිය හොඳ දේවල් තියෙනවා. දැන් මොකද ඩිජිටල් හැඳුනුම් පතක් මේ රටේ හඳුන්වා දෙන්න ඕන. ජනාධිපතිතුමත් හැම වෙලේම කතා කරන දෙයක්. කොහොමර මේ වසරදී අපි එක පළවෙනි හඳුනුම් පත ලබා දෙනවා කියන තර සියල්ලමිනු. ඉතින් ඒකෙහිඳම තමයි මම හිතන්නේ ඕක මේ වෙනකන් තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තිබුණු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේද ගෙනාවේ. නැත්තම් ඕක ආයතන දෙකක් අමාත්‍යාංශ දෙකක් යටතේ ඕක කරන්න ගියොත් මේ ව්‍යාපතිය තව ටිකක් පරක්කුයි.
10: පරක්කු වෙනවට වඩා වෙන්නෙම නෑ.
12: වෙන්නෙම නෑ. අපි එතනට යමු. ඉතින් එතකොට ඒකෙහිඳම තමයි පුද්ගලයන් ලියාපදිංචි දැන් කට්ටියට අහන්න පුළුවන් ඇයි මේ පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ මේ ඩිජිටල් හැදුනුම් පත දැන් මේ වසර කීයක්ද? මගේ දෙන වසර 10ක් 15ක් 30 අපේ රටේ මිනිස්සුන්ට හැමදාම කියනවා කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඉතින් ඒක හරි විදිහට අර කියන මේ ඒ කියන්නේ සමහර වෙලාවට වැඩේ කරන්න වැඩි වෙලා යනවා මේ දෙපැත්තට මේ තියලා මොකක් හරි ගන්න මේ ඇග්‍රීමන්ට් එකක් සයින් කරගන්න
10: ලියුම් වැඩවල.
12: ඉතින් ඒකත් දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. මොකද ඒකට සම්බන්ධව පුද්ගල ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයත් දැනට ඔහු වැඩ කරන්න ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා යටතේ නැත්නම් ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ජනාධිපතිවරයා යටතේ තමයි පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. ඉතින් එතකොට මේ ඩිජිටල් හැඳුනුම්පත හදා ගන්න තියෙන අර නීතිමය බාධා පනත්වල බාධා ටික අවම කරගන්න තමයි මේ පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙතන ගෙනත් දාලා තියෙන්නේ. ඒක හින්දා මම හිතන්නේ අපිට මේ ඩිජිටල් කරණයට මේ රට ඩිජිටල් කරණය කර අරන් යන්න තියෙන අර ආයතන මට්ටමින් එහෙම නැත්තම් නීතිමය බාධා නීතිමය විසඳා ගන්න තියෙන බාධා ගොඩාරියක් අවම කරගන්න සියල්ල එකතනකට ගෙනත් දීලා
10: තියෙනවා.
12: මම හිතන්නේ ඒක තමයි ලොකුම දේ මේ රට ටිකක් වේගෙන් මේ ඩිජිටල් කරණයට අරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි විවිධ ව්‍යාපෘති මේ වෙනකොට ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් අපි ඉදිරියේදී ටික තව ටිකක් කොහොමද මේක කරගන්නේ කියන එකත් ඉතින් ඒ වගේම අපි මේ මොකද්ද මේ රටේ ජනතාව දැන් මං හිතන්නේ අපි දැන් කාලේ හරි ඉදිරි වැඩසටහනදී අපිට කතා කරගන්න වෙනවා. මොකද දැන් අපි මෙච්චර කල් කරගෙන යන වැඩ ටික ඉදිරියේදී අපිට මං හිතන්නේ ඉදිරි වැඩසටහනවලදී මේ වෙන වැඩ ඒ කියන්නේ ඩිජිටල් කරණයත් එක්ක වෙන වැඩ වලට ජනතාව දැනුවත් කිරීමත් අපිට ඉදිරියේදී කරගන්න වෙනවා.
11: අපේ මේකන තවදුරටත් කතා කරමු. විශේෂයෙන්ම මේ පිළිබඳව ඔබට තියෙන අදහස් එහෙම නැත්නම් ඔබේ ගැටලු අපිට යොමු කරන්න අපේ WhatsApp අංකයට 0703935934 අපි ප්‍රවෘත්ති විරාමයට යන කලින් අපි මතක් කරන්න ඕනේ අපේ අනුග්‍රහ බෞතුන්ගේ මතක් කිරීම 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිල්ලව රජකිරුල මහජන සම්පත ලොතරැයිය රටේ සංවර්ධනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වෙන ගමන් 2025 වෘද්ධි පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටර් රථ හිමිකරුවන් ඒ වගේම රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 200කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදි රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින්ද රට පුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. ඉතින් මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. රුපියල් 3 කෝටි 4 ලක්ෂ ඉක්ම වූ සුපිරි ත්‍යාගයේ හිමි වාසනාවන්තයන් අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට්පත් ගොන්නෙන් බිහි කරන්නටත් පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂයේ ත්‍යාග සමගින් අනිකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය. අපි ගන්නවා විරාමයක් උදේ 8යි විනාඩි 55යි දැන් වෙලා.
13: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ලකන ප්‍රවෘති සමගින් මම ගෑන් දිශාන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලුත් නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: කල්පිටිය සිට කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් බලකින් නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60ත් 70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු කලාප විටින් විට රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම මඩකලපුවේ සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ හා මන්නාරමරහා කල්පිටිය දක්වා මෙන්ම කොළඹ සිට ගල්ලහරහා මාතර දක්වා වෙරළටොබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50ත් 60ක් දක්වා වැඩි විය හැකියි. එම මුහුදු ප්‍රදේශද විටින් විට රළුවීමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් ධීවර හා නාවික කටයුතුවලදී අවධානයෙන් සිටිනලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ගිනියාවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට තායිලන්ත රජයව දහනේ යොමු තිබෙනවා. පසල් සිසුවෙකු පුද්ගලයන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි නීති සංශෝධනය කිරීම කෙරෙහි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණේ. ඒ අනුව පොදු ස්ථානවල ගිනියාවි රැගෙන යාම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරක්ෂක අංශ සමාජිකයන්ට පමණක් අවියායුධ භාවිත කිරීමට හැකිවන ලෙස නීති සංශෝධනය කිරීමට නියමිත බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙන්නේ. මිලංග ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙකම අරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
3: උදේ 9 විනාඩි 7 වෙලාව අපි සයිබර්ජෙන් තුල කතා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථික කටයුතු මාතෙන් ජ්‍යෙෂ්ඨ ප්‍රදේශක ප්‍රවීණ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්තයත් එක්ක අපි මේ කතා බහට යන්න කලින් මේ පරිගණක වෘත්තීය වේදීන් සඳහා වරලත ආයතනයේ අවශ්‍යතාවය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. ඊට පෙර අපි අනුග්‍රාහක දැන්වීම් කිහිපයක් තියෙනවා, ඒ පිළිබඳව අවධානය යොමු කළෙමු.
4: ඔව්, අපි මතක් කරන්නේ අපිට සයිබර්ජෙන් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන 800වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියා දුන් ලොතරැය්‍ය ප්‍රමුඛයා වගේම ලොතරැය්‍යලුව රජකිරුල මහජන සම්පත ලොතරැය්‍ය රටේ සංවර්ධනයට සෞඛ්‍යට අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ කබද්දර මුදල් ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ පමණක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක් සුපිරි මෝටරත හිමිකරුවෙක් රුපියල් ලක්ෂ 25 ජයග්‍රාහකයන් 300කට අධික පිරිසක් රුපියල් ලක්ෂ 10 ජයග්‍රාහකයන් 5 දෙනෙක් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්ද යතුරුපැදි රන්කාසි වෞජර්පත් හිමි වාසනාවන්තයින්ද රටපුරා බිහි කරන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. 2025 වර්ෂයේ රජයේ කබද්ද අරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරන්නටත් ලොතරැයියේ ප්‍රමුඛයාට හැකියාව ලැබුණා. මේ වර්ෂයේ මේ වන විට දසවන සුපිරි ත්‍යාගලාභයේ මහජන සම්පත ලොතරැයියෙන් පමණක් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 3,04,00,000 මු සුපිරි ත්‍යාගයේ වාසනාවන්තයා අනුරාධපුර ප්‍රදේශයේ කේ චන්ද්‍රලතා මහත්මියගේ ටිකට් පත් ගොන්නෙන් බිහි කරන්නට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් සුපුරුදු පරිදි නැවතත් රුපියල් කෝටි 2 සුපිරි ත්‍යාගයේ රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලක්ෂයේ ත්‍යාග සමගින් අනෙකුත් සෙසු ත්‍යාගත් ඔබට මහජන සම්පත ලොතරැයි හරහා දිනා ගන්න පුළුවන්. මේ සියල්ලටම ඔබට වැය වෙන්නේ පුංචි රුපියල් 40ක් විතරයි. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
3: සුමුදු මත දැන් අපි කතා කරමින් හිටියා උදෑසන මේ කතාව ආරම්භ කළ මොහොතේ පටන් ශ්‍රී ලංකාවට චාටර් ඉන්ස්ටිටියුට් එකක් එනවා. විශේෂයෙන්ම පරිගණක වෘත්තීය වේදීන් සඳහා මේ වරලත් ආයතනයක අවශ්‍යතාවක් තියෙනවා. මේ පිළිබඳ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී නලින්ද ජයතිස් ඇමතුමත් කියනවා. ඒකත් එක්කනේ සමාජය තුළ අධිකාවක් නිර්මාණය වෙන්නේ. දැන් මට තියෙන ප්‍රශ්නේ බහුතරයක් අයට තියෙන පුළුවන්, මේ වෘත්තීය ශේෂ්ත්‍රයෙන් ඉතාම සුළු පිරිසක් මේ පැය දෙකක ගුවන් කාලයක් පාවිච්චි කරලා මොකක්ද මේ කතා කරන වරලත් ආයතන, මේක එහෙම එකක් ඕනද? මෙච්චර කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වෘත්තීය වේදීන් තමන්ගේ රස්සාව කරගෙන ගියා. දගහණී මේ නලින්ද ඇමතුමා ඇවිල්ලා කියනවා ඉන්ස්ටිටියුට් එකක් අපි පටන් ගන්න ඕනේ, මේ අයට වෘත්තීය පිළිගැනීමක් දෙන්න ඕනේ. මේක එහෙම ලොකු ප්‍රමාණයක් ඉන්නවද? එකම කාරණාව තමයි මම මේ ප්‍රශ්න දෙක තුනක් එකට එකතු කරලා ඔබතුමාගෙන් අහන්නේ. ඒ තරම් විශාල ප්‍රමාණයක් පරිගණක ශේෂ්ත්‍රයේ පිරිස ඉන්නවද? පරිගණක ඉංජිනේරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවද? මේක අපි විශේෂයෙන් පැය දෙකක විතර කාලයක් වෙන් කරලා කතා කරනවා. අනිත් පැත්තෙන් මෙච්චර කාලයක් නැතිව මොකක්ද මේ හදිස්සි වුණා? ඇයි අපිට ඕන කරන්නේ ඉන්ස්ටිටියුට් එකක් කම්පියුටර් සෙක්ටර් එකට?
5: මම හිතන්නේ එතන පොඩ්ඩක් අපි වෙනම කතා කරගන්න ඕන. දැන් අපි හිතන් ඉන්නවා ඩිජිටල් කරන්නේ. එහෙම නැත්නම් ඩිජිටල් තාක්ෂණය කියන්නේ IT ඉන්ඩස්ට්‍රි එක කියන්නේ. තොරතුරු තාක්ෂණ කර්මාන්තය තමයි මේ ඩිජිටල් තාක්ෂණය කියලා. ඉතින් එහෙම. හැබැයි ඒ වුණාට අද අපි ගත්තොත් මුළු බැංකු පද්ධතියම දුවන්නේ ඩිජිටල් පද්ධතියට. ඊළඟට අපේ රටේ තාම නැතුණාට වෙනින් රටකට ගියොත් මුළු රාජ්‍ය සේවයම ඩිජිටල් පද්ධතියට. ඉතින් එහාට රෝහල් පද්ධතිය සම්පූර්ණ රෝහල්වල සේවා ක්‍රියාත්මක වෙන ඩිජිටල් පද්ධතියට. ඒ කියන්නේ ප්‍රවාහණය ගත්තත් එහෙමයි. ඊළඟට අද අපේ රටෙත් ආගමන විගමන දැන් මෙහෙම දේවල් තියෙනවනේ මනුෂංක. දැන් අපේ රටේ දැන් මේ අපි හිතමු දැන් IT ඉන්ඩස්ට්‍රි එක එහෙම නැත්තම් මේ තොරතුරු තාක්ෂණ කර්මාන්තේ ඉන්න පිරිස කියලා. හැබැයි අපි හිතමු අපේ ආගමන විගමන එකේ කියලා. එතන තියෙන්නේ 100%ක් මේ පරිගණක පද්ධතියක් නේ දුවන්නේ. මොකක් හරි වෙලා කොහේ හරි තියෙන වැරදිලා හරි නෙට්වර්ක් කේබල් එකක් හරි කවුරු හරි කෙනෙක් ගැලවුනොත් මේ රටේ ඉන්න කෙනෙකුට රටෙන් එළියට යන්නත් බෑ, ඇතුළට එන්නත් බෑ. මොකද ඒවා හරි ක්‍රිටිකල් පද්ධති. ඉතින් ඒකෙන් හින්දා මේ විදුලි සන්දේශ ගත්තත් ඒකයි. ඉතින් එතකොට මේ රට මේ අර අපි කියන මේ ඩිජිටල් ටෙක්නොලොජික IT ඉන්ඩස්ට්‍රි එකට නතර වෙච්ච දෙයක් නෙමෙයි. ඒකෙන් හින්දා මේ සියලු පද්ධති බැංකු පද්ධති ටික ආගමන වේගමන එහෙම නැත්නම් මේ ටික ඔක්කොම අපි කියනවා ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියලා. ඒකට මේ ඔක්කොම රදා පවතින්නේ මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක දැනටම. ඉතින් ඒකෙන් හින්දා මේ අපිට නොපෙනුනාට මේ වෘත්ති පරිගණක ඉංජිනේරුවෙක් එහෙම නැත්නම් කම්පියුටින් වෘත්තියේ වේදියෙක් කියන්නේ මේ රටේ අත්‍යවශ්‍ය මේ රටේ නෙමෙයි ඕනම තැනක අත්‍යවශ්‍ය කෙනෙක්. අපි දන්නවා දැන් සාමාන්‍ය මසුංක වෛද්‍යවරයෙක් අත්‍යවශ්‍ය කෙනෙක් වෙන්නේ ලෙඩෙක් හැදුනොත් හදිසි ප්‍රතිකාරයක් අවශ්‍ය වුණොත් හදිසි අනතුරක් වුණොත් වෛද්‍යවරයෙක් ඉන්න ඕන. ඉතින් ඒහා සමානයි දැන් මේ අපි පරිගණක ඉංජිනේරුවෝ කියලා පැත්තක දාලා තිබුණාට මේ කෙනා නැති වුණොත් මොකද වෙන්නේ කියන එක.
3: ATM එක ළඟට ගිහිල්ලා වැඩ කරන්න නැතිනකොට මේ නේද ගුණහරුපෙන් අම්මට වෙන වෙන මිනිස්සු ආව
5: වෙන්නේ.
3: ඔය කියන ගෑල්ලේ නෙට්වර්ක් එක කඩා වෙනවා. දැන් අපි කියනෝනේ මේ බැංකුවේ මොකක් හරි මේ නෙට්වර්ක් එකේ පොඩි ප්‍රශ්නයක් මේකේ පොඩි රිපෙයාර් එකක් යනවා. අපිට තව පැය 24ක් දෙන්න මේ වගේ මැසේජ් එකක් එනකොට අපි අපි අපි බනින්න පටන් ගන්නෝනේ. අපි හිතින් බනින්න පටන් ගන්නවා. අයියෝ මේ නේ ඒ කාර්යභාරය කොයිතරම් වැදගත්ද කියන කාරණේ ටිකක් අපි පැහැදිලි කරගන්න ඕන ඔබ කියනවා වගේ. ලංකාවේ මේ වෙලාවේ ගත්තොත් එහෙම ට්‍රාන්ස්පෝර්ට් එක තියෙන්නේ ඇත්තම කිව්වොත් පරිගණක ඉංජිනේරුවෙක් යතේ. අනිත් පැත්තෙන් බැංකු පද්ධතිය, රාජ්‍ය යාන්ත්‍රණය, අපි ඉපදිච්ච තැන ඉඳලා ඐඩෙන්ටි කාඩ් එක හැදෙනකම් මේ සියල්ල දුවන්නේ ඔබ ඔය කියන වරලත් නොවන හැබැයි පරිගණක
5: ඉංජිනේරුවෙක් වෘත්තියේ වේදින්න යටතේ. බැංකු පද්ධතියත් ඒ හා සමානයි. මොකද අපි දන්නවා තමන්ගේ සල්ලි ටික තියලා බැංකුවක් දවස් 3ක් වහලා තිබුණොත් මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මේ ව්‍යාපාරික සම්පූර්ණ කොටස් වෙළඳපොළ මේ ටික ඔක්කොම කඩා වැටෙනවා. එතකොට මේ රටේ වෙන ආයෝජන නැති වෙනවා. එන අපනයන ආදායම ඔක්කොම නතර වෙනවා. මම කියන්නේ මේ රටේ බැංකු පද්ධතිය නතර වුණොත් මොකද වෙන්නේ? පළවෙනි දේ. එතකොට ඊළඟට වෙන දේ තමයි අපි හිතමු අර අපි කියන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තමයි ආගමන විගමන. මේක පරිගණක පරිගණක මේ වෘත්තිය වේදීන් ටිකක් තමයි අරගෙන මේ ආගමන විගමන පද්ධතිය. අපි දන්න නිලධාරීන් ඉන්නවා. හැබැයි මේ පැත්තේ තියෙන සිස්ටම් එකට මොකක් හරි දෙයක් කවුරු හරි කෙනෙක් කරොත් නෙමෙයි මොන හරි දෙයක් වුණොත් මේ රටේ ඉන්න මිනිසුන් ටිකට රටෙන් එලියට යන්න වෙන්නේ නැහැ. අර ක්‍රිටිකල් ලෙඩෙක් වගේම තමයි මේ රට ඇතුළට එන්න වෙන්නේත් නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපි පැය දෙක තුනක් අපිට එයාපෝර්ට් එක වහලා තියන්න තිබුණොත් එම අපිට ඒක ජාත්‍යන්තරව කොච්චර බලපානවද කියන එකද මං හිතන්නේ. ඒක වුණා හොඳම උදාහරණය මුළු ලෝකෙම එකපාර කර නතර වුණානේ. දැන් මං හිතන්නේ වසරක් වගේ ඇති. මං හිතන්නේ අර හඳුන්නෙත් යමතුමත් අල්ලගෙන අමුතු වචනයක් ගාලා හොග්ගාල ගියොත් මොකද කරන්න කියලා කිව්වම ඉතින් මං හිතන්නේ ඔබතුමාලගම මාධ්‍ය සමුදේ කොහොට hina වුණා එහෙම හොග්ගාන සිස්ටම් නැහැ කියලා. නමුත් කවුරුවත් නොසිතපු තැනකදී චූටි කෑල්ලකින් අර අපි නොහිතන තැනක චූටි කෑල්ලකින් ඒ සියල්ල සේවා ටික නතර වුණා. ලෝකෙදින එයාපෝර්ට් ඔක්කොම නතර වුණා. ගුවන් ගමන් ටික නතර වුණා. අර චූටි දෙයක්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කතාවේ දෙක සිකියුරිටි පැච් එකක් ගිහිල්ලා ඒ පැච් එකෙත් එක්කදී අර එලියට එක්ස්පෝස් වෙන සර්විස් ටික නතර වුණා. හැබැයි ඒක අපි හිතපු දෙය නෙමෙයි. මම හිතන්නේ අර ඔබේ මාධ්‍ය සහෘදයත් ඒකට පොඩ්ඩක් hina වුණේ. එතුමත් සාමාන්‍ය අපිට ඒක ඊට වැඩි දැනුම් තේරෙනවා. ඒ කියන්නේ වෘත්තියේ පරිගණක වෘත්තියේ වේදියකට ඊට වැඩි යම් කිසි දැනුමක් තියෙනවා. ඒ වුණාට ඔහු හිතන් හිටියේ එහෙම නෙමෙයි. ඉතින් මේ අපි හිතන ක්‍රිටිකල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන්නේ බැංකුවක පද්ධතියක් ගත්තොත් අපි දන්නවා තැන් දෙක තුනක එකම සිස්ටම් එක තියෙනවා. එක තැනක් ගියොත් අනිත් තැනින් අප් වෙනවා. ඉතින් ඕක තමයි එයාපෝර්ට් එකකුත් එහෙමයි. නමුත් මෙතන වුණේ එහෙම එකක් නෙමෙයි. අපි නොහිතන තැනකින් අර අපිට අපි ඒකට ඇඩ් කරලා තිබුණු සිකියුරිටි කම්පනන්ට් එකකින් බ්ලොක් එකක් ආවා. එතකොට ඒ වගේ එකක් ආවම නතර වෙනවා. එතකොට අපි මොනතන මොනස් ඒකට හරියන්න බෑකප් සයිට් එහෙම නැත්නම් ඩිසාස්ටර් රිකවරි මොනා හදලා තිබුණත් වැඩක් නැහැ. අර සිකියුරිටි කම්පනන්ට් එක ඔක්කොම මුලින්ම ඉන්නේ.
4: දැන් සොඳු මාතේ දැන් මේ කතාව කතා කරගෙන යනකොට අපිට අහගෙන ඉන්න ප්‍රශ්නයක් තියෙන පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් සොඳු මහත්මයා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශ උපදේශකවරයෙක්. දැන් ඇත්තම කතාව ගත්ත සොඳු මහත්මයා අපි යථාර්ථය කතා කරමුකෝ. සුමුදු රත්නායක කියන පරිගණක ඉංජිනේරුවරයා මීට මේ රජයේ සේවයට එන්න කලින් ඒ කියන්නේ මේ රජයේ සේවයේ තියෙන තොරතුරු තාක්ෂණ පද්ධති ටික ගොඩ දාන්න ස්විච්චාවෙක ඉන්න කලින් ඔබතුමාට හොඳ ආදායමක් තිබ්බනේ. කතාව හරිද? දැන් මේ වෙනකොට ඔබතුමාලා ස්විච්චාවෙන් හරි යම් නියමිත පඩියක් කරගෙන හරි ඒක ඔබතුමාලා කරන සේවයට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් හිතෙන්න පුළුවන් ප්‍රශ්නේ තමයි වරලත් ආයතනයක් පිහිටවුවහම මේ ඔක්කොම හරිද? විශේෂයෙන්ම පරිගණක ඉංජිනේරුවරයෙක් සුදුසුකම් සපුරලා MSc එකක් කළා, එහෙම නැත්නම් PhD එකක් කළා, මේ තියෙන ඔවුන්ට හම්බ කරන්න පුළුවන් බපසරිය. ඔවුන්ගේ වැටුප පටන් ගන්නේ පිටරට රැකියාවක් ලංකාවෙන් ඉඳලා ඔන්ලයින් කරන්නත් ඔවුන්ට ලක්ෂ ගානක පඩියක් ගෙදර ඉඳලා හොයන්න පුළුවන් තත්වයක් තියලා මෙතනට එනකොට අඩු ගානේ වැටුප් තලයක පිහිටුවන්න, ඊට පස්සේ පිළිගැනීම ඇති කරන්න, ඊට පස්සේ නිවැරදිව ස්ථානගත කරන්න, මෙන්න මේ ටික ඔබතුමාලගේ වැඩපිළිවෙලේ කොහේ කොතන හරි තියෙනවද කියන වරලත් අධික ආයතනයක් පිහිටුවීම කියන එකින්ම මේක තෘප්ත කරගන්න පුළුවන්ද සුමුදු මහත්තයා?
5: අනිවාර්යයෙන්ම ගන්න. ඒ කියන්නේ මේ වරලත් ආයතනය හරහා තමයි මේ මොකද මේ රටේ අපි සිදුවන ක්‍රියාදාමයක් දකින්නවා. දැන් මේ උංග වැටුප් තල ඒ සියල්ල ඉංජිනේරුවරුන්ගේ බලන්නේ ඉංජිනේරු වරලත් ආයතනය තියෙන. ඒකට සාමාන්‍යයෙන් ඔවුන් කියනවා ඉංජිනේරුවරුන්ගේ අපි ඉංජිනේරුවරුන්ගේ තියෙන
3: කැටගරිස්
5: ටිකක් තියෙනවා. ඒ ටික ඇතුලේ ඒ වරලත් ආයතනයෙන් මැදිහත් වීමක් තියෙනවා බලන්න. අපි හිතමු සාමාන්‍යයෙන් අපි උදාහරණයක් ගමුකෝ මාර්ග සංවර්ධන අධිකාරිය කියලා. එතකොට මාර්ග සංවර්ධන අධිකාරියට හිතුනොත් මේ ඉංජිනේරුවරුන්ගේ පොඩි රීස්ට්‍රක්චරින් එකක් කරන්න තියෙන විදිහ වෙනස් කරලා යම් කිසි පිරිසක් උඩට ගෙනල්ලා මේ රීස්ට්‍රක්චර් එකක් කරන්න ගත්තොත් ඔවුන්ට ලිඛිතව ඉල්ලලා මේකට අවශ්‍ය සහයෝගය ගන්න, මේ ඔවුන්ගේ වැටුප් තල වෙනස් කරන්න, ඔවුන්ගේ තියෙන මේ අපි කියන ජොබ් රෝල් එක වෙනස් කරන්න ඉල්ලන්න ආයතනයක්
3: තියෙනවා.
5: කියන්නේ චාටර්ඩ් ඉංජිනේරුවරුන්ගේ සංගමයට ඉල්ලුවාම ඔවුන්ගේ පිරිස එතන ඉන්න තව වෘත්තිවේදීන් අනෙත් ආයතනවල ඉන්නේ, එහෙම නැත්නම් ඒකට පිළිබඳව හොඳ එක්ස්පර්ටිස් තියෙන පිරිසක් මේ වැල්කීම බාර අරගෙන ඔවුන්ට එක යම් කිසි මුදලක් අය කරයි. හැබැයි ඇවිල්ලා ඒක හදලා දෙනවා. මොකද ඒක අර මං කියපු ආයතනෙකින් ඉල්ලන්නේ ඔවුන්ට ඒ දැනුම නැති නිසානේ. හැබැයි දැන් මේ පරිගණක ඉංජිනේරුවරුන්ට එහෙම තනන්නේ. ඒ වෙන්නේ මොකක්ද දන්නවද? සමහර වෙලාවට දැන් මේ රට ඇතුලේ ඒ කියන්නේ අපේ රටේ දැන් මේ පරිගණක මේකේ තියෙන සමහර චූටි දෙයක්. ඒ කියන්නේ එක සිස්ටම් එකක් දන්න කෙනා ඒ කියන්නේ එයා ඒක පිළිබඳව එක්ස්පර්ටිස් කරනවා. උදාහරණයක් ඉදිරියටම සිකියුරිටි පැත්. එයා ඒක එක්ස්පර්ටිස් කරනවා සයිබර් සිකියුරිටි හරි මොනවා හරි. හැබැයි ඊට වැඩි ලොකු අපසරියක් දන්න එකන සමහර ලක්ෂ 2 3ක පඩියක ඉන්නේ. හැබැයි අරයා ඩිමාන්ඩ් කරනවා, මොකද එයා නැති වුණොත් මේක දුවා ගන්න බෑ. එයා ලක්ෂ 10ක 15ක පඩියක් ඉන්නවා. ඉතින් අන්න ඒ බෙදීම එතකොට ඒක වෙලා තියෙන සමහර වෙලාවට සමහර ස්පෙෂල් කරපු කට්ටිය ඉන්නවා ප්‍රොඩක්ට් වයිස්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් වයිස් කියන්නේ යම් කිසි පරිගණක පද්ධතියක් එයා ස්පෙෂලායිස් කරනවා. එයා වෙනින් පැත්තක දන්නේ නැහැ. හැබැයි අර ඩිමාන්ඩ් එක. හැබැයි ඔය ඔක්කොම ඉන්නේ එකම කැටගරි. එක්කෝ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්, සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක්, ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. ඉතින් ඔය ඉන්නේ යම් කිසි සමාන කැටගරි. දැන් ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් ගත්තත් සමහර විට ජෙනරලි IT ප්‍රොජෙක්ට් එකක් කරන කෙනෙකුට වැඩිය ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක් අපි හිතමු වෙනින් අපි දැන් උදාහරණයක් දෙමු SAP කියලා සිස්ටම් එකක්. ඒක දන්න ප්‍රොජෙක්ට් මැනේජර් කෙනෙක්. එයාගේ පඩිය වැඩි. ඉතින් ඒක වෙලා තියෙන්නේ මම හිතන්නේ මේක ටිකක් ඊටදි too much අපි ඔකම තාක්ෂණයම කතා කරන්න කිව්වොත් ජනතාවට තේරෙන්නේ නැති ඉඳ මම පොඩ්ඩක් ඒක සරල කරන්නම්. ඉතින් දැන් වෙලා තියෙන්නේ ඒ අර කිසිම අර මේ සමතුලිතභාවයක් නැහැ ලැබෙන. ඉතින් ඕක හරි වරලත් ආයතනයකට ගියාම එතකොට තමන්ගේ ආයතනයට ඉල්ලන්න පුළුවන් අපිට අපි මෙන්න මෙහෙම ආයතන රාමුවක් තියෙනවා, අපි මෙන්න මේ වගේ ඩිජිටල් කරන පද්ධතියක් හදාගන්නවා, වරලත් ආයතනයට ලියනවා, අපිට මේක ස්ට්‍රක්චර් කරලා දෙන්න, රීස්ට්‍රක්චර් කරලා දෙන්න, කවුද තොරතුරු තාක්ෂණ ප්‍රධානියා, ඊට පස්සේ මොකද්ද හැදෙන, ඊට මොකද දැන් හැදෙලා තියෙන. සමහර වෙලාවට අර එතන ආයතනයේ ඉන්න තොරතුරු තාක්ෂණ ප්‍රධානියාට ඕන විදිහට තමයි ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. මං දැනුවත් මං වැඩ කරපු ආයතනයේ ඉන්නවා තමන්ගේ මිතුරා ගෙනල්ලා එයාට හොඳ පොෂන් එකක් හදලා තොරතුරු තාක්ෂණය දන්නේ ආයතනයේ ලොකු පඩියක් ගෙවනවා. නමුත් අර එතන ඉන්න තොරතුරු තාක්ෂණ ප්‍රධානියා කරන්නේ මොකද්ද? ඊට උඩින් එයාගේ ඉන්න මැනේජ්මන්ට් එකට ගිහිල්ලා කියනවා නෑ මෙන්න මේක තමයි ස්ට්‍රක්චර් එක. මේක තමයි අප්‍රූව්ඩ් ස්ට්‍රක්චර්. හැබැයි ආයතනයක් දන්නේ මේක හරිද වැරදිද කියලා. අයි ආයතනයේ ප්‍රධානියට එහෙම නැත්නම් අපි හිතමු යම් කිසි සමාගමක සම්පූර්ණ මැනේජ්මන්ට් එක කියලා, එහෙම නැත්නම් ඩිරෙක්ටර් බෝඩ් එකට මේක හරිද වැරදිද කියලා අහන්න තරන්නේ. ඉතින් ඒකෙහිඳ අපි දන්නවා අර මම අත්දැකීමෙන් විඳලා දැකලා තියෙනවා සමහර ආයතනයක ඉන්න තොරතුරු තාක්ෂණ ප්‍රධානියා එයා වෙනම ස්ට්‍රක්චර් එකක් හදලා IT

0: හැබැයි ඒ පිරිසත් අර ප්‍රස්ටේට් වෙනවා ඊට උඩින් අර හරියට ඩිෆයින් කරපු නැති. ඒ කියන්නේ ඊට උඩින් කෙනෙක් ගේනවා නම් ඔහුගේ පළපුරුද්ද සහ ඔවුන්ගේ ඒ පිළිබඳව තියෙන අධ්‍යාපනය ඒ සියල්ල එකතු කරගෙන ඒකට හදාගත්ත අර අපි කියන ජොබ් ප්‍රොෆයිල් එකක් තියෙනවා. හැබැයි අන්න ඒක දැන් අනුමත කරන්න කෙනෙක් නැහැනේ. සමහර විට කරන්නේ අර උඩට මොකක් හරි එළිය දින වෙනෙන් මොකක් හරි සර්ටිෆිකේට් එකක් පදනම් කරගෙන මෙයාට මේ සර්ටිෆිකේට් එක තියෙනවා කියලා අර 20ක් විතර අමාරුවෙන් ගොඩ දාගත්ත එකේ උඩට ගෙනත් දාලා ලොකු පඩියක්
1: දෙනවා.
0: ඉතින් ඕක විසඳ ගන්න තරක් නෑ.
1: ඕක ඔබතුමා කියන දැන් මේ වැඩේ නියාමනය කරොත් එහෙම නැත්නම් මේ වරලත් අධි ආයතනය ස්ථාපිත වුණොත් මේවට අදාළ يعني මොන කැම්පස් එකද පිළිගන්නේ මොන කැම්පස් එකේ මොන උපාධියද පිළිගන්නේ. මොකද දැන් අපි දන්නවනේ ඉංජිනේරුවරෙක් නම් රජයේ පිළිගත් විශ්වවිද්‍යාලවල පිළිගත් උපාධි පාඨමාලා තියෙනවා. දැන් ICT වලටත් තියෙනවා. නමුත් රජයේ නොවන ඕනතරම් රට විශ්වවිද්‍යාල වලින් උපාධි සහතික අරගෙන එනවා. සමහර විට ඒවා IT කරලත් නැහැ. සමහර විට segment based වෙන්න පුළුවන් ඒවා හරියට විභාග පිළි අරගෙන තියෙනවද දන්නේ නැහැ. ගෙදර ඉඳන් top up කරලා කරන්න පුළුවන් විභාග
0: කියලා assignment හදලා
1: දන්නේ නැහැ.
0: අන්න ඒක තමයි. අන්න ඒකට තමයි මෙන්න මේ ආයතනය
1: හැදෙන්නේ.
0: එතකොට මේ අපිට දැන් වෙලා තියෙන්නේ මදුසංකර උදාහරණයක් දෙන්න මේකම.
2: ඔව්.
0: අක්කණ්ඩ එහෙම නැත්නම් ITN ස්වාධීන රූපවාහිනී ආයතනයේ තොරතුරු තාක්ෂණ සම්බන්ධව මොකක් හරි ලොකු මිලදී ගැනීම. එහෙම නැත්නම් කියනවා මෙන්න මෙහෙමයි මුළු පාරගණක පද්ධතියම අප්ඩේට් කරන්න ඕන කියලා තොරතුරු තාක්ෂණයේ ඉන්න ප්‍රධානියා ගිහිල්ලා සභාපතිතුමාට. එහෙම නැත්නම් මැනේජ්මන්ට් එකට කියනවා මෙන්න මේ ටික කරන්න ඕන මෙහෙම කරන්න ඕන. ඒක ඇත්තද බොරුදවත් අහන්න තනන්න තියෙනවද? නෑ ඇත්තට මෙහෙම එකක් ඕනද නැද්ද කියලා.
1: එතකොට ඒක ටෙක්නිකල් කමිටියකට යොමු කරන්න පුළුවන් මේ වරලත් ආයතනේ.
0: වරලත් ආයතනේ තමයි ඒකට අදාළ ටෙක්නිකල් කමිටියක ඇවිල්ලා බලනවා මේ මොකද්ද මේ අවශ්‍යතාවයක් තියෙනවද. එතකොට ආයතනයේ කලමනාකාරීත්වයට ප්‍රශ්නයක් නැහැ. අපි මේක පරිගණක වරලත් ආයතනයකින් ගත්ත
1: නිර්දේශය මත තමයි. එතකොට ඒක ටෙන්ඩර් කමිටිය නීතිමය ලියවිල්ලකට පත්
0: වෙනවා. අන්න හරි. දැන් වෙලා තියෙන්නේ මේ ටෙක්නිකල් කමිටි කියන එකත් වෙනම අයාලේ ගිහලා. එතන අර මෙහෙම වරලත් ආයතනයක් නොමැති කම මම හිතන්නේ මම ජනාධිපතිතුමාට මේක පැහැදිලිවම පැහැදිලි කරා. මේක මේ වරලත් ආයතනයක් නැතිකම හින්දම දැන් වෙනව වැඩක්. මේකට අර වෘත්තීය ඒ කියන්නේ මේ පරිගණක සම්බන්ධව ඉන්න ඒ කියන්නේ විශ්වවිද්‍යාලය කියන කතික ආචාර්යවරේ කරි එහෙම පිරිසක් එකතු වෙලා මෙහෙම අර මේ හදාගත්ත කන්සල්ටන්සි ෆර්ම් කියලා
1: තියෙනවා.
0: ඒ කියන්නේ මේ තොරතුරු සමහර ආයතන වලට මේ ඇත්තටම මෙහෙම එලියෙන් අර ටෙක්නිකල් කමිටි එකක් හදාගන්න ඕනේ. එතකොට මේ 10ක 15ක පිරිසක් ඉන්නෝ ලංකාව ඇතුලේ. නමුත් ඔවුන් ඇත්තටම ටෙක්නිකල් කමිටි නෙමෙයි. මවුන්ට එහෙම රික්වයර්මන්ට් එකක් ආවම අපි මේක ඇත්ත කතා කරලා උන්ට ජහංගන්න දෙයක් නෑ. මේ රටේ මේක අවශ්‍යතාවය
1: ඔයගලම පර්සනල් එජෙන්ඩා ක්‍රියාත්මක වෙනවා ඒක ඇතුලේ.
0: මේ අවශ්‍යතාවය හරි ක්‍රිටිකල් දෙයක්. මේ මුත්‍ති පරිගණක මේකක් හදන්න මේ තියෙන බයానකම මේක. එතකොට අර හදාගත්ත කන්සල්ටන්ට්ස්ල ටික මොකද ඔවුන්ට ආව මොකක් හරි යෝජනාවක් යම්කිසි ආයතනයකින් ඉල්ලනවා අපිට මෙන්න මෙහෙම පරිගණක පද්ධතියක් ගැන අපේ කට්ටියක් කියනවා මේක අවශ්‍යද. ඔහු ඉස්සල්ලාම කරන්නේ මොකක්ද දන්නවද? එළියේ ඉන්න සමාගම් ටිකට කතා කරනවා. මෙහෙම වැඩක් තියෙනවා මම බිස්නස් එක අරන් දෙන්න මගේ ගාණ
1: කීයද?
0: ඔන්න ඕක තමයි දැන් ලංකාවේ වෙන වෙටි. එතකොට කිසිම වෘත්තීය ඒ කියන්නේ අර අපි කියන තැන නෙමෙයි.
1: අන්තිමට ප්‍රොජෙක්ට් එකක් ෆේල් වුණොත් කවුරුත් වග කියන්නේ
0: කෙනෙක් නැහැ. මොකද වග කියන්නේ කියන්නේ ඊට පස්සේ ඔහුම කරන්නේ අර ඔහුට වැඩිම ගාණ දෙන කෙනාට අවශ්‍ය විදිහට මෙතෙන්ට අවිලා
1: දෙනවා
0: ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ සාමාන්‍ය ආයතනය අර හරි නීති ක්‍රමවේද ඇතුළේ මිලදී ගැනීම කරලා ඒ පද්ධතිය ගන්නවා. නමුත් ඒ පද්ධතිය ඇතුළට එන්න පුළුවන් වෙන්නේ අර කන්සල්ටන් විදිහට ඇවිල්ලා ඔහු ඒකට සම්බන්ධ කරපු ආයතනෙ විතරයි. ඉතින් ඕක තමයි මේ රට ඇතුළ තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ එළියේ තියෙන මේ හදාගත්ත අර ආයතනත් එක්ක සම්බන්ධ වෙලා යන කන්සල්ටන්ස් එක අයින් කරන්න තමයි මේ වරලත් ආයතනේ කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් ඔවුන්ගේ පිළිගැනීම නැති වෙනවා.
1: දැන් ඕක ස්ථාපිත වෙනවා නම් ස්ථාපිතන්නේ මේ සුමුදු මහතේ පනතකින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රජයේ නිසි ක්‍රමවේදයකින්. එතකොට අපි දන්නවා ලංකාවේ ඉන්න පරිගණක ශාස්ත්‍රයේ විද්වතුන් මහාචාර්යවරු නෝනතරන් ඉන්නවා. එතකොට සුදුසු කම්ලත් පිරිස. එතකොට ඔවුන්ගේ උපදේශන යටතේ මේක ස්ට්‍රක්චර් එක දැන් හැදමින් පවතිනවා නැත්නම් හදලාද තියෙන්නේ නැත්නම් තාමත් මේක යෝජනා මට්ටමේද තියෙන්නේ මේක ස්ට්‍රක්චර් එක මං කියන්නේ යෝජනා කරලා තියෙන්නේ.
0: ඇත්තටම

0: මේ ස්ට්‍රක්් එක අදීය හදප එකක් නෙමේ. ශ්‍රී ලංකා පරිගණක සංගමය ලංකාව පරණම වසර පණහ පැරිණේ ශ්‍රී ලංකා පරිගණක සංගමයගෙන CSS කම්පිට සහසර ශ්‍රී ලංකා. එතකොට මේක එකන ශ්‍රී ලංකා වෘතිය වේදීන්ගේ එකන ශ්‍රී ලංකා වෘතිය වේදීන්ගේ ආයතනය යටතේ තික්‍රියාත්මක වන අර මේ ඉංජිනේරු සංගමය වගේම හැදිච්ච ආයතනයක්. ඉතින් මේ ආයතනය මං හිතන්නේ විවිධ අවස්ථාවලදී මේකට උත්සාහ දරලා තිබුණ හින්දා මේකේ ගොඩාක් දේවල් අපේ ගාව කරපු ස්ටඩිස් තියෙනවා. ඒ කියන්නේ කරපු දේවල් ටික තියෙනවා. නමුත් මෙවර අපි ඊටාම පැහැදිලිව ඔවුන් එළියේ ඉන්න සියලුම වෘත්තීය වේදීන් මේක පිළිබඳව දැනුම තියෙන මේ සියලු දෙනා එකතු කරගෙන මේ විශේෂඥ ඔක්කොම එකතු කරගෙන තමයි ජනාධිපතිවරයා හරහා මේ කැබිනට් පේපර් එක දාලා මේ අනුමැතිය ගත්තේ. හැබැයි මේක මෙතනින් එහාට පරදකින් පාර්ලිමේන්තුව හරහා සම්මත කරගන්න ඕන. ඒකට අවශ්‍ය නීති රාමු හදන්න ඕන. ඒ සියල්ල දැන් සිදුවෙමින් පවතිනවා. මොකද මේක අත්‍යවශ්‍ය දෙයක් මේ රටේ ඩිජිටල් කරණයත් එක්ක යනවන. අපි කියපු තැනින් ඔබට යන්න ඕන. මේ සිදුවන ක්‍රමවේද වලින් එළියට යන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ පරිගණක වෘත්තීය වේදීන් සඳහා අවශ්‍ය වරලත් ආයතනය අනිවාර්යෙන් පිහිටෙන්න ඕන. නැත්තම් මේ රටේ ඩිජිටල් කරණය විශේෂයෙන්ම රාජ්‍ය ඩිජිටල් කරණය අපිට කරගෙන යන්න බැරි වෙනවා. මොකද අපි මේ අම්මම ඉන්නවා, අපි මේ පොඩි පිරිසක් අරගෙන මේක මෙහෙම කරන්න ගියාට මේක ලොකු වැඩ
1: පිළිවෙලක්.
0: එතකොට දැනට මනිතර අපේ නියෝජ්‍යමත්තුමා ඉන්නවා, අපි හතර පස් දිනක් ඉන්න උපදේශකවරු විදියට. ඉතින් ඒ පිරිසක් අරගෙන මේක කරනවා. ඉතින් ඒ වගේම මේකට තව වෙනම ගෞටෙක් කියලා රාජ්‍ය ඩිජිටල් කරනට ආයතන පිහිටලා තියෙනවා. එතනත් පිරිසක් ඉන්නවා. හැබැයි එතනත් තාම ඉන්නේ 100ක 150ක පිරිසක්. ඉතින් මේක මේ 100ක 150ක එකතු වෙලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් එතකොට මේ එළියේ ඉන්න මේ වෘත්තීය වේදීන් ටික වරලත් භාවයට ගෙනල්ලා ඔවුන්ුත් මේකට සම්බන්ධ කරගෙන අර මේ වෙනකන් ගිය අර දූෂිත ඩිජිටල් කරණයෙන් එළියට ඇවිල්ලා නිසි ක්‍රමවේදයකට මේ රටම රාජ්‍ය ඩිජිටල් කරණය සහ ඩිජිටල් පද්ධතිත් එක්ක ගේන්න ඕන අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒකෙන් මූලිකම අංගයක් තමයි මේ වරලත් ආයතනයකුත් පිටවගන්න.
1: හරි, අපිට පැහැදිලි මෙහි අරමුණ සහ මේක කරොත් කොච්චර හොඳද මේ ශාස්ත්‍රයට සහ මොකද බොඩි කාලේ ඉඳන් ICT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණයට ආස දක්ෂ දරුවෝ ටික කොතනටද යන්නේ? උන්ට රැගුගේ රැකියා සුරක්ෂිතභාවයේ රජයේ මේකේ පිළිගැනීම මේ සියල්ල හැදෙයි කියලා විශ්වාසයත් එක තමයි අපි මේ පිළිබඳව කතා කරන්නේ. තව ඩිජිටල් ආර්ථික අඩුතු අමාත්‍යාංශය මේ ළඟදි ගත්ත තීරණ, ඒ ආයතනයට අනුබද්ධිත ආයතන ළඟදි ගත්ත බොහෝ ආන්දෝලනාත්මක තීරණ කීපයක් තියෙනවා. ඒ ගැනත් අපි කතා කරන්න ඕන. අපි ඊට කලින් විරාමයක් ගන්න ඕනේ. විරාම ගන්න කලින් මම මතක් කරන්නම් ඊයේ දිනුම් මැදපු ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි බල ජයග්‍රහී ප්‍රතිඵල සුබ දවසක් ලොතරැයි NLB සුබ දවසක් ලොතරැයි ලග්නය මීන වාසනාවන්ත අංක 18 24 සහ 67 මීන ලග්නය 18 24 සහ 67 වාසනාවන්ත අංක විශේෂාංකය 3686 3686 විශේෂාංකය NLB ජය ලොතරැයි H ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 34.6 H ඉංග්‍රීසි අක්ෂරය 34.6 ජයග්‍රහී අංක අද සම්පත ලොතරැයි වාසනාවන්ත අංක 77277.277G 77277.277G හඳහන ලොතරැයියේ සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 839 41 සහ 50 සිංහ ලග්නයේ වාසනාවන්ත අංක 839 41 50 දන නිදානේ Z ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 13 30 31 සහ 65 Z ඉංග්‍රීසි අක්ෂරය 13 30 31 සහ 65 මෙගා පව ලොතරැයියේ G ඉංග්‍රීසි අක්ෂරයේ ප්‍රසාද අංක 5 වාසනාවන්ත අංක 29 35 54 සහ 67 G ඉංග්‍රීසි අක්ෂරයේ මෙගා පව ලොතරැයියේ ප්‍රසාද අංක 5 වාසනාවන්ත අංක 29 35 54 සහ 67 ගොවිසෙත ලොතරැයියේ C ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත අංක 8 17 21 සහ 75 C ඉංග්‍රීසි අක්ෂරය 8 17 21 75 ගොවිසෙත ලොතරැයියේ වාසනාවන්ත අංක මහජන සම්පත ලොතරැයියේ J ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත අංක 47.277 J 47.277 මේ මතක් කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9:31 වෙලාව ඔබ වෙත ගෙනාවේ.

0: ආගෝ.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: දෙනවයයි විනාඩි 37යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය නුතරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ලකන්ද Radio ITN Cyber 10.
3: උදේ 9:38 අපි අද දවසේ කතා කරන්නේ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුමුදු රත්නායක මහත්මයාත් එක්ක. විශේෂයෙන්ම අද වෙනකොට අපිට ඉතාම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ බලගැන්වීමට අවශ්‍යයි. ඉතින් පරිගණක වෘත්තීය වේදින්ට වරලත් අනාගතයක් කියන මාතෘකාව ඔස්සේ තමයි අපි අද දවසේ කතා කරන්නේ. දැන් මේ මාතෘකාව ඇතුලේ අපි ගොඩක් දේවල් කතා කරා. සමහර දේවල් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ තොරතුරු තාක්ෂණය හදාරන, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ විෂයට අනුබද්ධ දරුවන්ගේ, එහෙම නැත්නම් විද්‍යාර්ථීන්ගේ, උපාධිධාරීන්ගේ අනාගතයේ සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් විදිහට තමයි රජයේ මේ වැඩ කටයුත්තට මුල පුරලා තියෙන්නේ. දැන් මේක නුදුරේදීම මේක අවශ්‍ය විදිහට කෙටුම්පත් වෙලා, මේක නීතියක් විදිහට බලාත්මක වෙලා, ඒ ආයතන ස්ථාපිත වුණාට පස්සේ ඒකේ දැනට වඩා ප්‍රතිලාභ තොරතුරු තාක්ෂණ වේදීන්ට ශක්තියක් වෙන විදිහට, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ට වෘත්තීය වේදීන්ට ශක්තියක් වෙන විදිහට ලැබෙයි කියලා බලාපොරොත්තු අපි තියෙනවා. සුමුදු මහත්තයා කාලකිර පස්සේ ආපු වෙලේ මට දැනගන්න කාරණයක් තියෙනවා. පහුගිය දවසක දැන් ඔබතුමා කිව්වා මේ අවශ්‍ය ආයතන ටික එකලඟට අරගෙන තියෙනවා ජනාධිපතිතුමා, ඩිජිටල් ආර්ථිකය මෙහෙවන ආයතන ටික එකලඟට අරගෙන තියෙනවා කියලා. එතකොට දැන් අපිට ආරංචි වෙනවා මේ ඉතා මෑතකදී ලංකාවේ බොහොම ආන්දෝලනාත්මක තීරණයක්, බදු ගෙවීම සඳහා දායක නොවු අපි කියනවා රේස් සහ සූදු සඳහා භාවිතාවන වෙබ්සයිට්, එහෙම නැත්නම් වෙබ් අඩවි ගණනාවක් මුලින් 20 ගානයි අවහිර කරේ, පහුදා වෙනකොට මෙන්න 120 ගානක් අවහිර කරලා තියෙනවා. දැන් මෙන්න මේ තීරණය කෙනෙක් එක පැත්තකින් කියනවා මේක කියන්න හදනවා ලංකාවේ මේ ක්‍රිප්ටෝ කරන්සි, එහෙමත් නැත්නම් ලංකාවට සල්ලි ගේන මිනිස්සුන්ට කරපු අවහිරයක් කියලා කෙනෙක් අර්ථ දක්වන්න උත්සාහ කරනවා. ඇත්තම කතාව මොකද්ද සුමුදු මහත්තයා මේකේ පැත්ත?
4: මම හිතන්නේ මේ ඇත්තටම ක්‍රිප්ටෝ කරන්සි වලටත් වැඩිය ඒ මම හිතන නතර කරපු වෙබ්සයිට් ගොඩාක් ඒවා අපි කියන්නේ ගැම්බ්ලින්
3: සූදු
4: තමයි තිබුණේ. ඉතින් එතකොට එකක් මේ රටේ සූදු වලට අදාළව සූදු කරනවන නීති
3: නියාමන
4: පනතක් තියෙනවා. ඉතින් ඒක යටතේ නෙමෙයි ඒවා ක්‍රියාත්මක වුණේ. ඉතින් ඒ වගේම මේක ජාතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේකට මේ ඇබ්බැහි වීමක් තියෙනවා. සූදුව කියන්නේ සාමාන්‍යයෙන් අපි අර කියන්නේ මේවට වගේම මේ ඒ කියන්නේ සුරාවට ඇබ්බැහි වෙනවා වගේම සූදුවටත් ඇබ්බැහි වෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේව නියාමනයේ වීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපේ රටේ යම් කිසි නියාමනයකට සූදු විදිහට තිබුණේ රේස් බයි රේස් කියන්නේ මේ රට ඇතුලේ නියාමනයක් යටතේ ක්‍රියාත්මක වෙච්ච සූදුවක්. ඉතින් එතනින් එහාට මේක ඔන්ලයින් ගැම්බ්ලින්. ඒ කියන්නේ මම හිතන ඉන්දියාව දැන් 100%ක් නතර කරලා තියෙනවා. ඒ කියන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා ඔන්ලයින් ගැම්බ්ලින් වෙන වෙබ්සයිට් ඕන් ප්‍රසිද්ධියේ මම හිතන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ඒ වගේම ඔවුන් ඉතාම මේ අර අපි කියන්නේ කපට විදිහට සමහර ආයතන ඇතුළට ආවා, ආයතනවල අනුග්‍රාහක විදිහට. ඒ කියන්නේ අපි අර අපි පිළිගත්ත අපි දැකලා පුරුදු ආයතන ඇතුළේ මේගොල්ලෝ ඉන්නවා. අපිට දැකලා පුරුදු අපි සාමාන්‍ය
3: ලෝකේ පිළිගත් ක්‍රීඩා ඇතුළේ ඉන්නවා
4: ක්‍රීඩා ඇතුළේ
3: ඉන්නවා. හැබැයි
4: සූදුවා. ඊට පස්සේ මේ කට්ටිය ඉන්නවා තව අපි හිතමු කර එළියේ කොන්සර්ට් එකක් තියෙනවා කියලා. ලොකුම බැනර් එක මේගොල්ලන්. ඉතින් ඒ කියන්නේ ඒකින හරි ඔවුන් හරි සූක්ෂමයි. සූක්ෂමව මේ ජනතාව ගැවසෙන තැන්වලට ගිහිල්ලා ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒකත් එක්ක මේක මම හිතන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ විදිහට තේරුණා මේක සූදුවක් කියන එක. ඒක ඇතුලේ ක්‍රිප්ටෝ කරන්සිත් ගැවසුණාට ක්‍රිප්ටෝ කරන්සි මේ රටට තාම මේ රට ඇතුළට ගේන්න කියලා ක්‍රමයක් නැහැ. ඉතින් ඒක සඳහා ඒකට අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් මේ අපි හඳුනාගත්ත වෙබ් පිටු සියල්ලම සූදුවට සම්බන්ධද. ඉතින් ඒකින්ද තමයි ඒ සියල්ල දැන් මොකද මේ රටේ නියාමනයක් තියෙනවා. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා තමයි මේ රට ඇතුලේ පෙන්නන වෙබ්සයිට් එක මොකද්ද, මේ රට ඇතුලේ පෙන්න්න නැති වෙබ්සයිට් එක මොකක්ද කියන තීරණය කරන එක ඔන්ලයින් මොන ප්ලට්ෆෝම් එක ඇදුවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යටතේ තමයි ඒක පාලනය කරන්න පාලනයක නියාමනය වෙන්න ඕනේ. ඉතින් එතකොට මේවා එහෙම නියාමනයක් නැතුව තිබුණ වෙබ්සයිට් ඒකින්ද වෙබ්සයිට් සියල්ල දැනට ලංකාව ඇතුලේ එකන අපිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ඒ වෙබ්සයිට් එක ගිහිල්ලා අපි අර වෙබ්සයිට් එක ඩවුන් කරනවා කියන්නේ කවුරු හරි කෙනෙක් වෙබ්සයිට් එක හදාගෙන ඉන්නවනේ ඒක ඩවුන් කරන්න බෑ. බොහෝ විට මේ වෙබ්සයිට් ලංකාව ඇතුලේ නෙවෙයි පිට රටක ඉඳන් තමයි මේ රටට ප්‍රවේශ වෙන්න හදලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට අපිට පිට රටකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එක නතර කරන අපි කරලා තියෙන්නේ අපේ රට ඇතුලේ. අපේ රට ඇතුලේ පාවිතා වෙන සියලුම අපි දැන් මේ මේකට පිවිසෙනවා නම් අන්තර්ජාල පහසුකම්. ඒතර අන්තර්ජාල පහසුකම් අන්තර්ජාල ප්‍රවේශය ලබා දෙන සියලුම තැන් වලින් අපි මේ වෙබ්සයිට් වලට ප්‍රවේශ වීම අවහිර කරලා තියෙනවා. ඉතින් මේක මෙතනින් එහාට ගත්තොත් මම සංග වෙනින් රටවලට ගියොත් මේ සූදුව එහෙම නැත්නම් ඔන්ලයින් ගැම්බ්ලිං කියන එක ක්‍රියාත්මක වෙනවා යම් කිසි නියාමනයක් යටතේ. ඒ
3: කියන්නේ බදු ගෙවලා රජේ. බදු
4: එකක් රජේට බදු අනිවාර්යයෙන්ම රජේට බදු ගෙවන්න ඕන. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔහුව නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ පැහැදිලිවම අපි හිතමු දැන් බදු සංගමයකට ඔට්ටු දානවා. දැන් අපේ සූදුවට ගියොත් මොකද වෙන්නේ? අපි දැන් දන්න ගමේ අර අර අපිට ගමේ කතාවක් තියෙනවා බూరు ගහන්න කියලා. ඒ මනුස්සයා බూరు ගහන්න කියලා පරාදුනොත් අන්තිමට පළවෙනි දවසේ ගිහිල්ලා බూరు ගහලා එතනට ගියේ වාහනේ නම් වාහනේ උකස් තියලා බూరు ගහනවා. ඊළඟ දවසේ පරාද වෙලා ඒ ගාන රිකව කරගන්න ඊළඟට ගෙදර තියෙනවා නම් තව වාහනයක් ඒක ගිහිල්ලා දෙනවා. අන්තිමට ගෙදර තියෙන බඩු මුට්ටු ටීවී කැසට් ඒවා උකස් තියලා සූදුවට යනවා. ඊට පස්සේ නෝනක කන කරත් උකස් තියෙනවා. ඉතින් ඔය සියල්ල ඒ කියන්නේ ඒ ඒ සූදුවට ඇබ්බැහි වුණොත් අන්තිමට ගෙවල් දොරවල් පවා උකස් තියලා සූදුවට ගිය කට්ටිය ඉන්නවා. ඉතින් මේ රටෙත් අපිත් දන්නවා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ එක පාර නැත්තරම නැති වෙලා යනවා. ඉතින් අපි හොඳ මගේ දැනට කතා තියෙනවා. ඉතින් ඒ අන්තිමට ඔවුන්ගේ අරන් බලද්දි මොවුන් මේ කැසිනෝ සහ මේ සූදුව ඇතුලේ කොටු වෙච්ච කට්ටිය. මොකද සූදුවට ඇබ්බැහි වෙන කෙනා තමන් ජයග්‍රහණය කරන තුරු තමන් ගාව තියෙන සියල්ලම අන්තිමට ඇඳිවතත් උකස් කියලා සූදුවට යන්න පුළුවන් නම් එතනට යනවනේ. ඉතින් ඒකින්ද තමයි මේක ඕස්ට්‍රේලියාව වගේ රටවල් ගත්තම මනුස්සංග එයා ලියාපදිංචි වෙන්න ඕන පළවෙනි වරම මම මේ සූදු ක්‍රීඩාවට යනවා කියන්නේ. හැබැයි එයාගේ යන මුදල් එයාගේ තියෙන දේපල සහ එයා මේ සූදුවට වියදම් කරන මුදල ඒ කියන්නේ අද මං සූදුව වෙනුවෙන් මෙච්චර මුදලක් ආයෝජනය කරනවා ඒක දැනුවත් වෙනවා. එක තැනකදී ඔහුව නතර කරනවා. ඒ කියන්නේ අර අර අපේ රටේ වගේ ගෙවල් දොරවල් සීන සීන සීනු දේවල් යාන වාහන නෝනක කනකර ඒ සියල්ල උකස් තියලා එහෙම නැත්තම් විකුණලා සූදුවට යන තැනට යන්න දෙන්නේ. ඒ කියන්නේ ඔහුව නතර කරනවා එක තැනකදී. හැබැයි අපේ රටේ එහෙම ක්‍රමවේදයකට නෑ. හැබැයි මෙහෙම තාම නීතියෙන් ඔන්ලයින් ගැම්බ්ලිං කියන එකක් ස්ථාපිත කරලත් නෑ. හැබැයි අපි ඒක එහෙම මේ රට ඇතුලේ ඔන්ලයින් ගැම්බ්ලිං කියන එක අපි මේව කරනවා නම් දැන් එකක් උදාහරණයක් විදිහට මම හිතන්නේ ලංකාව ගොඩක් කාඩ්වලත් ඔන්ලයින් ගැම්බ්ලිං කියන එක නතර කරලා
3: තියෙනවා.
4: ඔබ බැංකුවෙන් කාඩ් පතක් ගත්තොත් ඒක කරන්න බෑ. ඒකේ තමයි මේක මේ මේ කස්සට ඒ කට්ටිය ක්‍රිප්ටෝ කරන්සි එකක් ඔබ
3: දෙනවා.
4: ඉතින් එතකොට මේක ඒ කියන්නේ ඒක නියමිත විදිහට රජයට බදු ගෙවීම ඒ වගේම රනිල් ගිහිල්ලා ඔන්ලයින් ගැම්බ්ලිං එහෙම නැත්නම් සූදුවට ගිහිල්ලා යම් කිසි මුදලක් ගෙවනවා නම් ඒ ජයග්‍රහණය කරපු මුදලටත් අදාළ බදු මුදලක්
3: තියෙනවා.
4: ඒක ගෙවන්න ඕනේ. ඒක විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔහු පාලනයකට ලක් කරන්න
3: ඕනේ.
4: අර අර මං කියපු යම් කිසි මට්ටමකට ඒ කියන්නේ ඔහුගේ තියෙන ආදායමේ ඔහු සාමාන්‍යයෙන් ඒ රටවල් වල නම් ඔහුගේ බලනවා. ඔහු හොයන ආදායම කීයද ඊළඟට ඔහු පවුලක් නඩත්තු කරන්න ඕන රටේ රටට බදු ගෙවන්න ඕන යුටිලිටි පේමන්ට් එක ගෙවන්න ඕන ඒ සියල්ල කරලා ඔහුට ඉතිරි මුදලක් තියෙනව නම් පමණයි ඔහුට අතෙන්ට යන්න පුළුවන්. හැබැයි දැන් අපේ රටේ එහෙම නෙමෙයි ගෙව කිසිම දෙයක් නැතුව තියෙන සියලු දේ විකුණලා අන්තිමට පාරට වැටෙනකම්ම ඒ මනුස්සයා සූදුවට යනවා. එතකොට තමයි තමන්ට පස්සෙන් බලද්දි මන තමන්ට කොච්චර දේවල් තිබුණාද මං සූදුවේ ඉඳ නැති වෙලාද කියලා තියෙනවා. ඉතින් ඒකෙ හින්දා ඒ කරුණ මූලික කරගෙන තමයි ඒ වෙබ්සයිට් එක නතර කරේ. ඉතින් ඒක මං හිතන්නේ නැත්තම් මේක රටට ලොකු විපතක් වෙනවා. ඉතින් එහෙම නැතුව අර කියපු චෝදනාව 100ට කිසි විටක පිළිගන්නේ නැහැ. මොකද මේ රට ඇතුළට සල්ලි ගේන්න දැන් මං හිතන වසර ගණනාවක්
3: ඒක පොඩ්ඩක් අපි කතා කරමු සූඳු මතේ. උතන තියෙනවා දැන් ওই වසර ගණනක් මහන්සි වෙලා කිසිම රජයකට කරගන්න බැරි වුණු ඉල්ලීමක් තිබ්බා ක්‍රිප්ටෝ සහ මේ අපි කියන ෆ්‍රීලාන්සර් වගේ නීත්‍යානුකූල වෙබ්සයිට් හරහා අපි ලංකාවේ ඇර්න් කරන අයට එහෙම නැත්නම් මුදල් හරි හම්බ කරන අයට මේ කියන්නේ අපේ සේවය ලබා දීලා ලෝකේ ෆ්‍රීලාන්ස් වගේ වෙබ්සයිට් වලට සේවය ලබා දෙන අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි බැංක් වය එකක් නැහැ කියලින්ම ලංකාව ඇතුළට PayPal ඇක්ටිව් කරන්න කියන ඉල්ලීම. මම හිතන්නේ දැන් ඒක PayPal කියන එක ඇක්ටිව් කරලා තියෙනවා.
4: දැන් ලංකාවේ බැංකු දෙකක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැතුව ෆ්‍රීලාන්ස් ඒ වගේම තමන්ගේ තමන් මොකක් හරි දෙයක් ඒකන අපි හිතමු එක සේවාවක් වෙන්න පුළුවන්. ඒකෙන් ෆ්‍රීලාන්සර් විස්ස එකක් වෙන්න පුළුවන්. ඔය රචනක ගොඩක් මේකත් මේකෙත් ලොකු බලපෑමක් තියෙන මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙින් ඉන්න පිරිසට. ඉතින් ඒ පිරිසට තමන් මොකක් හරි පිට රටක තාගේ හරි එකක් ප්‍රොජෙක්ට් එකක් කරලි වෙලා තමන්ගේ මුදල මේ රටට නීත්‍යානුකූල මාර්ගයක් කරහා PayPal හරහා තමන්ගේ ගිණුමටම ගෙන්වා ගැනීමට දැන් පහසුකම් ලබා දෙලා තියෙනවා. දැන් මාස කිහිපයක ඉඳන් ඒක ක්‍රියාත්මකයි. මම හිතන ඒක තමයි මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒක ඒ වපසරිය හරහා මේ රටට ලොකු විදේශ විනිමයක් එනවා. ඒ කියන්නේ ඒක එකතැනකින් අතර වෙන්න අපි අර කියපු ෆ්‍රීලාන්ස් කියන IT ප්‍රොජෙක්ට් නෙමෙයි. මේක ඇතුලේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලා ඉන්නවා, යූටියුබර්ස් ලා ඉන්නවා. ඒ කියන්නේ මේ රටට මුදල් ගේන්න පුළුවන් විවිධ ක්‍රමෝස්සේ මේකට සම්බන්ධ වෙච්ච පිරිසක් හිටියා. ඒ සියල්ලටම දැන් හරි නීති රාමුවක් ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රට ඇතුළට මුදල් ගේන්න දැන් පහසුකම් හදලා දීලා තියෙනවා. මම හිතන්නේ වසර ගණන් කතා කරපු දේවල් තමයි මේ වසර එකමාරක් ඇතුළත මේ රටට අපි අත් කරලා දීලා තියෙන ජනතාවට. ඉතින් ඒකේ මම කියන්නේ මේ රටේ මුළු ජනතාවට නෙමෙයි, රටේ මුළු ජනතාවටත් මේ විදේශ විනිමයක් වෙන හින්දා ඒක ප්‍රතිලාභ ලැබෙනවා වගේම මම හිතන්නේ මේ ඉන්න පිරිසට ලොකු දිරිමත් කිරීමකුත් තියෙනවා. මොකද සමහර අය මේ මෙතනින් එළියට ආවා, මේ අපි කොච්චර එළියේ ලංකාවෙන් එළියේ ෆ්‍රීලාන්ස් වැඩක් කරත් රට ඇතුළට සල්ලි ගේන ක්‍රමයක් නැත්නම් ඇයි අපි ඒක කරන්නේ කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳෙච්චිත මං හිතන්නේ ඊට වැඩිය ලොකු උද්‍යෝගිකකින් මේ පිරිස මේ වැඩේට යොමු වෙයි. ඒ කියන්නේ මේ රටට විදේශ විනිමයක් ගේන්න පුළුවන් මේ ෆ්‍රීලාන්ස් වැඩ, ඒ කියන්නේ වැඩ වලට එකතු වෙයි. එහෙම නැතුව මං හිතන්නේ මේ ඔන්ලයින් ගැම්බ්ලින් හරහා මේ රටට ක්‍රිප්ටෝ කරන්සි හරි මුදල් හරි එනවා කියන එක ලොකු මේකක් නෑ. අනිත් එක ඒක කිසිම විනිවිදභාවයකුත් නෑ. අනිත් එක ඒක අපි දන්නේ නෑ මේ රට ඇතුළට විදේශ විනිමයක් දෙන්නේ අර ඕන් ක්‍රිප්ටෝ කරන්සි හරහා මොකක් හරි ජයග්‍රහණය කරන
3: එක. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න සුණා. දැන් ඉස්සර හරි රැල්ලට කතා කරානේ ක්‍රිප්ටෝ කරන්සි ගැන. දැන් හැබැයි ක්‍රිප්ටෝ කරන්සි ගැන ලෝකෙ තියෙන මතේ වෙනස් වෙලා දෝ කියලා හිතන තැනක් තියෙනවා. කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි මේක දැන් මේ ක්‍රිප්ටෝ කරන අපේ සහෝදරවරු සමහර විට මාත් එක්ක මේ එකඟ නොවෙන්නත් පුළුවන්. ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් තියෙන කතාව ටිකක් ලෝකෙ යට ගිහිල්ලා තියෙනවා. ඉස්සර නම් කිව්වේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රිප්ටෝ කරන්සි වලට සම්බන්ධ ව්‍යාපාර තියෙනවා, මේක හරි ජනප්‍රියයි කියන රැල්ලක් තිබ්බා ලංකාවේ. TikTok එකට ගියොත් එහෙම, Facebook එකට ගියොත් එහෙම, ලංකාවේ තමයි වැඩිම ආචාර්යවරුන් ඉන්නේ ක්‍රිප්ටෝ ගැන උගන්වන්න. බලකොට එක තැනකදී අපිට හිතෙනවා ක්‍රිප්ටෝ උගන්වන එකද සල්ලි හොයන ක්‍රමය කියලා. ඒ කියන්නේ අපිට
4: ඒ තරමට
3: අපි කෙටියෙන් කියන්නේ අපි කැමතිනේ මේ මහන්සි වෙන්නේ නැතුව සල්ලි හම්බ කරන්න. එතකොට මේක මේකත් පොඩි එකතරා ඇල්ගොරිතම් එක බලාගෙන ඉඳලා, එහෙම නැත්නම් මේ chart එක බලාගෙන ඉඳලා සල්ලි හම්බ කරන්න පුළුවන්. අපිත් හම්බ කරනවා, අපිත් හම්බ කරනවා කියලා කිව්වට සමහර වෙලාවට මේව රටට ආපු සල්ලියක්ද, ඒක මොනිට වුණාද, ඊට පස්සේ මේක ඇත්තටම මෙහෙම සල්ලි හම්බ කරලා තියනවද, එහෙම නැත්නම් අපි දැක්කා මේ ඉස්සර පිරමීඩ් ආයතනවල තියෙන එක්කෙනෙක් පෙන්නනවා, හරි, ඔහු තමයි හොඳටම හම්බ කරේ, ඔහු තමයි වාහන හොඳටම තියෙන කියලා යට යට යටට ඇදලා ගන්න සිස්ටම් එකක්. මේක ඇතුළෙත් මෙහෙම සිස්ටම් එකක් තියෙනවද? එක දැනගදී මහ බැංකුවට මේ අදහස දැම්මම මහ බැංකුව මේක මොනිටර් කිරීමේ තාමත් තාක්ෂණික ක්‍රමවේදයක් නැහැ කියලා කිව්වනේ. ඒ කියන්නේ ක්‍රිප්ටෝ රටට එන්න පුළුවන්ද කියන ප්‍රතිපත්තිමේ තීරණයක් ගන්න. මොකද්ද මේකේ තත්ත්වය? ඔබතුමන්ලා මොන ප්‍රතිපත්තියද ඉන්නේ සහ මේක කොහොමද අධ්‍යයනය කරමින් ඉන්නේ?
4: නැහැ, මහ බැංකුව මේකට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් එක්කතු වෙලා අපි අර කියන virtual assets කියලා මේ ටික නියාමනය කිරීම සහ නීති රාමු සැකසීම පිළිබඳව තියෙනවා. නමුත් අපි ලෝකේ ක්‍රිප්ටෝ කරන්සි කියන එක, අපි කියන්නේ මේ ග්ලෝබල් ක්‍රිප්ටෝ කරන්සි තියෙන එක ඉන්වෙස්ට්මන්ට් එක. ඉතින් ඒ ටික පිළිබඳවත් මං හිතන්නේ පොඩ්ඩක් අපිට ලොකු අවධානයක් ගන්න වෙනවා. ඉතින් ඒකේ මේ ඒ කියන්නේ මේ රටට මුදල් ලැබීම සහ මේ රට හරහා මේ රට තුල මේ ක්‍රිප්ටෝ හරහා මේ රටෙන් එළියට මුදල්
3: යනවා
4: කියලා. ඉතින් මේක පිළිබඳව අකතිකාවතක් ගත්තොත් එම මං හිතන්නේ ලංකාවේ ඇතුළේ දැනට ක්‍රිප්ටෝ කරන්සි කියලා එකක් මහ බැංකුව යටතේ නියාමනයක් වෙන්නේ නැහැ. හැබැයි මේක මං හිතන්නේ මේ අර අපි කියනවා මේ අර අපි ඒකට මේ ඉංග්‍රීසියෙන් කියන virtual asset service provider VAS කියලා. ඉතින් එහෙම කමිටි එකක් හදලා මේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන්න කොහොමද රෙගුලේෂන් ටික හදන්නේ කියන ක්‍රියාවලිය දැන්ට සිදුවේගෙන යනවා. හැබැයි අපි දැන් මේක පොඩ්ඩක් අපි අපේ ආසියාතික රටවල් වලට ගිහිල්ලා ක්‍රිප්ටෝ කරන්සි භාවිතය කොහොමද කොතනට දැවිල්ලා තියෙන්නේ කියන channel එක ගත්තොත්, ඉතින් මං හිතන්නේ ඉන්දියාව අපිට වඩා තාක්ෂණයෙන් ඉදිරියට තියෙනවා. නමුත් ඔවුනොත් තාම ඒකට ලොකු
3: උත්සාහම
4: දක්වන්නේ නැහැ. ඉතින් එතකොට අපි බලන්න ඕන ඇයි මේ දියුණු වෙන රටවල් ඉන්දියාව අපිට වැඩිය ලොකු දියුණුවක් ලබලා තියෙනොත් තොරතුරු තාක්ෂණයේ පැත්තෙන්. එතකොට අපි බලන්න වෙනවා ඒවත් අපේ රටත් එක්ක ගලප ගන්න. ඒ කියන්නේ මේ අපි නිකං අර එලියේ ඉඳලා දෙතුන් දෙනෙක් නිකං ඕක හදලා එහෙම නැත්තම් ට්‍රේඩින් කරලා ඕක කරා කියලා මේ රටට ඒක කොච්චර ලොකු බලපෑමක් තියෙනවද රටේ ආර්ථිකයට මේ ක්‍රිප්ටෝ කරන්සි ආවොත් රටේ ආර්ථිකය ඉහළට එනවද ඒ බලපෑම පිළිබඳව අපිට අනිත් රටවල් එක්කත්
3: බලන්න
4: අධ්‍යයනය කරන්න ඉතින් ඒකින්ද මේක ලේසින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අනිත් එක පැහැදිලිවම කියන්න ඕන මේ එලියේ ජනතාව මුලා කරන්න සමාජ මාධ්‍ය හරහා ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව මේ පාඨමාලා එහෙම නැත්නම් ඉගන්වීම මේ සියල්ල කරත් ඕන් කිසි විටක දැන් සාමාන්‍ය රනිලුත් සමහරට මේ පාඨමාලාවක් කරලා බයිනන්ස් හරි ඇප් එකක් දාගෙන කියනවා මමත් මෙච්චර ට්‍රේඩින් කරා මට දැන් මෙච්චර ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා කියලා. හැබැයි ඕක මේ රට ඇතුළට එන්නේත් නැහැ. අනිත් එක ඕක කරා කියලා රනිල් මේ රටට කරන උදව්වකුත් නැහැ. මොකද ඒකේ පැහැදිලිවම තියෙන්නේ ඒනේ ක්‍රිප්ටෝ කරන්සි ටික අන්තිමට වෙන්නේ නැවත මේ රට ඇතුළට ඒ ක්‍රිප්ටෝ කරන්සි හරි විදේශ මුදලක් විදිහට එන්නේ නැතුව ඒක නැවත රුපියල් වලටම පරිවර්තනය වෙනවා. ඉතින් ඕක මම හිතන්නේ අහලා ඇති උන්ඩියල් කියලා තියෙනවා. ඉතින් ඔය ක්‍රම වේදත් ඕක තුළ තියෙනවා. ඒ කියන්නේ මේ රටේ සල්ලි ඒ රටේදී ඒක මම හිතන ක්‍රිප්ටෝ කරන්සි හොමාරු කරන්න පුළුවන් තරදි මාරු කරගෙන ඊට අදාළ රුපියල් මුදල ලංකාවේ කෙනෙක් තමයි ගෙවන්නේ.
3: ඔව් P2P කියලා.
4: ඔව්. එතකොට ඉතින් මේ රටට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් නැහැ.
3: ඒ කියන්නේ අපි අධ්‍යයනය කරන්න ඕනේ ඇත්තටම ඩොලර් එනවද නැත්නම් අපි හිතනට වඩා මුදලක් රටින් යනවද
4: කියලා. ඒකෙන් හින්දා ඒක මම හිතන්නේ දැන් මේ මහා බැංකුවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයත් අපි ඔක්කොම එකතු වෙලා අපි වැඩ පිළිවෙල කරගෙන යනවා. ඉතින් ඒකෙන් දා මේ වෙලාවේ මේ ක්‍රිප්ටෝ කරන්සි ගැන මම හිතන්නේ අපි ඊට වැඩිය ලොකු අධ්‍යයනයක් කරලා මේ ගැන මේවා කරගන්න ඕන. ඉතින් ඔන්ලයින් ගැම්බ්ලිං වලට මේ ක්‍රිප්ටෝ කරන්සි යොදා ගන්න හේතුව තමයි බැංකු පද්ධතියේ තියෙන ලංකාවේ තියෙන බැංකු කාඩ් ඔන්ලයින් ගැම්බ්ලිං වලට
3: හරි අපි ඉක්මනටම වෙලා බලමු. ඊට පස්සේ වැඩසටහනේ අවසාන විනාඩි කීපෙට යන්න තියෙන්නේ. උදේ 9යි විනාඩි 54යි වෙලා.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Cyber 10
3: අන්තිම විනාඩි කීපේ ඉන්නේ. අපි අන්තිම විනාඩි කීපේ ඉන්න නිසා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජ්‍යෙෂ්ඨ පරිගණක ඉංජිනේරු සුමුදු රත්නායක මහත්මයාත් එක්ක මේ අවසන් කතාවේ අවසන් විනාඩිය මම අවසන් වශයෙන් අහන්නේ සුමුදු මහත්මයා, දැන් අපි මේ බලාපොරොත්තු වෙන ඩිජිටල් ආර්ථිකයේ පණ ගැන්වීම වෙනුවෙන් මේ වරලත් ආයතනය ඔබතුමන්ලා එකතු වෙලා රජයේ ප්‍රතිපත්තිමය තීරණයකින් පිහිටෙව්වට පස්සේ අපි බලාපොරොත්තු වෙන මේ කතා කරේ හැම එකකම තිබ්බේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියට තොරතුරු තාක්ෂණ වේදී වෘත්තීය වේදියට හොඳ අනාගතයක් හදන කාරණය. එතකොට මේකෙදි සමහර වෙලාවට පිට ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන්, දැන් අපි හිතමු 100ක් ගත්තොත් තොරතුරු තාක්ෂණ උපාධිධාරියා වෘත්තිවේදියා 5 දෙනා ඉන්නේ, මේක අපිට වෙන අසාධාරණයක් කියලා. එකතැනක මේක හැමතැනදීම වෙනවනේ. කාගේ හරි වෘත්ති අයිතිවාසිකම ගමන් කතා කරනකොට වෛද්‍යවරයාගේ දිහාත් අපිට කුහක විදිහට තමයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉංජිනේරුවා දිහාත් කුහක විදිහට තමයි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒක පැත්තෙන් කියන්න පුළුවන් පරිපාලන ශාස්ත්‍රයේ ඉන්න කෙනාගේ වැටුප් විෂමතාවය කඩාගෙන යන්න පුළුවන් මේ කියන විදිහට. ඒ කියන්නේ ඔබතුමා පිට රට ගිය ලක්ෂ 10ක් කියවට කමන්න හැබැයි රාජ්‍ය ආයතනයක් ඇතුළේ ඔය වැටුප් තලයට පිටවන්න ගියොත් කකුලෙන් අදින්න පුළුවන්. ඔය කියන විදිහට ඔය ටික හරියටම රෙගියුලේට් කරලා ඔබතුමන්ලට කරගන්න කොච්චර කාලයක් යයිද කකුලෙන් ඇදලි ඔක්කොම හමුයි. අවසාන වශයෙන් මං අහන්නේ
4: ඔබ තෙමන් සංක මං කෙටියෙන් කිව්වොත් මේ රටේ අපි දැනුවත් ඒ කියන්නේ දැන්ට තියෙන දත්ත සංඛ්‍යාලේක නැතුව ICT සහ BPM ඒ කියන්නේ BPO කියනවා. ඉතින් ඒ පිරිසයි ඔක්කොම එකතු කරත් තාම ඉන්නේ 120,000ක්
3: විතර. අන්න හරි. ඔව්.
4: ඇත්ත වශයෙන්ම ගත්තොත් අර තොරතුරු තාක්ෂණ වේදීන්ම කියලා ගත්තොත් තාම 75,000 ලක්ෂයයි. ඉතින් මේ රට අපි මේ ගිනියන්න හදන්නේ ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක්, ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක්. ඉතින් ওই ටික ඔක්කොම මේ සියල්ල එතනට යනවා නම් අපිට මේ වෘත්ති වේදීන් ප්‍රමාණය 1,02,3ක් කරගන්න ඕන. අපි කතා කරපු කද්දේවා. ඉතින් ඒකට යනවා නම් පළවෙනියටම අපි දැන් මේකේ කතා කරගන්න ඕන තියෙන්නේ මේ දශක ගණනාවක් තිස්සේ මේ රට ඇතුලේ ICT ටැලන්ට් එක, එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ ටැලන්ට් එක හැදිලා තියෙනවා. ඉතින් ඒ ටික ප්‍රොෆෙෂනලයිස් කරන්න, ඒක නැත්නම් වෘත්තියක් කරන්න තමයි අපි මේ උත්සාහ දරන්නේ මේ වරලත් ආයතනය දාලා. ඉතින් එතකොට අපි කියනවනම් මේ දැන් අපි කතා කරන Chartered Institute for Computing SL එහෙම නැත්නම් ශ්‍රී ලංකා පරිගණක වරලත් ආයතනය පිහිටවන එක නිකන් අර අපිට හුරු වෙච්ච membership එකක් දෙන, එහෙම නැත්නම් මේ ඕක නිකන් membership එකක් දෙන organization එකක් නැතුව ඒක සම්පූර්ණ මේ වෘත්තිවේදීන්ගේ අර අපි කියන වෘත්තීවත්වය, ඊළඟට ඒ ස්ටෑන්ඩඩ්ස් ටික හදන්න වෙනවා, ඊළඟට ඒවට අවශ්‍ය
3: බ්ලූප්‍රින්ට්
4: එකේ තියෙනවා කැපැසිටි බිල්ඩින් කියලා. ඒ කියන්නේ අර අපි කරන මේ පිරිස වැඩි කරන එක ඇතුලේ තමයි මේ වර්ලත් ආයතනය මූලික වෙන්නේ. ඉතින් එතනින් එහාට ගත්තම මේක අර අපි කියන ඉන්ටර්නැෂනල් රෙකග්නිෂන් එක, ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන එකත් හදන්න වෙනවා. මොකද එතකොට ලංකාවේ වර්ලත් පරිගණක ආයතනයේ ඉන්න සමාජිකයේ පිට රටක පිළිගැනීමක් හදාගන්නවා.
3: ඒෂියා සහ රීජන් විදිහට.
4: ඔව් රීජන් විදිහට. එතකොට අන්න ඒක එතනට ගෙනාවට පස්සේ මේ රටේ ඉන්න අපි දැනට ඉන්නත් අපි හිතනවා 120,000 කතර වගේ ඉන්න පරිගණක ඉංජිනේරුවරුන්ගේ ප්‍රමාණය හදා ගන්න පුළුවන්. හැබැයි අපේ ගාව මේ ඉන්න පිරිසෙත් අපිට කිසි තොරතුරක් නැහැ. අපි කියනවා මේ අර අපි කතා කරන qualified IT professionals. එහෙම නැත්නම් architectures. අන්න ඒ පිළිබඳව අපිට කිසි දත්තයක් නැහැ. ඉතින් ඒකින්ද පළවෙනියටම අපිට පුළුවන් මේ පිරිස මෙතනට register කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා අපේ ගාව ඉන්නවා මෙන්න මේ ශ්‍රේෂ්ඨය. අපි හිතමු දත්ත කපට database පිළිබඳව database architecture මෙච්චර පිටක් අපේ රටේ ඇතුළේ ඉන්නවා. එතකොට අපි දන්නවා අපේ කොහෙද හිඩස තියෙන්නේ. එතකොට අපි අරගෙන යන ජාතික digital කරන වැඩපිළිවෙල ඇතුළේ අපිට හිඩස පුරවන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේක මූලික වශයෙන්ම තියෙන්නේ. ඉතින් ඒ වගේම මේක ඇතුලේ අපි හිතමු අර සයිබර් සිකියුරිටි, සයිබර් සිකියුරිටි පැත්ත මොන පැත්ත ගත්තත්, software engineering ගත්තත්, මොන ශාස්ත්‍රය ගත්තත් මේක මොකද අර විසමාකාර විදිහට මේ සම්පූර්ණ තොරතුරු තාක්ෂණය කියන එක බෙදිලා තියෙන හින්දා අපිට හිඩස් ටික පුරව ගන්න පුළුවන්. එතකොට අපිටම කියන්න පුළුවන් අපිට සයිබර් සිකියුරිටි ඉංජිනේරස්ලා මෙච්චර අමදි පාඩුවක් තියෙනවා. ඒ වගේම අපිට මෙච්චර පිරිසක් අපිට පිට රටවලට යවන්න පුළුවන්. ලෝකෙ ඉල්ලුම බලන්න පුළුවන්. මොකද ලෝකෙත් තොරතුරු තාක්ෂණයත් එක්ක ඉල්ලුමක් තියෙනවා. අපි මොකද අපි මීට පස්සේ පුරුදු වෙන්න ඕන මේ රටේ මානව සම්පත අපනයනය කරනවා නම් වෘත්තීය වේදීන් යනවා.
6: අනිවාර්යයෙන්.
4: මොකද අපි මෙච්චර කල් යවලා තියෙන්නේ අපේ අම්මා කෙනෙක්, අක්කා කෙනෙක් නිකන් ගිහිල්ලා ගෘහ සේවය. පොඩි මුදලක් මේ රටට ගේන්නේ විදේශ විනිමය කියලා. ඉතින් ඊට වැඩිය වටිනවා අපි මේ හිඩස ලෝකෙ ඉල්ලුම හොයලා මේ හිඩස හදන්න පුළුවන්, මේ සියල්ල කරන්න පුළුවන් එකම තැන තමයි මේ වර්ලත් ආයතනය පිහිටවීමේ. ඒකයි මම කියන්නේ මේක අත්‍යවශ්‍ය දෙයක් මේ රටට.
3: අපි මේ ගැන ඉදිරි බලාපොරොත්තු තියාගෙන ඉමු. මේ ඩිජිටල් කරන යටතේ මේක කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා අපි බලගෙන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඩිජිටල් ආර්ථික අඩුතු මාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුමුදු රත්නායක මහත්මයාට දවසේ අපිත් සමග එකතු වීම ගැන. එහෙනම් අපි අද දවසට සමු ගන්නවා. අපි නැවත හම්බු වෙමු හෙට සර්ච් ලයිට් තුලින්. මම රනිල්.
6: මම මදුශංකර්.
3: හැමෝටම සුබම සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකීය හඬ
1: දහය විනාඩි 1යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැයපුවක් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: පසුගිය 23 වනදා වත්තල සාදේක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 26, 35, 36 සහ ජින්තුපිටිය මාතලේ හා කඩුවල ප්‍රදේශවල පදිංචිකරුවන්. එක අයකු මෝටර රථයේ පැදවූ පුද්ගලයා බවත් අනෙක් සැකකරු වෙඩිකරුවන් බවත් 3 වෙනි පුද්ගලයා අපරාධකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා බවත් හඳුනාගෙන තිබෙනවා. වත්තල කදිරාන්න පල්ලියවත්ත ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුටයි වෙඩි ප්‍රහාර එල්ල වුණේ. මෝටර රථයෙන් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානයේ ත්‍රිපාර්ෂික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම ලෙසයි නම් කර ඇත්තේ. සෞදි අරාබියේ මක්කා නගරයේහි සෞදි ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන්, තුර්කි ජනාධිපති රිසෙප් තායි අදගන් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ශබාබ් ෂරීබ් මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. එමගින් හමුදා සහගීතාව, බුද්ධිතොරතුරු හුවමාරුව, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ. කලාපීය ආරක්ෂක අභියෝග හමුවේ අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීමද මෙම ගිවිසුමෙහි ප්‍රධාන අරමුණක් බව පාර්ශවකරුවන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවර 11:00.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: WITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10:05 දැන් වෙලාවා.

ගුඩ් මෝනිං. ඔද 10යි විනාඩිය 11යි වෙලාව. සුබුරුදු වෙලාවට නුබුරුදු කෙනෙක් කියලා කල්පනා කරනවානේ. අද සෙනසුරාදා දවස. හෙට මේ වෙලාවට මං එනවා. හැබැයි අද හෙට එන්නේ නැද්ද? හෙටත් එනවා. ඔව් අද ඉතින් 10 ඉඳන් 1 වෙනකන් ලක්කඩ සත්‍යාන්තය අරගෙන රවින්ද ඇවිල්ලා ඉන්නවා මේ පැත්තේ. ලස්සන සින්දු ගොඩක් අහන්න දෙනවා කියලා පොරොන්දු වෙනවා දැන්. ඉරිදට සාමාන්‍යයෙන් අපි දෙන්නට සීමා වෙලා මගේ ප්ලේලිස්ට් එක විතරයිනේ අහන්න වෙන්නේ නේ, චාට් එක විතරයිනේ අහන්න වෙන්නේ. හැබැයි තින් අද ඔයා මගෙන් සොංග් එකක් රික්වෙස්ට් කරත් මට ඒක දෙන්න පුළුවන් හැකියාවක් මේ පැත්තෙන් තියනවා නම් අනිවාර්යෙන්ම දෙනවා. මම සැහෙන ට්‍රයි කරන ඔයා අද ඉල්ලන මගෙන් ඉල්ලන සින්දු ආගිම කරන්න. ඕකේ. එහෙනම් දවල් එක වෙනකන් ලක්කඩ සත්‍යාන්තය අහගෙන ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද අගෝස්තු මාසේ 8 වෙනිදා සෙනසුරාදු දවස. සමහර විට වැඩ කරන ගමන් වෙන්නත් පුළුවන්. එමත් නැත්නම් ගෙදරට වෙලා මාව අහගෙන ඉන්න ගමන් වෙන්නත් පුළුවන්. සමහර වීකෙන්ඩ් එක කියලා කියන ගෙදර තියෙන හැම වැඩක්ම අපි කරන්නේ මේ වීකෙන්ඩ් එකේ. අපිට කොච්චර නම් වැඩ තියෙනවද දෙයිනේ කරන්න මේ වීකෙන්ඩ් එකේ? නේද? දැන් ඊයේ සිකුරාදා, අද සෙනසුරාදා, හෙට ඉරිදා, ආයි තනිත සතුදා. මොකද හිතන්නේ? සමනි වීකෙන්ඩ් එක කියන එක මේ ඒ ඇල්ලා මෙහෙ ඇරෙද්දි ඉවර වෙනවා නේද? දැන් අද දවසේත් සෙනසුරාදා දවසේත් පැය ගාණක් ගෙවිලා ඉවරයි, පැය 10ක් ගෙවිලා ඉවරයි. තව පොඩි වෙලාවක් තියෙනවා, ටික දවසකින් සෙනසුරාදා දවසත් ඉවරයි. ඒ නිසා ඔයා හිතා ගන්නවා, දැනගන්න, මතක තියාගන්න මේ ජීවිතේ කාලය කියන දේ කොයි වෙලාවකවත් අපිට අලලා නතර කරලා තියාගන්න ඕන කියලා කියන්නේ කරන්න බැරි වැඩක්. අපිට අපේ ජීවිතය ආයේ ජීවිතයට පස්සට ගන්න බැරි වටිනම දේ තමයි කාලය කියලා කියන්නේ. එනිසා මේ හැම තප්පරයක්ම වටින විදියට ගත කරන්න, අලුත් දේවල් කරන්න, තමන් කැමති දේවල් කරන්න, ආස දේවල් කරන්න මිස් කරගන්න එපා. ජීවිතේ මේ කාලේ ආයෙත් කවදාවත් මෙන්නේ නැහැ. එනිසා මේ කාලේ කරන්න තියෙන වැඩ, කරන්න තියෙන දේවල් මේ කාලේ මේ වෙලාවෙම කරන්න. හෙට කියලා දවසක් නැහැ. අද දැන් තමයි වෙලාව. ඉතින් කිසිම දෙයක් ආපස්සට දාන්න නැතුව, ඉස්සරහට දාන්න නැතුව, ආපස්සට දාන්න බැරි ගොමත් ඉස්සරහට දාන්න නැතුව දැන් කරන්න ඕනේ. හරිද? එහෙනම් ලස්සන සින්දුවක් දැන් අහන්න දෙනවා. ලස්සන සින්දුවම ඔක්කොම අහන්න දෙන්නේ. එක වෙනකම් මාව වහගෙන ඉන්න කියලා මම මතක් කරනවා. මොකද ඉතින් ඔයාට දෙනාලේ මට වෙන කාටවත් දෙන්න බෑනේ. මං ඒ තරම් ආදරෙන්නේ නේද? ඔය විදිහට මාව වහගෙන ඉන්න ආදවල් එක වෙනකම් මං ඉන්නවා. මං රවින්ද.

රටට වග කියන රේඩියෝ දෙන්නේ මාරාන්තිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හතලිහ අලුත්ම සම්පතආගෝ.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කඩ ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.
2: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑව ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
2: ක්‍රිමිරාජ සුවසනෑව.
1: සෙනසුරාදා සවස 4:00ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවර්ධින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: රටට වග කියන රේඩියෝ Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: Hello, madam.
3: Oh, sir.
2: Sir, Nidhi, madam.
3: Nidhi?
2: Oh, madam.
3: Come up, man. Damn it, I get to one. Kathakaran, no.
2: Madam, doctors la keela thi enne, kathakaran nepa, rest karan keela, madam.
4: Dhananjaya Sirivardhana nirmanayak. Thaapin penna.
5: හරි සර්, මේ මෙතන දක්ෂතාවයේ තියෙන මෙතනට නුගල පෙන කෙනෙක් ආව. යා මේකට ගන්නවා. මොකද නැහැ. නුගල පෙන කෙනෙක් කියලා කිව්වේ.
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.

උද 10යි විනාඩි 25යි වෙලාව. මම මේ දැන් නිකන් හිත හිත හිටියේ කල්පනා කරන ගමන් හිටියේ මේ ඉස්කෝලේ නිවාඩුවත් පටන් ගන්නනේ. නිවාඩුව කිව්වට දැන් හැමෝටම නිවාඩුව නෑ, එක්සෑම්ස්ත් තියෙනවා නේද? හැබැයි ඉතින් ස්කූල් නිවාඩුවක් සම්මන්නෙන් ඒ මාසයක් එනවා කියලා කියන්නේ අපිට ඉතින් අර පාටි වගේ තමයි. මං හිතන අය නිසා දැන් නිවාඩුවේ සතුටත් සම්රණ ගමන් කට්ටියක් ඉන්න වෙන්න පුළුවන්. ඒ අයත් මාව වහගෙන ඉන්නවනම් මේ පැත්තට මැසේජ් කරන්න. 0703 93 5 93 7 මගේ නම්බක විවෘතයි. 0703 93 5 93 7. අන්නේම මැසේජ් කරපු කට්ටියව මම මේ මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අනේ මටත් සින්දුවක් දෙන්න ලක්කන සද්දට මහගෙන ඉන්නේ කියලා කියනවා. කලතර දඩන් ගොඩින් තිමිර තිමිරොන්න මම ආව මතක් කරනවා. ඒත් එක්කම හයි රවින්ද, ගුඩ් මෝර්නින්, කවුද දන්නේද ඔයයි කියලා. කඩන හැමනිකම මැසේජ් එකක් දැම්ම කියලා කියනවා දිනේෂ් සේනපුලින්. බොහොම ස්තුති දිනේෂ්. මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා අපේ ළඟ සොන් එකට. එත් එක්කම ගුඩ් මෝර්නින් රවීනංගි, අනේ හරි සතුටුයි අද තාපු එකට කියලා කියනවා. බොහොම ස්තුති, හරියට හොඳම යාළුවා ගෙදරට ආවා වගේ කියලා කියනවා. අනේ මට ඒකට නම් සතුටුයි. පුළුවන් නම් ප්‍රියාසවරිසින මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම මම දෙන්නම්. පුතා සිතුම් සංසිත මහත්තයා උපුල්දම් උපාලි ධම්මික එක්කම ලක්මාලි බණ්ඩාර උඩත් තාපල කුරුණෑගලින් තව මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් මම ඔයාලා ළඟටම වෙලා එන දවල් එක වෙනකන් ලක්මාලි සද්දට මොව විදිහටම වහගෙන ඉන්නේ. බොහොම ස්තුතියි ආදරණීය මැසේජ් එකක් මට එවුවට. හරිද, මං යන හදන දැන් ගිනිගත් හේන පැත්තට. ගිනිගත් හේන තපල් කාර්යාලයේ වැඩි කරන ගමන් සද්දෙටම ලක්කඳ හගෙන ඉන්නවා කියලා කියනවා. වැස්ස පොඩක් ඔය පැත්තරනේ, පොඩි ගම් අතර තත්ත්වකුත් තියෙනවා. වැස්ස පොඩක් අඩුයි කියලා තමයි කියන්නේ. උඩදෙනිය මහත්මයා වගේම චාන්දිනී මිස්, රිෆ්කා මිස්, සංගීත හැමෝම එකතු කරගන්න කියලා කියනවා. මංජුල හේමන්ත ගිනිගත් හේන ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕන මං ආවත් මතක් කරනවා ගොඩක් ආදරෙන්. ගුඩ් මෝර්නින් ලක්කන්ඩ, අපිට අවහගෙන ඉන්න සද්දෙටම ලස්සන සින්දුවක් දෙන්න. ට්‍රින්කෝ පහේ කණේ පුංච

බණ්ඩා සහ පවුල හැමෝමත් එකතු කරගන්න කියලා කියන ඕකේ බොමු සූති මැසේජ් එකට සඳ ලංකාව පැත්තට යන්න ඕනේ. තාරුණි අපි අහගෙන ඉන්න කල මැසේජ් එකක් දාලා තියෙනවා යාගේ පවුල හැමෝමත් එක්කම. ඔන්න මං ඔයාවත් ගොඩාක් ආදරෙන් තාරුණි එකතු කරගන්නවා ඉලංග සොන්ග් එකට. ඔකියා එයා කියන්නේ යාගේ චූටි පුතා ඔවින් ජේක්වත් එකතු කරගෙන සිද්ධාවක් දෙන්න කියලා අනිවාර්යෙන් මම මතක් කරන්නම්. කස්සා මේ වෙලාවේ ජපාන් වල ඉන්න හැම යාළුවෙක්ම එකතු කරගන්න ඕනේ කියලා කියනවා. අනිවාර්යෙන්ම කටි ඔක්කොම මම මතක් කරනවා. ඒත් එක්කම සජිත් රන්දික ඉන්නවා ඔය පැත්තෙන්. එතකොට රෙමුහාන්ස් ඉන්නවා. ඒ වගේම විශා වීරසිංහ මෙන්න මේ කට්ටියව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. අපි රෙඩි කරගත්ත ඊළඟ සින්දුවට දැන් අපි හන්න යන්නේ ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනම ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන ලස්සන සොන්ග් එකක්. හැබැයි ඉතින් මේ සින්දු අහන ගමන් මට කියන්න තියෙන්නේ කවදාවත් එක හිත නම් දෙතැනක නතර කරගන්න එපා. පවුණ යන්නේ අර එක හිතක් තියාගෙන ඉන්න අනිත් කියලා. එක හිත දෙතැනක නතර කරගන්න එපා මේ සින්දු ඇහුවට කමක් නැහැ. උදේ 10:29 රවින්දයාත් එක්ක සත්‍යාන්තය අහගෙන ඉන්න ලක්කඩ.

0: අසන්ත
1: ඒ ගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම් කුත්වා ගත්තා අයියා බය කරන්න එපා රැට් නින්ද යන්න නැතිව නේ
2: නෑ අපි බොරුවට බයනේ එතකොට සීංචි මාමට සතුටුයිනේ
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක එතකොට අපිට හරි බයයි
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න

0: ලකන සතියන්තේ රවින්ද්‍ර එක්ක හගනින වෙලාව උදේ 10යි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6767 579.
3: වාර්තාපිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

හට ජෝති ඉරිතා රාත්‍රී හතට හිමාලික්ක ජෝති රාත්‍රිය.

සතියක ලක්හඩ. ඔද 10යි විනාඩි 47යි වෙලාව. අපි දැනග පළවෙනි පැය ඉවර වෙන්න තියෙන තව චූටි වෙලාවයි. එනිසා ඉක්මනින් මම පැතර මැසේජ් එකක් දාන්න ඊට කලින් 0703 93 5 93 7ට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අම්මා අනුෂා තාතා කුමාර මම තක්ෂිලා වෙන ඕන දෙයක් වෙච්චාවේ සින්දුව දෙනවද කියලා නෝ. ඒක හිට මගේ චාට් එකෙත් තියෙනවනේ. හෙට උදේ හැමෝනම් අහන්නත් පුළුවන්. මං අද යන්න කලින් පුළුවන් වුණොත් සින්දුව දීලා යන්නම්. බොමු සුති මැසේජ් එකට. Good morning Ravindya. අද කොහෙද ඔයා? අයියනේ මම එන්නේ පාද. නෝරින් සංජීව මට මැසේජ් උත් කරා මට කෝල් උත් කරා. Thank you so much ආදරෙන් අහගෙන ඉන්නවට. එයා සුප්‍රයිස් අද එකපාර මාව අහලා. එහෙම තමයි සිතු දෙන්න නොම වෙයි නොසිතු දෙයක් වෙයි. හරිද දැන් අද මං ඇවිල්ලා ඉන්නා වගේ. සිහත්ට හැමදාම එන්න එපා කියලා මම එන්න දොන්නු එයා. දෙයනේ දෙයනේ පව් අහිංසක ළමයා. හරි ආදිති මාව අහන්න දවල් එක වෙනකන්. රවින්ද්‍යා තවත් එක්ක. ඒත් නුවරින් සංජීවගේ මැසේජ් එක ඒකත්. සත්‍යක ලක්ෂණ රවින්ද්‍යා ගුඩ් මෝර්නින් සින්දුවක් දෙන්න වසන්ත කුමාර වසන්ත කුමාරි ගම්පලින් තම මැසේජ් එක දාලා තියෙන දෙන්න ඔන්න දෙන්න. අම්මා මතක් කරනවා ගොඩක් ආදරෙන් ඉලඟ සොන් එකට. ඒත් එක්කම ආයිබෝ වේවා මඩිපත් ලක්ෂ්මන් තමරා නිෂාන චේතනා තේජා වෝර එතකොට පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවල කේඩියේ සමරසිංහ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඔනේ කටි ඔක්කොම මම මතක් කරනවා. හයි රවින්දා ෆෑන් චෝටි කොහොමද? මේ ඉතින් අපේ නිෂු වෙන්න ඕනේ මැලේසියාවලින්. මට නිකමට හිතුණා ඔයා දේවි කියලාලු. මේක නම් බොරුවක්ද මන්දා? ඉතින් මං ඉන්නවා කියලා කියන මහේෂ සඳමාලිකේ සින්දුවක් අහමුද කියලා අහනවා. මං ට්‍රයි එකක් දෙන්නම් කොම්මලි දෙන්න. බොමු ස්තුතියි ආදරණීය මැසේජ් එකට. ආදරණීය සුබ සුව දෙන දවසක්. ඉතින් කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා. මං හොඳින්, මං හිතනවාත් හොඳින් ඇති කියලා. ඇලිගොඩ මියන් කොළන්තෙන් කොහෙද මියන කොළවත්තේ නේද? විනීත අයිරංගිනී ඒ වගේම පානදුරෙන් යාගේ සුදු පුතාවත් ආදරෙන් මතක් කරගෙන තමයි ඊළඟ සින්දුව අහන්න ඕනේ කියලා කියන්නේ. චමින් මං ආව මතක් කරනවා, ඒ වගේම ධම්මි මං ඔයාවත් මතක් කරනවා, වසන්ත මදුසංක ඔයාවත් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඊළඟ සින්දුවට, ඒ වගේම ෂෙහාන් ඉන්නවා, සුරේෂ් ඉන්නවා, ඔය කට්ටිය තමයි මතක් කරන්න තියෙන ඊළඟ සින්දුවට. වසන්ත ඉන්නේ උඩුපදාන් උඩු කොහෙද උඩු බාදනින් කියලා තමයි කියන්නේ. ආවත් මතක් කරනවා. අපි දැන් අහන්න යන්නේ ලස්සන හින්දි සොන් එකක්. මම මේකට කැමතියි. මම හිතනවත් කැමතියි කියලා. 10:49 මම වහගෙන ඉන්න වෙලාව.

0: FM 93.5 93.7 ලක්හඬ Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම ගෑන් දුෂ්චන්ද ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: වැල්ලවය කොටවෙරගල කඳුරක්ෂිතේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රී වනතුරු කඳුරක්ෂිතේ පුරා පැතිර ගොස් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ දිනවල මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින දැඩි වේලි කාලගුණයත් සමග වනන්තර ආශ්‍රිත ගිනි තැබීම් වැඩි විය දී බවටයි අනාවරණය වන්නේ. සතුන් දඩයම් කිරීම සහ වෙනත් නීති විරෝධී කටයුතු වලට වනන්තර වලට ඇතුළු වන පුද්ගලයින් ගිනි තැබීම් සිදු කරන බවටද හෙළිව තිබෙනවා. වේලි කාලගුණයේ සහ සුළං තත්ත්වයේ හේතුවෙන් කොටවෙරගල කඳුරක්ෂිතේ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ඒ හේතුවෙන් රක්ෂිත අක්කර පහකට වඩා වැඩි ප්‍රදේශයක් විනාශ වුණා. අද අලුයම ප්‍රදේශයේ පැවති පින්න සහිත කාලගුණයේ හේතුවෙන් ගින්න පාලනය වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ස්පාඤ්ඤ ඉතාලියට එරෙහිව දේශ සීමා පාලනයක් පනවා තිබෙනවා. ඒ සංක්‍රමණික ගැටලුව උත්සන්න වීම හේතුවෙන් ස්පාඤ්ඤ ඉතාලිය සිට පැමිණෙන සියලුම ගුවන් සහ මුහුදු ගමන් සඳහා දේශ සීමා පාලන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයට සංක්‍රමණිකයින් 78,000ක් පමණ පැමිණීමෙන් පසු අර්බුදකාරී තත්ත්වයක් හටගත්තා. ඉතාලිය ඔස්සේද සංක්‍රමණිකයින් ඇතුළු වන බවටයි ස්පාඤ්ඤ සඳහන් කර ඇත්තේ. මේ අතර ස්පාඤ්ඤ සිට ඉතාලියට පැමිණෙන ස්පාඤ්ඤ සහ අනිකුත් යුරෝපීය පුරවැසියන් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමටද ඉතාලිය පියවරගෙන තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව.
1: රවින්දත් එක්ක ලක්න සත්‍යාන්තය අහගෙන ඉන්න වෙලාව 11:04යි.

සතියක ලක්හඩ. එකලහයි විනාඩියටයි වෙලාව. අලුත් පැයක් තමයි මේ විදිහට පටන් ගන්නෙ. හරි, අද සෙනසුරාදා දවසේ නිදහසේ නිවාඩු පාඩුවේ ඉන්න දවසේ සදරම ලක්කන් අහගෙන ඉන්නවා කියලා දන්නවා. ලක්කන් සතියාන්තය අහගෙන ඉන්න ගමන් ඉතින් මට මැසේජ් කරන්න ඕනට පුළුවන් දවල් එක වෙනකන්. ශවින් දයිනෝ මේ පැත්තේ 0703935937 මගේ නම්බර් එක විවෘතයි. 0703935937 සින්දුවකට එකතු කරගන්න හදන්නේ කවුද ඉන්නේ කියලා බලමු. පීච් ඩුබායි පැත්තට මං යන හදන්නේ. ඩුබායි ඉඳන් මාව හගලින කට්ටියක් එනවා. අද බර්ත්ඩේ ගර්ල් කෙනෙක් ඉනවලු හසංගා කියලා. මං ඉඳන් හසංගා. හරිනේ මං නම කිව නේද? ඒ විතරක් නෙවෙයි, හිරු, රාශි, රශ්මි, සඳලි, රවීනා, රවීනා රවින්දර් පොඩ එකඟින් යනවා. උපේක්ෂා, චාරිතා වෙන මේ කට්ටියවත් එකතු කරගන්න කියලා කියනවා. බර්ත්ඩේ ගර්ල්ට හැපි බර්ත්ඩේ. අපිත් ගොඩාක් ආදරෙන් විශ් කරනවා. හැපි බර්ත්ඩේ කියලා හෙනම් ඉතින් ඔන්න කට්ටිය ඔක්කොම මං ගොඩාක් ආදරෙන් ඉන්න සින්දුවට එකතු කරගන්නවා. හයි මලින්ද, ආවත් මම මතක් කරනවා ඊළඟ සින්දුවට. හයි ට්‍රිනීෂියා, කාලෙකින් කොහොමද? හොඳින් ඉන්නා කියලා හිතනවා. ඉතින් ආවත් මතක් කරනවා ඊළඟ සින්දුවට. එතකොට අප්සල් බොක්ස් ආව මතක් කරන්න ඕනි. විදු විදුත් ඩුබායි ඉඳන් තමයි අපි අහගෙන ඉන්නේ. තැන්ක් යූ සෝ මච්. ඔන්න ආවත් මම මතක් කරනවා. ඒත් එකම ෂැට් එක පැත්තට යන්න ඕනි. 0703935937 නම්බර් එකට මැසේජ් කරපු කට්ටිය එකතු කරගන්න. අද සිහත් පුත අනිවාඩු. ඒකට මේ රවින්ද ඇදුව ඇවිල්ලින්නේ නේද? සුබම සුබ දවසක් වේවා. මයික් එක මොකක්ද මේ වෙන්නේ? රවිද ඔයාට සින්දුවකට එකතු කරගන්න කියලා කියන. එයා කියනවා පුරුදු කටහඬවල් ඇහෙනකොට හිතට දැනෙනවා කියලා. තැන්ක් යූ. අද ගොඩක් අය ඔය කතාව කිව්වා නේද? බලන්නකො මට තියෙන සතුට. මට හිතෙනවා අර හැමදාම වෙන දවසට වැඩි ඉඳලා හිටලා වෙනස් දවසක ආවම පොඩි ආදරේ වැඩි ගතියක් මට දැනෙනවා. බේකරි එකක පැත්තට යන්න හදනේ. ලකු බස්සු පුල් පැඩි බස් වරණ එක්කම දිස්නා මිස් එතකොට ලක්ෂී මිස් මදුශංක ජගත් එක්ක මට මැසේජ් එක දා තින් ජය මාම. ගොඩාක් ආදරෙන් ඔන්න මං කටි ඔක්කොම එකතු කරගන්න ඊළඟ සින්දුවට. ඒත් එක්කම රොමිනියා පැත්තට යන්න ඕනි. සම්පත් අපි හග්නන කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. අලව කලල් පිටියෙන් යාගේ පුතා තුහින, දුව බිනාරා, ඒ වගේම වයිෆ් ප්‍රියංකවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඒත් එක්කම මාවත් සින්දුවකට එකතු කරගන්න. යටියන්තට සේ පාලික ඔන්න ඔය කට්ටිය ඔක්කොම එකතු කර ගන්න ඕනේ. හායි ගිෂු, කොහොමද? ඔයත් හොඳින් ඇති කියලා මං හිතනවා. මේ අර ඩුබායිනේ ආලෝ ටික මට ඉල් මගෙන් ඉල්ලුවේ මේ සනුකගේ සින්දුවක්. හැබැයි සනුකගේ ආයිල්ලුපු සින්දුව මට දෙන්න විදියක් නැහැ. හැබැයි මම මේක දෙනවා. සිංගලින ඕනේ. කාලෙකට පස්සේ අපි මේක අහන්නේ නේද? 11 විනාඩි 11 ලස්සන ප්‍රාර්ථනාවක් කරන්න මේක විශ්. Thank you. 11 විනාඩි 11 රවින්දත් එක්ක ලකන සත්‍යන්තය අහගෙන ඉන්න වෙලාව.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374.

Lakhanda Radio ITN ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

සත්‍යයක ලක්හඬ. එකලහයි විනාඩි 20යි රවින්දත් එක්ක පොඩ්ඩි මියුසික් ගරාජ් කියලා කියලා. දෙන්නේ දෙන්නේ. ලක්හඬ සත්‍යයන් තියාගෙන ඉන්නේ ආදරේ. ඉතින් ආම පෙතර මැසේජ් එකක් දාන්න පුළුවන් ලස්සන සින්දුවක් ආගම කරගන්න වාර chance එකක් තියෙනවා. 0.7 0.3 93.5 93.7 නම්බක විවෘතයි. හසුන් හායි මම ඔයාව මතක් කරනවා ඉලක් සින්දුවට ඒත් එක්ක මොසුපුන් දසනායක. ඔයාවත් මතක් කරනවා වගේ කහමලත් එක්ක මාතරින්. හරිද? ඒත් එක්කම රවි good morning සත්‍යක ලක්හඬ සින්දුවක් අහන්න ඕන පුළුවන් නේද රවි කියලා අහන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ලස්සන සින්දුවක් අහන්න එකතු කරා. මොකද ලස්සන සිනහවකින් ඉන්න කෙනෙක් තමයි රවි කියලා තියෙන කියන්න. කියනවා පෝස්ට් එකක් දැක්කත් ලස්සන හිනාවක් හරිම ආදරණීය නිවේදිකාවක්. Thank you so much. බර්ගඩින් බර්ගර් පැත්තේ අවිත් යන්නේ කියලා කෙනා මං ආවත් ඔයාලට කියන්න අනිවාර්යයෙන්ම. සුමන බොමසූති ඊළඟ සින්දුවට මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕන ඔයාවයි ඔයාගේ පවුල හැමෝමමයි. ඒත් එක්කම ලස්සන සින්දුවකට එකතු කරගන්න මම දර්ශනී කුමාරතුංගලවෙන් කියලා තමයි කියන්නේ. බොම ස්තුති. ඒත් එක්කම තව කවුද මේ මැසේජ් දාලා තියෙන්නේ? අපිවත් සින්දුවකට එකතු කරගන්න අපි පොයිතු පිටිය වාද්දුවෙන් සමන්ත තමයි මැසේජ් එක දාලා තියෙනවා. ඕන සමන්ත මං ආවත් එකතු කරගන්න ඔයලඟ සින්දුවට. ඒත් එක්කම සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කෑගල්ල මේ දිනේ ගමෙන් උපනන්ද ආවත් මතක් කරන ඕන්න. එතකොට හම්බෙගමු පැත්තට යන්න ඕනේ සේපාලිකා ලක්කනට ආදරේ කියලා කියනවා. යාගෙන අම්මයි අක්කලයි අක්කලා දෙන්නයි අයියායි එකතු කරගෙන තමයි සින්දුවක් අහන්න ඕනේ කියලා කියන්නේ. ඕකේ. ප්‍රසාද් ඔන්න මම ඔයාව මතක් කරනවා. සංකේනෝ ඊශ්‍රායෙල් වල ඉඳන් ඔයාවත් මතක් කරනවා. එතකොට චමින් ඉන්නවා, සුරේෂ් ඉන්නවා. අනේ මගේ චූටි තියෝන්න ගොඩාක් ආදරෙන් මතක් කරන්න ඕනේ ඉල්ලක සින්දුවට. මං ගොඩම ගොඩාක් ආදරේ. ඒත් එක්ක මෙයාගේ අම්මි ගයිෂවත් මතක් කරනවා. ඒත් එක්කම ගිෂුව මතක් කරන්න ඕනේ. ගෙදර කට්ටියයි ලොකු අම්මයි සංජු අයියාගේ අම්මයි තාත්තයි ඒ වගේම එයාගේ අම්මයි තාත්තයි ඔයාගේ අම්මයි තාත්තයි නේ මේ කට්ටිය තමයි එකතු කරගන්න කියලා කියන්නේ. අපේ ශිහාන්ගේ ලස්සන සින්දුවක් අහමුද? කාලෙකින් මං අහපු නැති සින්දුවක් මට හිතෙනවා ඔයාලත් එක්ක එකතු වෙලා අහන්න ඕනි කියලා. මේ සින්දුව අහලා අපි තව කතා කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාන්න වාර chance එකක් තියෙනවා. රවින්දයාත් එක්ක ලක්කන සතියන්තය හංගන ඉන්න ගමන් ලස්සනම සින්දුවක් වාගේ කරගන්න. 0.7 0.3 93.5 93.7 ආදරෙන් මැසේජ් එකක් එවන්න ඕනි. 11 විනාඩි 22යි.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුප ශාකමකින් මිලදී ගත හැකි.
3: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
4: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනැර
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනැරට එක්වන්න සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

එකලහ විනාඩි 30 වෙලාව අපි ලක්කඩ සති අන්තය අහගෙන ඉන්නේ නේද? නසර සිද්දක් වාගිම කරගෙන මේ ප්‍රතිර මැසේජ් එකක් දාන්න පුළුවන් 07.03.93.5.93.7. ඕකේ, පසින්ද නුවර ගෙදර. හායි, කොහොමද? මම ඔන්නව මතක් කරන ගොඩක් ආදරෙන් ඊළඟ සින්දුවට ඩිලා නිරෝෂින්ව හංගල ඉඳන් අපි වහගෙන හැමදාම වගේ. Thank you so much. ඒත් එක්කම මදු. මදුට මම ওই රිප්ලයි එක දෙන්නම් පස්සේ. ලසන්ත ප්‍රියංකර ඔබත් එකතු කර ගන්න ඊළඟට මම රෙඩි කරගත්ත සොන් එකට. ඒත් එක්ක මර්ෂට් එක පැත්තට යන්න ඕනි. 07.03.93.5.93.7 නම්බර් එකට මැසේජ් කරපු කට්ටියව. අපි පානදුර යන ගමන් මාමලාගේ ගෙදර මම මෙත් මන්ති මාවයි මගේ පවුල හැමෝමයි ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා කියන ඔන්න මං කට්ටියෝ මේකතු කරගත්තා. හා යක්කි මම් බලපිටියෙන් මට මේ වෙන සොන් එක දෙන්න කියලා කියනවා. මේ හිත සනසා සොන් දෙකෙන් එකක්ද මම ට්‍රයි එකක් දෙන්නම්. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා කියනවා. එයා රශ්මි නවෝද්‍යයාගේ නම. පවුල හැමෝමත් එකතු කරන් තමයි සින්දුව අහන්න ඕනි කියලා කියන ඔන්න මං කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. ඩිලංක හායි, දඟයා හායි, නියම නම දඟයා. ඔන්න කට්ටියවත් එකතු කරන් ඊළඟ සින්දුව අහන්නයි ලෑස්ති වෙන්නේ. හලෝ හලෝ, කොහොමද? ගුඩ් මෝර්නින්. දැන් තමයි නැගිට්ටේ. ෆ්‍රොම් UK. මං කොහෙද, මොකද නම? ෆාස්ට් රන් ෆ්‍රොම් ශ්‍රී ලංකා. UK ඉන්නේ මං හිතන්නේ. ඔන්න ආවත් එකතු කරගන්න. ගිෂෝ කියන අපේ අම්මා කියන්නලු ආවත් සින්දුකට එකතු කරගන්නවා කියලා. Thank you. ලක්කන්නේ අපි හැමෝම එකතු කරගමුනේ. අකිල ගුඩ් මෝර්නින්. ඔන්න ආවත් මම මතක් කරනවා ඊළඟ සින්දුවට. මේ වෙලාවේ ලක්කන්න අහගෙන ඉන්න හැමෝම එකතු කරන්. සරිත් සරිත් ගෙලස්සන සින්දුවක් අහන්න ලෑස්ති වෙන්නේ. මේක අහලා අපි තව ටිකක් කතා කරමු. මොකක්ද ඒ? මේ පැතුම් මැසේජ් එකක් දාන්න. මගින් සින්දුවක් ඉල්ල ගන්න ඕනි නා. 07.03.93.5.93.7.

0: 11යි විනාඩි 40යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
1: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Searchlight සමාජ ගවේෂණය.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
3: ලඛන
4: සම අනුග්‍රහය.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

සතියක ලක්හඩ. එකොළහයි විනාඩි 48යි මේ පැය ඉවර වෙන්න තව තියෙන පොඩි වෙලාවයි. ඉතින් කට්ටිය එකතු කරගන්න ඕනේ. මට මැසේජ් කරපු කට්ටියව 07.03.93.5.94.4 නම්බර එක විවෘතයි. අනේ නම්බර එකට මැසේජ් කරපු කට්ටියයි තමයි මේ මතක් කරන්න හදන්නේ. මොන රාගල පැත්තට යනවා නිර්මලා අපේ එතකොට සෝම මෙදන ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. ඒත් එක්කම ඩිලා නිරෝෂින්ව හංගවල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බොහොම ස්තුතියි. හා යක්කි මගේ ආලෝ ටිකත් එකතු කරගන්න. හිරුවින්දි, ඒ වගේම දනංගි, රශ්මි, තරුෂා, අමන්, යුනෙත් මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා කියන. අනේ අක්කි මේ යාළුවෝන් හරි යාළුවෝ ටික ඔක්කොම ඉන්නවා කියලා තමයි කියන්නේ. යාළා රයිස් හදලා කන ගමන්ල ඉන්නේ. දෙයිනේ මටත් තෝණිද කියලා අහනවා. මටත් තෝණ නෑ. ඔයාලා කන්නකෝ හොඳට. ඔන්න කට්ටිය ඔක්කොම එකතු කරගන්නවා. ඒත් එක්කම ළමත් ලක්කඩ අහගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් එහෙම තමයි. පිටිකල බොරුළු හේනෙන් සුසන්ත සම්පත්තම මැසේජ් එක දාලා තියෙනවා. ඕන සුසන්ත මම යාපත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. හිඟුරක්කොඩ පැත්තට යන්න ඕනේ. චමිලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා උයන ගමන් වාගේ ලස්සන කටහඬ අහගෙන ඉන්නේ කියලා කියන සින්දුවක් දෙන්න කියලා කියන. ඕසිවලින් යාගේ ලොකු දුව ජන්නේ, ලොකු බෑනා රන්දික, ඒ වගේම පොඩි පුතා පොඩි දුව අහිංසා, පුතා රුචිත්, ඒ වගේ මෙයාගේ ආදරණීය මහත්තයාවත් එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. බොහොම ස්තුතියි චමිලා. ඔන්න මං ඔයාව ඔයාගේ ෆැමිලි එකේ හැමෝමමයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඒත් එක්කම හා යක්කි අපි වැඩි කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. රුවන් අයියා, සිරිල් අයියා, කසුන් එක්කම රංග තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න රංග මං ආවත් මතක් කරනවා. ලක්කන රේඩියෝ අපි තහගෙන ඉන්නේ හලාවතින් පැට්‍රික්, කරුණාපාල, ඈන්, සහන්, ෂනෙල්, රශ්මි දුව, ලිලි මොනස්ටා දුව එකතු කරගෙන ඔයාවත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒ වගේම රෂෙන් සෞභා කියාවත් එකතු කරගන්න ඕනේ ළඟ සින්දුවට. සුජීව් ආවත් මතක් කරනවා. මෙන්න මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සීදේවිය හන්න යන්නේ කාලෙකින් මේ සින්දුව. 11 විනාඩි 50යි රවින්දත් එක්ක සත්‍යන්තය හගින්නේ.

0: රටට වග කියන රේඩියෝ
1: අනුරාගතේ පුල් මිසරබනු
2: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
3: මහිතව ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනගන්න අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදින් තරහ කරගන්න දැන්
2: සමරය
3: අය මොකද
4: තරහටද උස යන්නේ නැත්තම් ඇඳුමටද නිරලා පේන්නේ
3: තොට තියෙන රුදා මොකද්ද
4: නෑ අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
3: හැලි වඳුරා ඉස්සලා ගහන පොළවේ
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය

0: වෙලාව දහවල් 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා.

0: настала.
1: ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට සියල්ල සූදානම්. මුහුද රළුවේ දිවර හා නාවික ප්‍රජාවට තවදුරටත් අනතුරු ඇඟවීම්. රටම පිරිසිදු කරන අත්තම රට පුරා සාගරතෙරෙහිව පික්ෂි පෙරමුණෙන් පැමිණිල්ලක්. වත්තල ඝාතනයේ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට. LPL අවසන් මහා තරගය අද රාත්‍රියේ.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂ්යන්ත. ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ. පහශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගයේ හෙට පැවැත්වීමට සීලු කටයුතු සූදානම් කර තිබෙනවා. විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කරවන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දෙමව්පියන්ට දැනුම් දෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම පසුගිය පසුවනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. විභාගයේ අවසන් වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්ව ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා. ඒ විභාග කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ආපදා තත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට අවශ්‍ය සිළු සැකසුම් සකස් කර ඇති බව පෙන්වා දෙමින්,
2: ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2723ක් දෙවේනි පුරා ක්‍රියාත්මක කිරීමට සූදානම්ව තිබෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකයි. මේ විභාගය සඳහා දරුවන්ට ප්‍රවේශ පත්‍රයක් තනි තනිම නිකුත් කරන්නේ නැහැ. ඔවුන්ගේ විභාග අංක සහිත පැමිණීමේ අය පත්‍රය විභාග පැවැත්වීමේ කාලසටහන සමග විදුහල්පතිවරුන්ට මේ වන විට යොමු කරලා තිබෙන්නේ. ඒ අනුව දරුවන්ට අදාළ විභාග අංකයන් ඔවුන්ට ලබා දී තිබෙනවා. සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. පැය 1:15 කාලයක් තිබෙනවා. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15. පැයක කාලයක් තිබෙන පළවෙනි පත්‍රය සඳහා පිළිතුරු සපයන්න. ඒ වගේම තමයි මේ විභාගය සඳහා සියලුම අංශ සමග සම්බන්ධීකරණය කළ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය යන දෙකටම විභාගය ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ සැලසුම් සකස් කළා. මේ වන විට සියල්ල සූදානම් කළ තිබෙන්නේ. ඒ වගේම යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහාත් ආපදා කළමන කණ්ඩ මධ්‍යස්ථානය, ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය, ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු සියලුම ආයතන ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමත් කටයුතු දැන් සූදානම් කළ තිබෙන්නේ.
1: මේ අතර 2026 උසස් පෙළ විභාගයේ ලබන සඳුදා සිට ආරම්භ කෙරෙනවා. එය සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 2532 විභාගයේ පැවැත්වීමට සිළු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය ප්‍රකාශ කළා.
2: සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 326කුත්, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32කුත් දිවයින පුරා ක්‍රියාත්මක කරලා තිබෙනවා. මෙම විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 264,496ක් අයදුම් කළ තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම් කරුවන් 107,814ක් අයදුම් කළ තිබෙනවා. මුළු අයදුම් කරුවන් සංඛ්‍යාව 372,310ක්. විභාගය සඳහා සියලුම ආකාරයේ උපකාරක පන්ති පැවැත්වීම, විභාගය පිළිබඳ ප්‍රචාරණ කටයුතු, අනුමාන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා, ඒවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කිරීම අගෝස්තු මාස 4 දින මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරුම සහනම් කළ තිබෙනවා. එමෙන්ම මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන, විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි.
1: කල්පිටිය සිට කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්න ඇයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු කලාප විටින් විට රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම බඩකලපුවේ සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ හා මන්නාරම හරහා කල්පිටිය දක්වා මෙන්ම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළටෝ බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. එම මුහුදු ප්‍රදේශද විටින් විට රළවීමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් දීවර හා නාවික කටයුතුවලදී අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. නිරිතදිග මොසම මේවන විට සක්‍රිය වී තිබෙනවා. ඒ හේතුවෙන් බස්නාහිර සබරගමු පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කල් මහතා සඳහන් කළේ.
3: අද දිනේදී සබරගමු සහ බස්නාහිර පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම එම ප්‍රදේශවල ආසාද දිනේදී වරාකුලින් බරව පවතිනු ඇති. සබරගමු පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. වයඹ පළාතේ අද දිනේදී වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවත් පවතිනවා. උතුරු මැද සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදීත් බලාපොරොත්තු විය හැකි.
1: අත්තම ජාතික පිරිසිදු කිරීමේ දිනය රටපුරා ක්‍රියාත්මක කෙරුණා. ඒක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙසටයි. ත්‍රිවිධ හමුදාව පළාත් පාලන ආයතන මෙන්ම දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය කාර්යාලවල මැදිහත්වීමෙනුයි වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. සමාරම්භය අද සිදු වුණා. සෑම මාසයකම සෙනසුරාදා දිනයන්හි අත්තම ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට පොලිසිය සහ යුද හමුදාව සහභාගී වුණා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයවට පිරිසිදු කිරීමද සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ප්‍රජා සහභාගිත්වයේ තුලින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර හෙවත් අත්තම වැඩසටහන යටතේ නරහින් පිට ප්‍රදේශයේද පිරිසිදු කෙරුණා. ඉනියෝජ්‍ය මාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරාධිපති රයි කැලි බල්දසාර් මහත්මියද ඊට සහභාගී වුණා. නියෝජ්‍ය මාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.
4: අදින් ආරම්භ කරන අත්තම වැඩසටහන අද විතරක් සමදාන කටයුතු කරලා ඉවර කරන එකක් නෙවෙයි. ග්‍රාම සේවක වසම් මට්ටමින් දෛනිකව නඩත්තු වෙන විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි තීරණය කරා මේ වෙරළ තීරය පාවිච්චි කරලා පුළුවන් ද කියලා සංචාරකයන්ට ආකර්ෂණය වෙන පරිදි, එහෙම නැත්නම් ගමේ තරුණයන්ට යම් ආකර්ෂණයක් වෙන පරිදි ක්‍රීඩා කටයුත්තකට මේ වෙරළ යොදා ගන්න පුළුවන් ද කියලා. අන්න එහෙම ප්‍රයෝගීතාවයක් ඇති වුණොත් මෙවැනි කුණු කන්දක් එකතු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් තමයි අත්තම කියලා කියන්නේ. මේක අපි සමස්ත ලංකා පුරාම ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා.
1: වත්තල අත්තම වැඩසටහන ක්‍රියාත්මක වුණේ අමාත්‍ය ක්‍රිෂාන්ත ආභිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළා.
5: මේකේ ප්‍රධාන පරමාර්ථය තමයි රාජ්‍ය ආයතනත් ඖද්‍යෝගිකාංශයත් ප්‍රජා සහභාගීත්වයත් ඇතිව අපේ රට පිරිසිදු දේශයක් කරන්න, සතුටින් ඉන්න ජනතාවක් ඇතිකරන්න, ඒ සතුටට අවශ්‍ය වෙන පරිසරය නිර්මාණය කිරීමේ අරමුණ තමයි මේකේ තියෙන්නේ. වැඩසටහන මම බලාපොරොත්තු වෙන්නේ ජනතාව තුළ ආකල්පමය වර්ධනයක්. එහෙම ආකල්පෙන් වර්ධනයක් වුණේ නැත්නම් අපි කොච්චර සුද්ධ කළත් පුද්ගලෝ මේවා ජරාව බවට පත් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ටත් තියෙන වගවීම. ඒ හැම දෙනාම එකතු වෙලා අපි සහයෝගයෙන් සහජීවනයෙන් ලස්සන රටක් නිර්මාණය කිරීම තමයි අපි කරන්නේ.
1: ගම්පහ මැදගම ග්‍රාම සේවා වසමේදී පිරිසිදු කිරීම සිදු කරුණා. එනියෝජ්‍ය මාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාද ඊට සහභාගී වුණා. මහින්ද ජයසිංහ මහතා එහිදී අදහස් පළ කළා.
6: රට පුරාම අත්තම නමින් අලුත් වැඩසටහනක් අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම අපේ රට පිරිසිදු කරන්න, අනිත් පැත්තෙන් අලංකාර කරන්න මේ අරමුණු කරගෙන තමයි මේ වැඩසටහන දියත් වෙන්නේ. අද අගෝස්තු 8 ආරම්භ වන මේ වැඩසටහන සැප්තැම්බර් මාසයේ සිට සෑම මාසකම අවසන් සෙනසුරාදා උදෑසන 8 සිට 12 දක්වා කාල සීමාව තුළ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාව සහභාගී වෙන ස්වේච්ඡා කාර්යභාරයක්. අපි මේ වෙලාවේ මුළු රටේම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා අපි එකතු වෙලා මේ රට ලස්සන කරමු, අපි එකතු වෙලා මේ රට අපි අනාගත පරපුරට සුන්දර ලස්සන පරිසරයක් සහිත රටක් බවට පරිවර්තනය කරමු, ඒ වෙනුවෙන් මුළු රටේම ජනතාවට වැල් බැඳගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
1: පානුර ප්‍රදේශයේ පැවති අත්තම වැඩසටහන පැවැත්ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ සහභාගීත්වයෙන්.
7: අත්තම කියන නමේ මේ ජාතික පවිත්‍රතා දින වැඩසටහන අද සිට නිල වශයෙන් ආරම්භ කෙරේ. හැම ග්‍රාම නිලධාරී වසමකම මේ පිරිසිදු කිරීමේ ක්‍රමවේදය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මේක ශ්‍රමදානය කියලා තමයි හඳුන්වන්නේ. තමන්ගේ ජීවත් වන වටාපිටාව පිරිසිදු කර ගැනීමේ වගකීම යුතුකම තමන්ම හදවතින් තේරුම් අරගෙන ස්වේච්ඡාවෙන් වැඩිහිටියෝ වැඩිහිටි පරම්පරාව විදිහට ආදර්ශයක් දෙමින් තරුණ පරම්පරාව සමාජයේ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාවය සහ උවමනාව තමගේ යුතුකම තේරුම් ගෙන ඒකට දායක වෙමින් මං හිතනවා ගමක් ඇතුලේ වසමක් ඇතුලේ හැම ජන කොට්ටාශයක්ම නියෝජනය කරමින් හැමෝටම ස්විච්චාවෙන් හදවති මේ පවිත්‍රතා දින වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා.
1: ලංකා සතුස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල යලි අඩු කර තිබෙනවා. භාණ්ඩ 10ක මිල මෙලෙස නැවත අඩු කිරීමටයි සතුස පියවරගෙන තිබෙන්නේ. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත ලංකා සතුස මෙම පියවරගෙන තිබෙනවා. ඒ අනුව සුදු ලුණු කිලෝග්‍රෑම් එකක් මිල රුපියල් 50කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 649ක්, ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224ක් දක්වා රුපියල් 35කින් අඩු කර තිබෙනවා. අර්ථාපල් කිලෝග්‍රෑම් එකක් අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 329. එහි නව මිල රුපියල් 239ක්. රටකජු කිලෝග්‍රෑම් එකක මිලද රුපියල් 10කින් අඩු කෙරුණා. නව මිල රුපියල් 869ක්. සුදුකිකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 187ක් දක්වා රුපියල් 9කින් අඩු කර තිබෙනවා. මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 844ක්. රතු කෙකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 169ක් දක්වා රුපියල් 4කින් අඩු කෙරුණා. දේශීය සුදු නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් අඩු කර ඇත්තේ රුපියල් 2කින්. එහි නව මිල රුපියල් 197ක්. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 327ක් දක්වා රුපියල් 2කින් අඩු කෙරුණා. උඳු කිලෝග්‍රෑම් එකක් අඩු කර ඇත්තේ රුපියලකින්. එහි නව මිල රුපියල් 864ක්. සතුස නැවත අඩු කළ මිලකනන් අද සිට ක්‍රියාත්මක වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා ප්‍රකාශ කළා. සිදු කර ඇත්තේ ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්ධන මිල ගැලපීම තුළින් වැටුප යම් වැඩිවීමක් සිදු ඇති බව නිශාන්ත ජයවිර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිවීමක් හෝ ඉන්ධන දීමනාවේ වැඩිවීමක් සිදු වී නැහැ. වර්තමාන ඉන්ධන මිලට මුදල ගැලපීම නිසා දීමනාව ඉහළ ගොස් තිබෙනවා. රජයේ ඉන්ධන මිල වැඩි කළ පසුයි වැඩි වූ මිලට ඉන්ධන දීමන ලබ රජයේ ඉන්ධන මිල වැඩි කළ පසුයි වැඩි වූ මිලට ඉන්ධන දීමනාව ලබන නිලධාරීන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන මිල ගැලපීමක් සිදු කර නැහැ. එවැනි පසුබිමක මාස කිහිපයකින් පසු ජුලි මාසයේදී නැවත පවතින මිලට ඉන්ධන දීමනාව ලබා දීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවිර මහතා ප්‍රකාශ කළේ.
8: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කළා නැහැ. නමුත් රජයේ විසින් ඉන්ධන දීමනාවක් හිමි රජයේ නිලධාරීන්ට, දායක නිලධාරීන් ඉන්නවා, ඉන්ධන දීමනාව හිමි නිලධාරීන්ට මාසිකට ලැබිය යුතු ඉන්ධන ලීටර් ප්‍රමාණය 90 ලබා දෙන මුදලක් තියෙනවා. ප්‍රවාහන දීමනාවක් තියෙනවා. අන්න ඒ දීමනාව පහුගිය වකවානුවේදී රට මුහුණ දීපු ආර්ථික අර්බුදයේ හින්දා මේ යුද්ධ මැද පෙරදිගේ යුද්ධයත් එක්ක රජයේ විසින් තීරණයක් ගන්න තිබුණා වර්තමාන මිලට ගලපන්නේ නැහැ කියලා. නමුත් මෑතදී රජයේ විසින් ආයෙ තීරණයක් ගත්ත යම් ආර්ථික තත්ත්වයේ යම් යහපත් තත්ත්වයකට පත්වීමත් එක්ක අර වර්තමාන මිලට ඒ ඉන්ධන දීමනාව ගලපනවා කියලා. ඒක හින්දා සියලුම ඒ ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩිවීමක් ලැබිලා තියෙනවා ඒ ඉන්ධන දීමනාව ගැලපීම නිසා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩි වෙලා ඇති. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. ඊටත් අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් pay tax අඩු ගන්න නැද්ද කියලා. ඒ ඉන්ධන දීමනාව හිමි සියලුම නිලධාරීන්ට ඒ ලැබෙන ඉන්ධන දීමනාවෙන් 100% පහක ප්‍රමාණයක් බද්දට යටත් කරනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අදාළයි. ඒතකොට කිසිවෙකුට ඒක නිදහස් කළා නැහැ.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවස මහතාට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ සාගර කාර්යවස මහතා පොලිස් ප්‍රතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් පැමිණිල්ල සිදු කිරීමෙන් පසු ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අනුශාසක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමීන් වහන්සේ මාතීට අදහස් පළ කළා.
9: පොලිස්පතිවරයාට මහමග මැරුම් කණ්ඩ වෙයි කියලා කියන එක අපි දකින්නේ පොලිස්පතිවරයාට විරුද්ධව කරපු තර්ජනයක් ඇරියට. මේක මරණ තර්ජනයක්. සාගර කාර්යවස මාධ්‍ය ඉස්සරහා එහෙම කියනකොට සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඇතුළත් මේ කාරණේ ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි දකිනවා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ගංජා, කුඩු, අයිස් වගේ මද්‍රව්‍ය මර්ධනයට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙනකොට රටේ විශාල පිරිසක් කුලප්පු වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. එතකොට මේ කලබලයේ එක්තරා ප්‍රකාශයක්ද මේ සාගර කාර්යවසන්ගේ ප්‍රකාශය කියන එක අපිට සැකයක් තියෙනවා. ඒ නිසා පාතාලයේ මර්ධනය වෙනකොට, කුඩු මර්ධනය වෙනකොට, නොයෙකුත් දූෂණ අක්‍රමිකතා මර්ධනය වෙනකොට ඒකට එරෙහිව සාගර කාර්ය වසන් කරන ප්‍රකාශයකට එරෙහිව කරන ප්‍රකාශයක්ද කියන එකයි අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කර නැත්නම් බලධරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සාගර කාර්ය වසන්ගේ ප්‍රකාශයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. කුමක්ද ඔහුට ඒ පොලිස්පතිවරයා සම්බන්ධ කරපු ප්‍රකාශයට තියෙන පදනම කියන එක පිළිබඳ නිසි විධිමත් පරීක්ෂණයක් කරන්න කියන එක අපි මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා. නාමල් රාජවක්ස පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රකාශයක් කරනවා මේ හා සමාන වෙච්ච. එතකොට ඒකටම සමගාමීව සාගර කාර්ය වසන් එළියට අවිල්ල මේ ප්‍රකාශය කරනවා. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උවමනාවද එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවබෝධයෙන්ද මේ ප්‍රකාශය කරන්න කියන එක පිළිබඳව අපිට බරපතල ගැටලුවක් තියෙනවා.
1: පසුගිය 23 වනදා වත්තල සාදේක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 26ක 35ක සහ 36ක ජින්තුපිටියේ මාතලේ හා කඩුවිල ප්‍රදේශවල පදිංචිකරුවන්. එක් අයෙකු මෝටරරථයේ පැදවූ පුද්ගලයා බවත් අනෙත් සැකකරු වෙඩිකරු බවත් 3 වෙනි පුද්ගලයා අපරාධකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා බවත් හඳුනාගෙන තිබෙනවා. වත්තල කරදියාන පල්ලියවත්ත පාර ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුටයි වෙඩි ප්‍රහාර එල්ල වුණේ. මෝටරරථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කළා. පොලිස් විශේෂකාර බලකායේද සහයතිව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් 3 දෙනා අතරංගුරගත් බවයි පොලිසිය සඳහන් කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති දුරේට උසස් කර තිබෙනවා. ඔහු නියෝජ්‍ය පොලිස්පති දුරේට උසස් කිරීම සඳහා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරිය පසුගියදා නියෝග කර තිබුණා. ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත එම නියෝගය දෙනුම් දී තිබෙනවා. එයනුවයි අගෝස්තු 25 වනදා සිට ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති දුරේට උසස් කිරීමට නිර්දේශ කර ඇත්තේ. ඒ මහතා වැඩතහනමකට ලක් වූ දින සිට මේ දක්වා අහිමි වූ සීලු හිඟවැටුපා දීමනා ගෙවිය යුතු බවටත් නිර්දේශ කෙරුණා. 2020 වසරේ ජූලි මාසයේදී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත වයි සිටියේ. පසුව අභියාචනාධිකරණයේ ශානි අබේසේකර මහතාව අපමත මුදා හැරියා. 2024 වසරේ ඔහු යළි සේවයේ පිහිටුවීමටයි කටයුතු කරේ. ඉන්පසු ශානි අභිසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසට පත් කෙරුණා. රාජ්‍ය මූල්‍ය තත්ත්වයට ඇතිවන බලපෑම් සැලකිල්ලටගෙන වැටුපා විශ්‍රාම වැටුප් කොමිසම කටයුතු කරන බව එහි සභාපති අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ ස්වාධීන රූපවාහිනියේ වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක් වෙමින්
10: ප්‍රධාන අපේ නිර්ණායකයක් විදිහට තියෙන රාජ්‍ය මුල්‍ය තත්ත්වයට ඇතිවන බලපෑම. ඒක සැලකිල්ලට අරගෙන තමයි අපි හැමතිස්සෙම වැඩ කටයුතු කරගෙන අපිට ඕන විදිහට අපි තීරණ අරගෙන වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව මේක පැහැදිලිව දක්වලා තියෙනවා රාජ්‍ය අයවැලිය කෙනෙක් මේක නිසා ඇතිවන බලපෑම තක්සේරු කරන්න කියලා. ඒ නිසා අපි විශාල බරක් මහ ජනතාවට දාලා ඒක වෙන තැනකින් ටැක්ස් කරගන්නවා නම් ඒක ඇත්තටම අර්ථ ශූන්‍යයි වගේ එකක්. ඒතර අපි එහෙම යන්නේ නැතුව අපි බලන්න යන්නේ මහ ජනතාවට අවම අපහසුතාවයක් ඇති වෙන පරිදි සහ මේ ගැටලුව විසඳන්න. කාලයක් වෙන් කරලා තිනවා වර්ෂයේ කාලයක් ඇතුළත විසඳන්න කියලා.
1: රාජ්‍ය නිලධාරීන්ගේ වැටුපා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සමාජික කේ සරත්ලාල් පෙරේරා මහතාද වීකෙන්ඩ් ප්‍රෙස් වැඩසටහනට එක්වෙමින් අදහස් පළ කළා.
11: මෙතෙක් ඉතිහාසයේ විශ්‍රාමිකයන්ගේ විෂමතා පිළිබඳව ගැටලු පිළිබඳව විමසීමක් කරන්න එක පළවෙනි වතාවක් තමයි විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කරන්නේ. ඒතර මේ කොමිෂන් සභාවේ ගැසට් එකේ ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. ඔව් ප්‍රධාන කරුණු හතර තමයි එකක් රජයේ සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ ඇති වෙලා තියෙන වැටුප් විෂමතාවල් වලට විසඳුමක් දෙන්න. අන්න ඒකට තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද රාජ්‍ය සේවයේ කාර්යක්ෂමභාවය පවත්වාගෙන යන්නේ. ඒ වගේම මේ තීන්දුව තීරණ ගන්නකොට රජයේ මුදල් තත්ත්වය මුල්‍ය කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වෘත්තීය භාවය දියුණු කරන්න මේකේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ වගේම අර පසුගිය ඉතිහාසයේ ඇති කරලා වැටුප් කොමිෂන් සභාවලිනුත් විෂමතා ඇති කරලා තියෙනවා. විවිධ ආණ්ඩු රටපාලනය කරලා තියෙනවා. එතකොට පසුගිය අවුරුද්දේ ඇති කරලා තියෙන විෂමතා අවුරුදු 30 අවුරුදු 8 10 15 වහම විෂමතා ගොඩක් තියෙනවා. ඒවා සැලකිල්ලට අරගෙන තමයි මේ කොමිෂන් සභාව පත් කරේ විසඳුම් දෙන්න කියලා.
1: නීති විරෝධීව මෙරටට රැගෙන ආරුපියල් 160,000 වටින විදෙස් දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තුරුපලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබයි සිට පැමිණි පුද්ගලයෙකු ගමන් බලු දෙකක සංගවාගෙන දුම්වැටි තොගය මෙරටට රැගෙන විත් ඇති බවයි රේගුව පවසන්නේ. කටනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දුම්වැටි තොගේ පිටතට රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී වැටලීම සිදු කෙරුණා. සැකකරු පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා. ඔහු ලබන 19 වෙනිදා මේගමූ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පානදුර ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් සහ ඇගේ පුත්‍රයා අතරංගුටගෙන තිබෙනවා. නිවසට පැමිණෙන පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි අයුරින් CCTV කැමරා සවිකර ඔවුන් මෙම වංචාව සිදු කර ඇති බවයි පරීක්ෂණවලින් හෙළිවුණේ. කළුතර පොලිස් නිල සුනකාංශී සහය ඇතිව මෙම වැටලීම සිදු කෙරුණා. ගිනියවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට තායිලන්ත රජයේ අවධානය යොමු තිබෙනවා. පාසල් සිසුවෙකු පුද්ගලයින් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි නීති සංශෝධනය කිරීම කෙරෙහි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුනේ. ඒ අනුව පොදු ස්ථානවල ගිනියවි රැගෙන යාම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරක්ෂක අංශ සමාජිකයින්ට පමණක් අවියායුධ භාවිත කිරීමට හැකිවන ලෙස නීති සංශෝධනය කිරීමට නියමිත බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7:30ටයි තරගය ආරම්භ වන්නේ. ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගෝල් ගැලන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුසුකම් ලැබුවා. තරගාවලිය මුහුණ දුන් තරග 8-5 ජයග්‍රහණය කර ප්‍රසන්න ලකුණු 11ක් ලබා ගනිමින් ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම පෙරමුණේ පසුවනවා. තරග 8-5 ජයග්‍රහණය කළද ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම හේතුවෙන් ගෝල් ගැලන්ස් කණ්ඩායම පත්ව ඇත්තේ දෙවන ස්ථානයටයි. කෙසේ වෙතත් අද තරගය දෙපිලටම විවෘතනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කළේ. LPL තරගාවලියේ සමාප්ති උත්සවය සවස 6:30ටයි ආරම්භ වීමට නියමිත. එහිදී ජනප්‍රිය ගායක ගායිකාවන් කිහිප දෙනෙක්ද එක්වන බවයි LPL තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩම්බල මහතා සඳහන් කළේ.
12: ඔව් අද අපි සියලු දේම සූදානම් කරලා තියෙන්නේ. සියලුම දොරටු අපි විවෘත කරනවා,

0: අපි ප්‍රෝසින් සර්මිනේක පටන් ගන්නවා. ඒකේ අපි ලංකාවේ ඉන්න තාම උසස්කනේ ආටිස්ට්ල 3 දෙනා 4 දෙනෙක් එනවා. ඒකම පස්සෙක 4 පටන් ගන්නවා. පස්සෙකින් පස්සේ කාටි වාසි අපි 7ට ගන්න. ඊට පස්සේ 7:30 තරගය පවත්වනවා. මම හිතන්නේ තාමත් හොඳ තරගයක් පැවැත්වේ කියලා මම විශ්වාස කරනවා. ලක්කන්ද ප්‍රවෘත්ති යලින් සිරස්තල
1: ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට සියල්ල සූදානම්. මුහුද රළු වෙයි, දීවර හා නාවික ප්‍රජාවට තව දුරටත් අනතුරු ඇඟවීම්. රටම පිරිසිදු කරන අත්තම රට පුරා සාගර ටෙරෙහිව භික්ෂු පෙරමුණෙන් පැමිණිලා. වත්තල ඝාතනීය සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට. තායිලන්තය ගිනියවි නීති සංශෝධනය කරයි. LPL අවසන් මහා තරඟය අද රාත්‍රියේ
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: Then be the change විශේෂාංකය.
3: Be the change, වෙනස ඔබ වෙන්න.
4: නිරන්තරයෙන්ම මෙහෙදුම් සලුවකින් වැසී පවතින හෝටන් තැන්න යනු සභාධර්මයා විසින් මනුෂ්‍ය වර්ගයා වෙත පිරිනමන ලද අපූර්තම දායාදයක්. මුහුදු මට්ටමේ සිට මීටර 2100කට වඩා ඉහළින් පිහිටීමේ ජාතික උද්‍යානය හුදෙක් තවත් එක් සංචාර ගමනාන්තයක් නොව මිහිපිට දෙව්ලොවක අසිරිය කැඳවන ජෛව විවිධත්වයෙන් යුතු අමිල සම්පතක්. හෝටන් තැන්නට පය තබන ඕනෑම අයකුට මුලින්ම දැනෙන්නේ ගත සිත සිසිලින් සනසෙන මද පවනත් තන බිම් සිප ගනිමින් ඇදී යන ගනමිහිඳුම් පටලයන්. මේ අසිරිමත් භූමියේ ඇති සුවිශේෂ වූ සංකේතයක් වන්නේ ලෝකාන්තයයි. මීටර 800කට වඩා තිරස් අතර විහිදෙන මහා ප්‍රපාතින් පහළ බලන විට මැවෙන දසුන වචනින් විස්තර කළ නොහැකි. ඒ තරම් චමත්කාර ජනකයි. එමෙන්ම රිදීද හරක් මෙන් ඇද හැලෙන බ්‍රේක සැල්ල සහ හෝටන් තැන්න හරහා නිසලව ගලා යන බෙලිහුල්ලොය ඇතුළු දියදහරා මේ පරිසර පද්ධතියට එක් කරන්නේ අපූරු ජීවියක්. හෝටන් තැන්න යනු හොදෙක් නැරඹිය යුතු තැනක් නොව වෙදගත යුතු අත්දැකීමක්. යුනිස්කෝ ලෝකරුමය දෙවන මේ පාරිසරික පද්ධතිය ඒ උපරිම සුන්දරත්වයෙන් යුතුව මතු පරපුර උදෙසාරක ගැනීම වෙනුවෙන් අද පරිසරවේදීන් හඬ නගන්නට පටන්ගෙන තිබෙනවා. ලෝකාන්තයේ පිවිසීම හා හෝටන් තැන්න ජාතික උද්‍යාන වනජීවී කලාපය ආරම්භ වන්නේ ඒ ප්‍රධාන පිවිසුම සමගයි. හෙට්ටිපොළ දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන පිවිසුම දක්වා කිලෝමීටර 6ක පමණ දුරක් අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. හෝටන් තැන්නින් අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිතන්නට මෙන්ම වෙනස් කරන්නට බොහෝ දේ තිබෙනවා. හෝටන් තැන්නේ සංරක්ෂණ සැලසුම ක්‍රියාත්මක විය යුත්තේ හුදු පරිපාලන සීමා නීති රීති මත නොව පාරිසරික සීමා මත බව විද්වතුන්ගේ මතයයි. වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් නිසා හෝටන් තැන්නට සිදුවන හානිය විශාලයි. මේ මාර්ගයේ මත්පැන් භාවිතය අධික ශබ්දයෙන් සංගීත වාදනය කිරීම මෙන්ම නිරන්තරයෙන් කසල බැහැර කිරීම සිදුවනවා. මේ නිසා වනජීවීන්ගේ ස්වභාවික හැසිරීම වලට බාධා ඇති වෙනවා. මේ සංවේදී කලාපය රැකගත හැක්කේ පාලන සීමා යළි නිසි පරිදි ප්‍රතිසංවිධානය කිරීමෙන් පමණයි.
3: Be the change, වෙනස ඔබ වෙන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලකන සත්‍යන්තය හගනින වෙලාව දවල් 12:28යි.

සතියක ලක්හඩ. දවල් 12:31 වෙලාව ලන්ච් ටයිම් එක තමයි ඉතින් මේ පටන් අරගෙන තියෙන්නේ නේද? ඉතින් මේ වෙලාවේ පොඩ්ඩක් මොකද්ද ඩාන්ස් කරන ගමන් වගේ සින්දුවක් අහන්න තිබුණා නම් නියමයි නේ. මම යනකම් මේ වගේ සින්දු ටිකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් විදිහටම ලක්කඳ අහගෙන ඉන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම දැන් මා වාදරෙන් අහගෙන ඉන්න කට්ටියක් එකතු කරගන්න ඕනි. එකතු කරගන්න කලින් මම යනවා චැට් එක පැත්තට යමු. අපි 07:03 93.7 නම්බර එක විවෘතයි. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න අලව්ව පැත්තෙන් උපාලිටම මැසේජ් එකක් දාලා තියෙන එයා කියනවා එයාලගේ ෂොප් එකේ අධිපති තුමිය පත්මිනි, ඒ වගේම අධිපති තුමා උදේ කුමාර, වසන්ත, සමන්, අතුල, සමිත, නිලන්ති, අතුල ලකනහන හැමෝමත් එකතු කරගන්න කියලා කියන. ඕකේ. ඒත් එක්කම ගයන් ඉන්නවා බිබිලෙන් දැන් අපි වහගෙන සිසිලින් එක තමයි ඉන්නේ කියලා කියනවා. රොෂාන් ඉන්නවා, යාවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. ඔන්න මම ওই කට්ටියවත් එකතු කරගන්නවා. ඒත් එක්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මම සෙව්වන්දි, අම්මා ලක්මාලී, තාත්තා කුමාර, කට්ටිය රත්නපුරෙන් දැන් තමයි අපි වහගෙන ඉන්නේ කියලා කියනවා. ওই කට්ටිය වහගෙන ඉන්න ගමන් ටග් ගාලා අපේ වෙලාව බලන්නත් ඕනි. වෙලාව බලලා අපි ආයෙ චුට්ටක් කතා කරමු. 12:32 ඉලක්ක දාගෙන ඉන්න වෙලාව.

හරියට එක මම අපිට මැසේජ් කරපු තවත් කට්ටිය ඉන්නෝ ඒ කට්ටියවත් මතක් කරන්න ඕනි. කවුද මේ? චමිලව මම මතක් කරා. ඒත් එක්කම හායි සදුනංගේ කොහමද? ආගේ වොයිස් එක මාර ස්වීට් කියලා කියනවා. Thank you. අපිට අබලින් සරත් අයියා. ඔන්න මම ආවත් මතක් කරනවා ලෙගසින්දුවට. ඒත් එක්කම කලතර පැත්තට යනකොට අපි වහගෙන ඉන්නවා කියලා කියනවා. ප්‍රෝග්‍රෑම් එක අහනවා කියලා කියනවා. Thank you so much. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලාත් කියනවා. අසිත කවුද? ගෙදරින් අම්මා. එතකොට මැසේජ් එක දාලා තියෙන කෙනා අසිත. ඒ වගේම අයියායි අක්කායි හැමෝම එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා තමයි කියන්නේ. ඔය කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. Good afternoon Tushare Chamota. ඒ වගේම මෙලන්ත දමනුපලෙන් තමයි අපි අහගෙන ඉන්නා කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඔන්න ඔය කට්ටියවත් එකතු කරගන්න වෙයි. එක්කම රක්කවන පැත්තට යනකොට ගුණසේකර අපි අහගෙන ඉන්නවා කියලා කියනවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ඔන්න අද තමයි ෆස්ට් ටයිම් අපෙන් සින්දුවක් ඉල්ලන්නේ කියලා තමයි කියන්නේ. මාවයි ඒ වගේම යාගේ දුවල දෙන්න සහනී දුලංජලි ඒ වගේම පුතා මාදව බෑන නාලක මෙන්න මේ කට්ටිය තමයි එකතු කරන් සින්දුවක් අහන්න ඕනි කියලා කියන්නේ. අපි එහෙනම් ලස්සන සින්දුවක් අහන්නයි හදන්නේ. සින්දු දෙකේ පොඩි රීමේක් එකක්. හරිද? මේක අහලා අපි කතා කරමු. දවල් එක වෙනකන් රවින්දයි නෝ මේ පැත්තෙන්. එකට කලින් මේ පැත්තට මැසේජ් එකක් දාන්න. 0703 93 5 93 7.

0: දවල් දොළහයි විනාඩි 41යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑ. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනෑ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා මිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි ක්‍රීඩා මිටිය. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937 සමාජ ගවේෂණය
1: ලොවක් සනසන ඔබ

0: නොමියන හඩ
1: ආතරජෝති
0: ඉරිදා රාත්‍රී හතට හිමාලික්ක ජෝති රාත්‍රිය.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ දෙන්නේ මානාතිකයි. ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
1: ඔකෙන්ද බයික් එක යන්න බෑනේ. බයික් එක මෙතන තියලා ට්‍රිවිල් එක යන්න.
2: ඒ පානේ මං අර හින්දි ෆිල්ම්ස්ල වගේ අහලා ඉඳගෙන යන්න.
1: මේකෙන් ඔය කකුල් දෙක වාගෙන. නැත්තම් ඕක බලාගෙන ගිහිල්ල ඉවරලා පාර යන මිනිස්සු
0: හැප්පෙනවා. අසන්දිමිත.
3: වා සුරජ් ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තා ගෙන් අයින් වෙයි යශෝ.
4: ඔව් යශෝ. ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි. නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
0: ටේක්යා සුරැකෙනු මගතොට.
1: සතියක ලක්හඩැ.

12 විනාඩි 52යි වෙලාව. එහෙනම් ඉතින් මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ නේද? අපි ඉතින් හම්බුණා නම් අපි ඉතින් සමුගන්නම පෙනේ. දැන් ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි ආදරෙන් අදත් මාව වහගෙන හිටියට. යන කලින් ස්පෙෂල් කෙනෙකු මතක් කරන්න ඕනි. ශවි ඔන්න මම ඔයාව මතක් කරන ගොඩක් ආදරෙන් අපේ අන්තිම සොන්ග් එකට. ඉතින් ආවත් එකතු කරගෙන මං එහෙනම් මේ පැත්තෙන් යනවා. ආයෙත් එනවා හෙට උදේ 10ට මියුසික් ගරාජ් එක. මාව වහන්න අමතක කරන්න එපා. ඉතින් අද සුපුරුදු වෙලාවක නුපුරුදු වෙලාවට ආවට මාව ආදරෙන් බාරගත්තට බොහොම ස්තුතියි. ආදරෙන් මැසේජ් කරාට කෝල් කරාට මේ හැම දෙයකටම thank you so much. ආයෙත් අපි හම්බ වෙනවා හෙට උදේ 10ට මියුසික් ගරාජ් එක ලක්කාවේ හිට්ම සින්දුත් එක්ක. රවින්දා යනවා කියලා පොරොන්දු වෙනවා. ආදරේ කරන අය දෙන පොරොන්දු කඩේ කරන්න ඈනේ. ගෙන් එන්නම් ආදරේ මං රවින්දා. බයි. දැන් 5 විනාඩි 53යි. ලැකන දිගටම අහගෙන ඉන්නවා.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:01
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්

0: ලක්හන ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රත්මලාන ගුණකෝවිල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකින් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කඩු කිනිසි කෙටේරි අත්බෝම්බයක් සහ මුදල් තොගයක්ද සමගින් මෙම සැකකරුවන් රත්මලාන කුඩුවංචි නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයින් පවටයි අනාවරණය වී තිබෙන්නේ. නිවසේ තිබී ජංගම දුරකථන අටක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මද්‍රව්‍ය මිලිග්‍රෑම් දහසක් සමග රත්මලාන ප්‍රදේශයේදී අතරංගුටගත් සැකකරුවකුගෙන් ලැබුණු තොරතුරු මතයි මෙම නිවස පරීක්ෂා කර තිබෙන්නේ. ගල්කිස්ස මුලස්ථාන පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරන්නේ. ඉරානය සමග පවතින යුද්ධයේ නිවත්වීම සඳහා මාර්ගයක් සොයාගත යුතු බවට ඇමරිකා හමුදාවේ ඉහළම නිලධාරියා වන ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් ඩෑන් කේන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත පෞද්ගලිකව පෙන්වා දී ඇති බව වාර්තා වනවා. CNN ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළේ පසුගිය සති කිහිපය තුළ ජෙනරාල් කේන් ඉරානයට රෙහි ඇමරිකා හමුදා ක්‍රියාමාර්ග තව දුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් හා අවදානම් පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි. ගුවන් ප්‍රහාර පමණක් යොදා ගැනීමෙන් ඇමරිකාවේ අරමුණු සම්පූර්ණයෙන් ඉටුකර ගැනීම අපහසු විය හැකි බවද ඔහු සඳහන් කළා. යුද්ධය තවදුරටත් උත්සන්න කිරීම ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ඇති කළ හැකි බවයි ජෙනරාල් ඩෑන් කේන් පෙන්වා දී තිබෙන්නේ. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: වෙලාව පසුරු එකයි විනාඩි 3යි.

රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ජී.

වාසනාවන්ත සුබ දහවලක් වෙන්න ඕනේ හැම දිනාටම. මේ වෙලාව ප්‍රාසංගික වේදිකාවේ රසය බෙදා හදාගන්න සූදානම් වෙන වෙලාව. වැඩබිමේ ගොවිපොලේ මගතොටේ නිවහනේ නිදහසේ රසවිඳින ප්‍රාසංගික අත්දැකීම ඔබට තිළන කරන්න සූදානම් වෙනකොට සෑම සියලු දෙනාම බලාපොරොත්තු සහගත වෙනවා. හොඳ අත්පල සම්නාදයක් දෙන්න කියනවා වෙනුවට අපේ ආරාධනය වෙන්නේ 0743935937 WhatsApp මැසේජ් එකක් දාන්න. ඒ මැසේජ් එක දාද්දී ඔබේ ආයතනයේ නම නෙමෙයි, ඔයාගේ නම මට ගොඩක් වටිනවා. ඒ නිසා ඔයාගේ නමින් මැසේජ් එක දාන්න අමතක කරන්න එපා කියන පණිවිඩයත් එක්ක ප්‍රසංග වේදිකාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. රසය නොනසා හැමදාමත් ප්‍රාසංගික අත්දැකීම ඔබට තිළන කළා නම් ලක්කඳ ගී රශ්මි වගේ පුරා දශක දෙකකට ආසන්න කාලයක් තුල හෙළ කලාකිතේ ප්‍රවීණතම කලාකරුවන් වේදිකාවට එකතු වෙද්දී ඒ එකතු වුණු රසය සප්තස්වරේ නාද රටා ඔබේ දසවනට සමීප කළේ ප්‍රමිතිකරණයෙන් යුතුවයි. ඒ ප්‍රමිතිය සොයාගෙන යද්දී WP රෝහණවත් ආදරයෙන් මතක් කළ අපි ප්‍රසංග වේදිකාවට සූදානම් වෙනවා මීළඟට අවස්ථාව උදා කරගන්න ප්‍රසංගයේ ආරම්භය සටහන් කරන්න. එහෙමනම් ලස්සන සුන්දර ප්‍රසංගය ආරම්භ කරනවා ඔබත් එක්ක එකතුව මම නලින් විරාජ්. ලස්සන ප්‍රසංගයට එකතු වෙමු හැමෝම 0743935937 මැසේජ් එකක් දාලා.

0: රඩියෝ ITN
1: වෙලාව පස්සුරු එකයි විනාඩි විසි දෙකයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටියටේ එල්බී තන නිධානය ලොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
3: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතකයෙන් පිතුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
4: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
3: ක්‍රිමිරාජ සුවසනැව.
4: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනැවට එක්වන්න. සාදර අනුග්‍රහය.
5: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැම සියලු දෙනාම එකතු නම් වෙන වෙලාව 0935937 මැසේජ් එකක් දාලා මේ වෙලාව වෙනකොට නලින් අයියේ වැඩේ පටන් ගන්න නැද්ද අපිව කියන්නේ නැද්ද කියලා අහනවා. ඒ වගේම

ප්‍රසංගි රසවත් බව ලියලා තියෙන ගොඩාක් වරේ තන්ත්‍රිය මම යනවා ජීවන් ඒ වගේම සුරංග ජිංගල් රුක්මාල් ඩේමියන් ඒ වගේම නුවන් ඉන්නෝ නිරෝ ඉන්නෝ ක්ලෙමන් රවි ඉසුරු ප්‍රියන් කුමාර් ඉන්නවා සසවින් කියන්නේ දැන් භාෂාවට විවිධ වචන එකතු වෙනවානේ එක්තරා විදිහක් තමයි නලින් මහත්තයෝ ඔයාගේ වැඩේ එල එයා තමයි එහෙම කියන්නේ අපිට සින්දුවක් ඕනේ රයිට් මීගොඩින් විලාසා ගාමන්ට් එකේ කට්ටිය ඒගොල්ලෝ මගේ යාළුවෝ රුවණී ඉන්නවා මල්ලිකා චමිලා ප්‍රේම ඉන්නවා ඒ ප්‍රේම කියලා කියන්නේ ටිකක් ඔය ලොකුවට හිටියට ප්‍රේමගේ හිත හරි හොඳයි ලක්මාලි ඉන්නවා චම්බි ඉන්නවා රංජිත් ඉන්නවා ඔයා චන්දිම

ලක්කනට ජයවේවා. සිංදුවක් ඕන. දුව කවුද? මෙත් නදී මහවා. එහෙම කියාගෙන තමයි ඉන්නේ නැත්තේ. දොළංගස් ලන්දේ ඉඳලා

ඇරිවුණොත් පොඩි වෙලාවක් හරි නුන් අහල වෙනවා. ගොඩක්නවා ඉතින් ජීවස් ඉන්නවා, ෆරීඩ ඉන්නවා, දීප්ති සිල්වා, ඉන්ඩයස් නිරෝ, ගයානි සිල්වා, චන්ද්‍රානි මාරසිංහ, රොසත් ගමගේ ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් අද දවසේදී ඔක්කොටම ආශිර්වාද කා වුණත් කවුරුද රයිට් සින්දු ටිකක් තමයි ඉල්ලන්නේ නේ. නිතු ඉන්නවා.

ඒ පොදුනාට මේ කොල්ල ඉන්න ප්‍රයිම් රෝස් ගාඩන එකගේ ප්‍රදීප් කුමාර කෙලෙකවම ලස්සන හිනාවක් තියෙන කොල්ලෙක්. කුටික ගොඩක් ආදරෙයි කොල්ලන්ට විතරක් නෙමේ කාටත් මේ සිනහව පොදුයි. හැබැයි හැමෝටම හිනාව දෙන්න බෑ. මෙයා ඉන්න ඉතින් ඕන වෙලාවක හිනාවෙලා ඉන්න මල්ලි ප්‍රදීප් කුමාර හොන ආදරණීය මිත්‍රයා. ඉතින් යාවත් මතක් කරනවා ලස්සනට වැඩේ කරනවා නම් දෙන්න බලන්න අපිට ලස්සන සින්දු ටිකක් කියලා තමයි කියන්නේ.

0: අන්න කිව්වට පුංචි නෑ දැන් ලොකුයි ගොඩක් වැඩි හිටියෙක් ඒ නිසා යාගේ පෞලි සියලු දෙනා ආදරෙන් මතක් කරනවා සුබ දහවලක් වෙන්න ඕනේ බර්දානි නතාලි නොසෙනාරයින් දුමින්දිනෝ සයුරි ෂෙනල් මිරෝන් රයිට් මට ඕඩි වෙලාව දෙන්න කරන්න වෙන්නේ ඒ තරමට මැසේජ් මට එනවා අර කටුලායක හයිලන්ඩ් ප්ලයිස් එකේ එයාවා රේස් කරලා යන්න ඕනේ මං අල්ලනවා නම් එයා තමයි ග්‍රේස් අක්කා රයිට් කොහමද ග්‍රේස් හොඳින් ඉන්නව නේද ඔහොම ඉන්න පොඩක් හිමින් යමු වැඩේ පටන් ගත්තා විතරයි තව ටික වෙලාවක් තියෙනවා අනිත් කට්ටියටම පොඩි ජොලියක් දෙන්න පුළුවන් එකම කෙනා තමයි ග්‍රේස් ග්‍රේස් නිසා අනිත් අය විනෝදෙන් ඉන්නව නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ රයිට් වස්කඩුවේ CNC ගහමන්ට් එකේ මංජුසා ඉන්නවා යා ඉතින් කෑක් ගහලා නංගිලා අක්කලා නැන්දලා ඕකේ මාමලා නෑ මාමලා ඉන්නේ කළුතර තිස්ස ජාතික පාසලේ පිරිසක් ඉන්නවා තිස්ස ජාතික පාසලෙන් එකතු කර ගනිද්දී ඉන්නවා චමින්ද අබේසේකර ඉන්නවා ඈත ගමින් එයා මේ වාහන හදන ගමන් ඉන්නේ නලින් ඉන්නවා යාට කියන්නේ ලොකු නලින් කියලා ප්‍රසන්න ඉන්නවා අලුත් ගොම පැත්තට වෙන්න ඉතින් ඒ අතරෙදි රංග ගාමිණී මේගොල්ලෝ සියලු දෙනා ඉන්නවා චමින්ද වීරසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජයනාත් සිල්වා යත් ඉතින් මේ රටේ ඉහළම තනතුරක ඉන්න කෙනෙක් ඒගොල්ලෝ ඔක්කොම 90-93 කණ්ඩායම කියලා තමයි දාලා තියෙන්නේ වරුණ දසනායක කළුතර තිස්ස ජාතික වාසලේ ඒ කට්ටියත් මතක් කළා CNC එකේ නංගිලා ටික හැබැයි ඉතින් නැන්දලා තින්නවා එන්න නංගි එන්න මල්ලි දෙන්නන් නැන්දේ රයිට් මෙන්න මේ විදිහට ප්‍රසංගය අපි ආරම්භ කරන්න සූදානම් මෙන්න යලිවතාවක් හැමදාමත් ආදරෙන් කතා කරනවා නම් ප්‍රසංග වේදිකාව පිළිබඳව මුළු මහත් දෙරණම ඒකරාශී කළා ලෝකෙටම අරගෙන යන ප්‍රසංගයක් වෙනවා නම් ලක්කඬ ගීරස්මි ප්‍රසංග වේදිකාව අපිට ආදරයෙන් කතා කරන්න පුළුවන් හැමදාමත් නරමන වගේ රස විඳින ප්‍රාසංගික අත්දැකීම සප්තත්සරේ නාදරට දෙසමනට සමීප කරගන්නා විට හදවතට දැනෙන සතුට දෝතින් තුරුළු කරගෙන හැමෝමත් එක්ක සතුට බෙදා හදාගන්න ආදරණීය මිතුරුනි අද ගයන ආදරණීය කලාකරුවා තාරුණ්‍ය වේදිකාව තුළ හැමදාමත් ඔබ ආදරය කළ කලාකරුවෙක් නේද මීළඟට ගයන්නේ කවුද ඉන්නේ ගයන්න
1: ඔබට ගයන්නට එමනම් ලක්කඬ ගීරශ්මිය ඇඩවැඩ කරන්නට ඕල් රයිට් සමග ෂෙහාන්ට ආරාධනය කරද්දි දෙන්න අප්පලසන් ප්‍රසාදය මෙන්න ගන් ශිල්පී ෂෙහාන් මිහිරංක

0: වෙලාව පසුරුවකයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලකන්ඩ රේඩියෝ ITN
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: ලකන්ඩ රේඩියෝ ITN
5: Hello, madam.
6: Oh, sir.
5: Sir, Niti, madam.
6: Niti?
5: Oh, madam.
6: Come up, man. They have a negative one. Kathakaran, no.
5: Madam, doctors la keela thi enne, kathakaran nepa, rest karan ne keela, madam.
1: Dhananjaya Sirivardhana nirmanayak. Thaapin penna.
7: හරි සර්, මේ මෙතන දක්ෂතාවයේ තියෙන මෙතනට නුගලපෙන කෙනෙක් ආවා. යා මේකට ගන්නවා. මොකද නැහැ. නුගලපෙන කෙනෙක් කියලා කිව්වේ.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ලොවක් සනසන ඔහු

0: නොමියන හඬ
1: ආතරගේ ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: මගේ පෙරල් පෙම්වති නුඹ
3: අන්තිරේ පානට ඉඳක් කියයි කි ඒදින් පහන්ගේ හැටිනේ මං වඩ කලිනුත් කියලා දෙනවා පහන් කියන්නේ මහා අවසාවාදී මිනිස්සේ
4: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක
3: අපි මූඩ් එක චේන්ජ් කරන්නත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගන්නත් එක්ක යන් අපි කියලා මූවී එකක් බලමු මෑ මූඩ් එක ගන්නෑ මට එන්න මූඩ් එක හදාගමු එන්න මූවී එකක් බලන්න එන්න
4: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න
5: සතියක ලකඳ වෙලාව පසුරුවයි 1:46යි

0: ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි
1: බලන්න. ඉතින් දැන් මේ විදිහට නලින් මාමේ කියලා මැසේජ් එකක් දැම්මම මේ පොඩි කොල්ලට මොනවද හිතෙන්නේ? කේස් කොතලාවල තමයි හොමග පිටිපණින් එයා මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා තමයි රසිකා ප්‍රියදර්ශිනි තාත්තා සමන්ත කොතලාවල. වැලිමඩින් ආච්චි මාමයි අහගෙන ඉන්නවා. මහියංගණෙන් ලොකු තාත්තයි සුදු අම්මයි අක්කයි මල්ලි නංගි ඒගොල්ල සියලුම දෙනාව එකතු කරගන්න කියලා කියන්නේ. ඉතින් හරි, ඔයා ආදරයෙන් එකතු කරගන්නවා. පුංචි පුංචි දේවල් ජීවිතේට එකතු වෙද්දි මොනතරම් වටිනවද? මාමලා නැහැඳලා අයියලා අක්කලා යාළු ඒගොල්ල සියලු දෙනා එක්ක ගයන් සිරිවංශ ගාමිණී ලස්සිත මේ ඉන්නේ චුට්ටි, මේගොල්ලෝ ඉන්නේ මහරගම, අනුර ඉන්නවා, කුමාර ඉන්නවා, ශාන්ති, නිරෝෂා, හර්ෂණී ඒගොල්ලෝ ඔක්කොම වැඩ. සුභාට ඉතින් සුභයි හැමදාමත් නම නිසා. නමට හැමදාමත් සුභයි සුභා. දිනුෂා ඉන්නවා, කමනී ඉන්නවා, චන්ද්‍රානි, ඉරේෂා, නයනි, දෙල්පචිත්‍ර ඒගොල්ලෝ කට්ටියෙන් මේ වෙලාවේ වැඩ කරනක මං ඉන්නේ. විමලසේන කළමනාකාරතුමා කොහොමද? ඔයාව මතක් කරේ නැත්තම් ඉතින් නේද? ආයි ඉතින් මොනවද? මගේ යාළුවා ඉන්න ලොතරැයි කවුන්ටරේ බුද්ධික, එයා හැමදාම අහගෙන ඉන්නවා වගේ අදත් අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දඟුල්ලාගම ලොතරැයි කූඩුවේ ඉන්නේ සද්දෙටම දාලා මාව හැමෝටම ඔය වාසනාවන්තයෝ වාසනාවන්තියෝ ඔක්කොම එන්න බලන්න ලොතරැයි ගන්න කියලා තමයි කියන්නේ. රයිට්, ලොතරැයි ප්‍රතිඵලත් අපි අරගෙන ඉනවානේ. කුඩමාදුව සම්පත්තකේ කට්ටිය නේද? රයිට්, ඒගොල්ලෝ ඉන්නවා එකතු කරගන්න. ඔගොල්ලන්ගේ බොස් සම්පත්, රේණුකා, මානෙල්, නන්දනීනෝ, නයනයිනෝ, දේශීනෝ, පහන්, දිලේක. දිලේක කොහොමද? ජීවිතේම හැමදාමත් දිලෙනවා තමයි නම නිසා. ඒත් මං උත්සාහ කරනවා, ලේසි නෑ වැඩේ කියලා තමයි දිලේක කියන්නේ.

0: මාවහගෙන ඉන්නවා මුල්ලේරියාව දෙක සතුසෙන් සල්තු අයියා ප්‍රියාක අයිසෝ ඇන්ටි කවුද එයාගේ නම නෑ රයිට් මිස් කුමරි ගුණංග එකතු කරගෙන නන් ස්ටොප් එකක් අහමු කියලා කියන්නේ තිසර තමයි මැසේජ් එක දාන්නේ තිසර පොඩ්ඩක් හරියට මැසේජ් එක දාන්න ඕනේ හරි තිසර මේ වෙලාවේ මම යනවා කළුතරට ලක්ෂාන් ඉන්නවා එයා සද්දෙටම අහගෙන ඉන්නේ දඩංගුල ලක්ෂාන් කොහොම තමයි දන්නේ නේද මොකද කරන්නේ ලක්ෂාන් මා කළුතරින් දැහුවේ ඈ ඔය කළුතර ගැන කිව්වහම ඉතින් කාලා තිත්ත කියලානේ කිව්වේ නේද? කළු තිත කියන එකනේ ඔය කළුතර වෙලා තියෙන්නේ. වේලාපුරයි දේශාශ්‍රය කියලා දෙකක් තියෙනවා. ඉතින් ඒවා ගොඩක් ඉතිහාස කතා තියෙන ප්‍රදේශයක්. කොමනතෝ පුර කියලා කියන්නේ නගරේට. මේ ඇයිති රුවිනිලි එයා ඉතින් හැමෝම ලස්සන කරනවා. ලස්සන කෙනෙක්. රයිට් එයාවත් එකතු කරගන්න කියලා කියන්නේ. දැන් යා කියන්නේ ඉතින් ප්‍රසංග වේදිකාවේ කෑ ගහන ඒවා නම් දාන්න එපා. ඒනොට කෑ ගහන ඒවට ආසයි ඉන්නවා. මෙන්ඩියා මගේ යාළුවා යා අහනවා මචෝ දෙන්න පුළුවන්ද මෙහෙම කියලා තමයි එහෙම තමයි මෙන්ඩිස් ඉතාලි වල ඉඳලා අහන්නේ. හරි අපි උත්සාහ කරමු. මම කිසි දෙයක් බෑ කියන කොල්ලෙක් නෙමෙයි. සරත් චන්ද්‍ර දය සදත ගලේ කඩේ ඉන්නේ යා රයිගම ඉන්නේ රයිගම පහු කරලා මං එනකොට ඔය කඩේ බලාගෙන ආවා නාරම්මල ජානක ලස්සන සින්දුවකට එකතු කරගන්න ඕනේ චූටි දූ ඇවිල්ලා වෙත්මි කෝ සුදු පුතා ඉන්නවා තෙවුමින් කෝ තෙවුමින් ඇහෙනවද මාව රයිට් බෙරින්ද දිල්හානි මැටිගමනේ පළවත් වෙන්න ඉන්නවා අම්මා ලීලාවති තාත්තා ආර්ය වංශ ලක්කඩහන සියලු දෙනා ඉන්නවා ඉතින් ඒගොල්ලෝ සියලු දෙනා අහගෙන ඉන්නේ ඔය වංශයක් තීච්ච ආරි එයා තමයි ආර්ය වංශ කියලා කියන්නේ ගල්නාවේ කුමාරී ඔයා කට්ටියකෝ කට්ටියක් එක නේද ඉන්නේ රයිට් කුමාරියව මතක් කරනවා ඉතින් HF එකේ ඉන්නේ මේගොල්ලෝ කට්ටිය කරුණායක ඒගොල්ලන්ග මතක් කරනවා නිලංක ඕගොල්ලන්ගේ සර් දිල්මි කෝ දිල්මි රයිට් ඕගොල්ලන්ගේ මිස් කෙනෙක් තමයි යා මේ ඒ වගේම හිරුණි ඔය දෙන්නගෙන් දිල්මි හිරුණි ගත්තාම ඒ දෙන්නම් මගේ යාළු අනේ බොරු කියන්න එපා එහෙම තමයි ඉතින් මේ ඔය කුමාරිලා කියන්නේ කුමාරිලා දන්න දේවල් කුමාරි දන්නේ නෑනේ ඔය හිරුණි ඉන්නව නේද? එයාට කේන්ද ගියාම හරි අමාරුයි ටිකක් නිවෙන්න ගොඩක් වෙලාව යන කෙනෙක්. ජය මම කොහමද ඔයා? රයිට් මට වැඩි වෙලා නැහැ කතා කරන්න මොකද තව විනාඩි 8යි තියෙන්නේ ප්‍රසංගයේ රස විඳලා පැය ප්‍රවෘත්ති වලට යන්න ඕනේ. එහෙමනම් යලි වතාවක් ප්‍රසංගයට යමු. ලාංකීය ප්‍රසංග වේදිකාවත් එක්ක එකතු වෙලා රසය බෙදා හදා ගන්නා තැන සෑම සියලුම දෙනා එකතු වෙලා ක්‍රීඩාංගණයේ අවට වටපිටාව ඉන්න සියලු දෙනා එකට එක්රොක් වෙලා මේ ක්‍රීඩාංගණයේ පුරාවට එකතු වෙන වගේ මුළු සිරිලක වටාම මේ රසය බෙදා හදා ගන්නකොට ලෝකයටම මේ පණිවිඩය අරගෙන යන්න ලක්කඬ ගුවන් විදුලියට හැකියාව ලැබුණා. ඒ හැකියාව තුළ පුරා දශකයකට දෙකකට ආසන්න කාලයක් තුල ආරියම කිව්වත් අවුරුදු 19ක් විතර මේ ප්‍රසංග වේදිකාව ඔබට තිලින කලේ ගොඩාක් ආදරයෙන් ඒ නිසා එක්තරා කාල සීමාවක ගෙදරට සීමා වුණත් දුකේදී ඔබේ සතුටට හැමදාමත් රැඳුනේ ලක්කඬයි ලක්කඬ ගී රශ්මි සමග යලි එකතු වෙන වෙලාව
1: ගී රශ්මි with Sarah Flash

0: FM 93.5 93.7 ලක්හඬ Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පසොර දෙකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමයි. කෝටි 8 NLB දනඩ තහනේ නුතරයින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ත ප්‍රවෘති සංස්කරණය මහින්ත බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුටුකෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන්දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ සහ මද්‍රව්‍ය නිවාරණ බෙහෙවේදී ඊයේ දින තුල පමණක් පුද්ගලයන් 30,047 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 417ක්. 25 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය කොටාෂයේ සඳහන් කළේ. වරින්දුකරුවන් 242 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එමින්ම අත්අඩංගුවටගත් විවෘත වරින්දුකරුවන් සංඛ්‍යාව 125ක්. බීමත් රියදුරන් 51 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 93 දෙනෙකුද අතරංගුට ගත්තා. රථවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4216 දෙනෙකුට එරෙහිව නීතිමය පියවරකින් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ටාශය සඳහන් කළේ. කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩිලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දී තිබෙනවා. ඔහු දක්ෂිණාංශික නීතිඥවරයෙක්. දශක ගණනාවක් කොලොම්බියාවේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් මර්ධනය කිරීම, රජයේ වියදම් 40%කින් පමණ අඩු කිරීම සහ තෙල් හා ගෑස් කර්මාන්තයේ යළි ශක්තිමත් කිරීම ඔහුගේ ප්‍රධාන ප්‍රතිපත්ති අතර වුණා. 48 හැවිරිදී ඩිලා එස්ප්‍රියෙල්ලා ජනාධිපති දුරේ දිවුරුම් දීමේ උත්සවය සම්ප්‍රදායිකව කොලොම්බියාවේ අගනුවර වන බොගොටෝ නුවරදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. යනුව එරට නිරිත දිග ප්‍රදේශයේ පිහිටි කාලි නගරයේ උත්සවය පැවැත්වුණා. දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රටේ ස්ථාවරත්වයට හානි කරන කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බවයි. මද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් නොනවත්වා පරාජය කරන බවද ඔහු අවධාරණය කළා. මිලඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුර තුනට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
0: වෙලාව 5:05.

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි. Rashmi with Zara Flash.
1: මෙසේජ් කරන ඔබ 07.03.93.5.93.7ට මෙසේජ් කරන්න. WhatsApp මෙසේජ් එකක් දාන්න කියනවා තව පොඩි වෙලාවකින්.

0: වෙලාව පසු දෙකයි විනාඩි 18යි.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
2: ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තරමුල්ල දුරකථන අංක 0706 478 478.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: காட்டாத் கலின் பத்தது விஸ்தர சமக அலுத்துமத்துரு துருத்தனகல்ல உன்னு சும்முன தேஷு பாலலைய விதிஸ் கிரிடா துரத்து சவிஸ்தரம்
2: Lakhanda, மோனின் ஏசல்
0: சம அனுக்கரகாய
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 75%කටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
5: ක්‍රිමිරාජ සුවසේ
6: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසේ
6: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න සාදර අනුග්‍රහය
7: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
6: ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය
8: මහිතෝ ගිහිල්ලත් ඇති කියලා අද ඕටි කරනවා කිව්වනේ බෑ කියලා හිතුණා ෂේප් එකේ පැනගන්න අර ගෑණිව තරහ කරගන්න එයා කොහොමත් මාත් එක්ක තරහයි අය අමුදෙන් තරහ කරගන්න දැන්
6: සමරය
8: ඇයි මොකද
9: රහටද උසයන්නේ නැත්තං ඇඳුමටද නිරලා පේන්නේ
8: තොට තියෙන රුදා මොකද්ද
9: අවුලක්ම නෑ ඉතින් ඒකයි මං කියන්නේ
8: හැලි වඳුරා ඉස්සල ගහන පොළවේ
6: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය

ගම්පුලට යන ගමන් දැන් මේ ගම්පුල ගියහම වසන්ත වසන්තා කුමාරි නේද? වසන්තා කුමාරි මේ වෙලාවේ අහගෙන දීන්නේ මොකද කරන්න? නూరుන් සංජීව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. නూరు සංජීව එයාවත් මතක් කරනවා. නිද්දිනී ගමේ කෑගල්ලේ එයා උපනන්ද, උපනන්දත් මගේ මිත්‍රයෙක්. ඉතින් එයාත් ප්‍රසංගයේ රස විඳින වෙලාව. ප්‍රසංගයේ රස විඳින නම් තව පොඩි වෙලාවකින් දෙන්න ඕනේ නේද? දුබයි වලට යන්න ඕනේ. එතකොට ඉන්නවා චලිත රත්නායක, නිසංසල රත්නායක ඉන්නවා. ඒ වගේම ගයත්මි, සිහෙලි, නංගී ඉන්නවා, ශාමලි. ඒගොල්ලෝ සියලු දෙනාව ආදරයෙන් මතක් කරනවා. ඉතින් එහෙම ගියාම ගොඩාක් දිනක් ඉන්නවා මේ සිරාණි, නිර්මාලි, සන්ධ්‍යා, අනුලා, අකීමා, චන්ද්‍ර, තමරා, ගයානි, නිරෝෂා, අප්‍රා. ගොඩාක් නම් ලයිස්සුවක් තියෙනවා. හරියට කිව්වොත් පන්තියක් වගේ. සාගරී ඉන්නවා, මුතු, ඉන්ද්‍රාණි, සමන්ති, අම්නා, කුසුම්, මගේ බෝලේ, රයිට්, ඉනෝක ඉන්නවා, චාන්දනී ඉන්නවා, ප්‍රසාදී, ලක්මාලි, අනෝමි, සදා ඉන්නවා, ඉරෝෂි ඉන්නවා, දේවිකා, සල්ලිහා, මේ ඔක්කොම ඉන්නවා. මැසේජ් එක දැම්මේ තමරා. තමරා ඉතින් කීක දවසර කීක කට්ටිය එකතු කරගත්තරන් අර නේද? මට කියන්න වෙන්නේ තමරාගේ මැසේජ් එකම විතරයි තා පොඩ්ඩින්. පැල්වත සීනි සමාගමේ ඇග්‍රි වර්ක්ෂොප් එකේ කවුද ඉන්නේ? රංගන ඉන්න, සුදත් ඉන්නවා. වැඩ කරන හැමෝම මේ වෙලාවේ ඔයත් එක්ක ලස්සන සින්දු අහන්න එකතු වෙනවා කියලා කියන්නේ සීනි වගේ. රයිට්. ඒගොල්ලෝ වැඩ ඉතින් වැඩ කරන ගමන් ඉන්නේ. සයුරි ගාමන්ට් එකේ කට්ටිය මොකද කරන්නේ? රයිට්. අපි යන්න සූදානම් වෙනවා ඔයගොල්ලන්ගේ බොස් එක්ක. සුදත් සේනානායක, ජයන්ත ඉන්නවා. කොහොමද ජයන්ත? රයිට්. සුනීතා, රුවන්දි, කළු අයියා ඉන්නවා. ක්‍රිෂානි තමයි මගේ යාළුවා. ක්‍රිෂානි කොහමද?

උදයා උදයා කොහමද? රයිට් ජයන්ති ඉන්නවා, කීර්ති තිලින රමණි සහ මැෂින් අන්සේ සිසිරායියත් එකතු කරගන්න කියලා කියනවා. අනුෂ්ක ඉන්නේ පිළියන්දල. රයිට්, මං ඉතින් මැෂින් හදන්න තමයි ඔහෙට ඉන්න වෙන්නේ. මොකද ඔය මැෂින් ටික කැඩුනහම මං තමයි හදන්නේ. හරි, ඔයාලට මැෂින් හදන්න පුළුවන්ද? එහෙම අහලා ඉන්නවා. පොළොන්නරු ඉන්න ඕෂද යවත් ආදරේ මතක් කරනවා. දැන් ඉතින් මේගොල්ලෝ ගොඩාක් කට්ටිය ඉන්න, ඉතින් එකතු කරගන්නේ කොහොමද නේද? නොකියත් බෑ, කියන්න ගියාම ගොඩාක් වෙලාව ගන්නත් බෑ. හරි, එමනම් ඉතින් අපි සූදානම් වෙන්නේ ප්‍රසංගය රසවිඳින වෙලාවේ හැමදෙනාම එකතු කරගෙන යන්න සූදානම් වෙනවා ලස්සන සුන්දර ප්‍රසංගයට. ඉතින් ප්‍රසංගයට යන්න සූදානම් වෙනකොට මට කියන්න තියෙන්නේ, දැන් සමහරු ප්‍රසංගයක් නරඹනකොට කනවා, බොනවා, නටනවා, විනෝද වෙනවා. ඒ දිහා බලාගෙන ඉන්න පිරිසක් තව ඉන්නවා. ඒ අතරේ කලාකරුවන් පිළිබඳව අධ්‍යයනය කරන පිරිසක් ඉන්නවා. වඩාත් කැමැත්තට ලං වෙන පිරිසක් ඉන්නවා. ටිකක් ඈත් වෙන පිරිසක් ඉන්නවා. ඈතින් ඉඳලා නරඹන පිරිසක් ඉන්නවා. මේ සියලු දෙනා එකට එකතු කරන ප්‍රසංගයක් වෙනවා නම් ලක්කඩ ගී රශ්මි විතරමයි. එහෙමනම් ඔබත් එක්ක එකතුව රස විඳින්න සූදානම් වෙනකොට 0703 93 5 93 7 ට මැසේජ් එකක් දාන්න කියලා තමයි කියන්නේ මේ ලක්කඩ ගී රශ්මි.

0: වෙලාව පසුරු දෙකයි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

සිින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ කවුද? අම්මා බෙරෝනිකා, ජගත් ඉන්නවා, පුතා විදුෂ, ඒ වගේම ශාමලියක් ඉන්නවා, ඉනෝකා, ශානි. ඔය ශානිකා කියලා කියන්නේ තියා හිනා වෙලා ඉන්න කෙනෙක් නේද? කොහොම අහිංසකයිනේ ශානිකා. කෝකිලා ඉන්නවා, නිරංජලා ඉන්නවා, යලින්ද්‍රාණි, යෝගේ මදු. ඔයාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කඳ අහන හැමෝම එකතු කරන ගමු. මහරගමින් දිනු තමයි මට මැසේජ් එක දාන්නේ. දිනු කොහොමද? හොඳින් ඉන්නව නේද? රයිට්. අපි බලමු මඩපාත ලක්ෂ්මන්, ඒ වගේම චේතනා ඉන්නවා, නිශානි, අවෝර් තේජ. ඒගොල්ලෝ සියලු දෙනාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. කේඩී සමරසිංහ, ඉතින් සේරුවාවිල ඉන්නේ, යාවත් ආදරෙන් මතක් කළා. මැසේජ් එක කියන්න ගොඩක් ඉන්නවා. ඉතින් මම ඔයාගේ මැසේජ් එක කිව්වා. අහගෙන හිටියේ නෑ නේද? ඒ නිසා අපහු පාරක් මැසේජ් එක දැම්මා. ලස්සන වෙලාවක හමු වෙලා විඳිනවා නම් රස ලක්කඳ ගී රශ්මීම තමයි.

0: Boysu.
1: Lakhanda Radio ITN. Asan Asanda.
2: ඒගමන මේ දෙන්නව බයකරන් සෙල්ලම් කුත් වාගත්තා අයියා. බයකරන් එපා. රැට් නින්ද යන්න නැතුව. නේ.
3: නෑ. අපි බොරුවට බය වුනේ. එතකොට සීන්චි මාමට සතුටුයිනේ.
1: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
4: එහෙම ආදරේ නම් ගහන්නෑ නේද චූටි මාමේ. අපේ අම්මටත් හැම එකම අරන් දෙනවා. හැබැයි අපේ තාත්තගේ වැඩේ මම්මට කෑ ගන්න එක. එතකොට අපිට හරි බයයි.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිතා.

0: තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑව. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
0: ක්‍රිමිරාජ සුවසනෑව.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන. තාපෙන් පෙන්නා
3: සර් මම පොඩ්ඩක් ඉන්න කිව්වා.
4: ආයේ කොහොඳයි?
5: යා ලස්සන ගර්ල් කෙනෙක් සර්. දැරට වන්නේ ලියක් වගේ.
3: සර් අපි ආව කොහොමද ගන්නවන්නේ?
4: පොඩක් යට ඉන්න කියන්න.
3: හරි හරි මං කියන්න.
4: හරි යට ඉන්න කියන්න.
5: සාසන් සර් ඇත්තටම අර කියුට් මන් නටාලියා. ඔයාලගේ අද ඉදන් අලුත්ම යාළුවා ප්‍රාණ අලුත්ම සාමාජිකාව. මට හරිම සතුටුයි ඔයාලගෙන් කෙනෙක් වෙන්න ලැබීම ගැන.
1: සතු අක රාත්‍රී 8:30ට ITN බලන්න.

0: নয় দশম পাহা অনুত নয় দশম হাতে লাখান্ড রেডিও ITN সেবে শ্রীলঙ্কিয়া হান্ড
1: বেলাব সবস তুনাই
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන්ඩ ප්‍රවෘති සමගින් මම ගෑන් දුෂ්‍යන්ද ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දැයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුතෙන්වත් කුමනින්වත් කුටුකෙන්න එපා. කොහොමකිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබන් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ඇල්ල ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ සංවිධාන කළ ඇසළ පෙරහැර මංගල්‍යය පසුගියදා පැවැත්ුණා. මෙවර පෙරහැර පැවැත්ුණේ හතරවන වරටයි. ඓතිහාසික රාවණ ඇල්ල පුරාණ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් මෙය පැවැත්ුණා. ඒ සංස්කෘතිකාංග රැසක්ද එක් කරමින් විදුල සංචාරකයන් විශාල පිරිසක්ද පෙරහැර නැරඹීමට එක් වුණා. ඌපලත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතාද පෙරහැර සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලසුමකට අනුව ඉදිකිරීමට නියමිතව තිබූ උත්සවශාලාවේ ඉදිකිරීම වැළැක්වීමට අධිකරණ නියෝග කර තිබෙනවා. ඇමරිකා ජනාධිපතිවරයා දවල මන්තිරේ මෙම උත්සවශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබුණේ ඩොලර් මිලියන 400ක වියදමකින්. ඒ නතර කරන ලෙසට ඇමරිකා ෆෙඩරල් අභියෝජනාධිකරණය නියම කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නඩුව කැඳ වූ අවස්ථාවේදී ෆෙඩරල් අභියෝජනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල 2-1 බහුතර කැමැත්ත අනුව තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි. මෙම ව්‍යාපෘතියට කොංග්‍රස් අනුමැතිය අවශ්‍ය බවද අභියෝජනාධිකරණයේ පෙන්වා දී තිබෙනවා. මීළඟ ලක්කන ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 4ට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
8: වෙලාව 3:04.

රටට වග කියන රේඩියෝ සතියක ලක්හඬ. ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී

0: දුළුම්ගස් ලන්ද ඉන්නවා නිරෝෂා නිරෝෂ දැන් මේ සාමාන්‍යයෙන් හිත ඉල්ලන්නේ මොනවාද? හිත ඉල්ලන්නේ ලස්සන දේවල්. ඒ නිසා තමයි හරිම ලස්සනයි වැඩසටහන කියලා නිරෝෂ කියන්නේ. ඉතින් නිරෝෂගේ අදහස බොහොම ගරු කරනවා. ඉතින් විවිධ චෝදනා යෝජනා අදහස් එකතු කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. බද්දගම අගලියෙන් ශාන්ත ගුණවර්ධන පුතා අරෝෂ් ඒගොල්ලෝ සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ. ඉතින් ඔයාවත් ගොඩක් ආදරයෙන් එකතු කරනවා මේ වැඩසටහනත් එක්ක. මුල් වතාවටද මැසේජ් එක දැම්මේ කොහොමද? හරි, අද මේ මැසේජ් දාද්දි 0743939534 තමයි මැසේජ් එවන්න ඕනේ. පුළුවන් තරම් මැසේජ් එවද්දී කෙටි කරලා එවන්න කියලා තමයි කියන්නේ, නිර්මාණාත්මක විදිහට. අලවේ ගුණසිරියකේ උපාලි ඉන්නවා සින්දු අහන්න. ඊළඟ එකතු කරගන්න කියලා කියන්නේ කවුද? උදේ කුමාර, වසන්ත, සමන් ඇතුළු සමිතා, නිලන්ති ඒගොල්ලෝ සියලුම දෙනා අහගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාව ඔයාලගේ අර කූල් ස්පොට් එකේ නේද? කූල් එකේ ඉන්න වෙලාව. මේ වෙලාවේ සමහරු මේ හයිවේ එකේ යන ගමන් ඉතින් වේගය පාලනය කරගෙන ගමන් කරන්න ඕනේ. ඒ අතරෙදී මේ සියලු දේ රස විඳින වගේම වටපිටාව සිරි නරඹමින් ගමන් කරන වගේ ඉදිරියෙන් ගමන් කරන රත් පිළිබඳව තමන්ව විශ්වාස කරලා ගමන් කරන්න කියලා මතක් කරන ඔය මගතොටේ ඉන්න සියලු රියදුරු මහත්තුරුන්ට. මොකද මාව අහගෙන ඉන්නව මේ වෙලාවේ. ඔයාට තමයි කිව්වා ඔයා ටිකක් වේගෙන් යනවා වැඩි. ඒකින්ද තමයි මම මේ කතාව කිව්වේ. වේගය මරු කැඳවයි කියලා බොහෝ තැන්වල ගහලා තියෙනවා. ඒ නිසා අනිතගේ ජීවිතත් ගොඩක් වටිනවා, මගියාගේ ජීවිතයත් ගොඩක් වටිනවා. ඒ නිසා ඔයා අරගෙන යන්නෙත් වටින ජීවිත ගොඩක්. ඒ සියල්ල ගැන හිතලා සතුටු සිතින් ගමන යමු. මේ ලක්කණ්ඩ ගී රශ්මි
1: ලක්කණ්ඩ ගී රශ්මි අපි ඔහුට ආරාධනා කරමු. වෙන්න සෝමසිරි සෝමසිරි මැදු කිදර මැදු කිදර මැදු කිදර.
0: මැසේජ් කරන 0743939534 93.5 ට

සතියක ලකඳ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලකඳ ගීර

0: රටට වග කියන රේඩියෝ ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්මි.
1: ප්‍රසංග වේදිකාවේ එකතු වෙලා පින්නවල මේ වෙලාවේ අලියනාසාගාරේ කටයුතු කරන කැලුම් ඉන්නවා. කැලුම් එක සුභාෂිනී, සමාධි දුව, මේගොල්ලෝ සියලු දෙනා ප්‍රසංගේ රස විඳිනවා කියලා තමයි මැසේජ් එක දාලා ටිකක් වෙලා නේද කීන්තිත් ඇති. සමහරවිට මාව කියන්නේ නැද්ද කියලා පොඩි වෙලාවක් ගත වෙනවා. ඉතින් වැඩි දිනෙක සම්බන්ධ කරගන්න ඕන නිසා ගම්පහ ඉඳලා දිලුම් මේ වෙලාවේ අහනවා ලක්හඬ. වැඩපලේ ඉන්නේ හැමදාමත් මාව අහගෙන ඉන්න මිත්‍රය මිත්‍රයෝ ටිකක් වැඩ කරන ගමන් තමයි ප්‍රසංගයේ රස විඳින්නේ. මදුෂාන් අබේ වික්‍රම ඊරියගොල්ල මාතලේ මෙත මගේ යාළුවේ. ඉතින් අද අහගෙන ඉන්නවා බොහොම කැමැත්තෙන් මේ ප්‍රසංගය රස විඳිනවා කියලා තමයි දාන්නේ. ගිනිගත් තේනේ නුවන් චින්තක නේද මංජුල හේමන්ත මැසේජ් එකක් දාලා තිනවා මේ විවාහ සංවත්සරයේ නුවන් චින්තකයි කියලා. ඉතින් අද දවස අපි සුබ ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් විවාහ සංවත්සරයේ කීවෙන එකද කියලා නැහැ. ඔබලත් අපි විශ්වාස කරනවා විවාහ වෙලා සතුටින් ආදරෙන් වෙලාව ගත කරන්න ලැබෙනවා නම් ඒක තමයි වටිනාකම. ඒ ආදරයත් එක්ක ජීවත් වෙන්න ලැබෙන්න කියලා සුබ ප්‍රාර්ථනා එකතු කරනවා.

බලංගොඩ ඉන්නවා ආනන්ද. ඉතින් එයාවත් ගොඩක් කලකට මතක් කරනවා මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඔයා අහගෙන ඉන්නවා වගේ මැසේජ් එකක් දාලා ගොඩක් වෙලා සතුටුයි ඉවසීමෙන් රැදි සිටියද. ලක්කඩ එක්ක එකතු වෙලා විවිධ රිද්මය රස විඳින රසවතුන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ නිසා රසේ පුංචි වෙනසක් කළා.

ඇත්තටම ප්‍රදීප් මේ හදපු සංගීත කණ්ඩායමට මගේ හදවතින් කොහොම ආචාර කරන්නද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම ගුවන්විදුලියේ ගීතයක් ගායනා කළා නම් ඒකම තමයි මෙතන තිබුණේ. ඒක නිසා මගේ හදවතින්ම සංගීත කණ්ඩායමට මම ආචාර කරනවා.

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
2: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937
3: Search Sideline සමාජ ගවේෂණය.

0: වන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. වෙලාව පසුරු තුනයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සතියක ලකන ප්‍රසංග වේදිකාවේ රේඩියෝ කරණය ලක්හඬ ගී රශ්ම.

පහළ වටගල කියලා කිව්වහම කිතුල්ගල ධම්මත්ම සුන්දර පරිසරයක් තියෙන ඒ පරිසරයේ ජීවත් වෙන දිව්‍යාංජලි අහගෙන දින්නේ. මගේ මහත්තයාගේ අම්මා ත්‍රිශාන්ති මාලයත් ඉන්නෝ නේද? මේනක චතුරංග කෝයා. හරි, මේනක චතුරංගවත් ආදරේ මතක් කරන ඔයාගේ මහත්තයා, ලොකු පුතා කවිරුදිනෙත්, චූටි පුතා යෝෂිත විනෝද්, ඒ සියලු දෙනාව මතක් කරලා දිව්‍යාංජලි පළවෙනි වතාවට මැසේජ් එක දැම්මේ. කොහොමුණත් පහු වුණා ටිකක් නේද? ඕමගම ඉඳලා ඩග්ලස්, ඒගොල්ලෝ වැඩ කරන ගමන් ඉන්නේ, වැඩ කරන සෙට් එකත් අහගෙන ඉන්නවා ඩග්ලස්ගේ. ඩග්ලස්ගේ සෙට් එක සුරංජි, සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා මතක් කරනවා. සුරංජි අක්කගේ අද උපන්දිනේ. හොරණ සත්වල ගාමන්ට් එකේ කට්ටිය, අනුරාධා, ක්‍රිෂාන්ති, නිරෝෂා, මැණිකේ අක්කා, සුජීවා, පොඩි අක්කා හර්ෂ, ශ්‍රේපාලි, නැන්දා නේද, ඒගොල්ලෝ ඇතුළු ඔය අශෝකා කෝයා සත්වල ගාමන්ට් එකේ කට්ටිය, ඔගොල්ලගේ කුමාරි මිස්, අශෝක මිස්, ඉතින් ඒගොල්ලෝ මතක් කරන්න ඕනේ. ඉතින් දැන් මේ වැඩ ටික බලන්නත් බැරි වුණා, වෙලාව පරක්ුණානේ. හරි, ඉතින් ඇහුන් නැති නිසාම මට සමහර මැසේජ් කියන්න බෑ. මම මැසේජ් එක කිව්වා ඔයාගේ, ඔයාට ඇහුන් නැත්තේ මොකක් හරි වැඩකින් නැති. හරි, කියපු මැසේජ් එක මා ළඟ සටහන් වෙලා තියෙනවා. ඒ නිසා ඉතින් අමනාප වෙන්න දෙයක් නැහැ. දෙපාරක් කියන්න බෑනේ, මොකද ගොඩක් අයට අවස්ථාව ලබා දෙන්න ඕනේ. පසොර 3:48 දැන් වෙලාව. මං හිතනවා ප්‍රසංගේ අවසන් අදියරට යන්න වෙලාව. හරි, ලක්කන ගී රශ්මි සමග එකතු වෙද්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ WP රෝහණ, එයාත් ආදරණීය මිතුර, හැමදාම වගේ ප්‍රමිති කරන නිතු ප්‍රසංගයක් ඔබට තිළින කරද්දී ඔහුව ආදරයෙන් මතක් කරනවා. අද අපේ පැත්තේ ඉන්න රංජන් පුෂ්පකුමාර්, ප්‍රේමසිරි ගම්මුදවත්, අදුසංග මහමිත රනිල් කෝස්තා, ඉංජිනේරු වංශී වෙනුවෙන් නිලන්ත අපිත් එක්ක ඉන්නෝ. යමුණ වැඩ ටික කරගෙන යන අතරතුරේ මම සමුගන්න සූදානම් වෙන්නේ ලක්කඩ ගී රශ්මී සමගයි ඔබ. ගොඩක් ආදරෙන් සතියක හමු වුණු මම නලින් විරාජ්, වාසනාවන්ත සුන්දර සතියන්තයක්. හෙට උදෑසන 6ට පත්තර විස්තර සමග හමු වෙමු.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව සවස 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබුණු කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම ගයන් දුෂ්‍යන්ත ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ව කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: රටේ ආර්ථිකයට බලපෑමක් නොවන ලෙස වාහන අනයනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කරන බව සිලෝන් අනයනකරුවන්ගේ සංගමේ සභාපති ප්‍රසාද් බානගේ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මෝටර රථ ධාවකයන්ගේ සංගමේ සංවිධානය කරන මෝටර රථ රැලිය 2026 තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෝටර රථ රැලිය හඳුන්වා දීම සහ ගමන් මාර්ගය හඳුන්වා දීමද මෙහිදී සිදු වුණා.
5: දැන් මේ වරට අපේ සාමාජිකයන්ගේ ෂෝරූම්ස් වල තියෙන්නේ අදිභාරයේ පනවන්න කලින් අරපු LCs වල ස්ටොක්. ඒ කියන්නේ මේ 15 දිනට පෙර. ඉදිරියේදී මම හිතන්නේ දැන් අපි ගත්තොත් අගෝස්තු මාසයේ මැද හරිය වෙනකොට අන්න අතොර අපිට එන්න තියෙන්නේ අලු ස්ටොක්. සෝ ඒවට අදිභාරයක් පැනවෙනවා. ජපානි ප්‍රයිසස් සෙටල් වෙලා තියෙනවා. යෙන් එකත් අඩු වෙලා තියෙනවා. ඇත්තටම මේ අවස්ථාව තමයි පාරිභෝගිකයන්ට වාහනයක් ගන්න හොඳ අවස්ථාව.
0: ඕමානයේ සමග පොදු අවබෝධතා රාමුවකට එළඹුණු බව ඉරානය ප්‍රකාශ කළා. එය ඉහළ මට්ටමකින් අවසන් අනුමැතිය ලැබෙන තෙක් බලා සිටින බවයි ඉරානය සඳහන් කළේ. ඕමානයේ සමග දින ගණනාවක පැවති සාකච්ඡා වෙන අනතුරුව ටෙහරාන් බලධාරීන් පොදු අවබෝධතා රාමුවක් ඇති කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ ඉරාන ඉහළ මට්ටමේ අනුමැතියකින් පසු ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නා. ලකඬ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
6: 24 පෑම සිරුවෙන් ලකඬ ප්‍රවෘත්ති.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ATN රටට වග කියන රේඩියෝ
1: ජයග්‍රහ වාසනාවන්ත සුබ සන්ධ්‍යාවක්. දැන් වෙලාව හවස 4 විනාඩි 4යි.
2: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුබ සන්ධ්‍යාව. සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුබ සන්ධ්‍යාවට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: 75%කටත් වඩා විශ්වාසය දිනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
3: ක්‍රිමිරාජ සුවසේව.
5: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න. ක්‍රිමිරාජ සුවසේවයට එක්වන්න. සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
6: සුබ සන්ධ්‍යාවක් අයබෝවන්. ඔන්න අපේ අදත්තාව ඔබව හමු වෙන්නට මේ සුවසැන්දාවක් බවට පත් කරන්න සුබ සන්ධ්‍යාව ක්‍රිමිරාජ සුවසන්ධ්‍යාව එක. අයබෝවන්.
7: අයබෝවන්. අද අගෝස්තු මාසේ 8 සෙනසුරාදා හරියටම සවස 4ට ඔබේ සුවසන්ධ්‍යාවත් එක්කයි ඔබ අත්වැල් බැඳගින්න එකතු වෙලා ඉන්නේ මේ ක්‍රිමිරාජ සුවසන්ධ්‍යාව. ඔබ දන්නවානේ අපේ ප්‍රාර්ථනය වෙන්නේ ඔබට සුවය, ඒ කියන්නේ හැමෝම නිරෝගිමත්ව නිරෝගී සුවයෙන් ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ කායන පැතුමත් ඒකම තමයි මොනිකා.
6: අනිවාර්යෙන්ම. මොකද මොන දේවල් තිබුණත් මේ නිරෝගීකම අපි ළඟ නැත්නම් ඉතින් අපිට හිතට සැනසෙල්ලක් සතුටක් ලැබෙන්නේම නැහැ. ඉතින් ඒ හින්දා ඒ වෙනුවෙන් තමයි අපි මේ කාලය වෙන් කරගන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දවස ගැන කතා කරද්දී අද මොනවද විශේෂත්වයන් කියලාත් කතා කරනවානේ. අන්තර්ජාතිකව ගත්තහම අද දවස වෙන් කරලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් වෙනුවෙන්. ඉන්ටර්නැෂනල් කැට් ඩේ විදිහට අගෝස්තු 8 සැලකෙනවා. ඉතින් අන්තර්ජාතික සත්ව සුබසාධක සංගම් විසින් තමයි මේ දිනය යෝජනා කරලා තියෙන්නේ. අපි ගෙදර සුරතලයට ඇති කරන අපේ පූ සුරතලුන්ව සැමරීම වෙනුවෙන් තමයි මේ දිනය වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි හැපිනස් හැපන්ස් ඩේ විදිහටත් අගෝස්තු මාසේ 8 සැලකෙනවා. මේ දවස අපි යොදා ගන්නවා සතුට සොයා යාම, සතුට සැමරීම, සතුට ඇති කර ගැනීම වෙනුවෙන් වෙන දවසක් විදිහට. ඉතින් දැන් අපි කියවනේ මේ අන්තර්ජාතික පූස් දිනය, එහෙම නැත්නම් අපේ මේ ඤව්වන්ව සමරන දිනය කියලා. මේ ගැන කතා කරනකොටත් අපිට ටිකක් වැඩිපුර කතා කරන්න සිද්ධ වෙනවා. මොකද මේ අපි MRI ආයතනයෙන් අපි විමසලා බැලුවහම, විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහලෙන් අපි විමසලා බැලුවහම රේබිස් එන්නත ලබා ගන්න බොහෝ දෙනෙක් එනවා ජාතික රෝහලට මේ ගෙදර ඇති කරන පූස් සුරතලුන් හපා කෑම නිසා. ඉතින් ඒ නිසා ඔන්න පූස් සුරතලුන් සමරන අද දවසෙත් ඔබේ පූස් සුරතලාව නිසි ආකාරයට ජලබේධිකා එන්නත වෙනුවෙන් එන්නත් කරන්නට ලක් කරන්නත් අමතක කරන්න එපා කියලා අපි මතක් කරනවා. ඉතින් මොකද සාමාන්‍යයෙන් අපි සුරතලට ඇති කරන සතෙක් වුණත් අපිට ඔවුන්ගෙන් රෝග බෝවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔවුන්ව අදාළ රෝගවලට එරෙහිව එන්නත් කරන්නට ලක් කිරීම ඉතාමත් වැදගත්. අපි සතුටෙන් තියෙන පූස් සුරතලුන්, බල සුරතලුන් මේ සියලු දෙනාම හොඳ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න එකත් වැදගත්නේ. ඉතින් එතකොට තමයි අපිටත් සතුට ලබා ගන්න පුළුවන් වෙන්නේ.
7: ඔව්, ඇත්තමයි. පූස පිළිබඳව කතා කරනකොට මේ නිර්පද්ධිතව ඉතාමත්ම ඉහළින් බිමට පතිත වීමේ හැකියාව වැඩිම සතා විදියටත් පූසා සලකනවා. ඇමරිකානු විද්‍යාඥයින් පිරිසක් පර්යේෂණයක් කරලා තියෙනවා උස ගොඩනැගිලි වලින් පූසෝ පහලට දාලා මේගොල්ලු පරීක්ෂණයට භාජනය කරලා තියෙනවා. අඩු උසකින් වැටෙනකොට ඔවුන්ට තුවාල වීමේ හැකියාව, එහෙම නැත්නම් මරණයටපත් වීමේ හැකියාව වැඩිලු. උස වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඔවුන්ව නිරුපද්ධිතව බිමට වැටෙනවලු. මේකට හොයාගත්ත කරුණු අනුව ඔවුන්ගේ පාද හතර තියෙනවනේ. පාද හතර නියම ආකාරයෙන් සැලසුම් කරගෙන පොළොවට පතිත කර ගැනීමේ හැකියාව වැඩි වෙනවලු. උඩ වැඩි වෙන්න වැඩි වෙන්න. එතකොට නිරුපද්ධිතව බිමට පතිත වීමේ හැකියාවක් පූසට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ඔවුන් සොයාගෙන තියෙනවා.
6: ඉතින් ඔන්න ඔය වගේ දේවල් අපේ මතකයට එකතු කරගෙන අපේ සතුට වෙනුවෙන් අපි යොදා ගන්න හැමදේම, අපේ ජීවිතවලට එකතු කර ගන්න හැමදේම අපිට පෙරලා දුකක් වේදනාවක් නොවන විදිහට අපේ සතුට වෙනුවෙන් යොදා ගන්න ඕනේ කියන දේ මතක තබාගෙනම එකතු කරගන්න කියන ඉල්ලීම කරමින් අපි එහෙනම් ක්‍රිමිරාජ සුවසඳාව අද ආරම්භ කරන ලෑසි මේ ලස්සන ගීතෙන් පස්සේ.

0: ක්‍රිමිනාජ සුවසැනැල් ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිනාජ සුවසැනැල්
0: සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය
3: අපි හැමදාමත් ක්‍රිමිරාජ සෝසඳාවත් එක්ක එකතුලයින් අපේ හිතවතුන්ට ජයග්‍රාහකයින් ජයග්‍රාහිකාවන් බවට පත්වීමේ අවස්ථාව හදලා දෙනවා. දැන් මේ වන විට ලංකාව වටේටම ඒ විදිහට ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අපිරසක් බිහි වෙලා ඉන්නවා.
4: ඔව් ඇතෙන්ම අපි එක් වැඩසටහනකින් ප්‍රශ්නයක් අහනවා. අපි මේ පහුගිය වැඩසටහන් වලින් අහපු ප්‍රශ්නයක් තමයි තිබුණේ. ගිය හමුවීමේදී අපි අහුවා ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබ අතට පත් වෙලා දශක කීයක් දැනට ගත වෙලා තියෙනවද කියලා. මේ පැනයම තමයි අපි අදහන්නේ. මොකද අපි අදත් ඒ පැනය ඔබට යොමු කරනවා. ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබ අතට පත් වෙලා දැනට දශක කීයක් ගත වෙලා තියෙනවද කියලා. මේකට පිළිතුරු ඔබට එවන්න පුළුවන් අපි ඊළඟ හමුවීමේදී තමයි ජයග්‍රහණය කරන්නේ කවුද කියලා කියන්නේ. එවන්න ඕන ලිපිණය ක්‍රිමිරාජ සුවසඳාව පැනයට පිළිතුරු ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත් උඩුව. ඒ වගේම WhatsApp හරහාත් ඔබට පිළිතුරු යොමු කරන්න පුළුවන් 0674 29362 ලියාගන්න 0674 29362. ඒකම මතක් කරන්න ඕන දැන් අපි මීට ප්‍රථමයෙන් අහපු පැනයට පිළිතුරු එවලා ජයග්‍රහණය කරපු අයට ඒ අදාළ තෑගි අපි යවලා තියෙන්නේ. ඔබේ නම කියවිලා යම් විදියකින් ඔබට හිමි තෑග්ග ලැබුණේ නැත්නම් ඒ පිළිබඳවත් අපව දැනුවත් කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. ක්‍රිමිරාජ නිෂ්පාදන තුනක් පිළිබඳව අපි අදත් ඔබ දැනුවත් කරනවා. ක්‍රිමිරාජ කුරුලෑ සුවය. ඔබ දන්නවනේ මේ මොනිකා ඔය මූණේ පොඩි පොඩි ලප තියෙනවා, පොඩි පොඩි කැලල් වගේ තියෙනවා, සුමුදු ගතියක් නැති මුහුණු තියෙනවානේ.
3: දැන් සාමාන්‍යයෙන් කියන පිග්මන්ටේෂන් තියෙනවා, බ්ලැක් හෙඩ්ස් තියෙනවා, වයිට් හෙඩ්ස් තියෙනවා, කොහොමද කියන්නේ නේද? අවුවට ගියාට පස්සේ පොඩි පොඩි කැලලි ඇති වෙනවා, තැන් තැන් වල මේ කළු පාට ගතියක් ඇති වෙලා තියෙනවා, පැචස් තියෙනවා. මූණ එක විදිහට එක පැහැයක් නැහැ. මේ සුදුම කියන එක නෙවෙයි අපි කියන්නේ, පැහැපත් අපේ තියෙන සාමාන්‍ය වර්ණය අපේ මූණ පුරාම එකම පැහැයක් දකින්න නැති වෙන අවස්ථාවල් තියෙනවා.
4: කිම්රාජ කුරුලැසුවේ පිළිබඳව කතා කරනකොට කියන්නම ඕන 100%ක්ම ස්වාභාවික ශාකෞෂධ තමයි මේ වෙනුවෙන් යොදාගන්නේ, නිෂ්පාදනය වෙනුවෙන් යොදාගන්නේ. මිලදී ගන්නකොට මතක ඇතුව කිරිවත්තුඩුව ක්‍රිමිරාජ කුරුලැසුවේ කියලාම ඉල්ලන්න ඕන. ඒකම ආරුද තෛලයේ පිළිබඳවත් අපි මතක් කරනවා. ඔය සෙම, පීනස, බලිප්පුව වැනි රෝග තියෙනවානේ. මෙන්න මේ රෝගවලදී හිසේ ගැල්වීමට, එහෙම නැත්නම් ඇඟේ ගැල්වීමට ඉතාමත්ම යෝග්‍ය බෙහෙතක් තමයි ආරුද තෛලය කියලා කියන්නේ. ඒකම සීතෝදක තෛලය කියලාත් තියෙනවා. ඒ කැඩුම්, බිඳුම්, සීරීම්, ඔය පරණ තුවාල, හොරි වගේ රෝග සඳහා මේක ප්‍රත්‍යක්ෂයි. පිළිසුම් වලටත් යොදා ගන්න පුළුවන් සීතෝදක තෛලය පාවිච්චි කරලා බලන්න. මේ හැම නිෂ්පාදනයක්ම 100%ක්ම දේශීය ඖෂධ වර්ග යොදාගෙන නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන ඖෂධ තමයි ක්‍රිමිරාජ ඖෂධ කියන්නේ. ඒ ඖෂධ තමයි බතටපත් කරලා තියෙන්නේ.
3: ඔබ ඉන්න තැනකට, ඔබේ නිවසට, ඔබේ කාර්යාලයට, ඔබේ සේවස්ථානයට ඔබට අවශ්‍ය කරන ඖෂධ ගෙන්වා ගැනීමේ පහසුකම තියෙනවා. අපි ඔබට දුරකථන අංකයක් කියන්නම්. ඔබට පුළුවන් ක්‍රිමිරාජ ඖෂධාලයට කතා කරලා ඔබට ඔබේ අවශ්‍යතාවය කියලා මේ අවශ්‍යතාවය ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව ඉෂ්ට කරගන්න. ඒ වෙනුවෙන් කතා කරන්න ඕන දුරකථන අංකය තමයි මේ
4: 0112 75 38 89. 0112 75 38 89. ඒ වගේම ලංකාව පුරාම කාගිල්ස් වෙළඳ සැල් තියෙනවා. සුපිරි වෙළඳ සැල් ජාලය තුල අපේ ක්‍රිමිරාජ නිෂ්පාදන මලවි කරනවා. ඒකම ලාෆ් වෙළඳ සැල්, සුපිරි වෙළඳ සැල් ජාලය තුල, සතොස වෙළඳ සැල් තුලින් ඔබට ක්‍රිමිරාජ නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව පහසු අපි සලසලා තියෙනවා. ඔබට අවශ්‍ය විදියට ක්‍රිමිරාජ නිෂ්පාදන මිලදී ගැනීමේදී අපි නැවත නැවතත් මතක් කරන්නේ කිරිවත්තුඩුව ක්‍රිමිරාජ නමින් මිල්ලන්නේ කියලා. ව්‍යාජ අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්න එපා.

0: එකම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7. සමාජික විෂණය ලොවක් සනසන ඔහු.

0: திரையே நொமியன ஹட
1: ஆரங்கின் ஜோதி
0: இரதா ராத்ரி ஹதட ஹிமாலிக்க ஜோதி ராத்ரிய
2: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
3: ක්‍රිමිලාජ සුසඳ.
2: සාදර අනුග්‍රහය.
4: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි. ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
5: ක්‍රිමිරාජ සුවසදාව සමග ඔබ රැඳෙන්නේ දෙන අපි ජයග්‍රහකයෙක් වෙන්න ජයග්‍රහිකාවක් වෙන්න අවස්ථාව ඔබට ලබා දෙනවා. අද අපි ඔබෙන් අහන ප්‍රශ්නය තමයි ක්‍රිමිරාජ නිෂ්පාදන ඔබ අතට පත්තලා දැන් මේ වන විට දශක කීයක් ගත වෙලා තියෙනවද කියලා. නිරන්තරයෙන්ම අපි මේ වැඩසටහන එක්ක ඔබ එක් වෙලා ඉන්නවා නම් ඔබට මේ වැඩසටහන තුළදීම මේ ප්‍රශ්නයට පිළිතුර හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපේ වෙබ් අඩවියට ගිහිල්ලත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගියෝතින් ළඟම තියෙන සුපිරි වෙළඳ සැලකට හරි එහෙම නැත්නම් මේ ඖෂධ වර්ග මිලදී ගන්න තියෙන වෙළඳ සැලකට හරි ක්‍රිමිරාජ නාමයේ යටතේ තියෙන විවිධාකාර නිෂ්පාදන ඔබට දකින්න ලැබෙනවානේ. හැබැයි ওই තියෙන දේවල් වලට වැඩිය බොහෝ දේවල් තියෙනවා. ඉතින් ඔය වෙබ් අඩවියට ගිහිලා ටිකක් විමර්ශනය කරලා බැලුවොත් ඔබට දැනගන්න පුළුවන් වෙයි කොයි තරම්නම් දේවල් මේ ආයතනය තුළ නිෂ්පාදනය වෙනවද කියලා.
6: ඔව්, ඇත්තෙන්ම ක්‍රිමිරාජ ඖෂධ පිළිබඳව කතා කරනකොට බොහෝ දෙනෙක් අපිත් එක්ක තොරතුරු බෙදා හදාගන්නේ. අපි පාවිච්චි කරා අපට ඉතාමත්ම ගුණ ලැබුණු ඖෂධ තමයි අපිට ක්‍රිමිරාජ ඖෂධාලයෙන් ලබා දීලා තියෙන්නේ. එහින්දා විශ්වාසයකින් වගකීමකින් අපට මේවා මිලදී ගන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් කියනවා. අපි ගීතයක රස විඳිමු.
5: අනිවාර්යයෙන්.

0: ක්‍රමරාජ සෝසඳාව සමගින් ඔබ එකලා ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි කියනවා මේ නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න නම් ඒ ජීවිතයේ මේ සාමාන්‍යයෙන් ක්‍රියාශීලී ජීවිතයක් වෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් ඉතින් 8-5 රස්සාව ඇතුලේ අපි ගොඩක් දෙනෙක් අපේ මොළය වෙහෙසෙව්වට අපේ ඇඟ ක්‍රියාශීලීත්වයේ ටිකක් විතර මදි. ඕනම කෙනෙක් ඒක එකඟ වෙන කතාවක් නේ. ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට ජිම් එකකට යනවා. එහෙම නැත්නම් අපිම හදාගත්ත ව්‍යායාම ටිකක් කරන්න උත්සාහ කරනවා. මේ දේවල් මේ විදිහට කරන එක හරිද? ඔන්න ඔය ගැන අපි වැඩිපුර හිතන්න ඕන කාලයක තමයි ඉන්නේ.
1: ඔව්, ඇත්තම ව්‍යායාම කිව්වම අපි සමහර වෙලාවට හිතුමතේ කරනවා. අපිට ඉඩ ලැබෙන වෙලාවට අපිට පුළුවන් වෙලාවට පුළුවන් විදිහේ ව්‍යායාම කරන්නනේ අපි පුරුදු වෙලා ඉන්නේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම මාර්ග උපදේශක වලට අනුව ව්‍යායාම ක්‍රම 7කට බෙදලා තියෙනවා. අනේ 7 තුල තමයි ඔබ ව්‍යායාම කළ යුත්තේ කියලා උන් කියනවා, අවධාරණය කරනවා. දරුවන්ට සහ මේ ගැටවර වයසයා ඉන්නේ, ඒ අයට සුදුසු ව්‍යායාම වෙනම තියෙනවා. ඒකම වැඩිහිටියන්ට සුදුසු ව්‍යායාම වෙනම තියෙනවා. වයස්ගත අයට සුදුසු ව්‍යායාම වෙනම තියෙනවා. ඒකම ගැබිනි කාන්තාවන්ට, එහෙමත් නැත්නම් දරුවන් ප්‍රසූත කරන ලද අම්මලට, ඒ අයට සුදුසු ව්‍යායාම වෙනම තියෙනවා. ඒකම නිදන්ගත රෝගවලින් පෙළෙන අය ඉන්නවනේ, අනේ ඒ අයට සුදුසු ව්‍යායාම වෙනම තියෙනවා. ඒකම ආබාධිත දරුවන්ට සුදුසු ව්‍යායාම තියෙනවා. 7 එක විදියට ආබාධිත වැඩිහිටි අයට සුදුසු ව්‍යායාම තියෙනවා. ඉතින් මේ වයස්කාණ්ඩවල අය තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් උපදෙස් අරගෙන ව්‍යායාමවල යෙදෙනවා නම් තමයි ඒ ව්‍යායාම හරහා ලබා ගන්න පුළුවන් නිසි ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
0: අපි අපේ ගෙදර හරි පිරිසිදුට තියාගෙන ඉන්නවා. අපි අපේ වාහනේ හරිම පිරිසිදුට තියාගෙන ඉන්නවා. හරිම සුවඳට නේද? අපේ දේවල් අපි හරි පිරිසිදුට තියාගෙන ඉන්නවා. දැන් නිකමට හිතලා බලන්නකො, පොදු ප්‍රවාහන සේවය, බස් එක, කෝච්චිය, ඔය කියන තරම් පිරිසිදුට තියනවද? අපි පිටකොටුවේ තියෙන පොදු වැසිකිළියට ගියොත් ඒ පොදු වැසිකිළිය ඔය තරම් පිරිසිදුට තියනවද? දැන් අපි පෞද්ගලිකව ගත්තාම ඔබේ, මගේ, අපේ හැම කෙනෙකුගේම ගෙදර, අපේ වාහනේ ඔය තරම් පිරිසිදුට තියෙද්දි පොදුවේ අපි යන එන තැන් ඔය තරම් අපවිත්‍ර වෙන්න මොකද්ද සිද්ධ වෙන දේ? නිකමට හිතලා බලුවොත් ඒ කියන්නේ අපි අපිම නේද මේ දේවල් අපවිත්‍ර කරගන්නේ. ඒ කියන්නේ අපිට වටින්නේ අපේ දේවල් විතරයි. කියන්නේ පෞද්ගලිකව අපි පරිහරණය කරන දේවල් වලට විතරයි අපි මුල් තැන දෙන්නේ. අනිත් දේවල් වලට මොන වුණත් කමන්නේ අපේ වැඩේ කරගත්තට පස්සේ.
1: මොනික ඇත්තෙන්ම එතෙන්දී අපි කල්පනා කරන්න ඕනේ අපේ දේට වඩා පොදුවේ පරිහරණය කරන දේ පිළිබඳව අපි වඩාත් සිතා බැලිය යුතුයි කියන එක. සමහර වෙලාවට අපි පොදු ප්‍රවාහන මාධ්‍යයක ගමන් කරනවා නම්, අපි ටොපියක් කෑවා නම්, එහෙම නැත්නම් වෙනත් මොනවා හෝ දෙයකට අත බිහලා ගත්තන ඒ කොලේ හෝ ටොපි කොලේ එහෙම එතනම දානවා. එහෙම නැත්නම් වීදුරුවෙන් එළියට, ජනෙල් කවුළුවෙන් එළියට ඒක දානවා. ඒක පතිත වෙන්නේ පාරට. අපි කල්පනා කරන්නේ මේ හරහා සිදුවන අපහසුතාවය තවත් අයෙකුට දැනෙනව නේද කියලා. ඊළඟට ඔබ කියපු විදියට පොදු වැසිකිළියක් පාවිච්චි කරන්න ගියපුවාම ඒක තවත් අයෙකුට පාවිච්චි කළ යුතුයි කියන මනසින් යුතුව අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි අපි හිතන්නේ නැති තැන් තියෙනවා. අපි කාර්යාලයේ වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ කාර්යාලවල ගොඩාක් දැන් තියෙනවා වෙන වෙනම පොලිතින් දාන්න වෙනම, ඉඳුල් දාන්න වෙනම,
0: කඩදාසි දාන්න
1: වෙනම, මේ වගේ වර්ගීකරණය කරලා තියෙනවා. හැබැයි අපි කල්පනා කරන්නේ අපි කෑම කාපු ගමන් පොලිතින් එකත් එක්ක ඉතුරු කෑම ටිකත් ඔක්කොම එකකට දානවා. එතෙන්දී මේවා ඉවත් කරන අය කොච්චර අපහසුතාවයකට පත් වෙනවද, ඒ අයට අපි කොච්චර උදව්වක්ද, ඒක නිසි විදියට නිසි පිළිවෙලට අපේ වැඩේ අපි කරා නම් ඒ අයට කොච්චර පහසුවක් ලැබෙනවද? එහෙනම් අපි පොදුවේ මේ පොදු කරුණු විදියට අපි අපේ ක්‍රිමිරාජ සෝසඳාව හරහා අපි සෞඛ්‍ය පිළිබඳවනේ කතා කරන්නේ. ඒකම අපි නිරෝගීකම් පිළිබඳවනේ කතා කරන්නේ. මේ හැම එකක් හරහාම අපේ නිරෝගීකමට, අපේ සෞඛ්‍යයට යම් යම් බලපෑම් කරනවා. අන්නේ බලපෑම් වලින් වැළකිලා නිරෝගීමත්ව ඉන්න, නිසි සෞඛ්‍ය සිරිත් විරිත් වලට ඔබ අන්තර්ගත වෙන්න, ඇතුළත්

0: කියන මේවා ඔබේ ජීවිතවලට අනුගත කරගන්න ඕන කියන එක තමයි අපි මතක් කිරීමක් විදිහට කරන්නේ.
1: එහෙනම් ඉතින් අපි අදට සමුගෙන යන්න වෙලාවයි ඇවිල්ලා තියෙන්නේ. අයිමත් මතක් කරනවා අද අපි ප්‍රශ්නයක් අහුවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔබට එවන්න පුළුවන්, ලියලා එවන්න පුළුවන්, නැත්නම් WhatsApp කරන්න පුළුවන් පිළිතුර. ප්‍රශ්න තමයි ක්‍රිමිරාජු නිෂ්පාදන ඔබ අතට පත්තර දශක කීයක් දිනකට ගත වෙලා තියෙනවද කියලායි අපි අහන්නේ. නිවැරදි පිළිතුර ඔබ දන්නවා නම් ලියලා එවන්න. නිවැරදි පිළිතුර අපිට ඉක්මනටම ක්‍රිමිරාජ ඖෂධාලය කිරිවත්තඩුව කියන ලිපිණයට ක්‍රිමිරාජ සුවසඳාව පැනට පිළිතුර කියලා ලියන්නත් අමතක කරන්න එපා.
0: දශක 7ක් 30 අපි ඔබත් එක්ක කටයුතු කරනවා. දශක 7ක් 30 අපි ඔබේ විශ්වාසය දිනාගෙන තියෙනවා. දශක 7ක් 30 ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් අපි කැප වෙලා ඉන්නවා. ඉතින් එවන් වූ ආයතනයක් එක්ක ඔබ එක් වෙලා ඔබ මේ සුවසඳාවත් එක්ක තමයි අපි සමග අත්වැල් බැඳගෙන ඉන්නේ. ඇත්තෙන්ම කියන්න ඕන ක්‍රිමිරාජ සුවසඳාවත් එක්ක එකතු වුණු ඔබට තෑගි දිනන්න පුළුවන්, යහපත් සෞඛ්‍ය සිරිත් විරිත් පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්, පොදුවේ අපි හැමෝටම වැදගත් වෙන කරුණු කාරණා පිළිබඳව තොරතුරු බෙදා හදා ගන්න පුළුවන්, ඔබටත් ලියන්න පුළුවන් ක්‍රිමිරාජ සුවසඳාවට ඔබ නිර්මාණ එකතු කරන්න පුළුවන්. ඉංගිරියේ නිව්ටන් කරුණාරත්න අපට නිතර කතා බහ කරනවා. එයා අපට යම් යම් නිර්මාණ එකතු කරලා තිබ්බා. ඒ නිර්මාණ තුලින් අපි යම් නිර්මාණ ඉදිරි වැඩසටහන් වලදී ඔබත් එක්ක බෙදා හදා ගන්නත් බලාපොරොත්තු වෙනවා. නිව්ටන්, එහෙමනම් අපි ඔබ අමතක කරේ නැහැ. ඔබ පිළිමදවත් අපි මතක් කිරීමක් කරනවා. ඒ මතක් කිරීමත් එක්ක තමයි සමුගන්න සූදානම් වෙන්නේ. මේ ගීය ඔබට තිළිණ කරන ගමන් අපි සමුගන්නවා. අපි තමයි මොනිකා එක්ක
1: කණ්ඩම්.

0: ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසැඳෑව. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලී.
3: ලකඩහගෙන ඉන්නේ හවස 4:35.

0: ක්‍රීඩාවේ නාඩි වැටෙන රිද්මය ක්‍රීඩා පිටිය ලකඩි ලකඩි
1: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලි මිතුරු මිතුරුවනි, හදත් සූදානම් ක්‍රීඩාවට ආදරය කරන ඔබත් එක්ක ක්‍රීඩා පිටිය ආරම්භ කරන්න ලක්හනින් 93.5 93.7 ඔබ අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධලා ඉන්නේ. සම්බන්ධලා ඉන්න ඔබ සියලු දෙනාම ක්‍රීඩාවට ආදරය කරන බොහොම ගෞරවයෙන් පිළිගන්න මේ අවස්ථාවේ. අපි සූදානම් අද දවසේදී ක්‍රීඩා පිටිය උණුසුම් කරන ප්‍රධානම ක්‍රීඩා ඉසව්ව ලංකාවේ මේ දිනවල පැවැත්වෙන LPL තරගාවලිය. LPL තරගාවලියේ තොරතුරුත් එක්ක ඔබත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම්, ඔබත් එක්ක කතා බහ කරන්න සූදානම්. LPL තරගාවලිය ජූලි මාසයේ 17 වෙනිදා ආරම්භ වුණා. කණ්ඩායම් පහක් තරඟ වැදුණා. තරඟ රැසක් ක්‍රීඩාංගණ ගණනාවක පවත්වන්නට යෙදුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, ඒ වගේම SSC ක්‍රීඩාංගණය, ඒ වගේම පල්ලිකැලේ ක්‍රීඩාංගණය, රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ හතරක මේ තරගාවලිය පැවතුණා. ඒ දක්වා ජූලි 17 වෙනි දින ඉඳලා අද දක්වා පැවති තරඟ මාලාවේ කණ්ඩායම් පහක් මුහුණට මුහුණ ගැටුණා. ඒ අතරින් විශේෂයෙන්ම අපි දැක්කා ජැප්නා කිංග්ස් කණ්ඩායම, ඒ වගේම ගෝල් ගැලන්ස් කණ්ඩායම, කලම්බෝ කැප්ස්, කැන්ඩි රෝයල්, ඒ වගේම දමුල සික්සර්ස් කණ්ඩායම තමයි තරඟ බිමට අවතීර්ණ වුණේ. දමුල සික්සර්ස් කණ්ඩායම තරඟයේ අතරමැදදී ඔවුන්ට තරඟාවලියෙන් ඉවත්වන්නට සිදු වුණා. ඊට හේතුව තමයි ඔවුන් ජයග්‍රහණ ලබා ගැනීම ප්‍රමාදයක් සිදු වුණා. ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව ඔවුන්ට තරඟාවලියෙන් ඉවත්වන්නට සිදු වුණා කලින්ම. නමුත් ජැප්නා කිංග් සහ ගෝල් ගැලන්ස්, කලම්බෝ කැප් සහ කැන්ඩි රෝයල් කණ්ඩායම තරඟ බිමේ අවසන් මොහොත දක්වාම සටන් කළා. ඒ අනුව ජැප්නා කිංග්ස් කණ්ඩායම තරඟ 8කට මුහුණ දෙනවා. තරඟ 5ක් ජයග්‍රහණය කරනවා. තරඟ 2ක් පරාජයට පත් වෙනවා. ඔවුන්ට එක් තරඟයක් අපිට වර්ෂාව නිසා වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ අනුව තරඟේ පවත්වන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අනුව දළ ලකුණු 11ක් ලබාගෙන පොයින්ට් ටේබල් එකේ උඩින්ම සිටින්නේ ජැප්නා කිංග්ස් කණ්ඩායම. ඊළඟ ගෝල් ගැලන්ස් කණ්ඩායම තරඟ 8කට මුහුණ දෙනවා. තරඟ 5ක් ජයග්‍රහණය කරනවා. තරඟ 3ක් පරාජයට පත් වෙනවා. ඔවුන් ලකුණු 10ක් ලබා ගන්නවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ගෝල් ගැලන්ස් කණ්ඩායම. ජැප්නා කිංග්ස් කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ බානුක රාජපක්ෂ. ඊළඟට කලම්බ කැප්ස් කණ්ඩායමේ නායකයා කුසල් මෙන්ඩිස් සිටියේ. ඔහු තරඟාවලිය පළමු තරඟයේදීම ආබාධයකට ලක් වෙනවා. ඒ නිසා තරඟාවලිය සම්පූර්ණම ඔහුට අහිමි වෙලා යනවා. ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ කුසල් මෙන්ඩිස්ට. ඒ අනුව කමිදු මෙන්ඩිස්, කමිල් මිෂාර් මෙයාදී ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස ඔවුන් ඉදිරියට ගියා. කලම්බ කැප්ස් කණ්ඩායමත් තරඟ 8කට මුහුණ දෙනවා. තරඟ 4ක් ජයග්‍රහණය කරනවා. පරාජයන් 4ක් උරුම වෙනවා. ඔවුන්ට ප්‍රසාද ලකුණු 8ක් හිමිවන්නේ. කැන්ඩි රෝයල් කණ්ඩායමත් තරඟ 8කට මුහුණ දුන්නා. තරඟ 3යි ජයග්‍රහණය කරන්නේ. පරාජයන් 5යි. ඔවුන්ට ප්‍රසාද ලකුණු 6ක් හිමුණා. දඹුල්ල සික්සර්ස් තමයි අවසාන වශයෙන් රැඳී සිටින්නේ. තරඟ 8ට මුහුණ දුන්නා. තරඟ 2යි ජයග්‍රහණය කරේ. තරඟ 5ක් පරාජයට පත් වුණා. ප්‍රසාද ලකුණු 5ක් පමණයි ඔවුන්ට හිමි වුණේ. ඒ අනුව දැන් අවසාන තරඟය ඊයේ තිබුණ අවසන් මහා තරඟයට පෙර තරඟය කලම්බෝ කැප්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ස් අතර තරඟය තිබුණේ. ගෝල් ගැලන්ස් කණ්ඩායම මේ තරඟාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දක්වමින් ඉදිරියට පැමිණි කණ්ඩායමක්. දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු. නමුත් ඔවුන් අවසාන තරඟයට සුසුකම් ලබා ගැනීමට තිබුණු අවස්ථාවෙන් පරාජයට පත් වුණා. ඒ අනුව ඊයේ දවසේදී ඔවුන්ට තරඟයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කලම්බෝ කැප්ස් කණ්ඩායම සමග නොසිතූ බිරු ලෙස කලම්බෝ කැප්ස් කණ්ඩායම ලකුණු 55ට කඩු 5ක් බිඳ වැටෙනවා. ඒ අවස්ථාවේදී තරඟය ඉතා ඉක්මනින් නිමා වෙයි කියලා තමයි දේශ විදේශ මාධ්‍යවේදීන් සහ ක්‍රීඩා ලෝලීන් හිතුවේ. නමුත් එය වෙනස් කරමින් රවින්දු ප්‍රනාන්දු ක්‍රීඩා පීඨයට අවතීර්ණ වීමත් එක්කම ලකුණු 48ක් ලබා ගන්නවා. පාන්දු 27කින් ප්‍රවේගකාරීව ක්‍රීඩා කරමින් කලම්බෝ කැප්ස් කණ්ඩායම වෙනුවෙන් ඒ අනුව ඔවුන්ගේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවා. ලකුණු 176ක් දක්වා පන්දු අර 18යි පන්දු 5ක් තුලදී. ඒ අනුව ගෝල් ගැලන්ස් කණ්ඩායම පිළිතුරු නිම ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා පිටියට ඊයේ දවසේදී ආර් ප්‍රේමදාස පිටියට අවතීර්ණ වුණා. එෙහිදී ලකුණු 177ක් ලබා ගත්ත කඩුලු 4ක් පමණයි බිඳ වැටුනේ පන්දු 18යි පන්දු අර 18යි පන්දු 4ක් තුලදී. දැන් අද දවසේදී ඊයේ ජයග්‍රහයි කණ්ඩායම ගෝල් ගැලන්ස් කණ්ඩායම. ඒ අනුව අද අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්ත ජැප්නා කිංග්ස් කණ්ඩායම සමග. අපි ඒ අනුව දැන් අද දවසේදී ජැප්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම අතර අවසන් මහා තරඟය අද රාත්‍රියේ 7:30ට ආරම්භ වීමට නියමිතයි. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී රාත්‍රි 7:30ට තරඟය ආරම්භ වෙනවා. ඊට කලින් සමාප්ති උළෙල ආරම්භ කරනවා සවස 6:30ට. ලංකාවේ ජනප්‍රිය ගීතරු රැසක් අද දවසේදී සමාප්ති උළෙල වර්ණවත් කරන්න ක්‍රීඩාංගණයට එකතු වන බවට තමයි තොරතුරු ලැබෙමින් තිබෙන්නේ. අද අපි ඒ සමාප්ති උළෙලත් ඔබට දැක බලා ගන්න පුළුවන්කම ලැබෙනවා සවස 6:30ට. 6:30ට සමාප්ති උළෙල ආරම්භ වෙනවා. රාත්‍රි 7:00ට කාසිවාසේ උරගා බැලීම සිදුවන බව තමයි තරගාවලියේ සංවිධායකවරයා අධ්‍යක්ෂවරයා සමන්ත දොඩංගල මහතා අප සමග සඳහන් කළේ. කෙසේ නමුත් අද රාත්‍රී 7:30ට තරගය ආරම්භ වීමට කලින් මේ සියලු දේවල් සිද්ධ වෙනවා. අපි අද තරගයේ පිළිබඳව කතා බහ කරන්න තව බොහෝ දේවල් තිබුණත් අපි ඊට කලින් සම්බන්ධ කරගන්නවා තරගාවලියේම අධ්‍යක්ෂවරයා සමන්ත දොඩංගල මහතා. ඔහු අද පැවැත්වෙන තරගයේ ආරක්ෂාව ඒ වගේම පවතින තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අපට කළා.
2: ඔව්, අද අපි සියලු දේම සූදානම් කරලා තියෙන්නේ. සියලුම දොරටු අපි විවෘත කරනවා පා හමාර වෙනකොට ප්‍රේක්ෂකයන්ට ඇතුල් වෙන්න. ඒ වෙනුවෙන් අපි විශේෂයෙන්ම හමුදා වෙනෝ ඒ වගේම පොලිසියනේ අපි ආධාර ලබාගෙන තියෙනවා. කොහොමත් 400කට වැඩි ප්‍රමාණයක් සේවක ප්‍රමාණයක් ඒ වගේම පොලිසියනේ යුද්ධ හමුදා වෙන සේවය සඳහා යොදා වෙලා තියෙනවා. මම හිතන්නේ ඉතාමත් තරඟයක් පවත්වාගෙන යද තරඟය පටන් ගන්න හත හමාරට හැබැයි අපි 6 හමාරට අපේ ක්ලෝසින් සර්මනි එක පටන් ගන්නවා. ඒකේ අපි ලංකාවේ ඉන්න තාම උසාවිකනේ ආටිස්ට්ලා 3 දෙනෙක් 4 දෙනෙක් එනවා. ඒකම පස්සෙක 4 පටන් ගන්නවා. පස්සෙකින් පස්සේ කාටිවාටි අපි 7 දාන්නේ. ඊට පස්සේ 7 හමාරේ තරගය පවත්වනවා. මම හිතන්නේ ඉතාමත් හොඳ තරගයක් පැවැත්වේ කියලා මම විශ්වාස කරනවා. මොකද මේ අවුරුද්දේ අපේ අනේ තීරු ඔක්කොම ඒ කියන්නේ විකට් ඔක්කොම හොඳට සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක ලැබූ ජාග්‍රහණයක්. මොකද හැම තරගයේ වගේම වීඩියෝ කියෝ හොඳට සෙල්ලම් කරා. ලකුණු සංඛ්‍යාව දිහා බැලුවත් මේ ගොඩක් තරඟවල ලකුණු 190ට වැඩි රස් කරලා තියෙනවා කණ්ඩායම් දෙකම. මම හිතන්නේ මේ වතාවේ තමයි වැඩිම එක ඉනිමක ලංකා ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ. මම හිතන්නේ ජෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 244ක් රස් කරා දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා. ඒ වගේම ගෝල් ගැලන්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව හමා යනකොට ලකුණු 228ක් රැස් කරා. මම හිතන්නේ ලංකාවේ ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාව T20 තරගාවලියක එක තරගයක ලබා ගත්ත ප්‍රථම වතාව. මම හිතන්නේ ප්‍රේක්ෂකයන්ට හොඳ තරගයක් අරබන්න ලැබෙයි කියලා මම විශ්වාස කරා.
1: ප්‍රේක්ෂක පැමිණීම පිළිබඳවත් සමන්ත දොරංගල මහතා අදහස් ප්‍රකාශ කළා.
2: විශ්වාස කරන ප්‍රේක්ෂක ගොඩක් අද තරගය නරඹන්න පැමිණේ කියලා. සෑහෙන ටිකට් ප්‍රමාණයක් අලෙවි කරලා තියෙනවා. ඒ එක්කම අපි තීරණය කරලා තියෙනවා C බ්ලොක් එකේයි D බ්ලොක් එකේයි දොරටු විවෘත කරන්නාද. මේ පරමාර්ථය ප්‍රේක්ෂකයන්ට ඇවිල්ලා හොඳ තරගයක් දැකලා ගැනීම. ඒකෙන් තමයි දැන් අපි මේ දේ කරනවා. මම හිතනවා හොඳ ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අද තරගය නරඹන්න පැමිණේ කියලා.
1: ඒ තරගාවලිය අධ්‍යක්ෂවරයා අපිත් එක්ක සම්බන්ධ වෙලා අදහස් ප්‍රකාශ කරන්න සම්බන්ධුනේ සමන්ත දොඩංගල මහතා. සෝති ඔබට අදහස් ප්‍රකාශ කළාට දැන් වෙලාව 4:43යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් ප්‍රති සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ජයග්‍රහණයේ සතුට පරාජයේ අභියෝගය එකට අමුණන ක්‍රීඩා මිටිය.
1: ක්‍රීඩා පිටිය සමග ඔබ රැඳී සිටින අපි LPL ගැන කතා බහ කරමින් සිටි LPL තරඟාවලිය අද ගෝල් ගැලන්ස් සහ ජැප්නා කිංස් කණ්ඩායම් දෙකේ නායකයා දසුන් ශානක ගෝල් ගැලන්ස් කණ්ඩායම නායකත්වය ලබා දෙනවා. ජැප්නා කිංස් කණ්ඩායමට බානුක රාජපක්ෂ නායකත්වය ලබා දෙන්නේ. ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ගෝල් ගැලන්ස් කණ්ඩායමත් සතුයි. දසුන් ශානක, චරිත අසලංක, ඉෂාන් මාලිංග, එවැගේම ලසිත් ක්‍රූස්පුල්ලේ, චාමික කරුණාරත්න වැනි ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. එවැගේම විදේශීය ක්‍රීඩකයන් අතරේ සෑම් හාපර් ඉන්නවා. එවැගේම මොහමඩ් නවාස් ගෝල් ගැලන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. ජැප්නා කිංස් කණ්ඩායමට බානුක රාජපක්ෂ නායකත්වය ලබා දෙනකොට දුනිත් වෙල්ලාලගේ ඉන්න එක පැත්තකින් බංග්ලාදේශ ක්‍රීඩකයා සගිබ් අල් හසන් ඉන්නවා, අවිෂ්ක ප්‍රනාන්දු ඉන්නවා, දිල්ෂාන් මදුශංක, මොහමඩ් සිරාජ්, නුවනිදු ප්‍රනාන්දු, එවැගේම ටස්කින් අහමද් මෙවැනි විදේශීය දෙස් විදෙස් ක්‍රීඩකයන් රැසකකින් ජැප්නා කිංස් කණ්ඩායම සමන්විත වෙනවා. මේක විශේෂත්වය තමයි ජැප්නා කිංස් කණ්ඩායම මේ පැවති තරඟාවලි සියල්ලේම ජයග්‍රහණය එක තරඟාවලියක ඇර අනිත් සියලුම තරඟවල ජයග්‍රහණය කර තිබෙනවා. 2020 තරඟේ 2021, 2022, 2023 සහ 2024, 2023 පමණයි ඔවුන්ට ජයග්‍රහණය කරන්න බැරුණේ. කැන්ඩි රෝයල් කණ්ඩායම එවර ජයග්‍රහණය කළා. දැන් මේ අද තරඟේත් විශේෂත්වයක් තිබෙනවා. පසුගිය තරඟාවලියේ 2024 ජැප්නා කිංස් කණ්ඩායමත් ගෝල් ගැලන්ස් කණ්ඩායමත් අවසන් මහා තරඟයෙන් සුසුකම් ලබා ගත්තේ. ඒ අනුව ජූලි 17 වෙනිදා ආරම්භ කළපු තරඟේ ගෝල් ගැලන්ස් සහ ජැප්නා කිංස් තමයි ආරම්භක තරඟේ ලබා ගත්තේ. අවසන් තරඟයත් මේ කණ්ඩායම් දෙකටම ලැබිලා තිබෙනවා, ජැප්නා කිංස් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම් දෙකට. ඒ තමයි විශේෂත්වය. අද තරඟේ විනිසුරුවරු ලෙස ක්‍රියා කරනවා කුමාර් ධර්මසේන, වෝ නයිට්ස් විදේශීය විනිසුරුවරෙක් ඉන්නවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ටීවී ආම්පයා ලෙස රවින්ද්‍ර විමලසිරි කටයුතු කරද්දී තරඟ තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල ක්‍රියා කරනවා අද දවසේදී. ඉතින් හොඳ තරඟයක් දැක බලා ගන්න පුළුවන්. අපි වහගෙන ඉන්න ක්‍රීඩා පිටි වැඩසටහන සමග සම්බන්ධ වෙන ක්‍රීඩා ලෝලින්ට අපි ආරාධනා කරනවා සී සහ ඩී ගේට් වලින් ඔබට නොමිලේ ඇතුළු වීමේ අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. ඉක්මනට වෙන්න සමාප්ති ලස්සන උළෙලක් බලා ගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරනවා. ඒ නිසා ක්‍රීඩා පිටි අහගෙන ඉන්න ඔබට අපි ආරාධනා කරනවා එන්න ආර් ප්‍රේමදාස පෙරේරා. අපි යනවා කෙටි ගීත විරාමයකට, ඉන් පස්සේ යාලි ඔබව හමුවනවා.

0: FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Sri Lankawe Prathama Vadawata Rhino Roofing Within Handunwa Dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing Within Handunwa Dena Rhino Premier Roofing Sheet Vedivistara Sandaha 1396 Amathana
0: ලක්කඩින් ක්‍රීඩාවේ විප්ලවයකට ක්‍රීඩා මිටිය
3: ක්‍රීඩා මිටිය සමගයි ඔබ රැඳී සිටින්නේ අපි LPL තරගාවලිය පිළිබඳව කතා බහ කරා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වල ක්‍රිකට් වසන්තය උදා වුණා ගිය දවස් පෙරේද අපි දැක්කා ක්‍රීඩා සම්මාන වල ක්‍රිකට් සම්මාන වල පැවතුණා කොළඹදී ඒදී 2025 වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානුල්ලේ හොඳම ක්‍රීඩකයා බවට පත්වන්නේ පැතුම් නිශාංක අපි දැක්කා විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්න සමත් වුණා ප්‍රභා ජයසූරිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගන්නවා එක් දින තරඟ කාණ්ඩේ හොඳම පන්දු යවන්නා විදිහට අසිත ප්‍රනාන්දු සම්මානයට පාත්‍ර වෙනවා එයි හොඳම පිතිකරුවා ලෙස සම්මානය දිනාගත්තේ චාරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විසයි විස හොඳම පන්දු යවන්නා විදිහට දුෂ්මන්ත චමීර සම්මානයට පාත්‍ර වෙනකොට පැතුම් නිශංක යලි විසයි විස කාණ්ඩේ හොඳම පිටිකරුවා ලෙස සම්මානය හිමි කරගන්න සමත් වුණා විසයි විස තරඟ කාණ්ඩේ හොඳම තුන් නිරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නේ දසුන් ශානකයි ශ්‍රී ලංකාවේ හිටපු T20 නායකයා ඔහු සම්මානයට පාත්‍ර වෙනවා ඊළඟට අපි කාන්තා කාණ්ඩේ හොඳම සම්මාන හිමි කරගන්න කාටවත් හම්බවන්නේ නැහැ ඒ චමරි අතපත්තුගේ දෝතර සියලු සම්මාන ටික ලැබෙනවා ඒ අනුව වසරේ කාන්තා හොඳම එක් දින පන්දු යවන්නේ විදිහට තුන්නිරියව් ක්‍රීඩිකාව සහ 2020 තරගාංශයේ හොඳම ප්‍රතිකාරණිය ලෙසත් තුන්නිරියව් ක්‍රීඩිකාව ලෙසත් චමරි අතපත්තු සම්මානය හිමි කරගන්නවා ඒ වගේම වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය දිනාගත්තේ පැතුම් නිශංක වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනාගත්තා ඒ අනුව චමරිට සම්මාන පහක් හිමි කරගන්නට හැකියාව ලැබෙනවා සම්මාන උළෙලේදී මේ සම්මාන උළෙලේට ක්‍රීඩා අමාත්‍යවරයාත් සහභාගී වුණා. ඒදී ක්‍රීඩා අමාත්‍යවරයා මේ වගේ අදහසක් ප්‍රකාශ කළා.
4: අර්බුදත් එක්ක අපි ලෝකයේ ටිකක් පල්ලෙහා තැනකට වැටුණු කණ්ඩායමක් රටක් බවට පත් වුණා. ඇයි අපිට අපේ ක්‍රිකට් වලට එහෙම උනේ? අපි එහෙම ඉන්න ඕන කණ්ඩායමක්ද? අපි එහෙම ඉන්න ඕන රටක්ද ක්‍රිකට් වලින්? මොකද අපි දන්නවා අපේ රටේ ලෝකයේ අලුතින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අපි කියන්නේ ෂොට්ස් හොයාගත්ත එහෙම නැත්නම් ටෙක්නික්ස් හොයාගත්ත ලෝකේටම සමහර ක්‍රිකට් වෙනස් කරන්න උගන්නපු ක්‍රීඩකයෝ හිටපු රටක් ඉන්න රටක් හැබැයි අපිට ඒ දක්ෂතාවයන් ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපි ලෝකේ හැමදාම ඉස්සරහා ඉන්න කණ්ඩායමක් බවට පත් වෙන්න බැරි වුණා ඒක නිසා අපිට වගකීමක් තියෙනවා අපි රජයක් විදියටත් ඒ වගේම ඔබ මෙතන ඉන්න සියලුම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඒ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය දහඩිය කැප කරපු අය විදියටත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටුවන්න අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න.
3: ඒ ක්‍රීඩා අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළේ සම්මාන උළෙලට සහභාගී වෙමින් දැන් මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියකට මුහුණ දීමට සූදානම් වෙමින් සිටින්නේ ඉන්දියානු කණ්ඩායම ලංකාවට ඇවිල්ලා ඉන්නේ ඔවුන් පුහුණු තරගවලට සහභාගී වෙනවා මේ දිනවල පළමු ටෙස්ට් තරගයේ අගෝස්තු 15 ඉඳන් 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අගෝස්තු 23 සිට 27 දක්වා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා මේ තරඟ දෙකටම පැතුම් නිශ්ශංකට සහ කුසල් මෙන්ඩිස්ට සහභාගී වෙන්නට හැකියාවක් ලැබෙන්නේ ඔවුන් ආබාධ වලට ලක් කළා ශල්‍ය කර්ම වලට භාජනය කරලා තිබෙනවා පැතුම් නිශ්ශංකව ඒ වගේම කුසල් මෙන්ඩිස් අපි දැක්කා LPL තරගාවලියේදී ආබාධයකට ලක් වුණා ඒ නිසා මේ ටෙස්ට් තරගාවලියට උන්ට සහභාගී වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අපේ ඊළඟ අවධානය යොමු වන්නේ රුමේෂ් තරංග මළල ක්‍රීඩා අපේ ක්‍රීඩකයා පිළිබඳව හෙල්ල විසිකිරීමේ ශූරයා ජාතික ශූරයා රුමේෂ් තරංග 23 වන පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී ලක්මව රනින් සරසන්නට සමත් වුණා හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් දැන් ඔහු ලංකාවට පැමිණෙන වෙලාවේ ඔහුට විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබුණා පිළිගැනීමක් ජාත්‍යන්තර මල්ල ක්‍රීඩා සංගමේ යාවත් කාලීන කළ පිරිමි හෙල්ල විසිකිරීමේ නවතම ශ්‍රේණිගත කිරීම වලට අනුව ඔහු පළමු ස්ථානයට පත් වෙලා තිබෙනවා ඒ ලකුණු 1354ක් ලබා ගනිමින් මේ ලංකාවේ මලල ක්‍රීඩකයෙකු ලෝක ශ්‍රේණිගත කිරීම වලට පත්වුණු පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වී තිබෙනවා ඉතින් අපි රුමේෂ්ට සුබ පතනවා ඔලිම්පික් රන් පදක්කම ලංකාව තරගෙනින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනාවත් එක්ක අපිට අද දවසේදී ක්‍රීඩා පිටියේ තොරතුරු වලින් සමුගන්න වෙලාව ඇවිල්ලා තිබෙන සමුගන්න වෙලාවේ අපි ඔබට මතක් කරන්නේ ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ නගරයේ සංවිධානය කරන ක්‍රීඩා ඉසව්ව අපිට එවන්න. ක්‍රීඩා පිටිය ලක්හඬ වික්‍රමසිංහපුර බත්තර මුල්ලකින් ලිපිනේට ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට එවන්න. අපි සූදානම් අපිට ඉඳ ලැබෙන සැනින් ඔබේ ක්‍රීඩා ඉසව්වට ඉඳ කඩක් වෙන් කර දෙන්න. සමුගන්නවා එහෙනම් ඔබට ජයග්‍රාහී හිට දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමීර කාර්යවසම්.

ලකන හැගෙනෙන්නේ 5 විනාඩි 10යි වෙලාව. එක්මෙන්ට බලසන සින්දුව ගහන්න ආදරය කරන හැමෝම එකතු කරගන්න වාඩි chance එකක් තියෙනවා. කරන්න තියෙන පොඩිම පොඩි දෙයක් විතරයි. කවුද ඉන්නේ කොහෙද ඉන්නේ මොකක්ද අහන්න කැමතිම සින්දුව කියලා මට පොඩි message එකක් තියන්න 07 03 93 5 93 4.

சத்தியாக லக்கண்ட ஹவுஸ் பாய் வினாடி தான் துணை வெளாவ லசன சிந்து கூட கரகின தமையாது மேம் வெள்ளி இனி வினதரதிங் பேர் வாணியல் தமையா முனகேன் ஹெபை அதையா பொடி பொடி இனி வாடுவா கரகின் எனி சதமை மட்டும் ஆவ முனகேன் என்ன சிந்துனே ஹெபை திங் லொரியாக் பிரேன்னு சிந்து லோட் கல்ல மட்டும் இல்லைக்கோ மேடிக்க மகை ஆள் வந்துட்டு அணிவாரம் பெதில தென்னு கீழ அன்னைக்கு நான் சிந்துரிக்கு அணிவாரம் வாங்கி கரகான்னு பொடி மெசேஜ் காக்தியான் கவுத கொஹேது முனாது மே வேலா வெண்ணி ஹரி பொடி சட்டக்கா கவிதாகினிமோ பிந்துவை
93.5 93.7 කියන නම්බරයකට තමයි මැසේජ් කරන්න ඕනේ. ඉතින් ලස්සන සින්දුවක් ඕනේ. සතියක ලක්කඩ අහගෙන ඉන්නවා. වැඩේ ගොඩක් ලස්සනයි. මටත් ලස්සන සින්දුවක් ඕනේ මදුශංකර් රනිල්වත් එකතු කරගන්න කියලා. පියුමි තමයි මට පානදුරේ ඉඳන් මැසේජ් එකක් දීලා තිබුණේ. රයිට් ඔව එකතු කරගන්න. එතකොට සුබ සන්දෑවක් සතියක ලක්කඩ ලස්සන ගීත ඇහෙනවා. සුපිරි මාවත් ගීතයකට එකතු කරගන්න. සුමිත් සෞදි වල ඉඳලා තමයි මට එහෙම මැසේජ් එකක් දුන්නේ. ඊට පස්සේ චම්පික කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ. මමත් කටාර වල ඉඳන් ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. නියමයි. ඊට පස්සේ මම යන්නේ වඳුරඹ පැත්තට. වඳුරඹින් සුරංග කතා කරලා කිව්වා ලස්සන සින්දුවක් ඕනේ බ්‍රදර් මමත් ඔයාව අහගෙන ඉන්නවා කියලා. නියමයි. දිගටම ඔහම අහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ කියනවා ලස්සන සින්දු ඇහෙන ලස්සන ලක්හඬට අපි ගොඩක් ආදරේ. අනිවාර්යෙන් ළඟදීම අපි එනවා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. වයනවාද අපිට මේ වෙනකොට ඔඩිෂන් වලට දින වෙන් කළ තියෙන. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ළඟදි මෙන්නම් මදුවයි ඔයාවත් හම්බෙලා යන්නම් කියලා තමයි කිව්වේ. අනිවාර්යෙන් එන්න. අපි හැමෝම හම්බ වෙලා තරඟ කරන්න, සින්දු කියන්න, ලංකාවේ සැබෑ හඬ හොයාගෙන යන්න සියලුම ලෑස්ති. ඉතින් එහෙම තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරි. දිගින් දිගටම අපි කිව්වා ලංකාවේ හැමෝටම එන්න මේ වැඩේට. ලංකාවේ ප්‍රමිතිගත අංක එකේ රියලිටි අත්දැකීම රේඩියෝවෙන් පළවෙනි වතාවට අරගෙන එන්න ලක්හඬ අපි ලෑස්ති. ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලංකාවේ මහා වෙනසක් එක්ක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හිතා ගන්න බැරි තරමේ දැවන්ත ජයග්‍රහකින් වෙනුවෙන් තෑගි පිරිනමන ඒ උකොටම යහපැත්තේ ලංකාවේ හැමෝම කතා කරන හැමෝගේම අවධානය දිනාගත් ආදරණීය තරුවක් වෙන්න හිම දකින්නවාගේ ඒ හිමේ හැබෑ කරන්න තමයි අපි මේ වැඩේ ලෑස්ති කරලා දෙන්නේ. ඉතින් ඒකෙන් මම නිගමන වගේ මතක් කරේ කොහොම හරි ගමක් නැහැ ලස්සන සින්දුවක් අහන්න ඕනේ නම් අපිට දැන් කරන්න තියෙන්නේ පොඩි මැසේජ් එකක් තියෙන එක. මම ඉක්මනටම කියලා ඉන්නම් පාරින්දි කියලා තියෙන්නේ මොකක්ද කියලා. පාරින්දි කියනවා අයියේ ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක, ලස්සන සින්දු ගොඩක් ඇහෙනවා, ලක්කඩ කියන අපේ ජීවිතේ හැමදාම අපි ලක්කඩත් එක්ක ඉන්නවා කියලා කිරිඳිගල් ඉඳන් තමයි එහෙම මට මැසේජ් එකක් දීලා තියෙන්නේ. ඊට පස්සේ ගිනිගත්හේනේ මනීෂ කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා. නියමයි. දිගටම අහගෙන ඉන්න. මටත් හොඳ සින්දුවකට චාන්ස් එකක් දෙන්න පුළුවන්ද මේ වෙලාවේ අපේ ත්‍රිවිල් පාකිකේ හැමෝම අහගෙන ඉන්නවා කියලා පුත්ලමි ජූඩ් තමයි මට මැසේජ් එකක් දුන්නේ. මම යනවා ඊට පස්සේ චලනී අමනද කියලා තියෙන කියලා බලන්න. එයා ඉන්නේ ඉතාලියේ. ඉතින් මිලානෝ වල ඉඳන් මේ වෙලාවේ ලක්හඬ අහගෙන ඉන්නවා සද්දෙම අපේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න. අපි හැමදාමත් ලක්හඬ ඕගලන්ට ආදරෙයි කියලා තමයි මැසේජ් කරලා තිබුණේ. නියමයි. දිගටම බොහොම අහගෙන ඉන්න ඕනේ. වාඩි වෙනා මෙන්න මේක තමයි මං ආවිනේ තෝරගත්තේ.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: සතියගලක්කඳ හගෙන ඉන්නේ 5 විනාඩි 21යි. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
3: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
4: ටේකයා සුරැකීම මගතොට ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
3: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

0: නිසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරසිය පනස් හතර.
1: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පැන්නා.
2: නරගැන් චරිත චරිතයක් කැටියට නරගයි සඳහකොමද එක පාටම එහෙම කාටත් චරිත සාධකයක් දෙන්නේ.
3: ඉතින් මන් දන්නවනේ සර්.
2: අනේ සර් කල්ප වගේ නෙමෙයි කෙල්ලෝ මන් දන්නවනේ. ඉතින් අහන්න නෑනේ මං කියන දේ. ගෑල්ලමයි පැත්තම ගන්න.
4: හරි ඉතින් මං සඳ කැලුම් ගැනවත් එනම් හරියට කියන්න දන්නේ එහෙම නේද? හැබැයි ඉතින් මේ වර්ක්ෂොප් එකට එහෙම නැත්තම් අපේ ජර්නි එකට ප්‍රශ්නයක් වෙන කෙනෙක් ඉන්නව නම් එයාව මෙතනින් අයින් කරන්න මං දෙපාරක් හිතන්නේ.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
5: උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 07.03 935 937 සමාජ ගවේෂණය.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයග ලක්හඬ.
6: අවස 5 විනාඩි 25 වෙලා වලසන සින්දුවක් ගහන්න ඕනේ කියලා මට මැසේජ් කරපු කෝල් කරපු ගොඩක් අය ඉන්න නිසා මම ඉක්මනටම කියන්නම් කවුද මේ වෙලාව අපි වහගෙන ඉන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි කියලා තියෙන්නේ. මදු ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න මමත් ඉන්නවා. එතකොට මගේ මැසේජ් එක අදවත් කියවන්න කියලා තමයි කියන්නේ. මගේ ජීවිතේ පුදුමාකාර විදිහට හිතට දුක වේදනාව තලුලන දවසක්. මට මගේ මුළු ලෝකෙම නැති වෙලා අද අවුරුදු 20ක් ගත වෙනවා. ඒ මගේ ප්‍රාණ සමාන ඥාති සහෝදරයා ආනන්ද සරච්චන්ද්‍රය කාලේ ජීවිතයෙන් සදාර්ම සමගින ගිහිල්ලා නොදැනීම අවුරුදු 20ක් ගත වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ කතන්දර ඔක්කොම එක කියනවා. පිටිගල බොරළු හේනිය සුසන්ත සම්පත් ටිකක් දුකින් ඉන්න දවසක් කියලා. හරි ජීවිතේ එහෙම තමයි ඉතින් නේද? අපි ආදරය කරන අය අපි ළඟ ඉන්නවා, අපිව දාලා යනවා. එහෙමනේ. ඉතින් එහෙමයි කියලා අපිට මතකයන් එක්ක ඉරවෙලා ගැලීලා අපේ ජීවිතේ නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඉස්සරහට යන්න වෙනවා. ඉතින් කමක් නැහැ, හිතේ තියෙන දුක පොඩ්ඩකට හරි තුනී වෙලා යන්න. මම ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම් මගේ ගානේ. ඒ තමයි මට මේ වෙලාව ආවිනුවෙන් කරන්න පුළුවන් හොඳම දේ. සුබ දවසක් මනුෂ්‍යංග ලක්ෂණහගෙන ඉන්නේ මට. මම චින්තක කොරියාවෙන් කියලා තමයි කියලා තියෙන ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් අනිවාර්යෙන් මම ආව එකතු කරගන්නම්. ලස්සන ලස්සන සින්දුවක් තමයි ආවිනුවෙන් මම තෝරගන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා පවණි අයිය ලස්සන සින්දුවකට අපේ ගෙදර කට්ටිය හැමෝම එකතු කරගන්නකො කියලා අනිවාර්යෙන් කට්ටියම එකතු කරගන්නම්. අපි අටාල මාළු කඩේ සෙට් එක අපිත් හැමදාම ලක්කන තමයි යන්නේ. අපේ කට්ටිය කුමා කුමාරී, එතකොට අල්ලපු කඩේ සුදුමල්ලි, වීල් එකේ මහතුම් මල්ලි, මංජුල මල්ලි, රණායියා, එතකොට මදු මල්ලි සහ අටාල ගමේ සියලු දෙනාම මතක් කරලා ලස්සන ගීතයක් දෙන ලක්කනට ජය වේවා. මම නීලන්ත ප්‍රදීප් කියලා මෙසේජ් එකක් දීලා තිබුණා. හරි නීලන්ත, ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. පුංචි පණිවිඩයක් තියෙනවා කියන්න පුළුවන්. ගොඩක් ඉන්න බලන්න මොකද්ද පණිවිඩය කියලා. මම ලක්කනට ගොඩක් ආදරෙයි කියලා මුළු ලෝකෙටම හින්න කෑගහලා

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසයි.
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: සතියග ලකන.
4: සතියගල කඳ හගෙනින් ලස්සන සින්දුවක් අහන්න නම් ඔයාට මේ වෙලාවේ කරන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. මට පොඩි මැසේජ් එකක් තියන්න 07.3.93.5.93.7 කියන නම්බෙකට. මේ වෙලාවේ මම යන්න හදන 138 බස් එකක් අපි වහගෙන යනවා කියලා කිව්වන්නේ. බස් එක ගැන පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. එතකොට බස් එක මේ වෙලාවේ තියෙන්නේ නුගේගොඩ ඉඳන් මහරගම පැත්තට එන ගමන. කට කපල සෙනග ඉන්නවා කියලා කිව්ව බස් එකේ. කොන්දුසර මහත්තයා නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳලා යගේ ඕවරෝල් කිට් එක දාලා ඉන්නවා කියලා කිව්වා. එතකොට ඩ්‍රයිව් මහත්තයා නම් ගජ රාමිට බුලත් ටිකක් එමා පාප ඉන්නවා කියලා තමයි කිව්වේ. රයිට් කට්ටියම පරිස්සමට එක්කන් එනවා. බස් එකේ හැමෝම දෙකතු කරගන්න සද්දෙට ලක්කඳ අහගෙන ඉන්නවා කියලා බුවණි තමයි මට මැසේජ් එකක් දුන්නේ. බස් එකේ ඉන්නේ ලස්සනම ලස්සන ගෑනු ළමෙක් නිකන් මම නෙමෙයි පණිවිඩය දුන්නේ වගේ. නිකන් අහක බලාගෙන එතකොට ෂටර්ස් වලින් අනන්තය දිහා බලාගෙන අනේ මම නම් නෙවෙයි වගේ ඉන්නවනම් කවුරු හරි ලස්සන පොඩි ගර්ල් කෙනෙක් අන්න යා තමයි කතා කරලා කිව්වේ මෙන්න මෙහෙම වැඩක් සිද්ධ වෙනවා කියලා. කොහොම වුණත්

කමක්නෑ. තැන්කූ බූනි පණිවිඩය දුන්නට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කැකිරාවෙන් අපිට නිල්මිණි මැසේජ් එකක් දීලා තියෙනවා. එයාගේ ගෙදර හැමෝමයි එයා ගොඩක් ආදරය කරන පමිඳුව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. වයිට් කට්ටියම එකතු කරගන්න. ඊට පස්සේ මම යනවා දෙහිඅත්ත කණ්ඩියට. දෙහිඅත්ත කණ්ඩියේ චානක ලස්සන සින්දුවක් ඕනේ අයියේ, අපිත් අපේ ෂොප් එකේ වවහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මේ කවුද? නදීෂානි අනුරාධපුර පදවිශ්‍රීපුර ඉඳන් මං ඔයා වහගෙන ඉන්නවා අයියා කියලා තමයි මැසේජ් කළේ. එයාට දෙනවා ලස්සන සැලෝන් එකක්, බියුටි සැලෝන් එකක්. ඉතින් එතන ලස්සන ගර්ල්ස්ලා ගොඩාක් ඉන්නවා කියලා කිව්වා. අපි හැමෝම හැමදාම ලක්කරහගෙන ඉන්නවා. ඉවිනින් ඩ්‍රයිව් එක අනිවාර්යෙන් අහනවා වීක්ඩේස් වලත්. ඉතින් වීකෙන්ඩ් කියලා වෙනසක් නැහැ. අද මොකද මේ වෙනස් වෙලා කියලා පොඩ්ඩක් බලන් හිටියා. රනිල් අයියනගෙන් තමයි ඇත්තටම බලන් හිටියේ. ඒ වුණාට ඉතින් අවුලක් නැවත් වැඩේ ලස්සනට කරගෙන යනවා කියලා මට මැසේජ් කළ දෙවුණා. ඊට පස්සේ මම යන්නම්. කොහෙටද මේ යන්නේ? මහනුවරට. මහනුවර පැණිදෙනියට යන්නේ. එතකොට එයා කියලා තියෙනවා එතන ඉඳන් අපි වහගෙන ඉන්නවලු චන්දන අයියා, එතකොට නීල් අයියා, සමන් මාමා, රණේ අංකල් මේ කට්ටිය හැමෝම එකතු කරගන්න කියලා නාලක තමයි මට මැසේජ් එක දුන්නේ. ලස්සන සින්දුවක් ඕනේ අයියා, අපි වහගෙන ඉන්නවා කියලා. නියමයි නියමයි. හරි. එහෙමනම් ඉතින් මෙන්න මේ සින්දුව තමයි මට හිතුනේ ඔයාලට මේ වෙලාවේ හරියටම හරියනවා කියලා. බලන්නකෝ මම ගොඩක් ආස කරන සින්දුවක්.

0: Radio ITN සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දෝ.
1: මේ ඔයාට ආරංචි නැත? අපේ අම්ම එහෙන්දල කරපු වීඩියෝ එක ටීවී එකේ පෙන්නලා.
2: ඒරුමක් නෑනේ අයිසේ. ඔය ගිහින් හරියනෝ නම් අපිත් යනවනේ.
1: අම්මා ඉන්නවා කියන්නේ කොහොම හරි ගෙන්න ගන්න බලන්න ඕනේ.
2: ඒ වයි බේන් කියලා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. ශාන් ජයරත්න අධ්‍යක්ෂණයක්.
2: ඔක ඇඳගෙන බයික් එක යන්න බෑනේ. බයික් එක මෙතන තියලා ට්‍රිවිල් එක යන්න.
3: ඒ පානි. මං අර හින්දි ෆිල්ම්ස් වල වගේ හාරින්න ගියන.
2: මේකෙන් ඔය කකුල් දෙක වාගේ. නැත්තම් ඕක බලාගෙන ගිහිල්ලා ඉවරලා පාර යන මිනිස්සු ඇප්
0: වෙනවා. අසන්දිමිත.
4: මා සුරජ් ගෙන් අයින් වුණාට දරුවන්ට තාත්තගෙන් අයින් ඉන්න බෑ යශෝ.
5: ඔව් යශෝ. ඔයාට මෙහෙන් යන්න ඕන නම් අපි යන්න දෙන්නේ ඔයාගේම ගෙදරකට විතරයි. නැත්තම් අපි ඔයාට මෙහෙන් යන්න දෙන්නේ නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: තොරතුරෙන් සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට සියල්ල සූදානම්. කොළඹ හිටපු ජනපති සහ අගමැති බංගලා සඳහා තරගකාරී ක්‍රමයට ආයෝජන කැඳවයි. CID අධ්‍යක්ෂ ශානි නියෝජ්‍ය පොලිස්පති දුරයට. වත්තල ඝාතනයේ 3 දෙනෙක් අත්අඩංගුවට. තායිලන්තය ගිනියවි නීති සංශෝධනය කරයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන්න.

සත්‍යයග ලකන හවසුපහ විනාඩි 51යි වෙලාව. සත්‍යයග ලකන හගෙන ඉන්න මෙන්න මේ අය තමයි මට සින්දුවක් අහන්න ඕනෙමයි කියලා මෙසේජ් කරලා තියෙන්නේ. කවුද මේ? ලස්සන සින්දුවක් දෙන්න අයියේ මමත් ඒවා අහගෙන ඉන්නවා කියලා මදෝෂි මට මෙසේජ් එකක් දෙලා තින්නේ වැල්ලවායෙන්. යාව එකතු කරගන්න ඕනේ. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපි හෙඹුටාන සතෝස කට්ටේනේ අජිත් අයියගේ සින්දුවක් දෙනවද කියලා තාලා තියෙනවා. එකතු කරගන්න මිස් කුමාරි, එතකොට සාල් තුල් අයියා, රේණු කැන්ඩි, මං තිසර කියලා තමයි මෙසේජ් කරලා තියෙන්නේ. හරි, කටියෝ මේක එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. ඊට පස්සේ කියනම මහලියගොඩ විලේගුරින් කවිෂ, අම්මා සීතාණි, තාත්තා ලෙස්ලි, අක්කා ඉහානි, අයියා තරිදු, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කවිෂ මෙසේජ් එකක් දීලා තිබුණේ. හරි, කට්ටියම එකතු කරගන්නම්. මමත් අහන් ඉන්නේ, මටත් ලස්සන ගීතයක් දෙන්නකෝ. මම වාරණ දිස්නා කියලා මෙසේජ් කළා තිබුණා. හරි, දිස්නා ඔයවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. සුබ දවසක් වේවා මදුශංක. මම දුමින්ද ලක්කර අහගෙන ඉන්නේ කොරියාවේ ඉඳලා. නියමයිනේ, කොරියාවේ ඉඳලා තමයි අත්ම අපි වහගෙන ඉන්නේ නේද? ලංකාවෙන් කොරියාවට ගිහිල්ලා වැඩ කරන ගමන් මහන්සිලා ඉන්න ගමන් අනිවාර්යෙන් අපිත් එක්ක ඉන්නවා කියන එක ලොකු හයියක්. හරි මදු, අපිත් ඉන්නවෝ. හලවේ සුභාෂිනි සහ ප්‍රභාෂි මේ දෙන්න අපි වහගෙන ඉන්න ගමන් මට මෙසේජ් එකක් දෙලා තිබුණා. හරි, අනිවාර්යෙන් එකතු කරගන්නම්. මම යන්න හදන්නේ කැස්බෑව පැත්තට. කැස්බෑවෙන් නිම්මි කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ. අපිත් ඔයාව වහගෙන ඉන්නවා මල්ලි කියලා. හරි, අනිවාර්යෙන් නිම්මියක් ආවට මම ලස්සන සින්දුවක් දෙනවා. මොකද ඉතින් මගේ හොඳ යාළුවනේ නේ. ඊට පස්සේ කියලා දෙනවා සන්තුල ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා. මේ වෙලාවේ අපි ගෙදර හැමෝම ගොඩාක් සද්දරව අහගෙන කැලණිය පැත්තට යන ගමන් ඉන්නේ කියලා තමයි කිව්වේ. හරි, ගෙදර හැමෝම වාහනේ කැලණියට යන ගමන් අපි වහගෙන ඉන්නවා. නියමයි, ඔහොම තමයි ඉන්නෝ. හරි, එතකොට නිදර්ශ කියලා තියෙනවා අයියා ලස්සන සින්දුවකට මමත් එකතු කරගන්න. මේ වෙලාවේ 154 බස් එකක වහගෙන යනවා. මට ඕන උන වාඩිය ගැන කියන්න කියලා තමයි ආ කිව්වා. අනිවාර්යෙන් ඒක වටින වැඩක්. විස්තර ඔක්කොම හොයාගෙන ඉතින් බස් එකේ නම්බර් එක අරව මේවා විස්තර කිව්වනම් කියන්න තිබුණා. කොහොම වුණත් ගමක් නෑ. 154 බස් එකක් මේ වෙලාවේ අපි වහගෙන යනවා. බස් එකින් හැමෝම ගොඩක් ආදරෙන් මතක් කරනවා. දෙමඩ ගොඩ පාලම් පහු ගලා විතරයි කියලා තමයි කිව්වේ. හරි,

0: සතියග ලක්හඬ
1: වාර්තාතික වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. දැනට තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: එන්.එල්.බී. හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය එන්.එල්.බී. හදහන ඔබත් අදම එන්.එල්.බී. හදහන බලා ගන්න
0: සතියග ලක්හඬ
3: වෙලාව කොච්චර ඉක්මනට ගෙවිලා යනවද කියලා මට මේ දැනෙන වෙලාවක් මේක. මොකද දන්නවද? පැයක් ඉවර වෙලා දැනෙම නැතුව හවස 5 විනාඩි 58යි වෙලාව. ඉතින් හවස 6යි 30 වෙනකම් මම මේ විදිහට ඔයාලට සින්දු බෙදා දෙන්න ඉන්නවා. ඉක්මන් කරන්න තව මැසේජ් එකක් දෙන්න බැරි වුණා නම් 0703 935 937 කියන නම්බරයකට තමයි මැසේජ් කරන්න ඕනේ. මගේ ළඟ සින්දු කන්දරාවක් තියෙනවා. මේ හැම ගීතයක්ම අරගෙන ආව ආඩ දීලා යන්න. ඉතින් මම ආපහු වරන් යන්නේ නැහෙනි. ඒ නිසා අනිවාර්යෙන් මේ සින්දුවක් ඔයාගේ කරගෙන ඔයාගේ පවුල හැමෝම එකතු කරගෙන ආදරය කරන හැමෝමත් එක්ක අහන්න අනිවාර්යෙන්ම තියෙන චාන්ස් එක මිස් කරගන්න එපා. හරි. ඉතින් එහෙම කියනකොටම රේණුමට මැසේජ් එකක් දීලා තිනවා. මදු ලස්සන සින්දුවක් ඕනේ. අපේ අම්මයි මමයි ඔයාව අහගෙන ඉන්නවා. ඉන්නේ කොහෙද? නීලම් මහර. රයිට්. කට්ටියම එකතු කරලා අනිවාර්යෙන් ගන්නම් සින්දුවට. හරි. එතකොට කියලා දෙනවා මටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා. හරි. විනීතා ඉරාංගනී තමයි මට මැසේජ් එකක් දීලා තින්නේ. යාටත් ලස්සන සින්දුවක් ඕනේ කියලා දිග මැසේජ් එකක් දීලා තිබුණා. හැබැයි හොයාගන්න ටිකක් අමාරුයි. Hi, සුබ සන්දේවක් වේවා මදුෂංග. මැලේසියාවෙන් මමත් අහගෙන ඉන්නවා. ලක්කන තමයි අවිතාන්නේ. මාවත් එකතු කරගන්න අභිෂේකගේ මතකලන්තරම සින්දුව දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ නිසංසලා. හරි. මම ට්‍රයි එකක් දෙනවා අනිවාර්යෙන් ඔයාට ඒ සින්දුව කොහොම හරි දෙන්න. සුබ සන්දේවක් ඔයාට. අපි ත්‍රිකුණාමලයේ තුල්සිපුර ඉඳන් ඔයාව අහනවා. මම වසන්තී. එතකොට මහත්තයා රංජි, දුව ශහානි, පුතා නිෂාන්, එතකොට චෝටි දෝනි, වෙනාරත්, අක්කා ගෞතමීවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මට මැසේජ් කළා කිව්වේ. අයිබෝන් ලක්හඬ ලස්සන සින්දුවකට එකතු කරගන්න චෝටි දුව මදූෂි. එතකොට වයිෆ් ඉන්දිකා මහන්සිය යන්නත් එක්ක සුපිරි සින්දුවකට එකතු කරගන්න මම වසන්ත. ලියන් ගහ මුල කොටියා කුඹුර ඉඳලා තමයි මැසේජ් එක දීලා තිබුණේ. හරි කට්ටියම එකතු කරගන්නම්. හරියටම වෙලාව 6:00. මෙන්න මේ සින්දුව තමයි මට ඔයා වෙනුවෙන් තෝරගන්න පුළුවන් වුණේ.

Satiagă la cale. ලස්සන සිංදුවක් අහන්න ඕනේ අයියේ මාවත් එකතු කරගන්න කියලා මට පාරමී මෙසේජ් එකක් දීලා තිබුණා හොරණින් යාව එකතු කරගන්න ඕනේ ගෙදර හැමෝමයි එතකොට පාරමී භවන් එකේ කට්ටිය හැමෝමයි එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ රයිට් කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊට පස්සේ මම යන්න හදන්නේ මූණමල් දෙනියට මූණමල් දෙනිය විජේසිංහ පවුලේ හැමෝම මේ වෙලාවේ ලක්කඳහගෙන ඉන්නවා කියලා මට විජේසිංහ කෙනෙක් තමයි මෙසේජ් එක දාලා කියලා දීන්නේ හරි කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් හයි හයි ලක්කඳ මරත් ලස්සන සින්දුවක් දෙනවද මත්තේ ගොඩින් රුවිනි අංජලීගේ සින්දුවක් දෙනවද කියලා තමයි අහන්නේ රයිට් කොහොම හරි මම ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම් රුවිනි හරි මාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊට පස්සේ මම යන්න හදන්නේ මෙන්න මේ මෙසේජ් එක කාගෙද කියලා බලන්න සුබ සන්දාවක් මල්ලි උදේ ප්‍රවින්දනාංගිගෙන් සින්දුවක් ඉල්ලගත්ත දැනුත් අපි එකතු කරගන්නවද සින්දුවකට පුදා සිතුම් සංසිතේ එතකොට මහත්තයා උපාලි ධම්මික මම ලක්මාලි භණ්ඩාර උඩත්තාපොල කුරුණෑගල රයිට් නියමයි කට්ටියම එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් එතකොට ලස්සන සින්දුවක් ඕනේ මමත් ඔයාව අහගෙන ඉන්නවා මදුශංක මට අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් අද ඕනෙමයි එහෙම නැත්තම් මං අනිවාර්යෙන් අත් එක තරහ වෙනවා බලන්නකෝ තියෙන ප්‍රශ්නේ වැඩ කරන්නවමත් මිනිස්සු තරහ වෙනවා හරි මං ආව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊට පස්සේ නීලි කියලා දෙනවා ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා ගෙදර කට්ටිය හැමෝමයි එතකොට විශේෂයෙන් අම්මිව එකතු කරගන්න එයාගේ බර්ත්ඩේ කාද කියලා තමයි කියලා තියෙන්නේ අතුරුගිරිය ඉඳන් අපි ඔයාව අහගෙන ඉන්නවා මගේ ගෙදර කට්ටිය හැමෝම තාත්ති එතකොට මල්ලි නංගි මගේ කසින් බ්‍රදර් මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි නීලිය අට කියලා තියෙන්නේ ඊට පස්සේ මම යනවා ටෂානිව හොයාගෙන ටෂානි කියලා තියෙනවා මහනුවරින් අයිය ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න මගේ ගෙදර කට්ටිය හැමෝමයි එතකොට මම ගොඩක් ආදරය කරන පිංකි බබාව එකතු කරගන්න කියලා කිව්වා මම බැලුවා කවුද මේ පිංකි බබා කියලා ඉතින් පිංකි බබා කියලා කියන්නේ ආ ගොඩක් හුරතලේට ඇති කරන පොඩි බලු බැටියෙක් ඉන්නවා අන්න එයාට තමයි පිංකි බබා කියලා කියන්නේ ආවත් එකතු කරගන්නලු අනේ මන් දන්නේ හරි කට්ටියම එකතුල සින්දුව හම්මු එහෙමනම් තවම මෙසේජ් එකක් දෙන්න බැරි වුණා නම් ඔයාට 0.7 0.3 93.5 93.7 කියන නම්බරයකට මේ දැම මෙසේජ් එකක් තියන්න ලංකාවේ කොහේ හිටියත් ලංකාවෙන් පිට කොහේ හිටියත් ඔයා කොතන හිටියත් ඔයාගේ ළඟ මම ඉන්නවා මම විතර නෙවෙයි ඉතින් ලකඩ කියලා කියන වාගේ පපුවේ හැමදාම තින්න කෙනා එනිසා ඉක්මනට මෙසේජ් එකක් දාලා අපේ යාළුකම පොඩ්ඩක් අලුත් කරගමු

දන්නවද වැඩක් නමත් අහගෙන ඉන්නවා අනේ මගේ නම කොහොම හරි කියලා ලස්සන සින්දුවක් දෙන්න එහෙම නැත්තම් ඉතින් වැඩක් නැහැ දැන් ඔක්කොම ඉන්නේ තර්ජනාත්මක මැසේජ් හරි එහෙම කියන්නේ පාලිතයි පාලිතයි ඉතින් හැමදාම අපිත් එක්ක ඉන්නේ යාළුවෙක් නේ ඇයින්නේ ඩුබායි වල ලස්සන සින්දුවක් අහන්න ඕනෙමයි කියලා කිව්වා අනිවාර්යෙන් අද නිවාඩු දවසනේ මම දන්නවා මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියලා අනිවාර්යෙන් ඔයාලට ලස්සන සින්දුවක් දෙන්නම් ඊට පස්සේ අපි යන්න හදන යාපනයේ පැත්තට යාපනයේ 14 වෙනි ගජබා රෙජිමෙන්ටේ අපේ යාළුවෝ ටික මේ චන්දිමය එතකොට දක්ෂින සිල්වා ඇතුළු අපේ යාළුවෝ සෙට් එකම මේ වෙලාවේ ගොඩක් සද්දර අපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි කියලා තියෙන්නේ කට්ටිය මේක උදේ කරගන්නවා ගොඩක් ආදරෙන් රට රකින්න විරුවන්ඩ අපේ උත්තමාචාර්ය එතකොට ලස්සන සින්දුවක් ඕනේ මදු මමත් ඔයාව අහගෙන ඉන්නවා කියලා මණේකමට මැසේජ් එකක් දීලා තිබුණා කුරුණෑගලින්ගේ. ඒ කියනවා අනිවාර්යෙන් මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න. මොකද ඔයාව හම්බෙන්නේ අපිට හම්බෙන්නේ. ඉතින් ඒ දවසර අනිවාර්යෙන් ඔයාගෙන් සින්දුවක් කියලා ගන්න ඕනේ කියලා තමයි මණේක කියලා තියෙන්නේ. හරි. අයබෝන් මදුශංග මල්ලේ මම මල්සිරිපුර මඩහපුලින් ශිරාණේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ මමයි මගේ පවුලේ අයයි ලක්ෂි අනුතරු අයේෂි අමාශි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න මල්ලේ ලකනට ජය වේවා කියලා තමයි මැසේජ් කියලා තිබුණේ අනිවාර්යෙන් වාට මම ඊළඟ සින්දුව දෙන්න. හරි. ලස්සන සින්දුවක් ගෝනේ මම යටියන්තොට සීපොත් ජනපදයේ ධනෝෂි දිදුලංගනා. හරි ලස්සන නමක් නේ වාට තියෙන්නේ. ධනෝෂි දිදුලංගනා. රයිට්. ස්තුති කියලා මැසේජ් එකක් දීලා තිනා. හරි. මම ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ඊට පස්සේ ලස්සන සින්දුවක් ඕනේ මටත් මදු මම ඔයාව අහගෙන ඉන්නවා කියලා මනුජි මට මැසේජ් එකක් දෙනවා. එයා ඉන්නේ හලාවත. හරි මනුජි මං ඔයාව එකතු කරගෙන ඊට පස්සේ මම යනවා පුත්තලමට. පුත්තලමෙන් හංස කියලා තියෙනවා ලස්සන සින්දුවක් ඕනේ. එයාව එකතු කරගන්න කියලා මම යනවා. ඊට පස්සේ ගාල්ලට. ගාල්ලේ ඉඳන් අපි අහගෙන ඉන්නවා කියලා කවුද මේ තෂ්මි තමයි මැසේජ් කළ තින්. තෂ්මි ඉන්නවා. එතකොට තමාෂි ඉන්නවා. තරුෂි ඉන්නවා. තරුෂ ඉන්නවා. අපි කට්ටියම වහගෙන ඉන්නවා කියලා තමයි ඒගොල්ල කිව්වේ. එතකොට ඇතිලිවව සුරංග පුරුදු විදිහටම සද්දෙට ලක්කන අහගෙන ඉන්නවා. අයිය මටත් ලස්සන සින්දුවක් දෙන්න. ඔයා කැමති ඕනම සින්දුවකට මම කැමති. යන්න කොල්ලෝ. මං හිතනවා මේ සින්දුවට කැමති කියලා සුරා. හවස 6:17.

0: සත්‍යයග ලකන පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. බේරා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779.
0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. සත්‍යයග ලක්හඬ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගී.

0: вырастала.
1: ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට සියල්ල සූදානම්. කොළඹ හිටපු ජනපති සහ ඇමති බංකලා සඳහා තරඟකාරී ආයෝජන කැඳවයි. රටම පිරිසිදු කරන ක්ලීන් ශ්‍රී ලංකාවේ අත්තම රටපුරා සාර්ථකව. සතුස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ජලිත අඩු කරයි. CID අධ්‍යක්ෂ ශානි නියෝජ්‍ය පොලිස්පති දුරයට. මෙර දේශපාලනයේ අමිහිරි මතක යලි සිහිකල සජේත්. තායිලන්තය ගිනියවි නීති සංශෝධනය කරයි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගයන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද පිපිලේ. පහශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට සීලු කටයුතු සූදානම් කර තිබෙනවා. විභාගය ආරම්භ වීමට පැයකට පෙර විභාග මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කරවන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව දෙමව්පියන්ට දැනුම් දෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි. ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම පසුගිය පසුවනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණා. විභාගයේ අවසන් වන තෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශිෂ්‍යත්ව ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ

0: මහත්මිය ප්‍රකාශ කළා. ඒ විභාග කටයුතු සඳහා අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ආපදා තත්ත්වයන් ඇතිව හොත් ඊට මුහුණ දීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව පෙන්වා දෙමින්,
1: ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2723ක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සූදානමින්ම තිබෙනවා. ඒ වගේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 488ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මකයි. මෙම විභාගය සඳහා දරුවන්ට ප්‍රවේශ පත්‍රයක් තනි තනිව නිකුත් කරන්නේ නැහැ. ඔවුන්ගේ විභාග අංක සහිත පැමිණීමේ අය පත්‍රය විභාග පැවැත්වීමේ කාලසටහන සමග විදුහල්පතිවරුන්ට මේ වන විට යොමු කරලා තිබෙන්නේ. ඒ අනුව දරුවන්ට අදාළ විභාග අංකයන් ඔවුන්ට ලබා දී තිබෙනවා. සියලුම දරුවන් තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට විභාගය ආරම්භ වීමට පැයකට පෙර රැගෙන යන්නට අවශ්‍ය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වන්නේ පෙරවරු 9:30ට. මේ විභාගයේ මුලින්ම පැවැත්වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය පැය 1:15 කාලයක් තිබෙනවා. ඉන් අනතුරුව කෙටි විවේක කාලයකින් පසු පළවෙනි පත්‍රය දරුවන්ට ලබා දෙන්නේ පෙරවරු 11:15. පැයක කාලයක් තිබෙන පළවෙනි පත්‍රය සඳහා පිළිතුරු සපයන්න. ඒ වගේම තමයි මේ විභාගය සඳහා සියලුම අංශ සමග සම්බන්ධීකරණය කළ ශිෂ්‍යත් විභාගය සහ උසස් පෙළ විභාගය යන දෙකටම විභාගය ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ සැලසුම් සකස් කළා. මේ වන විට සියල්ල සූදානම් කළ තිබෙන්නේ. ඒ වගේම යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහාත් ආපදා කළමන කන් මධ්‍යස්ථානය, ඒ වගේම කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය, විදහාමුදා පොලිසිය ඇතුළු සියලුම ආයතන ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමත් කටයුතු දැන් සූදානම් කළ තිබෙන්නේ.
0: මේ අතර 2026 උසස් පෙළ විභාගයේ ලබන සඳුදා ආරම්භ කෙරෙනවා. එය සැප්තැම්බර් මාස 5 දක්වා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 2532කදී විභාගයේ පැවැත්වීමට සිළු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලෙනගේ මහත්මිය ප්‍රකාශ කළා.
1: සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 326කුත්, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32කුත් දිවයින පුරා ක්‍රියාත්මක කරලා තිබෙනවා. මෙම විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496ක් අයදුම් කළ තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් අයදුම් කළ තිබෙනවා. මුළු අයදුම්කරුවන් සංඛ්‍යාව 372,310ක්. විභාගය සඳහා සියලුම ආකාරයේ උපකාරක පන්ති පැවැත්වීම්, විභාගය පිළිබඳ ප්‍රචාරණ කටයුතු, අනුමාන ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා, ඒවා මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයෙන් සිදු කිරීම අගෝස්තු මාස 4 දින මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරුම සහනම් කළ තිබෙනවා. එමෙන්ම මේ දරුවන් හොඳින් මතක තියාගන්නට ඕන, විභාග ප්‍රවේශ පත්‍රයේ ඔවුන්ගේ අත්සන සහතික කරවාගෙන අනිවාර්යයෙන්ම විභාග ශාලාවට යන විට යන්නට ඕනි.
0: කොළඹ පිහිටි රජයට අයත් තෝරාගත් බංගලා ආර්ථික වශයෙන් පළදායි ලෙස භාවිත කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා තිබෙනවා. මුදල් සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යෝජනා කැඳවා ඇත්තේ වසර 30ක බදු පදනම මතයි. යනු තෝරාගත් බංගලා ප්‍රතිසංස්කරණය කිරීම, නව ආකාරයකට භාවිතයට ගැනීම, සංවර්ධනය කිරීම, පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවා තිබෙනවා. රුමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සිටියදී භාවිත කළ B13 ජනාධිපති කාර්යාලයට අයත් B14 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිටි B20 ඇතුළු කොළඹ 5 ස්ටැන්මෝ චන්ද්‍රවංකේ ප්‍රදේශයේ පිහිටි බංගලා ත්‍රිත්වය ඊට ඇතුළත්. එමෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටි C61 සහ C62 යන කොළඹ පැජට් පාරේ පිහිටි බංගලා මෙන්ම ජනාධිපති කාර්යාලයට අයත් දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා සිටි E1 කොළඹ ස්කෙල්ටන් පාරේ බංගලාවද ආයෝජකින්ගේ යෝජනා කැඳවා තිබෙනවා. හිටපු ජනාධිපති ලේකම් EMSB ඒකනායක මහතා සිටි ස්කෙල්ටන් පාරේ E2 බංගලාවද ඊට ඇතුළත්. යනුව සංචාරක හා ආගන්තුක සත්කාර ශේෂ්‍ර ප්‍රවර්ධනය කිරීම, නාගරික ආර්ථික වටිනාකම ඉහළ නැංවීම, රජයට තිරසර ආදායමක් ලබා දීම සහ පෞද්ගලිකංශයේ ආයෝජන දිරිගැන්වීමද ව්‍යාපෘතියේ අරමුණු අතර වනවා. මෙම බංගලා වසර 30ක බදු පදනම යටතේ සංවර්ධනය කිරීමේදී ප්‍රතිසංස්කරණ මෙහෙයුම් සහ නඩත්තු කටයුතු ඇතුළු සීළු වගකීම් ආයෝජකයා විසින් දැරිය යුතුයි. බදු කාලයේ අවසන් වූ පසු එකඟ වූ කොන්දේසිවලට අනුව දේපල රජයට බහර දීමටද ආයෝජකයා කටයුතු කළ යුතු වනවා. මෙම යෝජනා කැඳවීම ජාතික තරඟකාරී තේරීම් ක්‍රියාවලියක් යටතේ සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. එක් එක් බංගලා වෙන වෙනම ඇගයීමට ලක් කර ප්‍රදානය කිරීමට නියමිතයි. යෝජනා බහර ගැනීම ලබන 25 පසුරු 2 අවසන් වනවා. ඒ පිළිබඳව 0.1148 4600 දුරකථන අංකයෙන් තොරතුරු ලබාගත හැකි. අත්තම ජාතික පිරිසිදු කිරීමේ දිනය රටපුරා ක්‍රියාත්මක කෙරුණා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් ලෙසටයි. ත්‍රිවිධ හමුදාව පළාත් පාලන ආයතන මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මැදිහත්වීමෙනුයි වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. සමාරම්භය අද සිදු වුණා. සෑම මාසයකම සෙනසුරාදා දිනයන්හිදී අත්තම ජාතික පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට පොලිසිය සහ යුද හමුදාව සහභාගී වුණා. පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයවට පිරිසිදු කිරීමද සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ප්‍රජා සහභාගිත්වයේ තුලින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර හෙවත් අත්තම වැඩසටහන යටතේ නරහින්පිට ප්‍රදේශයේද පිරිසිදු කෙරුණා. එනියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගරාධිපති බ්‍රයි කැලි බල්තසාර මහත්මියද ඊට සහභාගී වුණා. නියෝජ්‍ය අමාත්‍යවරයාද මෙහිදී අදහස් පළ කළා.
2: අදින් ආරම්භ කරන අත්තම වැඩසටහන අද විතරක් සමාදාන කටයුතු කරලා ඉවර කරන එකක් නෙවෙයි. ග්‍රාම සේවක වසම් මට්ටමින් දෛනිකව නඩත්තු වෙන විදිහට තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි තීරණය කර මේ වෙරළ තීරයේ පාවිච්චි කරලා පුළුවන් ද කියලා සංචාරකයන්ට ආකර්ෂණය වෙන පරිදි, එහෙම නැත්නම් ගමේ තරුණයන්ට යම් ආකර්ෂණයක් වෙන පරිදි ක්‍රීඩා කටයුත්තකට මේ වෙරළ යොදා ගන්න පුළුවන් ද කියලා. අන්න එහෙම ප්‍රයෝගීතාවයක් ඇති වුණොත් මෙවැනි කුණු කන්දක් එකතු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් එක් වැඩසටහන තමයි අත්තම කියලා කියන්නේ. මේක අපි සමස්ත ලංකාව පුරාම ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා.
0: වත්තල අත්තම වැඩසටහන ක්‍රියාත්මක වුණේ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළා.
3: මේකේ ප්‍රධාන පරමාර්ථය තමයි රාජ්‍ය ආයතනත් ඖද්‍යෝගිකාංශයත් ප්‍රජා සහභාගීත්වයත් ඇතිව අපේ රට පිරිසිදු දේශයක් කරන්න, සතුටෙන් ඉන්න ජනතාවක් ඇතිකරන්න, ඒ සතුටට අවශ්‍ය වෙන පරිසරය නිර්මාණය කිරීමේ අරමුණ තමයි මේකේ තියෙන්නේ. වැඩසටහන මම බලාපොරොත්තු වෙන්නේ ජනතාව තුළ ආකල්පමේ වර්ධනයක්. එහෙම ආකල්පෙන් වර්ධනයක් වුණේ නැත්නම් අපි කොච්චර සුද්ධ කළත් පුද්ගලෝ මේවා ජරාව බවට පත් කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ටත් තියෙන වගවීම, ඒ හැම දෙනාම එකතු වෙලා අපි සහයෝගයෙන් සහජීවනයෙන් ලස්සන රටක් නිර්මාණය කිරීම තමයි අපි කරන්නේ.
0: ගම්පහ මැදගම ග්‍රාම සේවා වසමේදීද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණා. එනියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ලලින්දගමගේ මහතාද ඊට සහභාගී වුණා. මහින්ද ජයසිංහ මහතා එහිදී අදහස් පළ කළා.
4: රට පුරාම අත්තම නමින් අලුත් වැඩසටහනක් අපි ආරම්භ කරනවා. විශේෂයෙන්ම අපේ රට පිරිසිදු කරන්න, අනිපැත්තෙන් අලංකාර කරන්න මේ අරමුණු කරගෙන තමයි මේ වැඩසටහන දියත් වෙන්නේ. අද අගෝස්තු 8 ආරම්භ වන මේ වැඩසටහන සැප්තැම්බර් මාසයේ සිට සෑම මාසකම අවසන් සෙනසුරාදා උදෑසන 8 සිට 12 දක්වා කාල සීමාව තුළ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේක සම්පූර්ණයෙන්ම ප්‍රජාව සහභාගී වෙන ස්වේච්ඡා කාර්යභාරයක්. අපි මේ වෙලාවේ මුළු රටේම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා අපි එකතු වෙලා මේ රට ලස්සන කරමු, අපි එකතු වෙලා මේ රට අපි අනාගත පරපුරට සුන්දර ලස්සන පරිසරයක් සහිත රටක් බවට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් මුළු රටේම ජනතාවට ක්වල් බඳගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
0: පානදුර ප්‍රදේශයේ පැවති අත්තම වැඩසටහන පැවතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ සහභාගීත්වයෙන්.
5: අත්තම කියන නමේ මේ ජාතික පවිත්‍රතා දින වැඩසටහන අද සිට නිල වශයෙන් ආරම්භ කෙරේ. හැම ග්‍රාම නිලධාරී වසමකම මේ පිරිසිදු කිරීමේ ක්‍රමවේදය අපි සාමාන්‍ය ව්‍යවහාරයේ මේක ශ්‍රමදානය කියලා තමයි හඳුන්වන්නේ. තමන්ගේ ජීවත් වන වටාපිටාව පිරිසිදු කර ගැනීමේ වගකීම යුතුකම තමන්ම හදවතින් තේරුම් අරගෙන ස්වේච්ඡාවෙන් වැඩිහිටියෝ වැඩිහිටි පරම්පරාව විදිහට ආදර්ශයක් දෙමින් තරුණ පරම්පරාව සමාජයේ ඉදිරියට රැගෙන යාමේ අවශ්‍යතාවය සහ උවමනාව තමගේ යුතුකම තේරුම්ගෙන ඒකට දායක වෙමින් මම හිතනවා ගමක් ඇතුලේ වසමක් ඇතුලේ හැම ජන කොට්ටාශයක්ම නියෝජනය කරමින් හැමෝටම ස්විච්චාවෙන් හදවතින් මේ පවිත්‍රතා දින වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා.
0: ලංකා සතුස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ජලි අඩු කර තිබෙනවා. බහණ්ඩ 10ක මිල මෙලෙස නැවත අඩු කිරීමටයි සතුස පියවරගෙන තිබෙන්නේ. වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් මත ලංකා සතුස මෙම පියවරගෙන තිබෙනවා. යනු සුදුලුණු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 50කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 649ක්, ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 224ක් දක්වා රුපියල් 35කින් අඩු කර තිබෙනවා. අර්ථාපල් කිලෝග්‍රෑම් එකක් අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එහි නව මිල රුපියල් 239ක්, රටකජු කිලෝග්‍රෑම් එකක මිලද රුපියල් 10කින් අඩු කෙරුණා. නව මිල රුපියල් 869ක්, සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 187ක් දක්වා රුපියල් 9කින් අඩු කර තිබෙනවා. මුංගෙට කිලෝග්‍රෑම් එකක් රුපියල් 5කින් අඩු කෙරුණා. එහි නව මිල රුපියල් 844ක්. රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 169ක් දක්වා රුපියල් 4කින් අඩු කෙරුණා. දේශීය සුදුනාඩු සහල් කිලෝග්‍රෑම් එකක් අඩු කර ඇත්තේ රුපියල් 2කින්. එහි නව මිල රුපියල් 197ක්. කඩල කිලෝග්‍රෑම් එකක් රුපියල් 327ක් දක්වා රුපියල් 2කින් අඩු කෙරුණා. උඳු කිලෝග්‍රෑම් එකක් අඩු කර ඇත්තේ රුපියලකින්. එහි නව මිල රුපියල් 864ක්. සතස නැවත අඩු කළ මිල කරන් අද සිට ක්‍රියාත්මක වනවා. රාජ්‍ය සේවයේ ගැටළු විසඳමින් සංවර්ධන ඉලක්ක කරා යාම වත්මන් රජයේ අරමුණ බව අමාත්‍ය KD ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළා. ඒ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයින් 88 දිනකට ස්ථිරපත් වීම ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්
6: LRC එකේ තරම් නඩු ප්‍රශ්න ගැටළු අරගෙන අපිව හම්බෙන්න එන්නේ නැහැ අපේ අමාත්‍යංශය යටතේ තියෙන කිසිම ආයතනයක. ඔබතුමාලා තුමියලාගේවත් අපේ සභාපතිතුමාගේ නිලධාරී මණ්ඩල ප්‍රශ්නක්වත් නෙමෙයි මේ. කාලයක් තිස්සේ හිර වෙලා නිසි කාලයට ඒවා වෙන්නේ නැතුව අක්‍රමිකතා වෙලා සම්පූර්ණයෙන්ම අවිධිමත්. ඒතර මේකේ ඉඩම් එහෙම දීලා තියෙනවා විශේෂ වරප්‍රසාද ලාභීන්ට. ඒ මිනිස්සු ඒව වගා කරන්නෙත් නැහැ. මේවා පවර ගන්න ක්‍රමයක් හොයලා දෙන්න අපිට ඉක්මනට. ඒ කොන්දේසි කඩලා තියෙන ඉඩම් අපිට 10 15 හොයලා දෙන්න පවර ගන්න. එතකොට අනිත් අය ගත්ත අය හරි මොන හරි කරන්න පටන් ගන්න. ඒ කියන්නේ අක්‍රමිකතා වලින් දූෂණය වෙච්ච දූෂිත ආයතනයක් තමයි මේක. ඒක ඕගොල්ලන්ටත් හොඳ නැහැ. ඒ වකට හිටපු පාලකයෝ දේශපාලඥයෝ මූලික වෙලා මැදිහත් වෙලා කරපු කටයුතු. තමන්ගේ ඥාතීන්ට මිත්‍රයින්ට හිතවතුන්ට වරදාන වරප්‍රසාද විදියට දෙන්න පාවිච්චි කරලා තියෙන ඇත්තම LRC. ඇමතිට ගාණක් දුන්නම LRC ගෙන් ඉඩමක් හම් වෙනවා. එහෙම වෙච්ච ආයතනය. ඉතින් ඒ තත්ත්වෙන් ගොඩ අරගෙන වේගෙන් රටේ ආර්ථිකයටත් ප්‍රතිඵලදායක වෙන විදියට අපි කටයුතු කරමු.
0: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති දුරේට උසස් කර තිබෙනවා. ඔහු නියෝජ්‍ය පොලිස්පති දුරේට උසස් කිරීම සඳහා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරිය පසුගියදා නියෝග කර තිබුණා. ජාතික පොලිස් කමිෂන් සභාව වෙත එම නියෝගය දැනුම් දී තිබෙනවා. එයනුවයි අගෝස්තු 25 වනදා සිට ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති දුරේට උසස් කිරීමට නිර්දේශ කර ඇත්තේ. ඒ මහතා වැඩතහනමට ලක් වූ දින සිට මේ දක්වා අහිමි වූ සියලු හිඟවැටු පා දීමනා ගෙවිය යුතු බවටත් නිර්දේශ කරුණා. 2020 වසරේ ජුලි මාසයේදී ශානි අබේසේකර මහතා අතනඟුට ගෙන තිබෙනවා. ඔහු මාස 11ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතවයි සිටියේ. පසුව අභියාචනාධිකරණය ශානි අබේසේකර මහතාට අපමත මුදා හැරියා. 2024 වසරේ ඔහු ජලි සේවයේ පිටවීමටයි කටයුතු කළේ. ඉන්පසු චානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසට පත් කෙරුණා. පසුගිය 23 වනදා වත්තල සාදෙක් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 26ක 35ක සහ 36ක ජින්තුපිටිය මාතලේ හා කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්. එකෙකු මෝටර රථයේ පැදවූ පුද්ගලයා බවත් අනෙක් සැකකරු වෙඩිකරු බවත් තුන්වෙනි පුද්ගලයා අපරාධකරුවන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයා බවත් හඳුනාගෙන තිබෙනවා. වත්තල කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ පැවති සාදීකට සහභාගී වී සිටි පුද්ගලෙකුටයි වෙඩි ප්‍රහාර එල්ල වුණේ. මෝටර රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොළොල් විමර්ශන ආරම්භ කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇතිව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශයේ නිලධාරීන් සිදු කළ විශේෂ විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවට බවයි පොලිසිය සඳහන් කළේ. 2001 වසරේ මැතිවරණ ව්‍යාපාරයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩකාරී බිහිසුණු මැර දේශපාලන සංස්කෘතියේ අමිහිරි අධ්‍යක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද යළි සිහිපත් කළා. ඒ සිත්තම් ගල්ලෙන රජමහා විහාරස්ථානයේ පැවති සසුනට අරුණ වැඩසටහනට එක්වෙමින්
7: මට මතකයි 2001 මහා මැතිවරණය ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනකොට මේක හැබැයි වරාපිටිය විතරක් නෙමෙයි අපි ගිය තැන සිදු වුණු දෙයක්. අපි පටන් ගත්ත සපුතන්ත්‍රී කන්දේ රම්මල වරාපිටිය හඳුගල වීදපොළ දෙහිගායේන මතුව කන්ද තලපත් කන්ද එගොඩවැද්ද කැකිරියෝබඩ අහලවත්ත කැරෑදෙනිය වරාපිටිය මේ වටේම මම රැස්වීම තියෙතේ යනකොට හිටපු ජනාධිපතිවරේ මම රැස්වීම තියෙන තැන්වලට වෙඩි තියතිය ගගහ කුඩුපට්ටම් කර කර ගිනිබත් කර කර ඔහු එනවා පිටිපස්සේ. හිටපු ජනාධිපතිවරයෙක් මේ රටේ. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ මහා හිංසන ඉදිරියේ මේ සමස්ත වරාපිටිය කලාපයේ පමණක් නෙවෙයි මුළු දිස්ත්‍රික්කයේම ජනතාව ඒ මහා භීෂණකාරී තත්ත්වය තුළ අපිව මැති සභේට යවුවා. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි හතර දෙනෙක්ම යවුවා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. නමුත් එහෙම කරයි කියලා මං ඒ අය එක්ක තරහ වෙන්නෙත් නැහැ. අද අපේ මහා සංඝරත්නය දුෂ්කරතා රසක් මැද්දේ තමයි සාසනික සේවාව ඉෂ්ට කරන්නේ. මගේ පියා තමයි බුද්ධ ශාසන අමාත්‍යංශය බිහි කරේ. මගේ පියා තමයි බුද්ධ ශාසන අරමුදල නිර්මාණය කළේ. මගේ පියා තමයි අනෙකුත් ආගම් වලට රාජ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරලා බුදුදහමට මුල් තැන ලබා දෙමින් සෙසු ආගම් වලටත් නිසි රැකවරණය ලබා දෙමින් ක්‍රියාත්මක විය යුතු රාජ්‍ය පාලනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිර්මාණය කරේ. ඒ නිසා අපි ජීවත් වෙලා සිටින තාක්කල් කිසිම දවසක කිසිම අවස්ථාවක කිසිම මොහොතක සම්බුද්ධ ශාසනයට තර්ජන ගර්ජන ඒ එල්ල වෙන ප්‍රහාර ඉදිරියේ නොසැලී නොසල්වි අදිෂ්ඨානශීලී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට අපි යැපකැප වෙනවා.
0: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලිකම් සාගර කාර්යවස මහතාට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ සාගර කාර්යවස මහතා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් පැමිණිල්ල සිදුකිරීමෙන් පසු ජාතික භික්ෂු පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් අංශාසක පූජ්‍ය තිස්සව සුමනානන්ද ස්වාමීන් වහන්සේ මාධ්‍යයට අදහස් පළ කළා.
8: පොලිස්පතිවරයාට මහමග මැරුම් කණ්ඩ වෙයි කියලා කියන එක අපි දකින්නේ පොලිස්පතිවරයාට විරුද්ධව කරපු තර්ජනයක් ඇටියට. මේක මරණ තර්ජනයක්. සාගර කාර්යවස මාධ්‍ය ඉස්සරහා එහෙම කියනකොට සමහර මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඇතුළෙත් මේ කාරණේ ඉස්මතු කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි දකිනවා මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. ගංජා, කුඩු, අයිස් වගේ මද්‍රව්‍ය මර්ධනයට පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වෙනකොට රටේ විශාල පිරිසක් කුලප්පු වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. එතකොට මේ කලබලයේ එක්තරා ප්‍රකාශයක්ද මේ සාගර කාර්යවසංගේ ප්‍රකාශය කියන එක අපිට සැකයක් තියෙනවා. ඒ නිසා පාතාලයේ මර්ධනය වෙනකොට, කුඩු මර්ධනය වෙනකොට, නොයෙකුත් දූෂණ අක්‍රමිකතා මර්ධනය වෙනකොට ඒකට එරෙහිව සාගර කාර්යවසම් කරන ප්‍රකාශයකට එරෙහිව කරන ප්‍රකාශයක්ද කියන එකයි අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි මේ රටේ නීතිය ක්‍රියාත්මක කර නැත්නම් බලධරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ සාගර කාර්යවසංගේ ප්‍රකාශයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. කුමක්ද ඔහුට ඒ පොලිස්පතිවරයා සම්බන්ධ කරපු ප්‍රකාශයට තියෙන පදනම කියන එක පිළිබඳ නිසි විධිමත් පරීක්ෂණයක් කරන්න කියන එක අපි මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා. නාමල් රාජවක්ස පාර්ලිමේන්තු ඇතුළේ ප්‍රකාශයක් කරනවා මේ හා සමාන වෙච්ච. එතකොට ඒකටම සමගාමීව සාගර කාර්යවසම් එළියට අවිල්ල මේ ප්‍රකාශය කරනවා. එතකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උවමනාවද එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධයෙන්ද මේ ප්‍රකාශය කරන්නේ කියන එක පිළිබඳව අපිට බරපතල ගැටලුවක් තියෙනවා.
0: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළා. සිදු කර ඇත්තේ ඉන්ධන දීමනාව වර්තමාන මිලට ගැලපීම පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ඉන්ධන මිල ගැලපීම හේතුවෙන් ඉන්ධන මිල ගැලපීම තුළින් වැටුප යම් වැඩිවීමක් සිදු ඇති බව නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා. මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිවීමක් හෝ ඉන්ධන දීමනාවේ වැඩිවීමක් සිදු වී නැහැ. වර්තමාන ඉන්ධන මිලට මුදල ගැලපීම නිසා දීමනාව ඉහළ ගොස් තිබෙනවා. රජය ඉන්ධන මිල වැඩි කළ පසුව වැඩි වූ මිලට ඉන්ධන දීමනාව ලබන නිලධාරීන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන මිල ගැලපීමක් සිදු කර නැහැ. එවැනි පසුබිමක මාස කිහිපයකින් පසු ජූලි මාසයේදී නැවත පවතින මිලට ඉන්ධන දීමනාව ලබා දීමට තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේ.
2: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප කිසිසේත්ම වැඩි කළා නැහැ. නමුත් රජය විසින් ඉන්ධන දීමනාවක් හිමි රජයේ නිලධාරීන්ට දායක නිලධාරීන් ඉන්නවා. ඉන්ධන දීමනාව හිමි නිලධාරීන්ට මාසිකට ලැබිය යුතු ඉන්ධන ලීටර් ප්‍රමාණය අනුව ලබා දෙන මුදලක් තියෙනවා. දී ප්‍රවාහන දීමනාවක් තියෙනවා. අන්න ඒ දීමනාව පහුගිය වකවානුවේදී රට මුහුණ දීපු ආර්ථික අර්බුදයේ හින්දා මේ යුද්ධ මැද පෙරදිගේ යුද්ධයත් එක්ක රජය විසින් තීරණයක් ගන්න තිබුණා වර්තමාන මිලට ගලපන්නේ නැහැ කියලා. නමුත් මෑතදී රජය විසින් ආයෙ තීරණයක් ගත්තා යම් ආර්ථික තත්ත්වයේ යම් යහපත් තත්ත්වයකට පත්වීමත් එක්ක අර වර්තමාන මිලට ඒ ඉන්ධන දීමනාව ගලපනවා කියලා. ඒක හින්දා සියලුම ඒ ඉන්ධන දීමනාව හිමි රජයේ නිලධාරීන්ට වැටුපේ යම් වැඩිවීමක් ලැබිලා තියෙනවා ඒ ඉන්ධන දීමනාව ගැලපීම නිසා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් යම් ප්‍රමාණයක් වැඩි වෙලා ඇති. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැටුප කිසිසේත්ම වැඩි කරලා නැහැ. ඊටත් අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් pay tax අඩු ගන්න නැද්ද කියලා. ඒ ඉන්ධන දීමනාව හිමි සියලුම නිලධාරීන්ට ඒ ලැබෙන ඉන්ධන දීමනාවෙන් 125% ප්‍රමාණයක් බද්දට යටත් කරනවා. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අදාළයි. ඒතකොට කිසිවෙකුට ඒක නිදහස් කරලා නැහැ.
0: කල්පිටිය සිට කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකියි. එබැවින් එම මුහුදු කලාප විටින් විට රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම බඩකලපුවේ සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ හා මන්නාරම හරහා කල්පිටිය දක්වා මෙන්ම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළටොබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 60 කිලෝමීටර 50-60 දක්වා වැඩි විය හැකියි. එම මුහුදු ප්‍රදේශද විටින් විට රළුවීමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් දීවර හා නාවික කටයුතුවලදී අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. නිරිතදිග මෝසම මේවන විට සක්‍රිය වී තිබෙනවා. ඒ හේතුවෙන් බස්නාහිර සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කල් මහතා සඳහන් කළේ.
9: අද දිනේදී සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එවැගේම එම ප්‍රදේශවල ආසාද දිනේදී වරාකුලින් බරව පවතිනු ඇති. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි අද දිනේදී අපේක්ෂා කළ හැකි. වයඹ පළාතේ අද දිනේදී වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා. උතුරු මැද සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන 60 කිලෝමීටර 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදීත් බලාපොරොත්තු විය හැකි.
0: ගිනියවි සම්බන්ධ නීති සංශෝධනය කිරීමට තායිලන්ත රාජ්‍ය අවධානය යොමු තිබෙනවා. පාසල් සිසුවෙකු පුද්ගලයන් 8 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අනතුරුවයි නීති සංශෝධනය කිරීම කෙරෙහි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණේ. ඒ අනුව පොදු ස්ථානවල ගිනියවි රැගෙන යාම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍යයේ ආරක්ෂක අංශ සමාජිකයින්ට පමණක් අවියායුධ භාවිත කිරීමට හැකිවන ලෙස නීති සංශෝධනය කිරීමට නියමිත බවයි තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙන්නේ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගෝල් ගැලන්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. එල්පීඑල් තරගාවලියේ සමාප්ති උත්සවය ආරම්භ වුණා. ඒ පිළිබඳව නවතුම තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අපනියෝජිත සමීර කාර්යවසම්.
10: එල්පීඑල් 2026 තරගාවලිය අවසන් මහා තරගය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ මොහොත වන විට ආර් ප්‍රේමදාස පිටියේ සූදානම් කර තිබෙනවා. අද ගෝල් ගැලන්ස් කණ්ඩායම නායකත්වය දෙන දසුන් ශානක සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම නායකත්වය දෙන භානුක රාජපක්ෂ අතර ද්වන්ද සටනක් ඇතේ කියන විශ්වාසය තමයි අපිට තිබෙන්නේ. මේ මොහොත වන විට ක්‍රීඩාංගණයේ සියලු කටයුතු සූදානම් වෙනවා. සමාප්ති උළෙල මේ මොහොතේ පැවැත්වෙනවා. සමාප්ති උළෙලෙන් පස්සේ තමයි කාසිය වාසි උරගා බැලීම සිදුවන්නේ කණ්ඩායම් දෙකේ නායකයන්. ඊට පස්සේ තරගය ආරම්භ කිරීම රාත්‍රී 7:30ටයි සංවිධායක මණ්ඩලයේ කටයුතු සූදානම් කර තිබෙන්නේ. මේ මොහොත වන විට වෙනදාට වැඩිය ක්‍රීඩා ලෝලින් විශාල ප්‍රමාණයක් ක්‍රීඩාංගණයට එකතු වෙමින් සිටින ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. සියලුම ගේට් වලින් ක්‍රීඩා ලෝලින් ක්‍රීඩාංගණයට ඇතුළු වන ආකාරය දැක ගන්නට හැකියාව ලැබෙනවා. C සහ D ගේට් වලින් අද දවසේදී නොමිලේ ඔබට තරගයේ නැරඹීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා සංවිධායක මණ්ඩලය. ඒ වගේම මේ මොහොතේදී ක්‍රීඩාංගණයට ක්‍රීඩකයන් ප්‍රවිෂ්ඨ වන ආකාරයකුත් දැක ගන්නට හැකියාව ලැබෙනවා. ඔවුන් පුහුණුවීම් කටයුතු වල නිරත වන ආකාරයක්, කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් මේ මොහොතේදී පුහුණුවීම් කටයුතු සිදු කරන ආකාරයක් දැක ගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද දවසේදී ප්‍රධාන විනිසුරවරයා ලෙස කුමා ධර්මසේන කටයුතු කරනවා. ඒ වගේම තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරන්නේ. මේ මොහොතේදී පැහැබර අහස් කුසක් අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා ක්‍රීඩාංගණයේ අවත. ඉතින් ඒ නිසා අපිට වර්ෂාවෙන් බාධාවක් වෙයි කියලා කිසිදු සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අපි ආරාධනා කරනවා මේ මොහොතේදී ලක්කඳ ප්‍රවෘත්ති අහගෙන ඉන්න ඔබට එන්න කියලා ක්‍රීඩාංගණයට. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන LPL තරගාවලියේ අවසන් මහා තරගය දැක බලා ගැනීම සඳහා අපි වහගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා එකතු වන්න කියලා ක්‍රීඩාංගණයට. මම සමීර කාර්යවසම් ලක්කඳ ප්‍රවෘත්ති වෙනුවෙන් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට.
11: ලක්කඳ ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට සියල්ල සූදානම්. කොළඹ හිටපු ජනපති සහ ඇමති බංගලා සඳහා තරගකාරී ආයෝජන කැඳවයි. රටම පිරිසිදු කරන ක්ලීන් ශ්‍රී ලංකාවේ අත්තම රටපුරා සාර්ථකව. සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල යලිත් අඩු කරයි. CID අධ්‍යක්ෂ ශානි නියෝජ්‍ය පොලිස්පති දුරයට. මෙර දේශපාලනයේ අමිහිරි මතක ජලි සිහිකල සජිත්. තායිලන්තය ගිනි අවි නීති සංශෝධනය කරයි. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත්වනවා. ජලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
12: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
13: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

දඬුවම් කියන්නේ අනුරාධපුරයෙන් වැඩතහනමට ලක් වෙලා කොළඹ එනවා. ඇවිල්ලා ප්‍රමුඛ සිද්ධාර්ථ හමුදුරුව ගාව රැඳෙන්නේ. යන්නේ නම් නැතුව කල්පනා කරමින් ඉන්නවා රට ගිනිගත්තු වෙලාවක්. ප්‍රමුඛ හමුදුරු සින්දුවක් ලේනවා. හරි. මේ වගේ රජෙක් වගේ මිනිහෙක්ගේ ඇදවැටීම සහ ඔහුට ආයුතු මාවත පෙන්වීම කියන කාරණාව. ඒක තමයි සින්දුව අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා. ඒ කරලා හරි තමයි ඔය කම්පන කියන සංකල්පය ඔය රඹුග්‍රහමතුරුන්ගේ ඔය ගංගාරාම ආශ්‍රිත භූමියේදී පුලාපයින්නේ. අපි මෙහෙම ප්‍රසංගයක් කරමු කියලා. ජානක වික්‍රමසිංහත් එක්ක පොළොන්නරුවට ගිය කපුගේ හිටපු ගමන් අන්තරස් දාන වෙනවා. කපුගේ ආගියතක් නැහැ. ජානක හොයනවා කපුගේ කොහෙද ගියේ කියලා. හරි. කපුගේ පොළොන්නරුවේ පුංචි වැවක් ඉස්මත්තේ දීවර කර්මාන්තයේ දෙන උරුකරුවන් පිරිසක් ලං කරගෙන අර ඒ අයගේ වාඩියේ තියෙන ඉඩකඩේ පැදුරු කෑල්ලක් එලාගෙන සර්පිනාවක් තියාගෙන සින්දු කියනවා. ජානක ලං වෙලා අහනවා කපුගේකින් මොකක්ද ඔය කරන්නේ කියලා. නෑ මේ මම මේ ගමේ මිනිස්සු ටිකට කම්පන ප්‍රසංගයක් කරනවා. මේ මිනිස්සුන්ට සල්ලි දීලා කවදාකවත් ඇවිල්ලා කම්පන බලන්න හැකියාවක් නැති නිසා. අතන්දරයක් විදිහට යාම් මේක නේ. ගම බලන්න එනවා.

රටක මිනිස්සු ඔහු ගැයූ ගීතවලට වඩා එම ගී ගැයූ මානවහිතවාදයාට ආදරය කළා නම් ඒ නිර්ව්‍යාජ කලාකරුවාගේ ජීවිතය සහ ගීත සාහිත්‍යය පිළිබඳ යම්තාක් දුරට හෙළිදරව් කරන හැඟුම් වරුසාවක ඔබම හමුවෙනවායයි ඔබ විශ්වාස කරන්න. මම මතකයත් එක්ක ඔබව කැඳාගෙන යන්නම්. ඒ මතකයට ඔබ ලබා තිබෙන අත්දැකීම් ඔබ එකතු කරගන්න. මේ යුගය 80 දශකයේ අග විශාරද ගුණදාස කපුගේ තමන්ගේ ජීවිතයේ අන්ත අසරණ වූ මොහොතක අනුරාධපුර හැරදාපියා කොළඹ ගංගාරාමය අසබඩ රඹකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ කුටියේ ජීවිතයේ යා යුතු මඟ සොයාගෙන එකට රොද බඳින සහෘදයන් කිහිප දෙනෙක් එකතු වෙනවා. ඔවුන් හිතන්නේ තමන්ගේ හෙට දවසට වැඩිය රටේ හෙට දවස කෙසේ කුමක් සිදුවේද? ඔවුන් කල්පනා කරන්න පටන් ගන්නවා. සංකල්පය රඹකන සිද්ධාර්ථ ස්වාමින්

කලාකරුවාගේ විශ්වවිද්‍යාලය ජනතාව. එසේම ජනතාවගේ ගුරුවරයා කලාකරුවා. කලාකරුවා හැම මොහොතකම තමන් ගත කරන යුගයට ඉදිරියෙන් ගමන් කරනවා. නැත්නම් පෙර ගමන් කරුවෙක්. ඒ වුණත් පසුපස සිදු වූ සියලු සිදුවීම් හොඳින් හඳුනාගත්තේ. ඉදිරියේ සිදුවන දේවල් පිළිබඳත් පැහැදිලි දැකීමක් ඇත්තේ. මේ රටේ ගීතය පිළිබඳ ශ්‍රාවකයන් හදන්න, පොතපත කියවන්න මිනිසුන් හුරු කරන්න, ලෝකය කියවන්න දැස් දල්වන්න, රටක අනාගතය කියවන්න හැඟීම් සමුදාය මතු කරන්න බුද්ධි කලම්බනයක් ඇති කළ කලාකරුවෙක් වේ නම් හේ විචාරද ගුණදාස කපුගේ. කපුගේ කියන්නේ හරිය අපූර්ව මනුස්සෙක්. පිනි පොතත් කඳුලත් වෙන වෙනම හඳුනාගත්තේ. ආලෝකයේ ප්‍රභාවත් රෑ අඳුරේ අන්ධකාරයත් එකලෙස විඳ චරිතයක්. ගුණදාස කපුගේ මේ විප්ලවීය සාධකයට නම් තබන්නේ කම්පන කියලා. 1990 අගෝස්තු 25 වෙනිදා ලුම්බිනි රඟහලෙන් ඇරඹෙන කම්පන ප්‍රසංගයේ පිටුපස දැවැන්ත කලාකරුවන් රසකගේ ඥානණය එකට එකතු වෙනවා. ඒ හරි අපූර්ව අවස්ථාවක්. මින් පෙර නොවේ විරු සමාජයේ මිනිසුන් දැනුවත් කිරීමේ මාගු විපර්යාසයක්.

කලාකරුවෙක් ප්‍රගතිශීලී වන්නේ කෙසේද? තමන් උපන්බිමේ මිනිස් සංහතියට සේවාවක් කරන්න, ඔවුන්ට ඥානනය ලබා දෙන්න කලාකරුවෝ උරදුන්නා. ඔවුන්ට ජාතියක උත්තමාචාරය නිරන්තරයෙන්ම හිමිවිය යුතුයි. රටක උපදින මිනිසෙක් රටට සේවය කළ යුත්තේ කෙසේද? රට ගැන සංකල්පය කෙසේ විය යුතුද? වරක් මැක්සිම් ගෝර්කි ප්‍රකාශ කරනවා, මුළු මහත් ලෝකයේම තම දෙතැනින් පෝෂණය කළ මාතාවට අපගේ කීර්තිමනාමය පුද කරමු. මිනිසා තුළ ඇති සියලු සුන්දරතම දේ බිහිවනුයේ හිරුගේ රැස්වලින් සහ මාතාවගේ කිරිවලින් යනුවෙන්. වෙහෙස නොබලා අපට ශ්‍රේෂ්ඨයින් බිහි කළ මාතාවට අපගේ උත්තමාචාරය පිරිනමමු. යම් කිසිවෙක් මේ දේශයේ උපන් දවසේ සිට කලකී දෑ කරගෙන යන්න ඔහුගේ මරණින් මතු බිහිවන ඊළඟ පරම්පරාවට නොහැකියාවක් තිබෙනවා නම්, එය අපූර්වටම කර තිබුණේ එදා ජීවතුන් අතර සිටි ඒ විශිෂ්ටයා නම්. ඔහු ඒ රටට අමරණීය මෙහෙවරක් කළ පුද්ගලයෙක්. ශ්‍රාවකයා රසිකයාගේ ඥානනය පිණිස මෙරට සියලු විෂමතාවයන් හඳුනාගන්න කපුගේ ලබා දුන් ඥානනය විශිෂ්ටයි. විශාරද ගුණදාස කපුගේ කපුගේට අයිතිව තිබුණු මනුස්සයෙක් නෙමෙයි. සමාජ දර්ශනයට තමන්ගේ ඥානනය සපයමින් ඒ සමාජය තුළම ජීවත් වූ කෙනෙක්. හැම මොහොතකම ආත්ම ශක්තියෙන් පිරිපුන් මිනිසෙක්. ප්‍රවීණ ගීපද රචක සුනිල්ලාර් ගමගේ ගුණදාස කපුගේගේ පියසටහන් කැසට් පාටයට අපූර්ව ගීතයක් රචනා කරනවා. එහි අඩංගු වෙලා තිබෙන්නේ ගිරි සිකර මුදුන්වල වන ලැහැබේ අතුහක දෝංකාර දුන් එදා කැයූ කී. සුනිල්ලාර් ගමගේ මේ ගීතය තුළ මතු කරන්න උත්සාහ කරන්නේ කපුගේ සතු ජීවන දර්ශනය. පියසටහන් මැකී නොමැති තවමත් ඔහුවා දිගු ගමනේ පියවර මත යන්තම් වූ ගමනක් යන්න සූදානමින් සිටින මතුමතුත් පරම්පරාව වෙනුවෙන් සුනිල්ලාර් ගමගේ කපුගේ වෙනුවෙන්

ගුණදාස කපුගේ කියන්නේ අතීතයට අයිති මිනිසෙක්ද? ඇතමෙක් මාත් සමග තර්ක කරලා තියෙනවා මේ පිළිබඳව. කපුගේ අතීතයට අයිති. හැබැයි කපුගේගේ නිර්මාණ අදටත් වලංගුයි. මේ කතාවට මම උදාහරණයක් ගන්නේ ලියොන් ට්‍රොස්කිගෙන්. ට්‍රොස්කි එක තැනක සටහන් කරනවා සමාජවාදී සහ කලාව සහ විප්ලවය කියන තැනදී. අතීත කලාවකට ලෝකයේ පිළිබඳ කලාත්මක දැනුමකින් ආඩ්‍ය කරන්න පුළුවන්ද කියලා. ඔහු පිළිතුරු දෙනවා. ඒසේ කළ හැකි. මක්නිසාදයක් මේ අපගේ හැඟීම් පෝෂණය කර ශික්ෂිත කළ හැකි නිසාය. කිසිම පදනමකින් තොරව අතීත කලාව ප්‍රතික්ෂේප කළහොත් ඒ සමගම අපි අධ්‍යාත්මික වශයෙන් දිලින්දෝ බවට පත්වන නිසාය. ට්‍රොස්කිගේ කියමන මම කපුගේට සමානුපාතික කරනවා. ඇතැම් කලාකරුවන් සුවිශේෂ වන්නේ ඔවුන් සතුව තිබෙන දුර්ලභ ගණේ ප්‍රතිභානයන් නිසා. රටේ ජාතියේ වාසනා ගුණයට පහළ වන මෙවන් කලාකරුවන්ගේ සිත් ඉක්මනින් රිදෙන නිසා. කපුගේ සතුව තිබුණා මහා ප්‍රතිභානය. ඒට එකතු වෙලා තිබුණා ඔහුගේ ඇසූ පිරූ තැන් නැති බව, නැත්තම් බහුසෘත භාවය. මේ ප්‍රතිභානයයි බහුසෘත භාවයයි එකට එකතු වීමෙන් උසස් කලාකරුවෙක් මේ ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙලා තිබුණා. ඔහුට හරවත් ගීතයක් තෝරා ගැනීමේ හැකියාව තිබුණා. ඒ තුලින් මිනිසුන් කෙරෙහි මහා ප්‍රබෝධයක් ඇති කරන්න හැකි බව ඔහු දැනගෙන සිටියා.

0: කලාව කියන්නේ හරි පුදුම මාතෘකාවක්. අපිට ලෝකයේ තුල සබඳතා ඇති කරගන්න, මම්පෙත් පාදගන්න කලාව හරිම උපකාරී වෙනවා. ඇත්තටම උසස් නිර්මාණයකින් පුළුවන්කම තිබෙනවා මිනිස් අධ්‍යාත්මය පෝෂණය කරන්න. ඒ නිසායි කලාකරුවෝ රටකට මිල කළ නොහැකි සම්පත් බවට පත් වෙන්නේ. ඇත්තටම ඔහු සතුව තිබෙන මේ දුර්ලභ ගණයේ ප්‍රතිභාණයේ නිසා අපට පුළුවන්කම තියෙනවා ජීවිතේ හරවත් බව හොයාගෙන යන්න. කපුගේ සුවිශේෂී වන්නේ ඇයි? මම නම් හිතන්නේ පළවෙනිම සාධකය තමයි කපුගේ කටහඬ. එහි තිබෙනවා පීඩණයට පත් වූ මිනිසෙක්ගේ මුඛක්තු අඳුනාත්මක හඬක් නැගින සොරයක්. ඒ සොරය හඬගා කෑගසා ඔවුන් වෙනුවෙන් පෙනිසිරිනවා. කපුගේ හැම මොහොතකම තනු යොදන්නේ තමන්ගේ ගීතයේ අර්ථය ඉස්මතු වෙන පරිදි. ඒ වගේම සුඛී ජීවන හා සමාජ දර්ශනයට අනුකූලව කපුගේ පද රචනා තෝරා ගන්නවා. ඒ හැම පද රචනයක් තුළින් සාහිත්‍යමය කලාත්මක වටිනාකම් පිළිබඳ සහෘදයෙන් දැනුවත් කරන්න කපුගේ සමත්. ඒ නිසායි කපුගේ ගීතය තුළ සමාජ දර්ශනය, ප්‍රේමය, ජීවිතයේ සියුම් අර්ථ ස්මතු කරන්න තමන්ගේ ගීත කලාව යොදාගන්නේ. මේ සියලු උදාහරණ වෙනුවෙන් අපි තෝරාගන්නේ රත්නශ්‍රී විජේසිංහයන් රචනා කරන, ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන සිටු කුමාරියේ නුඹට සීතල අගුණයි කියන ගීතය.
1: මා ඉතා ප්‍රිය කරන ගීතයක් තමයි සිටු කුමාරියේ ගීතේ. මෙය රචනා කළේ රත්නශ්‍රී විජේසිංහ. මේ ගීතය තුළින් රත්නශ්‍රී උත්සාහ කරනවා පවසන්න බොහෝ විට ප්‍රේමතුන් ප්‍රේම කරන අවදීදී ඔවුන් මවන්නා වූ පෝසේන විවාහ දිවියට ඇතුළුනෙන් පසුව ඒ පවතින්නා වූ සමාජ තත්ත්වයන් තුළ, ඒ දරිද්‍රතාවයන් තුළ ඒවා අර මැවූ සිහින ඒ ලෙසම අත්දැකීමට අමාරුයි. ඉතින් මේව ගීතයෙන් ඔහු පවසන්නේ එම ශෝචනීය අත්දැකීම.

ගුණදාස කපුගේ කම්පන ප්‍රසංගය තුළින් මතු කරන්නේ කිලිපොලා යන විරෝධාකල්ප වෙනුවට මිනිසුන්ගේ හිත්වල මිනිසුන්ගේ මනසේ මොලේ පරිකල්පනයේ මේ අවබෝධය කියන කාරණාව පුළුල් කරන්නට තර්ක ගෙනීම. ඒ නිසායි මෙවැනි ගීත සමාජය තුළ බොහෝ සෙයින් ජනප්‍රිය වන්නේ. කපුගේ සමාජ දර්ශනය ගීත ඇතුළෙන් මතු කරන්න කපුගේ උත්සාහ කරන්නේ කපුගේ චින්තනය හා සබැදී උයක් ලෙසයි. ඔහු ගීත රචනා කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් තමන්ට රචනා කරලා ලැබෙන ගීතයට නිසි යුතුයකම ඉටු කරන්න සංගීතමය ඥානයෙන් සහ තමන්ගේ ගායන ශෛලියෙන් ඔහු අප්‍රමාණික උත්සාහයක

රචනා කරන්නේ රත්නශ්‍රී විජේසිංහ. ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරනවා. 80 දශකයේ අගභාගයේ මාවතේ ගීතයේ කැසට් පටයට මේ ගීත අඩංගු වෙලා තිබුණේ. ඉස්සර කපුගේගේ කැසට් වල තිබුණේ මේ වගේ ගීත. කැසට් කලාවේ මධ්‍යම යුගය මෙවැනි අර්ථපූර්ණ ගීතවලින් පිරුණු යුගයක් වුණා. කපුගේගේ මේ ගීතය ඇතුලේ බුද්ධ ප්‍රතිමා නගරයේ මැද තුම්මං හන්දිවලට වැඩමවීම පිළිබඳව කපුගේ දෘෂ්ටිය ඉදිරිපත් කරනවා. බුදුන් වහන්සේ විවේචනය නොකර වක්‍ර ආකාරයෙන් මේ ගීතය ඇතුලේ අහනවා. රංචු ගැහෙන ගිජු ලිහිණියන් ගසා කණු දුටු ඕද හිමිසඳ කියලා. ජනයා සූරාකන ආකාරය බුදු හිමියන් දකිනවා. සමාජ අසාධාරණ

0: ඉස්සර දවසක
1: අපි ශාපලත් යුද්ධයේ සමාජිකයන් වුණා. අපි මේ පීඩාව අපේ මනස් තුල වින්දා විඳෙව්වා. කපුගේ මේ යුද්ධය සහ සාමය සහ භීෂණය පිළිබඳ තමන්ගේ ගීත කලාව මෙහෙව්වා. යුද සබලාගේ අධ්‍යාත්මය ඔහු ගීතයක් තුල මතු කරන්න උත්සාහ කළේ මෙහෙම. මට මතක විදිහට මාවතේ ගීතයේ කැසට් පාටේ මේ ගීතේ නම් වෙලා තිබුණේ සබලා සහ බිරිඳ කියලා. රෝහණ දන්දෙනිය රචනා කරපු ගීතය සේන වීරසේකරයන් අපූර්වට පද සංකල්පනා ගොනු කර
2: දෙනවා.

0: වෙලාව රාත්‍රී 7:25.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලංකාවේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: සතියක ලක්හඳ වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. සමාජ ගවේෂණය ලොවක් සනසන ඔබ.

0: නොමියන හඬ
1: ආරංගෙන් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping

0: සතියක ලක්හඳ වෙලාව රාත්‍රී 7යි විනාඩි 30යි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

ගුණදාස කපුගේ කියන්නේ මැදුරක ඉපදිච්ච මිනිස්සෙක් නෙවෙයි. වතුකම්කරු ගොවි දෙමව්පිය යුවලට දාව 1945 අගෝස්තු 7 වෙනිදා උපන් ගුණදාස කපුගේ. ගමේ හුඟ දෙනෙක් ගෙදර හුඟ දෙනෙක් උට ආමන්ත්‍රණය කළේ කළු මහත්තයා කියලා. එලරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයත් ගාල්ල නාගුඩ විද්‍යාලයත් අම්බලංගුඩ ධර්මාශෝක විද්‍යාලයේත් අධ්‍යාපනය හදාරපු කපුගේ සංගීතය විෂයක් ලෙස හදාරන්න පටන් ගන්නේ තමන්ගේ එඩ්මන් මාමගෙන් ලැබුණු උපදෙස් සහ බලපෑම මත. ඇත්තටම කපුගේගේ මුල්ම සංගීත ගුරුවරු වුණේ W. තුලරත්න, N.D. ප්‍රේමසිරි සහ ඊටින් මාස්ටර් කියන උදවිය. පියා මියගිය කපුගේ තමන්ගේ මාමාගේ රැකවරණය මතින් 1959 ගාලු දිස්ත්‍රික්කයේ ඒකල ගායන ප්‍රථම ස්ථානයට පත්වෙමින් පසුකාලීනව හේවුඩ් නැත්නම් රජයේ ලලිත කලා ආයතනයට යවන්න කටයුතු ඉදුවෙත් මේ මාමමයි. සංගීත විද්‍යාලයේදී එස්රාජ් වාදනය ප්‍රගුණ කළ කපුගේ ඉන්දියාවට යවන්න අවස්ථාව සලසා දෙන්නේ නැත්නම් සංගීත විශාරද දක්වා ඉගෙන ගන්න අවසි ඉඩකඩ සලසලා දෙන්නේ ශාන්ති ගීතදේවගේ මැදිහත්වීම.

ඇත්තටම කපුගේ පිළිබඳ මෙම සටහනත් එක්ක හැඟුම් බොරුසාවේ අපි රැඳිලා ඉන්නකොට ප්‍රේමශ්‍රී ගම්මුදුවත්තටත් මටත් අපි ජීවිතයේ අතීතේ කඩඉම්සී වෙනවා. අපි මොනතරම් කපුගේ ගීත මුමුණුපු මිනිස්සුද. අද කාලේ එවැනි ගීතයක් අපිට අහන්න ලැබෙන්නේ කොයිතරම් දුර්ලභ අවස්ථාවක් වලද. 1969 කපුගේ ගුවන්විදුලියට එනවා. ඒ එන්නේ ගුවන්විදුලියේ ක්‍රියාකාරී සහකරු තනතුරට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්නේ. ඇත්තටම තිලක් ජයරත්නත් විජයානන්ද ජයවීරත් දයා තෙන්නකෝනුත් එකම දිනේ කපුගේත් එක්ක රස්සාවට ආපුද විය. කපුගේ කියන්නේ හොඳ නමක් දිනාගත්ත ශබ්ද පරිපාලකේ. ඒ නිසාමද මන් දන්නේ කපුගේ ගීතවල නාද ශික්ෂණය කවුරුන් කොතන කොයි විදියෙන් ඉටු කළත් ඒ සියල්ල ඇතුළ මතුවන කපුගේ ගුණයක් දක්නට ලැබෙනවා. ගුවන්විදුලියට එන කපුගේ එතැන් සිට නිර්මාණ ගණනාවකට ගුවන්විදුලියෙන් පිටත දායකත්වය දක්වනවා. ඇරවුල නන්දිමිත්‍රගේ නාට්‍ය ගීයක් සංගීතවත් කිරීම, සුගතපාලද සිල්වාගේ තුරංග සන්නිය සංගීත නිර්මාණය කිරීම මේ ආදී කාරණා ප්‍රකටයි. 1973 සිංහල සේවා අධ්‍යක්ෂ එච්.එම්. ගුණසේකරගේ අවසරයෙන් ගුවන්විදුලියේ ගීයක් ඇයන්න කපුගේට අවස්ථාව ලැබෙනවා. ඇත්තටම ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකෙක් බවට පත්වන්න මේ ගීතයත් වැදගත්. රටම හඳුනාගත් මේ ගීතයේ උනේ ප්‍රියානන්ද විජේසුන්දරයන් රචනා කළ මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවත් කළ දයස නිරුපුල් තෙමා ගීතයයි.

1975 වෙනකොට ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදක දක්වා උසස් වෙන කපුගේ තමන්ගේ චින්තනය මාක්ස්වාදයේ සහ බැඳුණු සංවේදී සිතක් ලෙස විහිදුවා හරිනවා. කපුගේ කියන්නේ ධනවාදී දේශපාලනයට විරුද්ධ නිර්මාණකරුවෙක්. ඔහු හැම විටම පීඩිත පන්තිය සමග රැඳුණු චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසාමද 1977 බලයට පත් රජය කපුගේ ගීත තහනම් කිරීමකට ලක් කරනවා.

ගුවන්විදුලියේ නිසි අවසරය නැතිව 1978 කියුබාවේ ජාත්‍යන්තර තරුණ සමුළුවට සහභාගී වන්නට යන ගුණදාස කබුගේට සේවය අත්හැර ගියාසේ සැලකෙන ලිපිය ගුවන්විදුලි බලධාරීන් ගුවන් තොටුපළටම ගෙනත් දෙන්න කෘතඥ වෙනවා. ඒ වුණත් 1979 දී නැවත ගුවන්විදුලි සේවාවේ පිහිටවන්නට කටයුතු වෙනවා. ඒ කාල සීමාව තුළම එවකට අගමැතිවරයාට අපහාස කළේයයි චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත්ව දින පහක් රිමාන්ඩ් කරමින් යළි වැඩ තහනමට ලක් වෙන්නේ ඒ කපුගේමයි. මට මේ වෙලාවේ මතක් වෙන්නේ විශාරද ගුණදාස කපුගේ විජේ කුමාරතුංගයන් වෙනුවෙන් සංගීතය නිර්මාණය කරන ලද ගීතය. මේ රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්න.

ඒ අතරතුරේ කපුගේ උතුරේ දකුණ සාමය පිළිබඳ ගීත ගායනා කළා. ඒ කොයිතරම් තදින් හදවතට දැනුනේදයක්. ඔහු ආමන්ත්‍රණය කළේ උතුරේ නඩරාජා මල්ලිටත්, දකුණේ සුමනසිරි මල්ලිටත්.

කපුගේ විවාහ වන්නේ 1978 ප්‍රේමා කපුගේ සමග. හැබැයි කපුගේ තමන්ගේ ප්‍රථම කැසට් පටය එළිදක්වන්නේ 1980 මාලනී බුලත්සිංහල සමග. මේ කැසට් පටේ පළමු පැත්ත විචාරද ගුණදාස කපුගේ, නැත්නම් බී පැත්තේවත් අනෙක් පැත්තේ ගීතසය විචාරද මාලනී බුලත්සිංහල තමන්ගේ වටිනා ගීත එකතුවක් ලෙස ඉදිරිපත්.

මෙසියල් අතරේ ගුණදාස කපුගේ වේදිකා නාට්‍ය සම්ප්‍රදායේ තාම ප්‍රකට සංගීතවේදියෙක් බවට පත්වය. එතනදී ඒ සහසම්බන්ධය ගොඩනැගෙන්නේ තමන්ගේ අතිජාත මිත්‍රව ලූෂන් බුලත්සිංහලයන් සමගින්. ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ ඉගිලිති නාට්‍යයේ සංගීත නිර්මාණය කරන්නේ විචාරද ගුණදාස කපුගේ. කපුගේගේ සංගීතමය පාර්ශ්වය තාරාවෝ ඉගිලිති නාට්‍යයේ කොයිතරම් ප්‍රබල දෙයක්. එවකට ගුවන්විදුලියේ සභාපති වූ ඒමන් කාර්යකරවන මහතා මේ නාට්‍යය නරඹලා සංගීතය පිළිබඳ පැහැදීම හේතු කොටගෙනම කපුගේ නැවත සේවයේ පිටව

0: ඉදනම් අසෝ එක ප්‍රදර්ශයවේ සංගීතන්සේ ප්‍රධාන වශයෙන් මෙල්ලා ම ඉස්සෙල්ල බැලුව වැඩගතා මොනවාතයන්නේ මොනවද කරන්න පුළුවන්. මොකද විශේෂෙන්ම ඒමන් කාර්යකරන මහත්මාගේ මූල්‍යක අරමුණක් තමයි ඔය එකයි ඔය රජන සේවය ප්‍රාජී සේවක් ඉස්සෙල්ලම 1979 අප්‍රේල් 13 ආරම්භ කරේ. ඒකේ මූලිකම පරමාර්ථය වුණේ ප්‍රාදේශයෙන්ම දක්ෂතා තිබෙන දරුදරියන්ට මම අධ්‍යාපන අධ්‍යක්ෂක තුමත් එක්ක කතා කරලා ඒ අපේ කලාපයේ ශ්‍රවණ කලාපයේ තිබෙන පාසල්වල සියලුම සංගීත ගුරුවරුන් බැඳවලා මම ඒ වගේ වැඩසටහනක් තමයි දියත් කරේ.
1: කපුගේගේ වසන්ත සමය ගුවන්විදුලි ජීවිතයෙන් එතනින් පස්සේ කියලායි මට හැඟෙන්නේ. 1981 රජරට ගුවන්විදුලියට කපුගේ පැමිණීමත් සමග එතන කපුගේ ආදරයෙන් රැක බලා ගන්න චරිතය බවට පත්වන්නේ ස්වර්ණශ්‍රී බණ්ඩාරයන්. නවරැල්ල ඔස්සේ අලුත් කීපද ප්‍රවීණ නැවුම් රචනාවන් කෙරෙහි ඉඩකඩ ලබා දෙන ගුණදාස කපුගේ විවිධ නව වැඩසටහන් මගින් රජරට ගැමියන් වෙත වඩාත් සමීප වෙනවා. මෙවැනි වැඩසටහන් මගින් තමන් නිර්මාණය කරන ලද නව පරපුරක් කපුගේ බොහොම ආදරයෙන් සුරකී වැඩෙන අංකුරසේන්. මහින්ද චන්ද්‍රසේකරයන්, මහින්ද දිසානායක, පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ වැනි කීපත රචකයින් රජරටින් බිහිවන්නේ කපුගේගේ රැක බලා ගැනීම මැද. මේ රැක බලා ගැනීම නිර්මාණාත්මක ප්‍රවේශයකදී එය විය යුත්තේ කෙසේද යන්න පහදා දුන් අවස්ථාවක් වුණා.

රත්න හිමියන් කපුගේ සුසංයෝගය කම්පන ප්‍රසංගය තුළ කම්පනය තනවපු ගීත බිහි කරන්නට සමත් වුණා. මිනිසුන් මිනිසත් බව ගැන යළි යළිත් සිතා බලන්න, යළි යළිත් තමන්ගේ හෘද සාක්ෂියට ඇහුම්කම් දෙන්න පුරුදු පුහුණු වුණේ මේ ගීත කලාවෙන්.

0: රජරට නව ගායක පරපුරක් නිර්මාණය වන්නේ කපුගේට පින් සිද්ධ වෙන්න. කන්වාරත්න දියුල්ගනේ, ජයතිලක බණ්ඩාර, වික්ටර් ලියනගේ, ජානකී සුමිත්‍රා වැනි උදවිය මේ රටේ නමක් දිනූ කලාකරුවන් බවට පත්වන්නේ කපුගේ පියසටහන් තුළ. මේ සියලු දෙනාම එක්ව රජරටින් නවමු ආලෝකයක් ලාංකීය ගීත කලාව හරහා අර්ථවත් වින්දනයක් වෙනුවෙන් දායකත්වයේ සැපයූ වග ඇතැම් වෙලාවට කොළඹ දැනගෙන සිටියෙත් නැහැ. රජරට කපුගේ නිර්මාණය කළ විශිෂ්ට ගණයේ ගීතයක් බවට පත්වන්නේ අයන්ඩියේ නුබෑවිදින් ගිය දවසේ ගීතය.
1: මෙම අයන්ඩියේ ගීතය ගැන කතා කරනකොට මට මේක විශේෂත්වයක් තියෙන්නේ, මෙම ගීත රචකයා නාගොල්ලාගම නිවල් ආනන්ද මහ විසින් මෙම ගීතය රජරට සේවයට නවරැල්ල වැඩසටහන සඳහා මේ තැපෑලෙන් එවන ලද ගීතයක්. පසුපොම් මේ ගීතය මම තෝරගත්තා මම ගායනා කරනවා කියලා. මේ ගීතේ මම කැසට් පටයටත් ගායනා කළා. ඊට පස්සේ ගුවන් විදුලියේ ප්‍රචාරය වෙලා වසර දෙකක් විතර ගිහිල්ලා තමයි මම මේ ගීත රචකයා මට හමු වුණේ. ඔහු මහජන බැංකුවේ විධායක නිලධාරියෙක්. මේ ගීතය තුළ මා අධ්‍යක්ෂ පදයක් තමයි, විශේෂයෙන් මා අනුරාධපුරයේ අවුරුදු 14ක් කාලය තුළ සේවය කරද්දී මට විවිධ පුද්ගලයන් මට මුණ ගැහිලා තියෙනවා. අයියල මල්ලෙලා ඉඳන් වලට රණ්ඩු කර ගන්නවා. ඉතින් මෙහි දකින මා අධ්‍යක්ෂකේම කුලියාපිටියේ එක අම්මා කෙනෙක් ඇවිල්ලා මට වැඳලා කිව්වා, මහත්තයා මේ ගීතය අහලා මගේ බාල පුතා අයියත් එක්ක රණ්ඩු කරගත්තා. මේ ගීතය අහලා ඒ ඉඩම් ප්‍රශ්නේ විසඳගත්තා කියලා. මම හිතන්නේ මා දකින සුවිශේෂ ලක්ෂණය මේ ගීතේ අන්න ඒකයි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Satyaga, Lakhana. විලාව රාත්‍රි 7යි විනාඩි 58යි
1: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
0: සත්‍යයක ලක්හඳ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රටපුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: 1984 දී කොළඹ විශ්වවිද්‍යාලය බින්දන කලා කේන්ද්‍රය යුගයේ අවශ්‍යතාවය හඳුනාගත් කලාකරුවාට හිමි සම්මානය විචාරද ගුණදාස කපුගේට පුද කරනවා. කපුගේට පොඩි මිනිසුන්ගේ සම්මාන බොහොමයක් ලැබුණා. 1984 කාලයේ රාවය ප්‍රසංගය කපුගේ ආරම්භ කරන්නේ මේ කාරණා හේතුකොට. කපුගේ ඒ වන විට ඌව වෙල්ලස්සේ පැල්වත්තේ උක්කුවියා පිළිබඳවත් දොඩංගස්ලන්දේ පතල් කම්කරු ජනතාවගේ දුකේදීත් ගොවියන්ගේ කම්කරුවන්ගේ සිසු අරගලවලදී තමන්ගේ කටහඬ සංගීතය සහ ශක්තිය මුසුකල ශිල්පියෙක් වුණා. වෙල්ලස්සේ ගොවි බිම්වල රිදීගම මිනිරම් පතල්වල හෙද වැඩ වර්ජනවල කපුගේ ගීත ගායනා කළා. පදවි ශ්‍රීපුර ඈත ගම්වල ගොවීන්ගේ කමත්වල පැල්කොටවල මිනිසුන් සතුටු කළා. එහෙම කරපු එකම ගායකයා වුණේ කපුගේ. සංගීත භාණ්ඩ තාක්ෂණය ගැන ඔහු සිතුවේ නැහැ. මෙරේකට සර්පිනාවකට කපුගේ සින්දු කෙව්වා. කපුගේගේ හඬ විතරයි මිනිසුන්ට ඕන වුණේ. මිනිසුන් අසා සිටියා. රාජ්‍ය මර්ධනයේ සිදුවන විට වැඩි වැඩියෙන් නැගී සිටිය කලාකරුවා වුණේ කපුගේ.
1: සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගායකයෙක් වශයෙන් 1973 වසරේදී. අද මට මේ වෙලාවේ මතක් වෙන මගේ ළමා විය. දැන් මගේ දෙමව්පියන් ඉතාමත් දුප්පත් කම්කරු යුවලක්. ඒ කාලේ සංගීත භාණ්ඩයක් අල්ලන්නවත් අපට අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් කෙසේ හෝ මම පහේ ශිෂ්‍යත්ව පාසල කරන්දිනේ මධ්‍ය මහාවිද්‍යාලයට එහෙන් පස්සේ තමයි මම සංගීතය පිළිබඳව හදාරන්න අවස්ථාවක් ලැබුණේ. ඊට පස්සේ මම රජයේ සංගීත විද්‍යාලයට කොළඹ ඇවිල්ලා ඊට පස්සේ මම ඉන්දියාවට ගිහිල්ලා මගේ සංගීත අධ්‍යාපනය හැදෑරුවා. පසු කාලයක මම ගායකයෙක් වශයෙන් මගේ ජීවිතයේ කටුක අවස්ථාවක් ලැබලා තියෙනවා. ගුවන්විදුලි මගේ ගීත වාරණය කරා. ගුවන්විදුලි මට තහනම් වුණා. ඒ වගේම රූපවාහිනිය මට තහනම් වුණා. රැකියාව අහිම මම රිමාන්ඩ් භාරයේ සිටියා. ඉතින් ඒ සියල්ලම නිඳරාගෙන මා අදත් මා ගරු කරනවා මගේ ප්‍රේක්ෂකයින්, මගේ රසිකයින්. අදත් මා අතහැර නොගත් මාතකම සිටීම ගැන.
0: එහෙම කරපු කපුගේ වෙල්ලස්සේ ගොවි බිම්වල ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේදී තමන්ගේ හඬ පෞර්ෂ්‍ය දායකත්වය ලබා දුන්නේ කොළඹ සිටනවි. එම අරගලයේ මැදිහත්කරුවෙක් බවට

කපුගේගේ නිර්මාණ ප්‍රමාණය අපිට වැදගත් වෙන්නේ ප්‍රමාණාත්මකවද ගුණාත්මකවද? කපුගේ වෙන්නවුන්ගේ නිර්මාණ අපි අගයන්නේ ගුණාත්මකව. ඔහු කරන ලද හැම නිර්මාණයක් තුළම ඒ ගුණාත්මක බව ප්‍රකට කළා. ඔහු නිකුත් කර ඇති කැසට් පටවල අඩංගු ගීත ඔබ වෙලාවක අධ්‍යයනය කරන්න. මුල්ම යුගයේ කපුගේ මාලනී බුලත්සිංහලත් ඉදිරිපත් කළ දම්පාටින් ලාසඳ, ඉන් පසුව ගුණදාස කපුගේ 1980 ඉදිරිපත් කළ උන්මාද සිතුවම්, ඉන් පසු සීතල සඳේලියේ කැසට් පටය, 87 මාවතේ ගීතේ කැසට් පටය, 90 දශකයේ මුල පියසටහන් කැසට් පටය, කම්පන ප්‍රසංගයත් සමගින්ම එළිදැක් වූ කම්පන කැසට් පටය, කම්පන වලින් පස්සේ මිරිවැඩි සඟලක් කැසට් පටය, ඉන් පසු උන්මාද සිතුවම් සංගත දෙටිය, කපුගේ මිය යනට කලින් ඉදිරිපත් කළ ඉරබටු තරුව කැසට් පටය, මේ සියල්ල තුල කපුගේ චින්තනය අඩු නැතුව එකතු කර තිබෙනවා. කපුගේ රත්නශ්‍රී සුසංයෝගය ඉරබටු තරුව කැසට් පටේ උද්දීප්තිය වුණා. ඒ සියලු ගීත රචනා කර තිබුණේ රත්නශ්‍රී විජේසිංහ.

සමාජ අසාධාරණයට අභියෝග කළ අවංක කලාකරුවෙක් විදියට රජරට යුගය පිළිබඳ අප තවදුරටත් කතා කළ යුතුයි. ඔවුන් සියලු දෙනාම මේ මොහොතෙත් ආදරයෙන් කපුගේ වැළඳගෙන සිටින නිසා. 1981-1990 රජරට යුගය. කපුගේ මේ කාලය තුළ පෞද්ගලික ජීවිතයේ අහිමි කරගත් දේ බොහොමයි. තමන් පිහිටි ප්‍රතිපත්තිය වෙනස් නොකළ චරිතයක් කපුගේ තුළින් විද්‍යාමාන වුණා. එබැවින්ම කපුගේ අදීන චරිතයක් බවට පත් වුණා. ගීත රචකයින්ට කපුගේ අත්තලක් වුණේ උපදේශකයෙක් ලෙසින්. කපුගේ ගීත ලියන්න උත්සාහ කළේ නැහැ. කපුගේ හැම මොහොතකම උත්සාහ කළේ තමන්ට රචනා කරලා දෙන ගීතයට වඩාත් ගැළපෙන ලෙස අරුත් සංවිධානය කිරීම. මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර, සීතා රංජනී, වසන්ත බණ්ඩාර දිසානායක, කරුණාරත්න ජයතිලක, රෝහණ දන්දෙනිය, පොඩි රත්න අඟබලේ, කේම්.අයි. ස්වර්ණසිංහ, මේ හැම කෙනෙක්ගේම නිර්මාණ අඩු වැඩි වශයෙන් සංස්කරණය කරමින් කපුගේ සංගීතයේ මුසුකලේ නිර්ලෝභීව

රජරට සංගීතවේදීන්ට කපුගේ නුග සෙවනක් වුණා. උපාලි ජයලත්, සිරිල් පෙරේරා, සෝමදාස් සූර්යරජ්ජි, රංජිත් විජේවික්‍රම, නාලක අංජන කුමාර, කේ ගුණවර්ධන, ගාමිණී ගුණසේකර, ආරීසේන රත්නායක, කේසී රවීන්ද්‍ර, පේමචන්ද්‍ර ලංකාතිලක ඇතුළු මහා පරපුරක් රජරටින් නිර්මාණය කළා. ඔවුන් අදටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටයෝ. නව පරපුරක් ලෙස ජානකී සුමිත්‍රා මානෙල රාජකරුණ, ප්‍රියන්ත නිර්මලා යාපා ඉදිරිසිංහ, නිහාල් උපනන්ද, කුමුදුනි ගුණවර්ධන, නිශාන්ත මුණසිංහ, උබේනන්ද දිසානායක මේ ආදී වශයෙන් අපිට හඳුනාගත හැකි පිරිසක් රජරටින් බිහි වුණා. රජරට ස්වර්ණ ශ්‍රී භණ්ඩාරයන් ගුණදාස කපුගේට ලියූ ප්‍රකට ගීතයක් ප්‍රභාවතී. කපුගේ මේ සංගීතවත් කරමින්

කපුගේ රජරට නිර්මාණ කරුවන් වෙනුවෙන් දැක්වු දායකත්වය අතිමහත්. එයතරින් ජයතිලක බණ්ඩාර සොයුරු පෙමින් වෙලාගත් චරිතයක් වුණා. ජයතිලක බණ්ඩාරයන් ගායනා කළ සබදාපි කඳු නොයමු ගීතය හුවමාරු කරගන්නේ ගුණදාස කපුගේ සහ ජයතිලක බණ්ඩාර අතර ඇතිවන මිත්‍රත්වයේ සංකේතයක් ලෙසින්. ඇත්තටම ඒ සහෝදර බැඳීමක සංකේතයක් වුණා. ඒ නිසයි ජයතිලක බණ්ඩාර පෙර ගායනා කර තිබූ සබදාපි කඳු නොයමු ගීතය පසු කලක කපුගේට ලබා දුන් තෑග්ගක් ලෙසින් කපුගේ ගායනා.

භීෂණ රජකල යුගයේ රජරට සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කපුගේ. යුද හමුදා රැකවල් මැද කපුගේ මේ යුතුකම ඉටු කළා. එවකට දිවුල්ගණේත් ජයතිලක බණ්ඩාරත් දෙදෙනාම නිවේදකයෝ ලෙසින් කටයුතු කළා. ස්ත්‍රිය සහ ප්‍රේමය යථාර්ථවාදී විමර්ශනයට ලක් කළේ කපුගේ කියලයි මට හැඟෙන්නේ. මගේ හද මඩල මල්ලෙහානකි කියලා ස්වර්ණශ්‍රී බණ්ඩාර ලියන්නේත්, ඔබ පෙම් කරන ඔබේ කුමාරී ලෙස සුනිල්ලාර් ගමගේ රචනා කරන්නේත්, ගමේ එන්නට හිතෙන්නේ මට නගේන ඔබ සින්නා කියලා අපි අහන්නේත්, සම තර්කයක් ගෙන එන්නේ මුදු මුහුණේ සුවදැනුනේ ප්‍රියලඳුනේ නුඹ විතරද කියලා මහින්දසනායකගේ පදවලට කපුගේ තනු සදන්නේත්, ජීවන යථාර්ථයේ බිරිඳ මගේ ඔබ නෑමා ඔබගේ බිරිඳනුවේ කියලා කපුගේගේ සංගීතය තුළ සහ ගායනය තුළ මතු කරන්නේත්, ඔබ පෙම් කළාය ඔබට ලැබී නැත, මා පෙම් කළාය මටත ලැබී නැත කියලත් මේ ගීතය ඇතුළේ අපි කතා කරන්නේත්, කපුගේ ගීත කලාව තුළ මේ ස්ත්‍රිය සහ ප්‍රේමය බොහොම අපූර්වට ගලපා තිබෙන නිසා. අපි හැමෝම සීතල සඳ එළියක පිපුණු සුවඳ මල් අතරේ නෑඹුල් සුවඳ පතලා අඬපු බඹරෝ කියලා හිතින්නෙම කපුගේගේ ගීත අහන වෙලාවල් වලට. සතුටින් ඉන්න හුඟාක් තැන්වලදී අපි ඒ සතුට බෙදාගන්නේ දුක ප්‍රකාශ කරලා. එතනදී අපිට මතක් වෙන්නේ කපුගේ. කෑ ගහලා අපි ගායනා කරනවා. මම්මුලාවේ පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ කියලා. අන්න එතකොට ඇතැම් මොහොතකදී අපේ හිත ඇතුලේ තර්ක කරනවා, මං හින්දා නුඹ නැතගින් කඳුලක් හෙලන්න එපා කියලා. මේ තර්කණය සමස්ත ස්ත්‍රී පුරුෂ ප්‍රේමයටම හරිම ලෙන්ගතුයි.

ඔවුන්ගේ හැම මොහොතකම හිතුවා වේදිකාව වෙනස් කරන්න පුළුවන් සංගීතයෙන් කියලා. කපුගේ හිතුවා සංගීතය යොදාගෙන නාට්‍ය කලාව වෙනස් කරන්න පුළුවන් කියලා. නාට්‍ය කියන්නේ පූර්ණ තාත්වික මාධ්‍යයක් නොවන බව කපුගේ දැනගෙන හිටියා. රංගනය ගොඩනගන්න, සංකල්ප ඇති කරන්න, මේ සියල්ලත් එක්ක ගීතය සහ කලාව අතිශය වැදගත් කියලා කපුගේ උගාක් තැන්වල දීතුවා. ඒ නිසාම චිත්‍රපට සංගීතයේත් තාක්ෂණික සහ කාර්මික බලපෑමට කපුගේ සංගීතය බොහෝ සෙයින් වැදගත් වුණා. සදා, රතු මකරා, මාළගිරවි, චුට්ටේ, පුතුනේ මට සමාවෙන්න, ධර්මසිරි බණ්ඩාරනායකගේ භවදුක සහ භවකර්ම මේ අතරින් ප්‍රකට චිත්‍රපට ලෙස හඳුනා ගන්නට පුළුවන්. කපුගේ ගායනා කරපු ගීත චිත්‍රපට තුළ බොහෝ සෙයින් අරුත්දැනේ. එක්ටම්ගේ චිත්‍රපටයේ කපුගේ ගායනා කරන උන්මාද සිතුවම් ගීතය, බිතු සිතුවම් චිත්‍රපටය, විසිදැල චිත්‍රපටය, රෝමියෝ චිත්‍රපටය, අමුසමියෝ චිත්‍රපටය සහ අළු යට ගිනි මේ අතරින් ප්‍රබල රූපකාරකම වූ චිත්‍රපට පසුබිම් ගීත බවට පත් වුණා. ටෙලිනාට්‍ය සංගීතයේදී ගිගිරිවලලු, ආයම්මාවරු, රන්දෝලි, දොළොස්පැය, ආරමීදම්, සසර සෙවනැලි සහ සඳ මත්දහන ටෙලිනාට්‍යවලට කපුගේ ගෙනාවේ මහත්

0: මිනිසෙක්ගේ ඇතුළෙන්ම මිනිසෙකුගේ හදවතට මිනිසෙකුගේ ඇතුළෙන්ම හෙළෙන සුසුම පුදුමාකාර හෘදයාංගම බවක් දනවනවා.
1: දවසක් පෙළෙන තියෙන ගීතේ මට ඇත්තටම ජීවිතෙන් අමතක කරන්න බැරි ගීතයක්. මම හරිම ආදර කරන ගීතයක්. මේ ගීතේ ලිව්වේ අධිනීතිඥ රම්බන්න ජනවත් මහත්මයා. ඔහු මමයි මොරලේ වයඹේ ශාලාවේ කාමරයක අපි නැවතින යුගයේ 1970 ගණන් වල මේ ගීතේ රචනා කරේ. මම මේ ගීතේ දකින එකම විශේෂය තමයි මවුගුණ ගීත ලියවිලා තියෙනවා. මෙම ගීතයේ මවුගුණ ගැන කියවන ගමන්ම බිරිඳගේ ආදරය නැතිවීම පිළිබඳව විශ්ලේෂණයක් මේ ගීතය තුළ අන්තර්ගත වෙනවා. මම හිතන්නේ මේ ගීතේ මා දකින්නා වූ සුවිශේෂ ලක්ෂණය නම් අන්නේ ගුණංගය.
0: කපුගේ මානව දයාවේ දැවැන්ත ප්‍රතිරූපයක් පිළිඹුවන්නේද? ඒ පිළිඹුවීමේ සුවිසිස් ඉඩක් දවසක් පැල නැති හේනේ ගීතය තුළ ප්‍රකට කර

කපුගේට තිබුණා දර්ශනයක්. ඒ දර්ශනය හඳුනාගත් සහෘදයෝ කපුගේ වෙනුවෙන් සටහන් ලියා තිබුණා. කපුගේ පිළිබඳ ලියවුණු හඬකෘතියේ පිටකවරේ මෙහෙම සඳහන් වෙනවා. මගේ ගීය ගලා යන මගට බැඳි වැටකඩලු මට මගේ වේදිකාලංකාරයයි. කළුවරම කරලියට එවා පසු බිම නැගෙන යදම් ඉබි යතුරු හඬ සංගීතයයි. ගුණදාස කපුගේ ගුණ සුවඳින් පිරි යහපත් දේශයක ආශාවක් කපුගේට තිබුණා. කවදා හෝ ඒ යහපත් දේශය අප විසින් හෝ අපගේ දරු පරපුර විසින් හෝ දිනාගත යුතු යන හැඟීම කපුගේ සතුව තිබුණා. කපුගේ චින්තනය අද කලාව තුළ තිබේද? සෙසු මිනිසුන්ගේ ජීවිත අවදානම්ව තිබියදී කලාකරුවාට ජීවත් විය හැක්කේ කෙසේද? කලාකරුවා තනිව බිහි නොවේ. ඔහු සමූහයෙන් බිහි වී සමූහයටම සේවය කරයි.

0: I'm going to live a new green life.
1: NLP Hadhana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balaganna.
2: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
3: වෙලාව රාත්‍රී 8:28.

0: වෙලාව රාත්‍රී 8:40.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකා මගින් මිලදී ගත හැකියි.

0: සතියක ලක්හඳ වෙනතයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිඩ් ලයින්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ච් ලයින් සමාජ ගවේෂණය.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: සත්‍යයක ලකාණ්ඩ

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව වෙලාව රාත්‍රී 9:00 ධර්ම ශ්‍රවණ අභිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා උතුම් බුදු ගුණ පදයක් ශ්‍රවණය කරනු වස් අදත් ලක්හඬ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව සමග එකතු වන මොහොත සදහවතුනි ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත් පෙරදරිව තැන්පත්ව සූදානම් වෙමු. අද ලක්හඬ සිත නිවන බුදු බණ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා ගෞරව බහුමානයෙන් පාද නමස්කාර කොට ආරාධනය කර ධර්ම මණ්ඩපයට වැඩම වදාළේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතු ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හැමෝටම ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව සදහසින් ආරාධනා කර සිටිනවා. මේ සීලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදු බණ සුමදුර ධර්ම දේශනය පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරනේ.

ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි ඉතාම දයාවකින් අනුකම්පාවකින් මතුකොට වදාළ මේ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මයේ තුල තමයි පුද්ගලයාගේ අභ්‍යන්තර හිත හැදිලා යන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර හිත හදා ගන්න විදිහ එකක් ලෝකයේ නිරතුරුව මතු වෙලා නැහැ. මතු වුණත් ඒ වැඩපිළිවෙල තුල ප්‍රායෝගික භාවිතයේ බොහෝ අරුබුද තිබෙනවා. හිත නිවෙන යම් රුවක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ රුවමයි. ඒ භාග්‍යවතුන් වහන්සේ තුල දැකීම මාත්‍රයක් තුලම නිවෙනවා, සුවපත් වෙනවා. හෘද සාක්ෂිය තුල සුවපත් වීම අත්දකින ශ්‍රාවකෙක් නම් ඒකාන්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ නිවීම තුලින් අත්දකින අත්දැකීම් වැදගත්. බුදුරජාණන් වහන්සේගේ රුව දැකීමෙන්ම පුද්ගලයාගේ අභ්‍යන්තරයේ නිවි යනවා නම් ඒ නිවි යාම මොනතරම් වැදගත්ද? ඒ උත්තමයා සමග කතාබස් කිරීම තුල, ඒ මුනිවරයන් වහන්සේ මතු කරන ධර්මයේ තුල හැසිරීම තුල මොනතරම් නිවීමක් අත්දකින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ දෙස බලනකොට අපට තේරෙනවා, සමහර උදවියට ධර්මයේ මතු කරන්න සැතපුම් ගානක් දුර ගෙවාගෙන මැටිපිලක කුම්භකාර ශාලාවේ බාගෙට බිත්ති බැඳපු ශාලාවක දෙපොට සිවුර අතුරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ කිසි දවසක දැකලා නැති, උන්වහන්සේ සමග කිසි දවසක කතා කරලා නැති බුදුරජාණන් වහන්සේ හිත නිවෙන කතාවක් කියනවා, හිත නිවෙන පණිවිඩයක් කියනවා. උන්වහන්සේ පැහැදිලි කරන ධර්මයේ තුල යම් පුද්ගලයෙක් ජීවමාන වුණොත් එයා තමන්ගේ సంతානිය නිවා ගන්නවා. ලෝකයේම ඇවිලුණත් තමන්ව ඇවිලෙන්නේ නැහැ, තමන්ව එතරම් නිවෙනවා කියලා නිවීමේ පණිවිඩය පිළිබඳ ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් මතුකොට වදාළ ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ එකම ශ්‍රද්ධාවකින් දැකලා නැති අහලා නැති කටහඬවත් එවැනි මුනිවරයෙක් හොයාගෙන ආපු පුක්කුසාති වගේ තරුණ රජෙක්ව නිවලා දැම්මේ මැටිපිලේ වැඩ හිටි අපගේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ රුවතරම් පුද්ගලයා නිවන්ට දක්ස තවත් රුවක් නැහැ. පුද්ගලයාගේ අභ්‍යන්තරේ හිත හදන්න පුළුවන් ලෝකේ බුදු වදන තරම් තවත් වදනක් නැහැ. ලෝකේ හිත සැනසෙන, ලෝකේ හිත සුවපත් කරන බුදුරජාණන් වහන්සේ වැඩිය මඟතරම්, උන්වහන්සේ ප්‍රායෝගිකව මතු කරපු මාර්ගයේ තරම් තමාව සනසන ලෝකේ වෙන මඟක් නැහැ. පින්වත්නි, සැනසීම පිණිසම, හිත සකස් කර ගැනීම පිණිසම, නිවීම පිණිසම බුදුරුව කෙරෙහිම එකම විශ්වාසය හදාගන්න, බුදු වදන කෙරෙහිම එකම විශ්වාසය හදාගන්න, බුදු මඟ කෙරෙහිම ඒකායන විශ්වාසය හදාගන්න. ඒ විශ්වාසය ඔබව නිවල දමාවි. අද ඔබට මේ දේශනාව තුළින් මම යම් තාක් දුරට ගැඹුරු ධර්මකාරණයකුත් ඉස්මතු කරමින් දේශනාව සිද්ධ කරන්න කල්පනා කළා. ඒ තමයි මේ ප්‍රායෝගිකව ජීවිතයට ගලප ගන්න ධර්මයක් මතු කර ගැනීම පිළිබඳ වඩ වඩාත් උත්තේජනයක්, උනන්දුවක් පවතින කාලයක් මේක. එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ එක තැනක තියෙනවා, තයෝ අට්ඨ ධම්මා බහුකාරා. බොහෝ උපකාරවන ධර්ම අටක් තියෙනවා. මොනවද? අට්ඨ හේතු, අට්ඨ පච්චයෝ, ආදි බ්‍රහ්මචරී කායා. ඒ කියන්නේ බඹසරට මුල්වන ප්‍රඥාවක් ලැබිලා නැත්නම්, ඒ කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාවේ සිදුරු තියෙනවා නම්, ප්‍රඥාවේ අඩුපාඩු තියෙනවා නම්, ඒ අඩුපාඩු පුරවා ගැනීම පිණිසත්, එය වැඩි දියුණු කර ගැනීම පිණිසත්, විපුල භාවයට පත්වීම පිණිසත්, භාවනාවේ පිරිපුන් වීම පිණිසත්, මහණෙනි මම ප්‍රත්‍ය අටක් දේශනා කරන්නම් කියලා මතු කරපු ඉතාම වැදගත් දහම් පරයායක් පිළිබඳවයි
අද දේශනාවෙන් අපේ අවධානය යොමු වෙන්නේ. මේක ඉතාම වැදගත් පරයායක්. ධර්ම මාර්ගයේ තුල ජීවමාන වන සැබෑ ශ්‍රාවකේකට මේක ඉතාම ප්‍රයෝජනවත්. සෑම බුද්ධ ශ්‍රාවකේකටම උපකාරාර්ථයෙන් වැදගත් දහම් පරයායක් අද මෙතනදී අපි මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, ඉදාඋසෝ බික්කූ සත්තාරං වා උපනිස්සාය විහෙරති. ආඋසෝ ආදී මෙතන කතා කරන්නේ සාරිපුත්තයන් වහන්සේ මේ කාරණේ මතු කරන්නේ. හැබැයි සාරිපුත්තයන් වහන්සේගේ හිතේ උපන් එකක් නෙමෙයි මේ මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ හදමණඩලේ උපන් ධර්මයයි මේ මතු කරන්නේ. ඉදාඋසෝ බික්කූ සත්තාරං වා උපනිස්සාය විහෙරති අඤ්ඤතරං වා ගරුට්ඨානියම් බ්‍රහ්මචාරින් යත්තස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපටිතං හෝති පේමංච ගහරවෝච අයම් පටමෝ හේතු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ මතුවෙනවා, ධර්මයේ දියුණු කරන පුද්ගලයා විසින් අවංකව තමන්ගේ ජීවිතය තුළ ධර්මයක් දියුණු කරගන්න කැමැති පුද්ගලයා විසින් ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ජීවිතයේ ප්‍රත්‍ය නුවණින් විමසනවා නම් ඒ පුද්ගලයා තුළ මුලින්ම හදාගන්න ඕන දේ තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, සත්තස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ටිතං හෝති. ඒ පුද්ගලයාගේ ජීවිතය තුළ තියුණු ලැජ්ජා බයක් පිහිටවා ගන්න ඕන පළවෙනියෙන්. මොකද තමන්ගේ ජීවිතය තුළ ලැජ්ජාව සහ බිය කියන එක, හිරියොත්තප්ප කියන කාරණය අපේ ජීවිතය තුළ තිබුණ නැති නිසා තමයි අනාදිමත් කාලයක් තිස්සේ අකුසලයටම බර වෙලා අනුසය පෝෂණය කරමින් ඉදිරියට ආවේ. අකුසලයටම බර වෙලා අනුසය පෝෂණය කරමින් ඉදිරියට ආවේ ඒකයි පින්වත්නි. අකුසලයටම බර වෙලා අනුසය ධර්මයම පෝෂණය කරමින් ඉදිරියට ආපු ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා, ලැජ්ජාව සහ බිය කියන එක පුද්ගලයාගේ දේව ධර්මයේ විදියට, දේව ධර්ම ජාතකයේ ඒ පිළිබඳව පැහැදිලි වෙනවා. දේව ධර්මයේ විදියට ලැජ්ජාව සහ බිය සලකන්න කියනවා. මෙතන ලැජ්ජාව සහ බිය කියන්නේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ, සමාජයට මුහුණ දෙද්දී ඇතිවෙන අර්බුදයේ සම්බන්ධ කාරණයක් නෙමෙයි ධර්මීයට බැහැලා බලනකොට පේන්නේ. මෙතනදී මතුවෙන්නේ පින්වත්නි, අකුසලය පිළිකුල් කරන බවකුත්, පවට ලැජ්ජා කරන බවකුත් තියෙන්න ඕන. එතකොට පව අකුසලයේ සම්බන්ධ ලැජ්ජාව සහ බිය කියන කාරණේ මතු කර ගැනීමයි වැදගත් වෙන්නේ. ලැජ්ජාව සහ බිය කියන කාරණයම පදනම් කරගෙන තමයි ඒ පුද්ගලයාගේ අභ්‍යන්තර ප්‍රත්‍ය තුල නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ. අභ්‍යන්තර ප්‍රත්‍ය තුල නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙනවා නම් ඒ නිවීම සාක්ෂාත් කරගන්න ලැබෙන අවස්ථාවට විශාල උපකාරයක් ලැබෙන තමයි හිරියොත්තප්ප කියන ධර්ම. මේ ලැජ්ජාව සහ බය කියන එක මිනිස්සු ඉතාගින්න මේ ඇඳුමින් හදාගන්න පුළුවන්, කන රටාවෙන් හදාගන්න පුළුවන්, මේ සංස්කෘතික වපසරිය තුළ හදාගන්න පුළුවන්. ඇත්තටම ඒ තුලත් ලැජ්ජා බය කියලා පනවගත්ත දේවල් ටිකක් තියෙන්න පුළුවන්. දැන් කාන්තාවක් මෙන්න මේ බඳු ආකාරයට ලැජ්ජාවක් හදාගන්න ඕන. මෙන්න මේ තැන්වලදී මේ පුද්ගලයන් ඉදිරියේදී බිය කියන කාරණේ කාන්තාව මතු කරගන්න ඕන. නැත්තම් ඇයට හානි වෙන්න පුළුවන්, ඇයිගේ ජීවිතයට යම් බලපෑම් වෙන්න පුළුවන්, සමාජයේ පෙනීදී විවිධාකාරයේ ප්‍රශ්නවලට ඇයට මුහුණ දෙන්න වෙන්න පුළුවන් කියලා අපි මේ ලෝකයේ මේ අත්දකින සීමාව ඇතුලේදී අපි යම් යම් ලැජ්ජා විය යුතු තැන්, බිය විය යුතු තැන් හදාගෙන තියෙනවා. හැබැයි ඒක අපේ රටට සාධාරණ වුණාට ඒ අපි ලැජ්ජාවට සහ බියට පත් වෙන කාරණා සමහර විට ඇමරිකාව වගේ රටක ඒගොල්ලෝ ලැජ්ජාවට සහ බියට පත් නොකරන හේතු වෙන්න පුළුවන්. ඔවුන් ලැජ්ජාව සහ බිය ඔස්සේ ගොඩනගාගත් ආචාර ධර්ම ටිකක් වෙනම තියෙන්න පුළුවන්. ඇත්තටම මේක නෙමේ ලැජ්ජාව සහ බිය කියන්නේ. හිරියොත්තප්ප කියලා කියන්නේ පව සහ අකුසලයේ පිළිබඳ පිළිකුලක්, බියක්, තැති ගැනීමක්, ඒක ප්‍රතික්ෂේප කරන ගතියක් බුද්ධ ශ්‍රාවකයා තුළ මතු කරගන්න ඕන. ඒ මතු කර ගැනීම ගිහියෙකුට හෝ පැවිද්දෙකුට බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයක් පිණිස උදව් වෙනවා කියලයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ. ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, ප්‍රේමංච ගාරවෝච අයම් පටමෝ හේතු. ප්‍රේමයත් ගෞරවයත් පිහිටවාගෙන තියෙන්න ඕන. මොකටද ප්‍රේමයත් ගෞරවයත් තියාගෙන ඉන්නේ? ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි. ඒකයි අපි දේශනාව ආරම්භයේම මතක් කළේ, ධර්මයේ ප්‍රතිඵලය හදාගන්නවා නම් ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පෙම් කරන, ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරව බුහුමන් දක්වන ශ්‍රාවකයෙක් වෙන්න ඕන. දැන් ශාස්ත්‍රූන් වහන්සේ ඇසුරු කරමින් ඒ ශාස්ත්‍රූන් වහන්සේට ගරු බුහුමන් දක්වන්න
අපට බුදුරජාණන් වහන්සේව අභිමුඛ වෙන්න ඕනේ නැහැ. කෙනෙක් හිතන්න පුළුවන් අද බුදුරජාණන් පිරිනිවන් පාල උන්වහන්සේගේ ඇසුරට යන්නේ කොහොමද කියලා. උන්වහන්සේගේ ඇසුරට යන්න තියෙන ධර්මය හරහා. ඒකයි භාගතුන් වහන්සේ මතක් කරේ යමෙක් ධර්මීය දැක්කොත් මහණෙනි ඔහු මම දකිනවා කියලා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා ධර්මීය කියන්නේ ඒකයි මහණෙනි මාව දකින්න ඕන නම් ධර්මයෙන් මාව දකින්න කියලා. අද ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දකිනව වෙනුවට මිනිස්සු පිළිමේක ආකෘතියෙන් බුදුරජාණන් වහන්සේ දැකගන්න යෑමේ අරබුදේ විදියට තමයි මිනිසුන්ගේ ඇතුලේ ගුණධර්මවල බරපතල බිඳවැටීමක් අපි අත්දකින්නේ. ඒ නිසා ඇතුලේ ගුණධර්ම රැකගන්න කෙනෙක් ධර්මයේ හරහා බුදුරජාණන් වහන්සේ දකින්නුන. හරි. බුදුරජාණන් වහන්සේ නොදැකම බෑ කියලා කියමුකෝ. ජීවමානව දකින්නම ඕන උන්වහන්සේ ළඟදිම ගුණධර්ම රකින්න ඕන කියමුකෝ. එහෙම හිතෙන්න පුළුවන් නේ ඇතුලෙන් නැහැ ඔය කොහොම කිව්වත් පිළිමේකින් බුදුරජාණන්සේ දැක ගන්නත් බෑ, පොත්පත්වලිනුත් බෑ. බුදුරජාණන්සේ දැකලා සද්ධාව පිහිටවගෙන උන්වහන්සේගෙම්ම බණ අහලා ධර්මයක් දිනු කරගන්න එක නේද වටින්නේ කියලා තමන්ගෙම හිත කියන්න පුළුවන්. ඒතකොට විකල්පයක් බුදුරජාණන්සේ මතක් කරනවා. මොකද්ද? පඨමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරිකාය පඤ්ඤාය අප්පටිලද්දාය පටිලාභාය පටිලද්දාය බියෝභාවය. බුදුරජාණන් වහන්සේ දැක ගන්න බැරි වුණොත් එහෙම ඒබඳු ගුරුතෙන්හි සැලකියේ හැකි සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් වූ ඇසුරු කර වාසය කරන්න කියනවා. ධර්මයේ දන්න මේ කියන්නේ කල්යාණ මිත්‍රයාගේ ඇසුර නැතුව සත්පුරුෂ භාවිතයේ නැතුව ධර්මයක කිසිදු ආකාරයක දියුණුවක් හදා ගන්න බෑ කියන එකයි. පව පිළිබඳ පිළිකුල් කරමින් ලැජ්ජාවට පත්වෙමින් ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරුකොට උන්වහන්සේ දේශනා කර එකම ධර්මයේ විශ්වාස කරගෙන පුහුණු කරන එක වැදගත්. පුහුණු කරලා බලලා විශ්වාස කරන්න පුළුවන් මේ ධර්මයේ සත්‍යද අසත්‍යද කියලා. හැබැයි පුහුණු කරන්නේ නැතුව චෝදනා කරන එක හරි අසත්පුරුෂයි. අපි කියන්නේ පුහුණු කරලා බලන්න කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක ගන්න බැරි වුණා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. උන්වහන්සේ මතක් කරනවා ධර්මයේ පිළිබඳ සැලකිය යුතු අවබෝධයක් තියෙන සැලකිය යුතු ආකාරයෙන් ධර්මයේ පුහුණු කරන සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ඇසුරු කොට වාසය කරන්න කියන එනේ වාසය තුල තමයි බඹසර ජීවිතයකට නිවනට මුල් වන ප්‍රඥාවක් ලැබිලා නැත්නම් එබඳු ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා කියනවා. එබඳු ප්‍රඥාවක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිච්ච ප්‍රඥාවේ විපුල භාවයේ පිණිස ඒක හේතු වෙනවා කියනවා. එතනදී භාවනාවේ පිරිපුන් භාවයේ පිණිස හේතුන පළවෙනි කාරණේක කියනවා. එහෙමනම් මෙතන තියෙන්නේ සත්පුරුෂයා හා සත්පුරුෂ ධර්මයේ තමන්ට අභිමුඛ වීම තමයි තමන්ගේ ප්‍රඥාව මෝරා ගැනීම පිණිස, භාවනාවේ පිරිපුන් භාවයේ පිණිස, විපුල භාවයේ පිණිස හේතුවන පළවෙනි කාරණේ විදියට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. ඒතර ඒ කාරණේ ඊටම වැදගත් කාරණයක්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දෙවනි කාරණේ විදියට පෙන්වන්නේ තංකෝපන සත්තාරං උපනිස්සාය විහෙරති අඤ්ඤතරං මා ගරුට්ටානියං සබ්‍රක්‍මචාරින් යත්තස්ස තිබ්බං හිරොත්තප්පං පච්චුපට්ඨිතං හෝති පේමංච ගාරවෝච තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුජ්ජති. මෙන්න මේ විදියට කියනවා ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කොට වාසය කරයිද ඒ ඇසුර නිසාම ඔහුට පව පිළිබඳ අකුසලයේ පිළිබඳ ලැජ්ජාව උපදිනවා. ඇයි එහෙම ලැජ්ජාවක් උපදින්නේ? බුදුරජාණන් වහන්සේ ඇසුරු කරලා මම මෙබඳු දෙයක් කරන එක මට කොච්චර ගැළපෙනවද? මං වගේ මිනිස්සෙක් මේ වගේ දුෂ්චරිතයකට බැහැගන්න එක හොඳ නෑ. මොකද මම බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන කෙනෙක්. දැන් මිනිස්සු කියන්නේ ඒ වගේ දෙයක් කළාම අපේ දරුවන්ට හොඳ නෑ. අපේ දරුවන්ට චෝදනා කරයි සමාජයෙන් ඔයාගේ තාත්තා මෙහෙම කෙනෙක්, අම්මා මෙහෙම කෙනෙක් කියලා. අන්න ඒ වගේ දරුවොත් හිතන්න පුළුවන් අනේ අපේ දෙමව්පියෝ බොහොම වැදගත් විදියට ඉන්න අය නිසා මම මේ වගේ තැන් මේ වගේ පුද්ගලයෝ මේ වගේ ස්ථාන ඇසුරු කරන එක සුදුසු නැහැ කියලා යම්කිසි දරුවෙක් තුල සංයමයක් පවතිනවා වගේ බුදුරජාණන්සේ ඇසුරු කරද්දී අකුසලයේ පවට ලැජ්ජාව පිළිකුල කියන එක නිකම්ම උපදිනවා. එහෙමනම් අද අකුසලයට පවට ලැජ්ජාව බිය උපදිලා නැත්තේ එයා ශාස්ත්‍රුන් වහන්සේගේ ඇසුරට ගිහින්නේ. ඇසුරට යනවා කියන්නේ ළඟ ඉඳලා උන්වහන්සේගේ සිවුරු පොටේලිලා ඇසුරු කරනවා කියන එක නෙමෙයි, ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන එක. ඊළඟට කියනවා පච්චුපට්ඨිතං හෝති පේමංච ගාරවෝචේ. ඒ වෙලාවට ප්‍රේමයට ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පිහිටවාගෙන ඉන්නවා. නැත්තම් එයාට හිතුනොත් බුදුරජාණන්සේ නෑ නේද කියලා හිතුනොත් ධර්මයෙන් ඇසුරු කළාට වැඩක් නෑ වගේ හිතක් Taman තුල උපන්නොත් සබ්‍රක්‍මචාරින් වහන්සේ නම ඕනතරම් ධර්මයේ දියුණු කරන ස්වාමින් වහන්සේලා අද සමාජය තුල දකින්න ලැබෙනවා.
එබඳු උත්තමයන් වහන්සේ නමක් කරා එළඹිලා උන්වහන්සේව ඇසුරු කරනවා. ඇසුර විතරක් නෙමෙයි මෙතන තියාගන්නේ, උන්වහන්සේගේ ඇසුර තුළ උන්වහන්සේ කරා නැවත නැවත එළඹිලා, ස්වාමීනි මේක කොහොමද, මේ ධර්මයේ පුහුණු කරන්නේ කොහොමද, මෙන්න මේ ධර්මයේ විවෘත කරගන්නේ කොහොමද, මෙන්න මෙතනදී ධර්මයේ ප්‍රකට කරගන්නේ කොහොමද, මෙන්න මේ සැකයේ දුරු කරගන්නේ කොහොමද, බඹසරට මුල් වෙන ප්‍රඥාව උපදවගන්නේ කොහොමද කියලා ඒ ඇසුර තුළ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට අදාළ ප්‍රශ්න කිරීම කරන්න ඕන. ළඟින් ඇසුරු කරලා දානමාන දෙන එකම නෙමෙයි, එබඳු ශ්‍රාවකයෙකුට මෝරපු නැති ප්‍රඥාව මෝරා ගැනීමට උදව් වෙන්නේ නැහැ. භාවනාවේ පරිපූර්ණ භාවයට උදව් වෙන්නේ නැහැ. භාවනාවේ මේ කියන්නේ භාවනාව පරිපූර්ණ සංවත්තන්ති කියලානේ. භාවනාවේ පිරිපුන් භාවයට, හිත වඩා ගැනීමේ පිරිපුන් භාවයට උදව් වෙන දෙවැනි කාරණේ තමයි එබඳු සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ළඟට ගිහින් ප්‍රශ්න කරන එක. මෙතනදි කොහොමද හිත දියුණු කරගන්නේ? මෙන්න මේ බඳු තැනකදී තමන්ගේ හිත හදාගන්නේ කොහොමද? ඔබ වහන්සේ මට උදව් කරන්න, මෙන්න මේ වගේ තැනකදී මගේ අභ්‍යන්තර චිත්තසංතානය පරිසම් කරගන්නේ කොහොමද? මෙතනදී මගේ හිත සකස් කරගෙන කැළඹෙන්නේ නැතුව ඉස්සරහට යන්නේ කොහොමද කියලා නිරන්තරයෙන් ධර්ම පිළිබඳ සංවාදයක් ගොඩනගා ගන්න ඕනේ. ඒ සාකච්ඡාව තුළ තමයි තමන් තුළ මෝරලා නැති ප්‍රඥාව මෝරන්න පටන් ගන්න. එහෙමනම් ඇසුර විතරක් මදි. ඒකයි මංගල සූත්‍රය වගේ තැන්වලදී ඊතා පිළිවෙලට කියන්නේ කාලේන ධම්ම ශවණං සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා කියලා දෙවනි පාඩේ වෙනම කියනවා. සුදුසු කාලේ ධර්මය අහලා ඇසුරට එනවා තමයි. ඇසුරට ඇවිල්ලා දානමාන ආදී විතරක් සපේලා පැත්තකට වෙන්නේ නැහැ. කාලේන ධම්ම සාකච්ඡා සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා. එබඳු සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් මුණ ගැහිලා හාරවුස්ස හාරවුස්ස අහන්න, මොකද්ද සත්‍ය, මොකද්ද කුසලය? ඒකයි ಭಾರತයේ හිටියේ මිනිස්සු ධර්මී කරාවේ. ඒගොල්ලන් හිතුවා කිං කුසල ගවේසි, මොකද්ද කුසලය? මුනිවරයෙක් ළඟට ගියාම විමසුවා කුසලයේ කුමක්ද? ඔබ වහන්සේ සුවෙන් ඉන්නවද, සැපෙන් ඉන්නවද, සනීපෙන් ඉන්නවද කියලා අහලා හැරිලා ආවේ නැහැ. කිං සච්ච ගවේසි, කුමක්ද සත්‍ය කියලා විමසන්න කිව්වා. ඒ විමසනකොට මෝරලා නැති ප්‍රඥාව මෝරා වැඩෙනවා. විපුල භාවයට පත් වී නැති භාවනාමය වශයෙන් තත්වයන් වේපුල්ලාය භාවනාය පරිපූර්ණ සංවත්තති විපුල භාවයට පත් කරගන්න හේතු වෙන දෙවනි කාරණේ ඒක. මේවා සරලයි වගේ හේතුනට ඉතාම වැදගත් කාරණා විදියටයි ධර්මයේ පෙන්වන්නේ. මෙබඳු පරයායකින් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව ධර්ම ඉදිරියට දියුණු කරගෙන ගියොත් එයාට ස්ථීරව ධර්මයේ තුල ප්‍රතිඵල හදා ගන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තුන්වෙනි කාරණේ විදියට, තංකෝපන ධම්මං සුතවා ද්වයේන උපකාසේන සම්පාදේති කායූපකාසේනවා චිත්තූපකාසේනවා අයං තතියෝ හෝති තතියෝ පච්චයෝ ආදි බ්‍රහ්මචාරකායි පඤ්ඤාය අපටිලද්ධාය පටිලාභාය පටිලාද්ධාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණ සංවත්තති කියලා. මේ කාරණයක් ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි පින්වත්නි, යම් ශ්‍රාවකෙක් තුල දෙවැදෑරුම් විවේකයෙන් යුක්තව, මොකක්ද දෙවැදෑරුම් විවේකය? කාය විවේකය සහ චිත්ත විවේකය. මෙන්න මේ කාය විවේකයයි චිත්ත විවේකයයි කියන විවේකයෙන් යුක්තව යම් ශ්‍රාවකෙක් බඹසරට මුල් වන ප්‍රඥාවක් ඇතනම් එය ලැබීම පිණිසත්, ලැබී ඇති ප්‍රඥාවේ වැඩි දියුණු භාවයේ පිණිසත්, විපුල භාවයේ පිණිසත්, භාවනාවේ පිරිපුන් භාවයේ පිණිසත් හේතු වන තුන්වෙනි කාරණේ කියනවා. එහෙමනම් බොහොම වැදගත් දෙයක් තමයි කාය විවේකයේ සහ චිත්ත විවේකයේ. මේ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ කියන එක බුද්ධ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක්. කාය විවේකයත් චිත්ත විවේකයත් තියෙන තැනක තමයි සමාධිය උපදින්නේ. ඒ නිසා කාය විවේකී භාවයත් චිත්ත විවේකී භාවයත් කියන එක හිතේ නිදහස් භාවය, කායිකව සැහැල්ලු භාවය කියන කාරණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේකුට ඉතාම වැදගත් දෙයක්. මේ කාය විවේකයේ සහ චිත්ත විවේකයේ නැති කලබලකාරී තැනක ඒ පුද්ගලයාගේ ප්‍රඥාව මෝරා වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව මෝරා වැඩෙන්නට නම් මේ විවේකය, උභය විවේකය ඉතාම වැදගත් දෙයක්. කාය විවේකයේ සහ චිත්ත විවේකයේ වැදගත් වෙන්නේ යම් කෙනෙක් ආධ්‍යාත්මිකව දියුණු වෙනවා නම් මේ උභය විවේකය පවතින තැනක තමයි විවේකය ගොඩ නැගින්නේ.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා, පුනච පරං ආවුසෝ බික්කූ සීලවා හෝති, පාතිමොක්ක සංවර සංඋතෝ විහෙරති, ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. මෙන්න මේ විදිහට කියාගෙන යන කාරණේ බොහොම ප්‍රකටව මතුවෙච්ච කාරණයක්. දැන් සාරිපුත්තයන් වහන්සේ තමයි මේ කාරණේ පැහැදිලි කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ හදමණඩලේ උපන් කාරණයක් මොකද්ද? පුනච පරං බික්කූ සීලවා හෝති. ධර්මය දියුණු කරන කෙනා සිල්වත් භාවයේ තුල වාසය කරනවා නම්, සිල්වත් භාවයේ තුල වාසය කරනවා නම්, භික්ෂුවක් නම් පාතිමොක්ක සංවර සංඋතෝ ප්‍රාතිමෝක්ෂයේ තුල සංවර වෙලා නම්. දැන් මෙතන සීලවා හෝති කිව්වේ ඇස කන නාසය දිව කය මනස පදනම් කරගෙන තමන්ගේ ජීවිතේ ගැටීමක් හෝ ඇලීමක් ඇතිවෙන්නේ නැති විදිහට යම් අවස්ථාවක ඉන්ද්‍රිය පරිහරණයකට යොමු වෙලා නම්, ආයතන පරිහරණයකට යොමු වෙලා නම්, ඒ ආයතන පරිහරණයකට ඉන්ද්‍රිය පරිහරණයකට යොමු වුණු ජීවිතයේ තුලදී පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එතන සීලවා හෝති කියන තැනින් අර්ථවත් කරනවා. ඊළඟට ප්‍රාතිමෝක්ෂය කියන්නේ ගිහි පැවිද්දෙකුට අදාළ ප්‍රධාන ශික්ෂාකාමි වැඩපිළිවෙල. ගිහියෙකුට නම් හරියට පංචශීල ප්‍රතිපදාව වගේ. ඊළඟට කියනවා ආචාර ගෝචර සම්පන්නු. ආචාර ගෝචර යහපත් ඇවතුම් පැවතුම් සහිත භාවයත් ඉතාම වැදගත් දෙයක්. ඊළඟ කාරණේ තමයි අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි පවා බය දකින සුළු භාවයක් තියෙන්න ඕන. ඉතාම පුංචි වරදෙහි පවා බිය දකින සුළු භාවයක් තමන්ගේ ජීවිතය තුළ තියෙන්න ඕන. ඒ සුළු වරදෙහි පවා බිය දකින ස්වභාවයක් තමාගේ හිත තුළ උද්ගත නොවුනොත්, ඒ උද්ගත නොවිච්ච තැනක ඒ ශ්‍රාවකයාගේ බඹසර ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ. බඹසර ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා කියන්නේ අර මෝරපු නැති ප්‍රඥාව මෝරන්නෙත් නැහැ, මෝරලා තියෙන ප්‍රඥාව වැඩි දියුණු වෙන්නෙත් නැහැ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා භාවනාවේ පරිපූර්ණ භාවයක් අත්දකින්නත් බෑ. මේ කියන්නේ එක්තරා ආකාරයකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පදනම් කරගත්ත වැඩපිළිවෙලමයි. මේ කාරණා ටික තුල යම් ශ්‍රාවකෙක් ශක්තිමත් වුණොත් ඒ ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයාගේ ප්‍රඥාව වැඩෙනවා. දැන් මිනිස්සු හිතාගෙන ඉන්නවා ප්‍රඥාව වැඩෙනවා පහන් පත්තු කරාම කියලා. දැන් සමහර ස්වාමීන් වහන්සේලා පවා කියනවා මේ පහන් දැල්ලුවාම ප්‍රඥාව වැඩෙනවා කියලා. ඇත්තටම ප්‍රඥාව වඩව ගන්න විදිය තමයි මේ භාග්‍යතුන් වහන්සේ මෙතනදි මතක් කරන්නේ. මොකද්ද? පුනච පරං ආවුසු බික්කු සීලවා හෝති. සිල්වත් භාවයේ ඇති කර ගන්න ඕන මුලින්. භික්ෂුවක් නම් ප්‍රාතිමොක්ක සංවර සංඋතෝ. ප්‍රාතිමෝක්ෂයේ තුල සංවර භාවයක් හදා ගන්න ඕන භික්ෂුවක් නම්. ඊළඟට කියනවා ආචාර ගෝචර සම්පන්න. ආචාර ගෝචර භාවයේ තියෙන්න ඕන. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. අනුමාත්‍ර වරදෙහි පවා බය දකින සුළු භාවය තමයි ප්‍රඥාව වැඩි දියුණු වෙන්න, මේ ජීවිතය තුලදීම ප්‍රඥාව මෝරවා ගන්න තියෙන ප්‍රායෝගික ආධ්‍යාත්මික ප්‍රවේශය. ඊළඟ කාරණේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පුනච පරම් බික්කු බහුස්සුතෝ හෝති සුත සන්නිචයෝ යෝතේ ධම්මා ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානී කල්යාණං සත්තා සබ්බ්‍යංජනා කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ. මේ කියන කාරණයක් ඉතාම වැදගත් කාරණයක්. ඒ තමයි ධර්මයේ දියුණු කරන කෙනා, ධර්මයේ හොයන කෙනා හොඳට ධර්මයේ අහන්න ඕන. සුතදරෝ හොඳට මනසින් ධර්මයේ අහලා දරා ගන්න ගතිය තියෙනවා. අද බුද්ධ ශ්‍රාවකයන් හොඳට බණ අහනවා, නිතර නිතර බණ ඇහෙනවා. හැබැයි ඒ අහන ධර්මය දරාගෙන ඉන්නවද කියලා ගැටලුවක් තියෙනවා. මෙතන කියන්නේ සුතදරෝ, සුත සන්නිචයෝ. සුත සන්නිචයෝ කියලා කියන්නේ ඇහුණු ධර්මය තමන්ගේ හිත තුල දරාගෙන ඉන්න ඕන. කුමන ධර්මයක්ද? යෝතේ ධම්මං ආදි කල්යාණා මජ්ජේ කල්යාණා පරියෝසාන කල්යාණා සත්තා සබ්භ්‍යංජනා කේවල පරිපුන්නම් පරිසුද්ධම් බ්‍රහ්මචරියං අභිවදಂತಿ. මුලද පිරිසුදු වෙච්ච ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං මැදද ඊතා පැහැදිලිව දේශනා කොට ඇති, පරියෝසානී කල්යාණං අගද පැහැදිලිව දේශනා කොට ඇති ධර්මය දරා ගන්න ඕන. දැන් මෙතන මුල කල්යාණයි මැද කල්යාණයි
අග කල්යාණයි කියලා මෙතන කතා කරන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි, මුල කල්යාණම් ආදි කල්යාණේ කියලා කියන්නේ මේ සීලයද මනාකොට දේශනා කොට එකක්. මැද කියලා කියන්නේ සමාධියට, සමාධියද මනාකොට යහපත් ලෙස දේශනා කරපු එකක්. ඊළඟට කියනවා පරියෝසාන කල්යාණම්. පරියෝසාන කල්යාණම් කියලා කියන්නේ අගද ඊටාම යහපත්. මොකක්ද ධර්ම මාර්ගයේ අග? ප්‍රඥාව. එහෙමනම් මුලමෙදාග කියන්නේ මේ වචනවල මුලමෙදාග නෙමෙයි, සීල සමාධි ප්‍රඥාව කියන මේ වැඩපිළිවෙල මනාකොට දේශනා කරපු එකක්. මනාකොට පැහැදිලි කොට වදාළ එකක්. මනාකොට විවෘත වුණ එකක්. එතකොට මේ මනාකොට පැහැදිලි කළ, මනාකොට විවෘත වුණු ධර්මයක් තමයි හැම ලෙසකින්ම පරිපූර්ණ නිවන් මගම පවසන. මොකද මුල මැද අග කල්යාණ වෙන ධර්මීය තුල තමයි නිවන් මගම පවසන්නේ, ඒ නිවන් මගම වැඩෙන්නේ. ඉබඳු ධර්මයක් ඔහුට මුණ ගැහුනොත් මේ පුද්ගලික කතාන්දර, කවි ගීත, සින්දු මේවා ගැන නෙමෙයි, මුලද කල්යාණ වෙච්ච, මැදද කල්යාණ වෙච්ච, අගද කල්යාණ වෙච්ච ඊටාම පිරිසිදු වූ ධර්මයක්, පරියෝධාත වූ ධර්මයක් පැහැදිලි ලෙස Tamanට අසන්ට ලැබුණාම ඒ අහපු ධර්මයේ අපි ඊටාම හොඳින් දරා ගන්න ඕන. දරාගෙන වචනෙන් පිරිවහන්න ඕන, වචනෙනුත් පුහුණු කරන්න ඕන. මනසානුපෙක්කිතා, මනසිනුත් විමසලා බලන්න ඕන. ඊට පස්සේ නුවණිනුත් අවබෝධ කරන්න ඕන. ඒ නුවණින් අවබෝධ කරනකොට පින්වත්නි, බඹසරට මුල් වන යම් ප්‍රඥාවක් ඇද්ද, නොලැබුණු ප්‍රඥාවක් ඇද්ද, එය ලැබීම පිණිසත්, ලැබූ ප්‍රඥාවක් ඇත්තම් එය වැඩි දියුණු භාවයේ පිණිසත්, විපුල භාවයේ පිණිසත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිසත් හේතු වන පස්වෙනි කාරණේ විදියටයි භාග්‍යවතුන් වහන්සේ මෙතනදී අපට

දියුණු කරන ශ්‍රාවකයා හට කුසල් ධර්මයන්හි වීරියක් තියෙනවා. කුසල් ධර්මයන්හි වීරියක් තියෙනවා. ඒ වගේම තමයි පින්වත්නි අකුසලානන් ධම්මානං පහානාය. අකුසල් ධර්ම ප්‍රහාණය කරගන්නත් වැඩපිළිවෙලක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කුසල් ධර්මයන් පිළිබඳ වීරියකුත් තියෙනවා, අකුසල් ධර්මයන් ප්‍රහාණය කිරීම පිළිබඳව දැඩි වීරියකුත් තියෙනවා, දැඩි පරාක්‍රමයකුත් තියෙනවා. මෙබඳු වීරියක් තියෙන ශ්‍රාවකයා තුළ ඒ වීරියම, මෙතන සම්මා වායාමය ගැන කතා කරන්නේ, ඒ සම්මා වායාමයේ තුල නූපන් වූ ප්‍රඥාව මෝරනවා. මෝරපු ප්‍රඥාවක් තියෙනවා නම් ඒක වැඩි දියුණු වෙනවා. ඒ වගේම තමයි වේපුල්ලාය භාවනාය පරිපූර්ණ සංවත්තති. විපුල භාවයට පත්වලා යාගේ ආධ්‍යාත්මය තුල මෝරපු නැති චිත්ත විමුක්තියත් මෝරලා භාවනාය පරිපූර්ණ සංවත්තති, භාවනාව තුල පිරිපුන් භාවය කියන ස්වභාවයත් Taman gihita තුල උද්ගත වෙනවා. දැන් මෙතන බොහොම පරිස්සමින් ලියා ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? පරිස්සමින් ලියා ගන්න ඕන දේ තමයි තමන්ගේ ජීවිතයේ තුල පරියෝධාත වූ මේ ධර්මයේ තුල ජීවමාන වෙනවා නම් නූපන් අකුසලය දුරු කරනවා. උපන් අකුසලයත් දුරු කරනවා. මොකක්ද නූපන් අකුසලේ උපන් අකුසලේ කියලා මේ අකුසල් පක්ෂයෙන් කතා කරගන්න දේ? අකුසල් පක්ෂයෙන් කතා කරගන්න දේ තමයි පින්වත්නි, තමා තුල කාමච්ඡන්දයට ඉඩක් හදන්නේ, ව්‍යාපාදයට ඉඩක් හදන්නේ, තව විදිහකින් කිව්වොත් ඇලීම සහ ගැටීම කියන ස්වභාවයට හිතේ ඉඩක් වෙන් කරන්නේ. ඒ වගේම තමයි තීන මිද්දේට ඉඩක් හදන්නේ. මේවාට කියන්නේ අපි නීවරණනේ. මෙන්න මේ නීවරණ ධර්ම ඉපදිලා තියෙනවා නම් ඒවා දුරු කරනවා. නූපන් වූ නීවරණ ධර්මයේ උපද්දව ගන්නට වැඩපිළිවෙලක් තිබුණා නම් ඒක වසා දමා එය දුරු කිරීම පිණිසම ප්‍රායෝගිකව මහන්සි වෙනවා. එතකොට ඒ විදිහට යම් ශ්‍රාවකෙක් ප්‍රායෝගිකව මහන්සි වෙනකොට ඒ මහන්සි වෙන ශ්‍රාවකයා තුළ කුසල් ධර්මය පිළිබඳවම හිත පිහිටනවා. මොකක්ද මේ ප්‍රඥාව සම්බන්ධව ඇති බලවත්ම කුසලය? නුවණින් විමසන්න ඕන. ප්‍රඥාව සම්බන්ධව උද්ගත විය හැකි බලවත්ම කුසලය කුමක්ද? බලවත්ම කුසලය තමයි පින්වත්නි අරහත්වය. අපි තුල නූපදුණු බලවත්ම කුසලය තමයි අරහත්වය. අන්න එයයි දැන් උපද්දවන්න වීරිය කරන්නේ. කුසලයේ කියන්නේ ඒකටයි. එහෙම නැතු මේ දන් දෙන එක, බණ අහන එක වගේ ස්වල්පාස්වාදනීය කුසලයක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ නූපන් කුසලයේ උපද්දවනවා. නූපන් කුසලයේ විදියට බුද්ධ ශ්‍රාවකයා සැලකිය යුතු වන්නේ සෝතාපන්න තත්වයයි. එය උපන් ශ්‍රාවකයාට නූපන් කුසලයේ වන්නේ සකදාගාමි තත්වයයි. සකදාගාමි තත්ත්වයේ උපන් ශ්‍රාවකයාට නූපන් කුසලයේ වන්නේ අනාගාමි තත්වයයි. අනාගාමි තත්ත්වයේ උපන් ශ්‍රාවකයාට නූපන් කුසලයේ වන්නේ අරහත්වයයි. අරහත්වෙන් පරිබාහිරව ඉපද විය හැකි, ඉපදවිය යුතු ප්‍රබල කුසලයක් ශ්‍රාවකයෙකුට නෑ. එතනින් මෙහා පැත්තෙත් ඕන තරම් කුසල් වර්ග කරන්න පුළුවන්. දන් දීම, සීල් රැකීම, බණ ඇහිම වගේ දේවල් තුලත් කුසල පක්ෂේම විභේදනයක් හදාගන්න පුළුවන්. එතනින් එහාට ගිහින් පළවෙනි ධ්‍යාන ඉපදිලා නැත්තං ඒක උපද්දව ගන්නවා, ඒක නූපන් කුසලයක්. දෙවැනි ධ්‍යාන ඉපදිලා නැත්තං ඒ දෙවැනි ධ්‍යාන උපද්දව ගන්න වීරිය කරනවා, ඒක නූපන් කුසලයක්. මේ විදියට පළවෙනි, දෙවැනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන විතරක් නෙමෙයි, එතනින් එහාට ගිහින් විදර්ශනා සිතක් ඉපදිලා නැත්තං ඒක නූපන් කුසලයක්. එයයි උපද්දවන්න මහන්සි වන්නේ. මේ විදියට නිවන පිණිස උපකාරවන කුසල් පක්ෂයේ විශාල වර්ගීකරණයක් ධර්මයේ තුලින් මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ නූපන් කුසලය උපද්දවීම පිණිස තමා තුළ වීරියක්, උවමනාවක්, කැමැත්තක් ගොඩනගා ගන්නවා. ඊළඟ කාරණේ තමයි පින්වත්නි පුනච පරම් බික්කු සතිමා හෝති පරමේන සතිනේ පක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුස්සරිතා අයං සත්තමෝ හේතු සත්තමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරී කායා පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය පටිලද්ධාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්ණ සංවත්තති.
මෙතන පැහැදිලි කරන්නේ

0: ධර්මය දියුණු කරගෙන විමුක්තිය ගැන උනන්දුවක් තියෙන ශ්‍රාවකයා විසින් ඊළඟට කළ යුත්තේ සිහියෙන් යුක්තව වාසය කිරීමයි. සිහිය පැවැත්වීමයි. අවස්ථානෝචිත සිහිය පැවැත්වීමයි. සතිනේ පක්කේන සමන්නාගතෝ. ඒ ඒ තැනදී සිහිය පවත්වනවා. කුමක් පිළිබඳවද? කය පිළිබඳ. තමා විඳින වේදනාවන් පිළිබඳ. තමන්ගේම හිත පිළිබඳ. හිතේ උපදින නානා ධර්මයන් පිළිබඳ. හොද්දට සිහිය පවත්වනවා. එතකොට ඒ විදිහට සිහිය පවත්වන එක තමන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයට විශාල අනුග්‍රහයක්. මොකද ආධ්‍යාත්මික ප්‍රවේශයට අනුග්‍රහයක් වෙන්නේ මෝරපු නැති ප්‍රඥාව මෝරන්න පටන් ගන්නවා. මෝරලා තියෙන ප්‍රඥාව වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. බඹසර සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. පින්වත්නි, සතිය තරම් තමන්ව පරිස්සම් කරන, තමාට රැකවරණයක් හදන, තමාව සුරක්ෂිත කරන ලෝකේ තවත් ධර්මයක් නැති තරම්. එච්චරට සතියක උපකාරාර්ථයක් තියෙනවා. ඒ නිසා මේ සතිය කියන කාරණය අපි හැම කෙනෙකුටම ඉතාම වැදගත් දෙයක්. ඉතාම වැදගත් දෙයක්. පින්වත්නි, මේ සතිය කියන ස්වභාවය පදනම් කරගෙන ඒ ඒ පුද්ගලයා තුළ සමාධිය උපදිනවා. සමාධිය නිසාම හිත විමුක්ත ස්වභාවයට පත් වෙනවා. හිත විමුක්ත ස්වභාවයට පත් කර ගැනීමේ රහස තමයි සතිය කියලා කියන්නේ. එතකොට මේ සතිමත් භාවය කියන එක සෑම බුද්ධ ශ්‍රාවකයෙකුට මිතාම වැදගත්යක්. ඒ සතිමත් භාවය තුළ ඒ ඒ ශ්‍රාවකයා තුළ සම්මා සතිය විසින් සමාධිය පිණිස හිත හදලා දෙනවා. හිත පරිස්සම් කරනවා. නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන්ගෙන් හිත වනසන්ට නොදී හිත පරිස්සම් කරලා දෙනවා සතියෙන්. ඒ සතියෙන් පරිස්සම් කරපු හිත තුළ ක්ලේශ ධර්මයන්, සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන නැතිකොට, ඒ ගලාගෙන නැති තැනක සමාධිය කියන ස්වභාවය හිත තුළ උද්ගත වෙනවා. සමාධිය කියන ස්වභාවය හිත තුළ උද්ගත වෙනකොට, සමාධිය උද්ගත වෙනකොට එයා ලෝකේ යථාර්ථය දැක ගන්නවා. ලෝකේ යථාර්ථය අන් කිසිවක් නොව සියල්ල හේතුන්ගෙන් හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ඵල ධර්ම ටිකකට මම මුහුණ දෙමින් සිටිනවා. එබඳු ඵල ධර්ම සමූහයක් මම අත්දකිමින් සිටිනවා. එබඳු ඵල ධර්ම සමග මම ගනුදෙනු කරමින් සිටිනවා. ඒවටම ප්‍රතිචාර දක්වමින් සිටිනවා. මේවාට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විය යුතුයි මාව කැළඹෙන ආකාරයට කියලා ඒ සතිමත් භාවය තුලින් යා නිවෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේක ඉතාම වැදගත් කාරණයක්. මොකක්ද? තමන්ගේ අභ්‍යන්තරික ජීවිතයේ තුලදී අවස්ථානෝචිතව සතිය පැවැත්වීම තුල බොහෝ කලකට පෙර පැවතිය කෙලෙස් ධර්මයන් පිළිබඳවත්, ඒ වගේම අනාගතයට ඇතිවන කෙලෙස් ධර්මයන් පිළිබඳවත් සිහි කරමින් වර්තමානයේ තුල සිහිය පවත්වනවා. දැන් මෙතන මේ දේශනාවේ තියෙනවා හරි ලස්සන වාක්‍යයක්. ඒ තමයි සතිනේ පක්කේන සමන්නාගතෝ චිර කතම්පි චිර බාසිතම්පි සරිතා අනුසරිතා. බොහෝ කලකට පෙර කළ දේත් බොහෝ කලකට පෙර පැවසූ දේත් සිහි කරමින්. දැන් බොහෝ කලකට පෙර මතු කරපු දේ තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියන තැනින් එක පැත්තකින් හිතන්න පුළුවන්. අනිත් එක තමයි අතීතයේ කරපු කියපු දේවල් පිළිබඳ සිහිය පවත්වමින් කර්මයේ කර්ම ඵලයේ පිළිබඳ න්‍යායක් හදා ගනිමින් මේ අත්දකින හැම අත්දැකීමක් තුළම කර්මයේ ආධිපත්‍යයක්, කර්මයේ බලපෑමක් තියෙන බව සිහි කරමින් නිවීම පිණිසම සිහිය පවත්වනවා. ඒ සිහිය පවත්වන තැනක ආදි බ්‍රහ්මචරී කායා පඤ්ඤාය අප්පටිලද්දාය, නොලැබූ ප්‍රඥාව දියුණු වෙන්න පටන් ගන්නවා. පටිලාභාය ලැබිලා තියෙනවා නම් පටිලද්දාය බියෝ බාවාය, ලැබිච්ච ප්‍රඥාවක් තියෙනවා නම් ඒක දියුණු වෙන්න පටන් ගන්නවා. බියෝ බාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා සංවත්තති. විපුල භාවයට පත් වෙලා භාවනාවෙන් පිරිපුන් වෙලා තමන්ගේ ජීවිතය නිවෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිවීම අත්දැකීම පිණිස උපකාරවන වැදගත් කාරණයක් මේක. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ අපට ඉතාම කරුණාවෙන් පැහැදිලි කරනවා. පුනච පරං ආවුසෝ බික්කු පංචසුපාදානක්කන්දේසු උදයබ්භයානුපස්සී විහෙරති ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ඉති වේදනා වේදනාය සමුදයෝ ඉති වේදනා සත්තංගමෝ. මේ විදියට පැහැදිලි කරගෙන ගිහින් භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඉති සංකාරාණං සමුදයෝ ඉති සංකාරාණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්තංගමෝ අයං අට්ඨමෝ හේතු අට්ඨමෝ පච්චයෝ ආදි බ්‍රහ්මචරීකායා පඤ්ඤාය අප්පටිලද්දාය පටිලාභාය පටිලද්දාය බියෝ භාවාය වේ පුල්ලාය භාවනාය පරිපූර්යා සංවත්තති. ඒ කියන්නේ පින්වත්නි වැදගත්ම දේ දැන් මේ විදියට ක්‍රමානුකූලව ධර්මයේ දියුණු කරගෙන දැන් ඉදිරියටම පැමිණිච්ච ශ්‍රාවකෙක් මෙතන ඉන්නේ ඉදිරියට ආපු ශ්‍රාවකෙක්. දැන් මෙතනදී නිවනට හිතපත් කරගන්නවා නම් මෙතන කවුරුවත් නොදන්න රහසක් තියෙනවා. රහසක් කියන්නේ බුදු කෙනෙක්ගේ හිතේ උපන් කතාවක්. ඒක රහසක් විදියට ආචාර මුට්ටි තියාගෙන බුදුරජාණන්ස ලෝකයට එකතු කළා කියන එක නෙමෙයි කියන්නේ. මෙතන පවතින රහස තමයි මේක රහසක් වෙන්නේ ලෝකේ කවුරුවත් දන්නේ නැති එක. උන්වහන්සේ හොයාගත්තේ. හොයාගත්තට පස්සේ මේක තවදුරටත් රහසක් නෙමෙයි. ඒ මතු කරගත්ත සත්‍ය බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා දයාවකින් අනුකම්පාවකින් අපට මතු කරලා පැහැදිලි කරලා පෙන්වා දුන්නා. මොකක්ද පෙන්වා දුන්නේ? ප්‍රඥාව මෝරණ්ඩ පහන්පත්තු කරලා හඳුන්කූරුපත්තු කරලා මල්පත්තු කරලා මල් තියලා සුවඳ දුම් පුදලා පහන් පුදලා පැන් පුදලා දානේ පුදලා විතරක් මොකක්වත් කරගන්න පුළුවන්කමක් නැහැ. කරගන්න පුළුවන් දේ ඉහලින්ම කරගත හැකි අවධිය තමයි පංච උපාදානස්කන්ධේ උදයබ්බයානුපස්සී විහෙරති. පංච උපාදානස්කන්ධේ පිළිබඳ උදයබ්බයානුපස්සී විහෙරති. හට ගැනීමත් නැතිවීමත් නුවණින් දකිමින් වාසය කරනවා නම් පංච උපාදානස්කන්ධේ හට ගැනීමද නැතිවීමද නුවණින් දකිමින් වාසය කරනවා නම් කොහොමද? ඉති රූපං රූපය මෙසේ, රූපස්ස සමුදයෝ රූපේ හට ගැනීම මෙසේ, රූපස්ස අත්තංගම රූපේ නැසීම මෙසේ. මෙන්න මේ විදියට තුන් තැනකදී පංචස්කන්ධය පිළිබඳවම නුවණ පවත්වනවා නම් එයාට පැහැදිලිව තමන්ගේ හිතින් දැක ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? පංච උපාදානස්කන්ධය නිරන්තරයෙන් හටගෙන නිරන්තරයෙන් නිරුද්ධ වී යනවා. නිරතුරුව හටගෙන නිරතුරුවම නිරුද්ධ වෙවි යන එකක් පංච උපාදානස්කන්ධය. ඉතින් මෙහෙම හටගෙන නිරුද්ධ වී යන ස්කන්ධ ලෝකයකට බැඳෙන එක කිසිම තේරුමක් නැහැ කියන ගැඹුරු ප්‍රඥාවට ඒ ශ්‍රාවකයා පියමන් කරනවා. ඒ පියමන් කිරීමත් එක්කම පින්වත්නි එයාගේ ජීවිතය තුළ අත්දකින්න වැදගත් දෙයක් තමයි ආදි බ්‍රහ්මචරීකාය පඤ්ඤාය අප්පටිලද්දාය. එයා තුල බඹසරට මුල්වන, ඒ කියන්නේ නිවනට මුල්වන ප්‍රඥාවක් නොලැබී ඇත්නම් ඒක යාට ලැබෙන්න පටන් ගන්නවා. ලැබුණු ප්‍රඥාවක් ඇත්නම් ඒක දියුණු වෙන්න පටන් ගන්නවා. ලැබුණු ප්‍රඥාව දියුණු වෙනවා. නොලැබූ ප්‍රඥාවක් තියෙනවා නම් ඒ නොලැබූ ප්‍රඥාව පහළ වෙනවා පින්වත්නි. එතනින් පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා සංවත්තති. විපුල බවට පත් වෙලා භාවනාවේ පිරිපුන් වීම පිණිසත් ඒ පුද්ගලයාට ස්කන්ධයන්ගේ උදය වැය දැකපු කාරණේ හේතු වෙනවා. ස්කන්ධයන්ගේ උදය වැය දැකීම නිසාම භාවනාවේ පිරිපුන් භාවයට හේතු වෙනවා. මොකක්ද භාවනාවේ පිරිපුන් භාවය? බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා සංවත්තති. භාවනාවේ පිරිපුන් භාවය කියන්නේ අන් කිසිවක්වත් නෙමෙයි අරහත්වයයි. භාවනාවෙන් පිරිපුන් භාවයට පත් වුණාට පස්සේ තවත් පිරෙන්න දෙයක් නැහැ. භාවනාව තුළ පරිපූර්ණත්වයට පත් වෙලා. ඒ භාවනාවේ පරිපූර්ණත්වයට පත්වීම කියලා මෙතන කතා කරන්නේ අන්‍ය කවර දෙයක්වත් නෙමෙයි පින්වත්නි. එකම දේ කුමක්ද? ඒ තමයි අරහත්වය. එහෙමනම් අරහත්වයට පත්වීම සම්බන්ධ එක්තරා ඉතා ලස්සන පටිපාටියකටයි මේ දහම් කාරණා පැහැදිලි කළේ. කොහොමද? බොහෝ උපකාර වෙන ධර්ම 8ක් තියෙනවා. බඹසරට මුල් වෙන ප්‍රඥාව නොලැබිලා නම් ඒක ලැබෙන්නත්, ලැබිලා තියෙනවා නම් දියුණු වෙන්නත් උදව් වෙන හේතු 8ක්, උපකාර වෙන හේතු 8ක් තියෙනවා. මොකක්ද පළවෙනි එක? පළවෙනි කාරණේ තමයි පින්වත්නි, ලැජ්ජා බය උපදවාගෙන එකම ශාස්ත්‍රූන් වහන්සේ සරණ කොටගෙන ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ප්‍රේමංච ගහරවෝච ප්‍රේමයත් ගෞරවයත් පිහිටුවාගෙන ගුරු තැන්හි සලකාගෙන සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් හරි එබඳු ආකාරයෙන් ඇසුරු කරගෙන මුලින්ම ධර්ම මාර්ගයේ සත්පුරුෂ සේවනයට බැසගන්න එක. එතනින් පස්සේ සත්පුරුෂ සේවනයේ තුලම තමන් තුල පරිපුච්ඡති පරිපඤ්ඤාති ඉදම් බන්තේ කතං, කොහොමද හාඳුරණේ මේකේ අර්ථය, මේක කොහොමද, මේක මේ විදියට වෙන්නේ කොහොමද, මේක මෙහෙම වෙනවා නම් ඇයි මෙතන මෙහෙම වෙන්නේ කියලා ප්‍රශ්න කර කර ප්‍රශ්න කර කර තමන්ගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමස විමසා පරිපූර්ණ දහම් දැනුමක් සුතමේ ඥානයක් හදාගන්න එක වැදගත්. ඊළඟ කාරණේ තමයි පින්වත්නි, තමා තුල දෙවැදෑරුම් විවේකයක්, කාය විවේකයක්, චිත්ත විවේකයක් හදාගන්න එක ගොඩක් දෙනෙකුට නැති දෙයක්. එතනින් පස්සේ බුදුරජාණන්සේ සීලය සම්බන්ධ කාරණා ගණනාවක් පැහැදිලි කළා. සිල්වත් වීම, භික්ෂුවක් නම් ප්‍රාතිමෝක්ෂයෙන් ශක්තිමත් වීම, යහපත් ආචාර ගෝචර පැවතුම් තියා ගැනීම, අනුමත්තේ සුවජ්ජේ සුභය දස්සාවි අනුමාත්‍ර වරදෙහි බය දැකගෙන වාසය කරන එක, ඒ විදියට වාසය කරන එක ඊළඟ පියවර. එතනින් පස්සේ මජ්ජේ කල්යාණ, ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ වශයෙන් මුල මැද අග සීල සමාධි ප්‍රඥාව තුල තමන් ශක්තිමත් වෙලා දහම් දැනුම හදාගෙන එබඳු ධර්මයක් පුහුණු කරන තැනට හිත ගොඩනගා ගන්න එක. ඊළඟ කාරණේ තමයි පින්වත්නි, කුසලයේ තුල ශක්තිමත් වෙලා අකුසලයේ දුරු කරගෙන ධර්ම මාර්ගයේ වැඩිමී පටිපාටියට බැස ගන්න එක. එතනින් පස්සේ භාගතුන් හන්සේ මතක් කළේ සතිය දියුණු කරගන්න එක. සතිපට්ඨානය තුල හැම ඉරියව්වක් තුලම සිහිය පවත්වන එක. ඒ පැවැත්ම තුල ආවසානික අවස්ථාව තමයි ස්කන්ධයන් උදය වැය වශයෙන් කල්පනා කරලා මෝරපු නැති ප්‍රඥාව මෝරවා ගැනීමට වෑයම් කරන එක. මෙන්න මෙබඳු ධර්මයකින් ශ්‍රාවකයාට සම්පූර්ණයෙන්ම නිකෙලෙස් වෙන්න පුළුවන්. ඒ බඳු නිකෙලෙස් භාවයක් පිණිස අද මේ උතුම් දේශනාව උපකාර වේවා, හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.
1: ලක්කනේ සිතින් පුතුබලයි ධර්මානුශාසනාව අද දින පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරපාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. සිතින් බුදුබණ
2: දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: සද්ධර්ම දේශනේ සමස්ත ශ්‍රී ලංකාව පුරා, ලක්කඩ ගුවන්විදුලිය ඔස්සේද සමස්ත ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේද ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.

0: අයිබෝන් ජයග්‍රහහි වාසනවද සුපරාත්‍රයක් දැන් වෙලාවරාත්‍රී දහයයි අද දවසේ ඔබ මිලදී ගත්ත ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතර ගන්න මේ ඇහෙන්නේ ඔබේ ජයග්‍රහණී ප්‍රතිඵලය.
1: අයිබෝන් ජීවිතේ වාසනාවන්තම හීන හැබෑ කරන දවසේ වාසනාවන්තම අඩහෝරාව මෙතෙන් සිට ආරම්භ කරන අපි සූදානම් මෙනේ විජාතික ජයවන්නේ වාසනාවේ අඩහෝරාව. බලතට NLB අපි කියන්නේ වාසනාව වෙනුවෙන්ම වෙනුණු එක පවුලක්. අනේ නිසාවෙන් ලොතරැයි යාල විජාලේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ අලුත්ම වැඩසටහන ක්‍රියාවට නමමින් එහි සමාරම්භක උත්සවය අගෝස්තු මාසේ 23 වන ඉරිදා දවසේ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන බව අපි මේ මොහොතේ මතක් කරන්නේ ඉමහත් සතුටින්. පසුගිය දින මේ වැඩසටහන සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කළ අවස්ථාවයි ඔහු මේ දකින්නේ. ඒ අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුත් සහභාගී වුණා. මාර්තන් හෙට ඉරිදා දවස හැම ඉරිදා දවසකම දිනුම් අදින NLB ජය සහ ධන නිධානය ලොතරැයිපත් වලින් සන්ඩේ බෝනස් අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,16 තෑගි රසක් ඔබට දිනා ගන්න පුළුවන් දවස හෙට කියලා අපි ඔන්න අදම මතක් කරනවා. ඉතින් අද වාසනාවේ අඩ හෝරාවේ අපිට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී ධනුෂ්ක මදුරංග මහතා අධීක්ෂණ මණ්ඩලය හා සමගින් එකතු වෙනවා. මුදල් අමාත්‍යාංශයේ භණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ PS නිලංකි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා සහ ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති S සංජීව මහතා. මර්තන් කිව්වත් වගේ අපි සූදානම් ජයග්‍රහී ගමනක ආරම්භය NLB ජය තුලින් ආරම්භ කරන්න. අතමිට සරුවෙන්න ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 541 වන දිනුම් වාරයයි අපි මේ ආරම්භ කරන්න. එහෙමනම් වාසනාව උදා කරන්න අපි සූදානම්. දැන් යමු දිනුම් ඇදීම වෙත. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක 4 අපි මේ තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V ජයග්‍රහී අංක බවට පත්වෙන්නේ 1.2 සහ 1. අපේ ශ්‍රම බලකාය අපේ ශක්තියයි. ජාතික ශ්‍රම බලකායට සුබ සාධනය සලසන ශ්‍රම වාසනා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයි පතෙන් මේ වසරේ රුපියල් 105 බැගින් දිනු වාසනාවන්තින් 288 දෙනෙක් අපි බිහි කළා තිනවා. සූදානම් අපි වාසනාවන්ත ප්‍රතිඵල ඔබට කියන්නේ. අද NLB ජය වෙතින් රුපියල් 105 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත් අලෙවි කරනවා සීත කුමාරි හාමි තෙල් දෙනිය සහ රේණුකා පෙරේරා කඩුපොද අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 33 දෙනෙකුත් අපි අද බිහි කරනවා. ඒ අනුව වාසනාවන්තින් 75,432 දෙනෙක් අතරේ රුපියල් 67,92,160 ක මුදලක් අපි අද බෙදා දෙනවා. තවත්ෑගේ වැඩිපුන නියත ධනයෝග හඳහනේ 1582 දිනුම් වාරය ආරම්භ කරන්න අපි දැන් සූදානම්. මුලින්ම අපි තෝරාගන්නේ හඳහනේ වාසනාවන්ත ලග්න සංකේතය. අද හඳහනට ගැලපෙන ලග්න සංකේතය සිංහ. දැන් බලමු අපි ජයග්‍රහී අංක 4 ගැලපෙන්නේ කොහොමද කියලා. ඒ අතරින් වාසනාවන්ත පළමු අංකය අංක 9. දැන් අපි තෝරා ගන්නවා දෙවන වාසනාවන්ත අංකය. ඒ දෙවන වාසනාවන්ත අංකය අංක 57. බලමු තුන්වන වාසනාවන්ත අංකය. තුන්වන ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 18. අපි දැන් තෝරා ගන්නේ ඔබේ අවසන් වාසනාවන්ත අංකය. හඳහනේ අද අවසන් වාසනාවන්ත අංකය අංක 2. ශ්‍රී ලංකාවේ නාමය ලොව පතල කරවන ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන්ම පිහිට වූ ක්‍රීඩා අරමුදලට මෙන්ම සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාග ලැබින් 10 දෙනෙක් අපි දැන්ටමත් බිහි කළ තිනු. බලමු අද වාසනාව. හෙට හඳහනෙන් අපි ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම 34,23,265. හරදහස්පන්සය 15 වන වතාවටත් සත් දිනම ජය නියත ගොවිසතෙන් ඔබ වජය ග්‍රහකි කරන්න අපි දැන් ලැස්ති. අද ඔබ සුපිරිතයක විදිට අපි අරගෙන ඇවිල තින රුපියල් 7,65,00,000 වගේ මුදලක්. බලමු අද ඔබේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තීරණය වෙන්නේ කොහොමද කියලා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U. ජයග්‍රහී අංක හතරයි අපි මේ දැන් පුරාගන්නේ. විවලමු අද පළමු දෙවන තුන්වන සිවන අංක තීරණය වෙන්නේ කොහොමද කියලා. යතරින් පළමු වාසනාවන්ත අංකය අංක තුන, දෙවන ජයග්‍රහී අංකයයි අපි දැන් තෝරාගන්නේ. දෙවන වාසනාවන්ත අංකය අංක 29, දැන් තෝරාගන්නේ තුන්වන ජයග්‍රහී අංකය. අද ඔබට ගොවිසිතින් තුන්වනුව වාසනාව අරගෙනන්නේ අංක 39. අවසන් වාසනාවන්ත අංකය පමණයි අපිට දැන් තෝරාගන්න ඉතිරිව තියෙන්නේ. ඒ වාසනාවන්ත අවසන් අංකය අංක 25. අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවන දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිත ලොතරැයි පතෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් 20 ලක්ෂ ප්‍රතිපත්තම ත්‍යාගලාභීන් 65 දෙනෙක් අපේ රට බිහි කරන බොහොම ස්තුතියි. වර්තන අපි ජයග්‍රහී අංක මතක් කරලා ඉමු. අදත් ගොවිසිතෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කරන ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ ආනමඩුව NLB අලෙවි නියෝජිත DU ගුණසේකර මහතායි විතරක් නෙවෙයි, රුපියල් 250,000 බැගින් දිනා ගන්න වාසනාවන්ත දෙදෙනෙකුත් අපි අද බිහි කරනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරනවා HMLB විජේරත්න දඹුල්ල සහ NPA අභිරත්න කෑගල්ල අපේ NLB අලෙවි නියෝජිත වරුන්. ඒත් සමගින් වාසනාවන්ත 1,20,719 දෙනෙක් අතරේ රුපියල් 97,55,160 මුදලක් අපි අද ගොවිසිතෙන් බෙදා දෙනවා. ගොවිසිතෙන් අපි හෙට ඔබ වෙනුවෙන්ම වෙන් කරන සුපිරි තෑගි වටිනාකම රුපියල් 7,66,78,491.56. සුබ දවසක් ලොතරැයි අලුත් වුණු පහසු වුණු තෑගි වැඩි වුණු අලුත්ම තෑගි රටාවෙන් සුබ ලග්නයත් එක්ක අංක 3ක් ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් වූ මුදලින් රුපියල් 1,05,000 ඔබේ කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අංක 3ක් ගලපා ගත්තොත් රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන තෑග අංකයටත් රුපියල් 25,000ක් ඇතුළුව තවත් මුදල් තෑගි රැසක් ඔබේ කරගන්න ඔබට පුළුවන්. දවසම සුබ කරන සිහින දිනවන සුබ දවසක් 389 වන දිනුම් වරයි අපි මේ ආරම්භ කරන්නේ. මුලින්ම අපි මේ තෝරාගන්නේ සුබ දවසක සුබ ලග්නයයි. අද සුබ ලග්නය කටක. දැන් අපි තෝරාගමු මේ සුබ අංක 3. අද පළමු සුබ අංකය අංක 31. දෙවන සුබ අංකය අංක 15. අද මේ තුන්වන සුබ අංකය අංක 53. රුපියල් 25,000 ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාගාංකයයි මේ තෝරාගන්නේ. අද සුබ දවසක් ප්‍රවර්ධන ත්‍යාග අංකය 6,853. අපේ රටේ සංවර්ධනය සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයි පතෙන් මේ වසරේ 1,05,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තින් 273 දෙනෙක් අපි බිහි කළා තිනවා. අද සුබ දවසක් වෙතින් රුපියල් 1,05,000 ඉලෙක්ට්‍රික් යතුරු පැදි දිනාගත් වාසනාවන්තෙක් බිහි වෙනවා. ජයග්‍රහී ලොතරැයි පත අලෙවි කරන්නේ හම්වැල්ල NLB අලෙවි නියෝජිත භාරත නෙළුම්ගම මහතා. ඒ වගේමයි රුපියල් 50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 6 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්න වාසනාවන්තින් 40 දෙනෙකුත් අද දවසේ බිහි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 1,06,801 දෙනෙක් අතරේ රුපියල් 92,50,180 මුදලක් අපි බෙදා දෙනවා. තවත් වාසනාවන්ත ලොතරැයි පත් 4ක් සමගින් ඔබට ජයග්‍රහණය අරගෙන සූදානම්ින් ඉන්නවා රංගනා සමගින් ජර්මන්.
2: මීළඟට මෙගා පවර්
3: දැන් ඔබේ අතේ තියෙන මෙගා පවර් ලොතරැයියට රුපියල් කෝටි 30ක මෙගා සුපිරි තෑගක් දිනා ගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඔබේ හිතේ තියෙන්නේ. මීට කලින් රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් මෙගා පවර් ලොතරැයියෙන් අපි ඔබට දිනා දුන්න නිසා. ඉතින් අද දවසේ ඔබ මෙගා වාසනාවන්තයෙක් කරන්න අපි ආරම්භ කරනවා මෙගා පවර් දිනුමැදීමේ වාරය. රුපියල් කෝටි 30 ඉක්ම වූ මෙගා සුපිරි තෑගක් රුපියල් කෝටියක පවර් සුපිරි තෑගක් දිනා ගන්නවට අමතරව ඔබට පුළුවන් දැන් ග්‍රෑන්ඩ් සුපිරි තෑගට මේ දකින සුපිරි රථය ඔබේම කරගන්න. එමනම් මේ ආරම්භ කරන්නේ 2621 වෙනි ජයග්‍රහී මෙගා පවර් දිනුමැදීමේ වාරය මේ සුපිරි තෑගි තුනක් පෙරමුණේ තියාගෙන. මේ තෝරගන්නේ අද මෙගා පවර් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අද දවසේ S. හොඳයි, එහෙනම් මීළඟට අපි තෝරගන්නේ අද සුපිරි අංකය. අද ජයග්‍රහී සුපිරි අංකය අංක 13. දැන් අපි තෝරගන්නවා මෙගා පවර් ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 58. මීළඟ ජයග්‍රහී අංකය අංක 61. තුන්වෙනි ජයග්‍රහී අංකය අංක 67. අවසන් ජයග්‍රහී අංකය අංක 8. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන මෙගා පව ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 60 දෙනෙක්ම බිහි කරලා තියෙනවා. අද මෙගා පව තුළින් රුපියල් ලක්ෂ 2 ජයග්‍රහකින් 3 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා සුමේද නිරෝෂන් අලුබෝමුල්ල, එස්.පී. ජයතුංග පිළියන්දල, ඩී.ඩී. සුනීතා නවගමුව. ඒ අනුව අද මෙගා පව තුළින් සමස්ත ජයග්‍රහකින් 121,421 දෙනෙක් අතරේ රුපියල් 75,40,160 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ නිසකවම දිනන ලොකුම සුපිරි තෑගි ඔබට දෙනාලන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගේ වටිනාකම රුපියල් 30,09,82,634. පව සුපිරි තෑග රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි තෑගට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්ම වූ සුපිරි තෑග්ගක් දිනා ගන්න දැන් ඔබ සූදානම් වෙන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය 2303 වෙනි දිනුම් ඇදීමේ වාරයෙන්. ධන නිධානයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය R. දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී අංක 4. මුලින්ම අංක 68. ඊළඟට අංක 56. ඊළඟ ජයග්‍රහී අංකය අංක 64. අවසන් ජයග්‍රහී අංකය අංක 50. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන අපගේ තවත් ලොතරැයියක් ධන නිධානය. ඉතින් මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් එක්ක රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 35 දෙනෙකුත් මේ වෙනකොට අපි බිහි කරලා තියෙනවා. ධන නිධානයේ ලොතරැයියෙන් අද දවසේ රුපියල් ලක්ෂ 2 ජයග්‍රාහකින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා NAK බන්දුල මීරිගම් සහ K බුද්ධිකද සිල්වා කුරුණෑගල. ඒ අනුව ධන නිධානයේ සමස්ත වාසනාවන්තීන් 90,053 දෙනෙක් අතරේ රුපියල් 53,45,880 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, 2025 අවුරුද්ද ඉඳලා රුපියල් කෝටි 13ක්, රුපියල් කෝටි 12ක්, රුපියල් කෝටි 9ක් වගේම රුපියල් කෝටි 8ක් ඔබට දිනා දුන්න ධන නිධානයෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි තෑග්ග රුපියල් 8,39,27,252ක්. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාගලාභීන් 243 දෙනෙක් වගේම රට පුරාම ලක්ෂපතියන් 4,399 දෙනෙක්ම බිහි කරපු ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පතෙන් අදත් ඔබ වාසනාවන්ත කරන්න අපි සූදානම් 6,273 වෙනි වතාවට. වැඩි පරක්කු කරන්න නැතුව ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අංක 6ත් අපි දැන් තෝරගන්නවා. අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක 715,886. ඔබ දිනවන රට දිනවන මහජන සම්පත ලොතරැය රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන ලොතරැයියක්. ඉතින් අද දවසේ ඔබත් එක්ක රට පුරාම බිහි වුණු වාසනාවන්තීන්ගේ තොරතුරු කියන්නේ අපි දැන් සූදානම්. සුපුරුදු පරිදි අදත් මහජන සම්පතෙන් රුපියල් ලක්ෂ 25ක ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා මාරවිල පද්මසිරි පීරිස් මහතා. ඒත් එක්කම රට පුරාම ලක්ෂපති ජයග්‍රහකින් 19 දෙනෙකුත් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා කුමාර් ගලංග අඹගහවැල්ල, ඉන්ද්‍රානි රණසිංහ ඉංගිරිය, දමයන්ති වල්පිට පෝරුව දණ්ඩ, චමිල රුවන්ත මාතර, ජිජි ලක්ෂ්මන් ගාල්ල, TDN දසනායක පැල්ලන්දෙනිය, HG තිලකරත්න පොල්ගහවැල, සුනන්ද බාලගේ නුවර එළිය, බණ්ඩාර ජයවීර ආණ්ඩියාගල, TD ඩේන් වැල්ලම්පිටිය, ගයානිත සිල්වා කන්දෙගොඩ, S රොෂාන්තන් ආර්යම්පති, දිනේෂ් ලියනගේ බේලිය කන්ද, S මදන් කල්මුනේ, මදන මහරාජන් වවුනියාව, ප්‍රමිලා උදේනි පිළියන්දල, RLS සෝම රත්න දිඹුල් ගමුව, W ජයතිලක අත්තනගල්ල, DMK දිසානායක මීගැලෑව. ඒ අනුව අද දවසේ මහජන සම්පතේ සමස්ත ජයග්‍රහකින් 261,143 දෙනෙක් අතරේ රුපියල් 2,09,73,320 මුදලක් අපි බෙදා දුන්නා. ඔව්, දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑග්ග රුපියල් 2,42,84,880. අද වියදමට අද සම්පත ජයග්‍රහී 848 වෙනි දිනුම් ඇදීමේ වාරයයි අද. මේ වෙනකොටත් මේ අවුරුද්දට අද සම්පතෙන් රුපියල් 2,50,000 වාසනාවන්තීන් 411 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. ඒ විදිහට වාසනාවන්තීන් බිහි වෙන්නේ අද මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් අංක 4ත් ඔබ ගලපා ගැනීමෙන්. ඒ අනුව අද දවසේ අද සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජයග්‍රහී අංක 5,88,86. ඒ අනුව අද දවසේ රුපියල් 2,50,000 වාසනාවන්තීන් 2 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලවි කරනවා මදන මහරාජන් වවුනියාව කේජී වික්‍රමසිංහ අනුරාධපුර. ඔව් එතනින් නවතින්නේ නෑ රුපියල් 50000 ජය ග්‍රාහකින් 50 දෙනෙකුත් අපි බිහි කරනවා. එයන් අද දවසේ අද සම්පතෙන් බිහි වෙන වාසනාවන්තයින් අතර රුපියල් 1,16,71,920 මුදලක් අපි බෙදා දුන්නා. මේ වාසනාවන්ත පෑ භාගයේ අදත් රට පුරාම වාසනාවන්තයින් 931,228 දෙනෙකු අතරේ රුපියල් 8,178,600 මුදලක් අපි බෙදා දුන්නා. හෙට දවසේදීත් ඔබේ ජීවිතයට වාසනාව අරගෙන ඉන්න අපි සූදානම්. ඒ නිසාම මතකයේ තියාගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLD.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරා

පාත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලකොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැකගන්න ඕන. එය කයේ ස්වභාවය සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ජාතක සූත්‍ර දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිදාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

නිසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

පැමිණෙන අනතුරු වනපාලනයේද පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ආගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ත

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

සිහිවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ්ඩ විශාරද පූජ්‍ය මීගස්වැවේ